බුදුරජාණන් වහන්සේගේ සම්බෝධි මූලයේදී මාරයාට පරාජය අත්විය. පැහැදුණු දේව සමූහයා සතුටින් ഘോഷා කළහ. ඒ සත්‍ය බලයෙන් ඔබට ජය වේවා.

පස්පවින් වැලකී පිරිසිදු වී උදේ සවස පුදුන් වැඳීමෙන් පසුව මෙම උතුම් රත්නමාලා ගාථා ශ්‍රවණය කිරීමෙන් සත්‍යයනා කිරීමෙන් ඔබේ නිවසට කර්මාන්ත ශාලාවට ආරක්ෂාව සැලසේ සම්පත් උදාවේ නවග්‍රහ අපලවලින් ඇතිවන මාරක රෝගයන්ද අමනුෂ්‍යාදී උපත්‍රවයන්ද ඉවත් වී මෙලොව ජීවිතය නිරෝගීව වාසනාවන්තව ගත කිරීමට ඉඩ සැලසේ.

ජීවිතයට දොම්නස ගෙනෙන ඕනෑම කරදරයකදී ලොව ඇති සියලු දුකින් මිදුණු සම්බුදු වීරයාණන් වහන්සේ සිහිපත් කොට ඔබ සුවපත් කරවන උත්තම සූර්ය පරිත්‍රාණය.

සූර්යා උදාවන විට ඇස් ඇති එකම රජු ලෙස පතුරුවා රන් රැස මහ පොළව බබළුවයි. ඒ මහා පොළව බබළුවන සූර්ය මණ්ඩලය මම වඳින්නෙමි. නුඹ විසින් සුරකින අපේ මේ දවස සුවසේ වාසය කරමු. මේ මහා බල ඇති මෝර පිරිත

0: කවදත් අලුත් කාගෙත් නෙත් මේ පින් බරවුත ඇසන ඔබේ සිත් අවදි කරන්නේ
1: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම Fiber Fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම Fiber Fit කරගන්න.
2: හැමතේකම එක වගේ නෙමේ. ලෞජි පරම්පරා ගණනාවක් විශ්වාසින් තෝරන ඉදා වගේම අදත් නොවෙනස් වූ තේ රසය. ඔබත් අදම ලෞජි ගන්න.
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
4: Wake up. Subtitle Hormones. Alpha Studio.
2: දවසටම ඕන කරන විටමින්ස්. Alpha Studio.
4: Yes. Yes. Energy Morning Vibe එකත් එක්ක දවසම සුබ කරගන්න.
2: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න.
5: Good morning.
4: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa. WhatsApp 0711 95 95 95. Net FM Facebook Live.
0: මේ පින් බරව දැසන ඔබේ සිත් අවදි කරන්නේ.
1: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම Fiber Fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම Fiber Fit කරගන්න.
0: කවදත් අලුත්

0: සිත්නිවන සර්වාගමික දහම් සඳල්ල. කිතු දහමින් ඔබේ දිවියට.
1: ප්‍රේමවන්ත දරුවෙනි. මේ ලස්සන උදෑසන අද දවසේදී මා ඔබ වෙතට අරගෙන එන සුභාරංචිය හරි පරපතලයි අභියෝගාත්මකයි. කෙනෙකු කෙනෙකුට සමාව නොදුන්නොත්, සමාව දෙන්න බැරි නම්, සමාව දෙන්න නොහැකි නම්, මම හිතන්නේ ඔහුට හෝ ඇයට ජීවිතයේ හරි තැනට යන්න ඇති මාවත ඇහිරෙනවා. සමිධානන් වහන්සේගෙන් පේදුරුතුමන් මෙන්න මෙහෙම අහනවා. අපි කී වතාවක් සමාව දෙන්න ඕනාද? උන්වහන්සේ පිළිතුරු දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැත්තෑවාර සැත්තෑවක් සමාව දෙන්න. ඒකේ තේරුම බයිබලීය භාෂාවට අනුව හත කියලා කියන්නේ අනන්තය දක්වන ඉලක්කමක්. උන්වහන්සේ අපට කියනවා සමාව දෙන්න. හැම තැනකටම හැම දෙයකටම සමාව දෙන්න. සමාව දෙන්න ඕන හැම තැනකටම සමාව දෙන්න. අපි කියන්නේ ඉවසලා ඉවසලා ඉවසලා බැරිම තැන මම ඒ දේ කළා කියලා ඒ බැරිම තැනටත් සමාව දෙන්න ඔබට පුළුවන් නම් සමිධානන් වහන්සේ ඔබව ආසිරි වරප්‍රසාදයෙන් වස්වනවා නියතයි. සමාව කියලා කියන්නේ මහා වරප්‍රසාදයක්. ඒක මානසික සුවයට ශාරීරික සුවයට අතිශයින්ම වැදගත්. එබැවින් මගේ ආදරණීය දරුවෙනි, සමිධානන් වහන්සේ සතුට ආදරය ප්‍රීතිය ඔබට ලබා ගන්න ඕන නම් කියනවා අමතක කරන්න, සමාව දෙන්න, පිරෙන්න ආදරයෙන්. ආදරයෙන් පිරෙන්න නම් අමතක කොට සමාව දිය යුතුමයි. සමාව දෙද්දී සමාව ලැබෙනවා. ඉතින් ඒ වර ප්‍රසාදය තුල ඔබට ලස්සන දවසක් මම ප්‍රාර්ථනා කරමින් ජේසු පිහිටයයි ඔබට පතනවා. එසේනම් ඔබට ජේසු පිහිටයි.
0: ඒ ෆ්‍රැන්සිස්කානෝ නිකායක වජිර සිල්වා පියතුමන් ස්ලාම් දහමෙන් ඔබේ දිවියට.
2: මා ආදරණීය සහෝදර සහෝදරියනි, මේ සුන්දර උදෑසන අපි ඔබට කියන්නට බලාපොරොත්තු වන්නේ මේ කාලය ගැන. කාලය අපගේ ජීවිතයට ඉතාමත් වටිනා දෙයක්. නමුත් අපි සමහර වෙලාවට මේ කාලයට බනිනවා. අද ඉතාමත් අමාරු දවසක් කියලා බනිනවා. නමුත් මේට හේතුව කාලය නොවේයි, අපිමයි. අපි අපගේ වගකීම හරියාකාරව සිද්ධ කරන්නේ නැතුව අපි කාලයට බනින්නේ. ඉමාම් ෂාෆි කියන වියතානම් කිව්වා අපි අපගේ කාලයට දොස් කියනවා. නමුත් ඒ කාලයේ කිසිම වරදක් නැමැතිව අපි ළඟ අඩුපාඩු තියාගෙන අපි කාලයට බනිනවා. එවැගේම කාලයට අපි හැර කිසිම වැරදි කරන්නෙකු නැහැ. එවැගේම ඒ වියතානම් පැවසුවා අපි කාලය කිසිම පවක් නොකර වැරද්දක් නොකර අපි කාලයට නිකම් බනිනවා. නිකං හරි කාලයට කතා කරන්නට අවස්ථාවක් ලබා දුන්නොත් ඒ කාලය අපිට අපහාස කරයි. හේතුව අපගේ වගකීම හරියාකාරව කරන්න නැතුව සේවාව කරන කාලය තුලදී, වැඩක් කරන්න ඕන කාලය තුලදී අපි කරන්නේ මොකද්ද? කාලය නාස්ති කරනවා. ඒ නාස්ති කරන නිසා අපිට අපේ වගකීම හරියාකාරව කරගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. එනිසා මේ කාලය තුලදී අපි සෑම කෙනෙක්ම ඒ වටිනාකම දැනගෙන අපි ක්‍රියා කරමු. අල්ලා දෙවියන් ඒට භාගිය ලබා දෙත්වා.
0: ඒ මෞලවි ෆරුද් ෆාරුක් ඉහ්සානිතුමන් හින්දු ධර්මයෙන් ඔබේ දිවියට.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: නෙත සර පින්දුලගින් සබ දවසක් වෙලාවාලියම හයයි ඔබ අහගෙන ඉන්නේ නැත්තෙත්.

0: Alejandro.
1: මට වාසනා මට වාසනා මට ඔබ ඔබ මට වාසනා වාසනාවන්ත සිකරතාවක් වේවා. Good morning.
2: Very good morning Kasuniyaki. කොහමද?
1: හොඳයි හොඳයි හොඳින් ඉන්නවා. උදේහය විනාඩි 4යි වෙලාව. අද ජූලි 10 වෙනිදා. ඉතින් අර කිව්ව වගේ සිකරාදා සිකරාදා සිකරාදා. ඉතින් සිකරාදාවට මේ මං වගේම අනිත් අයත් ගොඩාක් කැමති. මොකද අර සෙනසුරාද කියලා සෙනසුරාද ඉරිද කියලා කිව්වහම නිවාඩු නැති වුණත් පොඩි නිවාඩු ගතියක් තියෙනවනේ නේ.
2: චුට්ටක් චුට්ටක් තියෙනවනේ.
1: ඉතින් ඒ චුට්ටක් චුට්ටක් නිවාඩු ගතියට චුට්ටක් චුට්ටක් ගොඩ ගොඩක් හැමෝම කැමති. ඉතින් ඒ නිසා සිකුරාදාව බොහොම ආදරෙන් අපි පිළිගමු නේ.
2: අනිවාර්යයෙන්ම.
1: ඉතින් අර මේ උපනූපන් හැම ආත්මයේ මට ඔබ ඔබ මට වාසනා. නෙත් දොළොස් මහේ පහනවේ. ඔබ නෙත් දොළොස් මහේ පහනවේ. දොළොස් මහේ පහන අහලා තියෙනවද?
2: අහලා නම් තියෙනවා.
1: ඒ කියන්නේ අවුරුද්දේ දැන් දවස් මාස 12ක් තියෙනවනේ. හැම වෙලේම දොළොස් මහේ පහන පත් වෙලා
2: තියෙනවා.
1: හරිද? ඒක නිවෙන්නේ නැහැ. දොළොස් මහේ පහන. එතකොට දැන් මාස 12යිනේ කොහොමද තියෙන්නේ? හැමදාම හැම මොහොතකම පහන දැල්වෙලා ආලෝකමත් වෙලා එළිය වැටිලා. ඉතින් කොච්චර ශෝක්ද නේද?
2: ඒ වගේ ඔයත් මට ලොකු වාසනාවක් නේ.
1: දැන් අපි කියනවනේ ඔව්. දැන් එයානම් හරි වාසනාවක්. හරි සිරියාවයි. දැක්කත් ඇති, hina වුණත් ඇති, කතා කරත් ඇති පුදුම සිරියාවක් තියෙන්නේ. ගෙදරටම දොළොස් මහේ පහන ගෙදරටම සිරියාව එයා තමයි කියලා කියනවනේ. ඉතින් එහෙම සිරියාවන්ත කෙනෙක් වෙමුනේ.
2: අනිවාර්යයෙන්ම.
1: අනිවාර්යයෙන්ම. හරි, දැන් අපි අද දවස කොහොමද පටන් ගන්නෙ?
2: අද දවස කසුනියකි වෙනස් විදිහට මට පටන් ගන්න ඕනි කියලා හිතුණා. මට කසුනියකිට පෙන්වන්න දෙයක් තියෙනවා.
1: හා නේ, මං ආසයි. කො බලමු.
2: මම මේක කියවන්නම්කෝ කසුනියකි. ඒත් එක්කම
1: මං හිතුවා මට ටැග් එකක් දෙන්න කියලා.
2: ස්ක්‍රීන් එක දිහා බලන්න. හරිද? මේ මං ගැන වැරදියට නම් හිතන්න එපා. ඔයාගේ හැගාව ඉන්නෙක් ඉන්නව නේද? ඕක ඔපරේෂන් කරන්න බැලුවේ නැද්ද? මම මූණ ලොකු කරලා බැලුවා, පොඩි කරලා බැලුවලු.
1: ඇදලා බැලුවා කියලා තියෙනව නේද? අනේ, බලන්නේ කොච්චර බැඳීමක්ද නේද? මරුවනේ එක. ඉතින් ඔය මේක දැක්කහම මේ hina කියද?
2: hina ගියානේ. දැන් මේ මං ඔබ කල්පනා කරේ කසුණියක්කි, කසුණියක්කිගේ හැගාව චුටි ඉන්නෙක් ඉන්නවනේ. ඉතින් මේ සමහර වෙලාවට නෙමෙයි, ගොඩක් වෙලාවට ඒකෙන් අමුතුම ලස්සනකුත් එනවා. ඒ කියන්නේ අර අනිත් අයට වඩා වෙනස් ගතියකුත් එනවා. දැන් කසුණියක්කි ගාව ලස්සන ඉන්නෙක් ඉන්නවනේ. හැබැයි සමහර අය ඉන්නොන්ට කැමති නෑ.
1: මමත් නෑ. දැන් මට මේක අයින් කරගන්න ඕන. අනේ බොහොම ස්තුතියි. එච්චරට අපි ගැන හිතන එක කොච්චර ලොකු ගෞරවයක්ද නේද? කෙනෙක් ඒ විදිහට අපි ගැන අපි හිතනවටත් වඩා හිතනවා කියලා කියන්නේ ඒක හරි මාලෝකයක්. ඒකත් දොළොස් මහේ පහන තමයි. ඒකත් සිරියාව තමයි. ඒකත් ලෙහන්සා අපි හිතනවට වැඩිය වාසනාවක් තමයි. ලලිත් මාමා නේද එහෙම වෙලා තියෙන්නේ?
2: ඔව්.
1: අනේ ලලිත් මාමා, අපි ආදරේ යාට

0: 你 Anley Hansa。
1: රජින වුණ එකම රජින තමයි ලීලාවතී රජින නේ.
2: ඔව්
1: කොහොමද ගැම්ම? දැන් අර මේ ගොඩක් අය අපිට උදේ පාන්දර මෙවනවා ලස්සන වචන, ලස්සන හිනාව, ලස්සන හැමදේම එක ලස්සන සිතුවිලි එක උදේ දවස පටන් ගන්නකොට මාර ගැම්මක් කියලා. මෙන්න ඒ වගේ ගැම්මක් දෙන්න තමයි ලෑස්ති වෙන්නේ පොළොන්නරුවේ ලංකපුර. හරි ගම්මානය හරිම ලස්සන පැත්තක් වෙල්ලෑයක් තියෙනවා. ඉතින් එතකොට අර සිසිලස, එතකොට ලස්සන ලස්සන සත්තු ගොඩාක් දේවල් තියෙනවා. ඉතින් ලස්සන චූටි ගෙදරක ඉන්නවා. චූටි ලස්සන ධෝනි කෙනෙක්. ඉස්සරහ දත් දෙක තුනක් නෑ හැබැයි තාම. මොකද එයා තාම අවුරුදු 7යි. කියන්නේ 2 වසර ඉගෙන ගන්නෙ. හැබැයි හරිම ලස්සන සිරියාවන්ත ධෝනි කෙනෙක්. නම තමයි ශ්වේතා පුන්සදි. ලස්සනයි නේ.
2: කියුට් නමක්.
1: ශ්වේතා පුන්සදි මේ හරි මාදරි සත්තුන්ට. එයා ගොඩක් ගෙදර ඉන්නවා. පූසෝ ඉන්නවා, බල්ලෝ ඉන්නවා. සත්තුත් එක්ක තමයි ගොඩක්ම කාලය ගත කරන්නේ. ඔන්න දවසක් එයාගේ තාත්තා අයට එයාගේ තාත්තට තියෙන චුටි ගරාජ් එකකුයි කුඹුරු වැඩ තමයි කරන්නේ. ඉතින් දැන් ඔන්න දවසක් කුඹුරු වැඩ කරලා එනකොට ගරාජ් එක එක පැත්තක බල්ලෝ ටිකක් බුරු බුරු ඉන්නවලු. හරි දැන් බැලුවම හිතවලු ආමේ මේ එකොත් ගැරන්ඩිය කරි සර්පේ කරි වෙන්න ඇති කියලා බැලුවම මෙන්න මේ චුටි ඉත්ත පැටියෙක් ඉන්නවලු හිර වෙලා. අනේ ළඟට කියලා ගිහලා බැලුවම එයාගේ කකුල තුවාල වෙලා. ඊට පස්සේ තින් පව් දැන් එයාට යන්න විදියකුත් නැන්දයි. තව කිව්වහම අපි ඇත්තටම හරි බයයි. මොකද එයා අර කූරු විහදාගෙන ඉන්නේ. හරිම විසයිනේ අර ඉත්තෑ කූරු. ඉතින් බයයිනේ. හැබැයි දැන් එයා තුවාලයක් වෙලා ඉතින් මොකද කරන්නේ කියලා කල්පනා කළා. එයා එයාගේ බිරිඳත් එක්ක කතා කළා. ඔන්න දැන් තුවාලෙට බෙහෙත් කරලා තියෙනවා. සාමාන්‍යයෙන් ඔය පොල් අනම්මනම් දාලා තුවාලවලට බෙහෙත් කරනවනේ. ඊට පස්සේ දවස් දෙකක් තුනක් යනකොට මෙන්න බොලේ දැන් අර තුවාලෙ සනීප වෙලා හිටෑ වගේ ටික ටික ටික දැන් ඉත්තෑව මේගොල්ලන්ට නම් වෙලා මූණ දිහා බලන් ඉන්නවලු, යන්නේ නැතෝ ඉන්නවලු. දැන් ගියත් දැන් මෙයාම ගෙදර තියාගෙන නැහැ. ඉතින් එයාට නිදහස දීලා එයා කැලෑවට ගිහිල්ලා ඔය හිතෙන හිතෙන තැන්වල ඇවිදලා කොහොමත් දවසට දෙපාරක් විතර එනවලු. ගෙදරට එනවලු, කුස්සියට යනවලු, පොල් ගානකට ගිහිල්ලා කකුල ළඟ ඔහොමම ඉව කර කර ඉන්නවලු. එතකොට පොල් දුන්නම කනවලු. හරිම ෂෝක් හුරතල් ඉත්තෑ පැටියෙක් දැන් අර ගෙදර කෙනෙක් වෙලා. වැඩිපුරම මෙයා ආදරය කරලා තියෙන මේ ශ්වේත පුන්සදීට හේතුව තමයි ලෙහන්සා. ශ්වේතා මේ ඉත්තෑවට කතා කරන්නේ හරි ලස්සන භාෂාවකින්ලු. හරි ඇත්තට මේක අපිටත් කරන්න අමාරුයි. අර හුරතල් කරන්නේ චූටි බබාලව මගේ හිච්චන් කොටේ, මගේ කිරි කැටේ, කිරි බෝලේ. ශ්වේතා පුන්සදි අර ඉත්තෑ හාමිට කතා කරන්නේ. ඉතින් ඉත්තෑ හාමි ශ්වේතා කතා කරනකොට ළඟින් හෙල්ල වෙන්නවත් නෑලු. අර කකුල ලෙව කනවලු, මූණ දිහා හොඳට බලන් ඉන්නවලු. ඉතින් ඒ අම්මා කියනවා ඇත්තටම මේක සසර බැඳීමක් වෙන්න ඇති. මොකද එහෙම එච්චරට හීලෑ වෙන්න විදියකුත් නෑනේ. ඉතින් ඒ ගෙදරට ආවහම ඉත්තෑවයි මේ පුන්සදී සෙල්ලම් කරන විදිය දැක්කහම අර ගෙදර පිරිලා ඉතිරිලා යනවලු. අම්මා කියන්නේ වෙනම කතාවක්. අම්මා කියන අම්මට පුත පැටියෙකුත් නැති නිසා සමහර විට මේ ඉත්තෑව යාගේ පුතෙක් වෙන්නත් ඇති එහෙම කියලා කියනවා. එතකොට දැන් මේ පුන්සදී ඉත්තෑවට කතා කරන්නේ මල්ලි කියලා. මල්ලි බබා කියලා තමයි කතා කරන්නේ. අම්මා කතා කරන්නේ මගේ පුතා කියලා තමයි කතා කරන්නේ. උරතල් නාමයේ තමයි ටුටු. හරි ඉතින් බලන්න මේ බැඳීම් අර මේ මිනිස්සුම වෙන්න ඕනේ නැහැ ලෙහන්සා. කොච්චර වටිනවද මේ බැඳීම්? බැඳීම් නිසා පවුල ගෙදර අපි කොච්චර ලස්සන වෙනවද? දැන් ওই කතාව අහගෙන ඉන්න අපිට කොච්චර ලොකු ලස්සන සිතුවිල්ලක් එනවද? ඔයාට එහෙම හිතුණාද?
2: ඔව් අනේ මමත් මේ
0: ඇත්තටම කල්පනා කර කර හිටිය කසුනියා කී අපිට මිනිස්සු එක්ක තියෙන බැඳීම් වගේම තමයි ඒ සත්තු එක්ක තියෙන බැඳීමුත්. ඇත්තටම සත්තු කියලා කියන්නත් නිකන් මොකද්ද වගේ. මම මේ ඉතින් අර චූටියා කියන්නේ එහෙම බව්වා පැත්තා එහෙමනේ කියන්නේ. ඉතින් මේ
1: දැන් මෙම් පුන්සදීගේ භාෂාවට අනුව හිච්චන් කොටේ හිරි කැටේ එහෙම නේද? ඉතින් ඔයා කියාගෙන අපි කියන්නකො.
0: ඉතින් මේ එහෙම කියද්දී හුරතල් කරද්දී ඇත්තට මෙයාලට ඒක දැනෙනවද කොහෙද? හිටපු ගමන් දැන් අපේ ගෙදර එහෙම බව්වෝ නැහැ. හැබැයි මේ ඔය එක එක පැතිවල ඉන්න බව්වෝ එහෙම එනවා. ඉතින් අපේ අම්ම කියනවා සමහර වෙලාවට දැන් මෙතන ආව නේද ආයේ පොඩ්ඩක් එහාට වෙලා ඉන්නකෝනේ මේ වැරෙන්ඩ එකට එන්න එපා කියලා. මෙයාලට තීරණෝ වගේ හාටි යනවනේ.
1: අන්න එහෙම තමයි. ඒක අපිටත් ඒ විදිහම තමයි. ලස්සන වචන ගොඩාක් අපි ළඟ තියෙනවා. ඉතින් ඒ ලස්සන වචන වලින් ආදරයට හුරතලයට අපි හැමෝම

0: ඔන්න ඉතින් කසුනියා කී හරි වැඩේනේ වෙලා තියෙන්නේ.
1: මොකක්ද කියන්නකෝ අනේ වෙලා තියෙන හරිම හරි වැඩේ.
0: ඉතා පෙන්ෂටයි මටයි ගෙදරට කියන්නේ එකම නම කියලා අපිට එවලා තියෙනවා.
1: ශෝකනේ ඉතින් මේක ලස්සන කතන්දර ගොඩක් තියෙනවා තිරේ පිටපස්ස ලෙහන්සම්. දැන් මේ ශ්වේත පුන්සදී දෝනී මමයි පෙරේද මං ඔයාට කිව්වර සර්ප්‍රයිස් එකක් තියෙනවා කියලා. බදාදා අපි දෙන්න කොළඹ වටේ රවුමක් ගියා. හරිද? මෙහෙ ආවා මාව බලන්න ආවා. ඉතින් ඔන්න අද හෙට අපි මේ පුන්සදිත් එක කතා කරපු දේවල් පුන්සදීගේ පවුලම අම්මයි තාත්තයි ශ්වේත පුන්සදී අපි ගොඩක් දේවල් කතා බහ කරා. ඉතින් අපි ඒ වීඩියෝ එක නෙට් FM YouTube එකේ වගේම නෙට් FM අපේ Facebook එකේ දානවා. බලන්න අනිවාර්යෙන්ම. මේක හරිම ලස්සන කතාවක්. දැන් මේ ශ්වේත පුන්සදී ගොඩක් වෛරල් වුණානේ. ගොඩාක් අය හිතාගෙන හිටියේ මේ බංග්ලාදේශයේ කියලා. ඉතින් ඒ තාත්තා කියනවා දැන් මේ බංග්ලාදේශයේ එච්චර වෛරල් වුණා කියලා එයා හිතාගෙන හිටියේ නෑ. බංග්ලාදේශ ජාතිකේ තාත්තට මැසේජ් එකක් දාලා තියෙනවා. මේ ඔයාගේ දුවද මේ ශ්‍රී ලංකාවේ දරුවෙක් නේද? මේ ඉතින් මේ මෙන්න අපේ රටේ මේ දැන් මේ දවස්වල මේක ගොඩක් මිනිස්සු අතරට ගිහිල්ලා තියෙනවා එහෙම කියලා. එතකොට තමයි දන්නේ මෙච්චර මේක වෛරල් වෙලා කියලා. වැඩිපුරම ඇත්තම බංග්ලාදේශය තමයි මේ පුරාවටම මේක වෛරල් වෙලා තියෙන්නේ බංග්ලාදේශේ ගැහන දරුවෙක් කියලා. හැබැයි නෑ මේ අපේ ලංකාවේ ශ්වේත පුන්සදී. ඉතින් එයා හරිම කරුණාවන්ත ශෝක දුස්සිඟිත්තක්. හොඳයි ඉතින් අපි බලමු වැඩිදුර විස්තර කියන්න ඕනේ. වීඩියෝ එක බලමුකනේ මම ඔයාලට පෙන්නන්නම්කෝ. හරි එහෙනම් අපි බර්ත්ඩේ විෂස් කියන්නත් ඕනේ. ගොඩක් තියෙනවනේ.
2: ගොඩක් තියෙනවා. මම හිතන්නේ අදද කොහෙද අපිට වැඩිම බර්ත්ඩේ විෂස් ප්‍රමාණයක් ආවේ.
1: හරි එහෙනම් අපි ලොකු කේක් එකක් අපමු. XXL කේක් එකක්. ඔහොමම ඉන්න උදේ 6:45 වෙනකම්ම දවස ලස්සනට පටන් ගන්න අද සිකුරාදාව.
3: Net FM Alpha Studio with Kasuni and Lehansa.
4: FM Anupaha. FM Anuhadrai Dashuma Ada. Net FM.

0: ബേബി സ്വാഭാവികമായി ആരക്ഷിതായി
1: പൊതു പിലിവിത്തിൻ ബേബി ഉസസ് വിനയക്കിൻ യുതുവ ദയ ബൗദ്ധ ദർവൻഗി ഇംഗ്ലീഷ് മാധ്യ അധ്യാപനെ വെനുവൻ കെപ്പവുന്നു സിവഹലേ ജാത്യന്തര തക്സലാവ് എസ് ഐ ബി സി ഇന്റർനാഷണൽ ബുദ്ധിസ്റ്റ് കോളേജ് നവത്തമ ശാഖാവ് ഹോമാഗമ ദേവി വൃത്തകരേ എസ് ഐ ബി സി പിലിയാന്തല അവിസാവേല ഹോമാഗമ ബിബില ബിന്ദു ഹെത്തേക്കായി അട്ടസിയാനു അട്ടായി ബിന്ദു അട്ടസിയാനു അട്ട
2: හැමතේකම එක වගේ නෙමෙයි ලාඕජි පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන ඉදා වගේම අදත් නොවෙනස් වූ තේ රසය ඔබත් අදම ලාඕජි ගන්න
3: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ
4: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
5: LOLC Finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න
6: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත් මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සොයා මීට් වර්ණකාරකත් නැ රසකාරකත් නැ
7: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවනේ මේ කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්
8: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි
7: මාරයිනේ
9: දඹදිව වන්දනාවේදී ජේතවනාරාමේ සුගන්ධ කුටිය මලින් සරසා දැක සතුටු වන්නට ඔබත් දෙන්න ට්‍රැවල් නෙට් එක පිටත්වීම් අගෝස්තු සිට දෙසැම්බර් අමතන්න 0112 863 363 0176 716 3672
10: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද මේ කතාව අහන්නකෝ
11: කතා
10: කරන්න 0777-3940
12: FM 95 FM 94.8 Net FM
13: Net FM Alpha Studio with Kasani and Lehansa Alpha Studio with Kasani and Lehansa
14: Brought to you by
1: SIBC International Buddhist College Navathama Shakava Homagama Devi Vrutakare SIBC Piliyandala Avisavella Homagama Bibila 0712 898 898

0: ලෙහසා අපි හැමෝම ආසයින අර කලින් කිව්ව වගේ ලස්සනම ලස්සන වචන අහන්න දකින්න බලන්නනේ
1: ගොඩාක් ආසයිනේ
0: ඇල්ෆා ස්ටුඩියෝ අරුණෝදය ලස්සන වචන ගොඩාක් මේ සත්සරක රස මුසු විඳින්නට ආසිරිව ඇල්ෆා ස්ටුඩියෝව පිබිදේ ප්‍රතාපිතව කොහොමද වචන නොයි දුල්ම පිනිබිඳක නැවුම් බව දෝතින්ම නොයි දුල්ම පිනිබිඳුව හරි ශෝක් නේදානේ සම්භාවිතා ස්වර විහිතුවන මියුරු සර විශ්වයේ මන රම්ම සොඳුරතම ආමන්ත්‍රණය ගෙන මේ අලුත් දින උදෑසන උත්කෘෂ්ට කසුනිගේ කටහඬින් මල් පිපෙන අරුණැල්ල ලෙහන්සා සුසංයෝගයෙන් නිවෙන සිතැඟෙන්න බොහොම ස්තුතියි ඔබට
1: හරිම ලස්සනයි

0: උදේහයි විනාඩි 29යි වෙලාව නිත ෆිල්ම් ඇල්ෆා ස්ටුඩියෝ අහගෙන ඉන්නේ. එහෙනම් අපි අර ට්‍රිබල් එක්සල් කේක් එක කපමුද? ලොකුම කේක් කෑලා මට.
1: හරි.
0: අද පළවෙනිම උපන්දිනය සමරනවා. ඒ කියන්නේ යාගේ පළමුවැනි උපන්දිනය සමරනවා. දිහෙන් දිල්මින චුටි බබා.
1: අනේ පළමුවෙනි උපන්දිනයනේ. දිහෙන් මගේ මණික සුබ උපන්දිනයක්.
0: ඊට පස්සේ ටීජී ජිත්මා දුලාන්ජේ කරුණාසේනට සුබ පතනවා. චනිරු දෙහස් චුටි බබාගේ තුන්වෙනි උපන්දිනය අද. එතකොට තුෂාරි ප්‍රියංගා ජයසූරිය මිතුරියට සුබම සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කරනවා. මේ විශ්වස් තුනම අපිට එකම එක්කෙනෙක් තමයි මං හිතන්නේ එවලා තියෙන්නේ. අද ජූලි 10 වෙනිදා 48 වෙනි උපන්දිනය සමරනවා රුවන් සම්පත් අප්පච්චි. ඉතිං අප්පච්චිටත් සුබම සුබ උපන්දිනයක්. අද මගේ දුවගේ උපන්දිනේ. එයාට අවුරුදු 17යි. දුවගේ නම ජනින්යා වෙන්න ඕනේ. අද අපේ කමලි අක්කගේ ලොකු අක්කගේ 26 වෙනි උපන්දිනය කියලා එවලා තියෙනවා. අද මගේ 13 වෙනි උපන්දිනය කියලා දිල්ෂානි නවෝදය අපිට එවලා තියෙනවා. එතකොට අද සවින් සදෙව් නිරෝෂණ 6 වෙනි උපන්දිනය සමරනවා. 8 වෙනි උපන්දිනය සමරනවා ශාන්ත පාවුල බාලිකා විද්‍යාලයේ ඉගෙන ගන්න කෙනුදී නිවෙන්යා චුටි බබා.
1: හරිද? තව තියනවද?
0: තව මං හිතන්නේ ඔක්කොම කිව්වා වෙන්න ඕනේ.
1: දේශානි නවෝදයක් කිව නේද?
0: කිව්වා.
1: එතකොට සවින් කිව්වද?
0: කිව්වා.
1: හරි.
0: මේ හැමෝටම අපි ප්‍රාර්ථනා කරනවා හැමදේම සුබ වෙන්න කියලා. හැම ආශිර්වාදයක්ම ලැබෙන්න ඕන මේ හැමෝටම. සුබ උපන්දිනයක් වේවා නිත ෆිල්ම් ඇල්ෆා ස්ටුඩියෝ එකෙන් අපි ප්‍රාර්ථනා කරනවා. අද ජූලි 10 උපන්දිනය සමරන ඔයාට.

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura
1: මාර වැඩේ තමයි කසුනියා කිවෙන්නේ.
2: මොකක්ද වෙන්නේ?
1: මට ඉතාමත් වැදගත් බර්ත්ඩේ විශේෂයක් අමතක වුණා.
2: මව්වෝ දඬුවම් දඬුවම්.
1: ඉතින් අපේ ඇල්ෆා ස්ටුඩියෝ එකටත් මෙයා ආවා. මගේ යාළුවා වෙනුකි. අද වෙනුකිගේ 16 වෙනි උපන්දිනය. එයාටත් සුබම සුබ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපිට එවලා තියෙනවා අද මගේ පුංචිගේ උපන්දිනේ එයා පොළොන්නරුව රාජකීය ජාතික පාසලේ විද්‍යාව ගණන ටීචර්ලු.
2: හානේ පොළොන්නරුව රාජකීය පාසලේ විද්‍යාව ටීචර් නේද?
1: ඔව්. ඊට පස්සේ අද මගේ ලොකු ආච්චිගේ 59 වෙනි උපන්දිනේ ආච්චිගේ නම රේණුකා කියලා මං හිතන්නේ චුටි මිනි බිරි සිතුම් සා තමයි විශ්වක අපිට දෙන්නේ.
2: දැන් ඔය ඌව වයඹ දකුණ කොළඹ මේ හැම තැනකම පොළොන්නරුව වෙන්න පුළුවන්. ඒ කියන්නේ උතුරු මැද ඔය හැම තැනකින්ම ලෙහන්ස අපිට කතා කරනවා, මැසේජ් දානවා. දැන් මට පර්සනල් ඉන්බොක්ස් කරනවා ගොඩාක් විස්තර. මං හැමතිස්සෙම කියන්නේ ටීචර්ස්ලා, එතකොට අහන අම්මලා තාත්තලා ඔක්කොම. ඉතින් මේ හැමෝම ඉස්කෝලේ කාලේ මතක අපිත් එක බෙදා ගන්නවා. ඉස්කෝලේ විස්තර කියනම හැම වෙලාවෙම කියන දෙයක් මේ ඉස්කෝලේ ගැන. එතකොට අපිට දැන් බර්ත්ඩේ විශේෂුත් වෙනවනේ. මම මෙන්න මේ ඉස්කෝලේ ඉගෙන ගන්න 6 වෙනි උපන්දිනේ, 5 වෙනි උපන්දිනේ එහෙම කියලා ඉස්කෝලේ මතක කියලා කියන්නේ ලෙහන්ස අපිට ලස්සනම මතක. හරිද? එතකොට ඉස්කෝලෙන් ලැබෙන අත්දැකීම් කියලා කියන්නේ අපිට ලැබෙන අර බලවත්ම අත්දැකීම් කියලා කියන මම කැමති. ඒකට මාර පව එකක් තියෙනවා. ඉස්කෝලෙන් අපි ලබාගත් දේවල් ජීවිත කාලය පුරාවටම මොනව හරි දෙයකට අපිට වැදගත් වෙනවා. ඒ නිසා මේ ඉස්කෝලේ කාලේ ලබා ගන්න තියෙන අත්දැකීම තමයි අපේ ජීවිතයට ලැබෙන හොඳම පන්නරය. ඉතින් ඒ පන්නරය ලබා ගන්න පුළුවන් තවත් තැනක් තමයි මේ SIBC International Buddhist College කියලා කියන්නේ. ඉංග්‍රීසි දැනුම ගැන අපි කතා කරනවානේ නේ. දැන් අපිත් පාවිච්චි කරනවානේ ලෙහසයි මමයි නිතරම පාවිච්චි කරනවානේ ඉංග්‍රීසි වචන. අපි සමහර කාරණා කියනවා ඉංග්ලිෂ් වලින්ම කියන්න ඕනේ, අපි ඉංග්ලිෂ් වලින්ම කියනවා. ඉතින් එතකොට මේ ඉංග්‍රීසි දැනුම කියන එක අපි දන්නේ කොයි වෙලාවෙ කොයි මොහොතේදී අපිට ඕන වෙනවද කියලා. හැබැයි ඉස්සරහට යන්න අපිට අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි දැනුම ඕන. ඉතින් ඉංග්‍රීසි දැනුමම විතරක් නෙමෙයි ලෙහස, බෞද්ධ වටපිටාව, එතකොට යහපත් ගුණධර්ම නේ අපිව පෝෂණය කරන්නේ මේ හැම දෙයකින්මනේ. ඉතින් පිළියන්දලා විසාවෙල බිබිල කියන ප්‍රදේශවල SIBC තියෙනවා. හරිම ලස්සනට වැඩේ කරගෙන යනවා. දැන් නවතම ශාඛාව හෝමාගම විවෘත වෙලා තියෙනවා. ඒ නිසා කතා කළ

0: NetFM Alpha Studio with Kasani and Lehansa.
1: මාස්ටර්ගේ ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය මාස්ටර්ගේ බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0773013636.
2: Finishing වහලක් ලෙස කලරම් ෆ්ලෝ වැජබෙනා. සිත් බඳගනි, කල් පවති, අවලක්ෂණ නොවි. ඔයත් වහලට වශී වෙන්න. Finishing වහලක් නම් කලරම් තමයි.
3: තැඹිලිතෙල් කුකුම් පොත සුදු හඳුන් වෙනිවැල් අරෝද සහ වදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිරිඳ සමට හෙළ ඔසු රැකවරණය
4: මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සෝයා මීට් කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සෝයා මීට් ඔබත් අදම රස බලන්න.

0: වේමලුනු.
1: ඇයි ෂුගර් කියලා මූණෙල්ලගෙන සෙවන කළ මතුමේහ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවන කළ ආයුර්වේද. 047 31 33 540.
2: FM 95 FM 94.8 Net FM.
3: Net FM Alpha Studio with Kasani and Lehansa.
4: කද කසුනියා කී අපිට එක චූටි බබෙක් කියලා තිබ්බා ෆ්ලූට් එක ලස්සන්ට ගගහ ගගහ ඊට පස්සේ ආ බලාගෙන ඉඳලා ඒකට මොනා හරි වචන ටිකකුත් එකතු කරලා ආයෙ ෆ්ලූට් එක ප්ලේ කරනවා නේ පොඩි මං හිතන්නේ යාට අවුරුදු 11ක් විතර ඇති ලස්සනයි ලස්සනයි ඒ වගේ හැකියා ගොඩක් අපි දකිනවා අපිට වීඩියෝස් විදිහට එවනවා සමහර ඒවා මෙහෙමයි මෙහෙමයි මගේ ටැලන්ට්ස් මෙහෙම මෙහෙම තියෙනවා කියලා ලියලා එවනවා නේ
5: ඊට පස්සේ මේ මැලේසියා ගිහිල්ලා ලොකු ජයග්‍රහණයක් අරගෙන ආපු බබෙකුත් අපිට එවලා තිබ්බනේ.
4: ගොඩක් ගොඩක් ඒව තියෙනවා. ඉතින් අපි ලබන සතියේ තේ හැකියාවන් රටට ලෝකෙට අරගෙන යන්න නිතෆෙම් ඇල්ෆා ස්ටුඩියෝ එකෙන් අවස්ථාව දෙනවා දෙනවාමයි. මමත් බබලිලා. පවුලත් බබලිලා. ගම රට ලෝකය බබලවන්න පුළුවන් නම් ඒක තමයි අපේ දැක්ම වෙන්න ඕන නේද?
5: අනිවාර්යයෙන්ම.
4: ඉතින්
5: කසුනියා කී මට කසුනියා කිට කියන දෙයක් තියෙනවා.
4: ලොකු දෙයක්ද පොඩි දෙයක්ද?
5: චුට්ටක් ලොකු දෙයක්. එහෙනම් මම ඒක අනිත් දවසේ කියන්නද? මොකද මේ කුතුහලය චුට්ටක් වැඩි කරන්නත් පුළුවන් දෙයක්.
4: හා එහෙනම් අපි ඒක අනිත් දවසේම කියමු. අද සිකුරාදාව ජේ ජේ උදේ 6:42 වෙලාව. දැන් මෙහෙමයි දෙකට මහගෙන ඉන්න අපි 6:45ට උදේ ප්‍රවෘත්ති අහනවා. ඊට පස්සේ ඇල්ගෝ ටවුන් නොආචි සාරා එනවා. ඊට පස්සේ දෙදරු මාවත ජනිත් එක්ක ගින්දර හැන්දෑව. හතර වටේ යායා ද ඩීජේ නයිට් එකක් තියෙනවා. ඊට කලින් ආදරේ අරගෙන තරංග එනවා. එහෙම නේද තරංග කියන්නේ? අපි එහෙනම් ගිහින්

0: නම් හමුයමු ලබන සතියේ සති අන්තයේ සුභ වේවා ජය වේවා. අපි පටන් ගත්තෙම වාසනාවන්ත වේවා සිරියාවන්ත වේවා කියලා. ඉතින් ඔයා සිරියාව දෙන්න අනිත් අයට. මම කස්සනේ.
1: මම ලැහැන්සා.

0: Net News. ಜನತಾವ ವಿಶ್ವಾಸಕರಣ ಸತ್ಯ. Net News.
1: ඔබ වෙත ගෙනෙන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: සුපිරි බව තහවුරු කරගන්න දියවැඩියාව පරද්දන් ජින්සොමෙන් දැන් සියලුම ෆාමසි වලින්.
4: අම්මා ආතරෙන් අපිට කවපු වත්කටක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
5: අවබෝධයෙන් සියලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල්නෙට් අමතන්න 0112 863 363 0767

0: ආයුබෝවන්. අද 2026 ජූලි 10 වනදා සිකුරාදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. net news උදෑසන 6:45 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. net news සජීව මැදිරියේ සිට ජනතාව විශ්වාස කරන සත්‍ය. net news සමග මම කේසර බණ්ඩාර ඇතිපොළ. ප්‍රවෘත්ති සංස්කරණය නිශාන්ද සිල්වා.
1: net news ජනතාව විශ්වාස කරන සත්‍ය.
0: සිරස්තල මීගමු බන්ධනාගාර ගැටුම අතරතුර දොරකවුලුවෙන් වෙඩි තැබූ නිලධාරියාට උසස් වීමක් දෙන්න යෝජනා. පාස්කු ප්‍රහාරය ගැන තවමත් සේවයේ නිරත පොලිස් නිලධාරියෙකුගෙන් වැදගත් ප්‍රකාශයක්. පිටපතක් රහසිගතවාදීකරණයට. අමරිකානු සැර ප්‍රහාර මැද ඝාතනය කෙරුණු ඉරාන උත්තරීතර නායකයා මිහිදන් කෙරේ. බහරේන්, කටාර්, කුවේට් සහ ජෝර්දාන් ඉලක්ක රැසකටත් දරුණු ප්‍රහාර. කලාපය යලි ගිනියම් වෙයි. ඉන්දියාවේ ක්‍රිකට් ආඩම්බරය බිඳුවටම වැටේ. එංගලන්තයේ හමුවේ ලොක්කො ලෙල්ලටම පරදී. පොඩ්ඩො ශ්‍රී ලංකාව හමුවේ හොට බිම ඇනගනි.
1: net news the truth people trust.
0: මේගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් ජීවිතක්ෂයට පත් වූ නිලධාරීන් කිහිප දෙනෙකුගේ අවසන් කටයුතු අද දිනේත් සිදු කෙරෙනවා. මේ අතර ගැටුම හටගත් දෙවන දිනේ බන්ධනාගාරයේ පිටත ඉඳලා දොරකවුලුවෙන් වෙඩි තැබූ නියාමකවරයා ගැන දැන් ගොඩක් අයගේ අවධානය යොමු වෙලා, මරණ තර්ජන එල්ල වී ඇතැයි කියන ඔහුට උසස් වීමක් ලබා දෙන්නද යෝජනා ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ ඇතුළු දවසේ උණුසුම්ම කතා පෙළ මෙතැන් සිට. පාස්කු ඉරිදිනත් එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන්ව අත්අඩංගුවට ගැනීම සහ රඳවා ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම පිළිබඳ වැඩිදුරු කරුණු සලකා බැලීම ලබන 23 දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය නියම කළා. මෙම පෙත්සම ඊයේ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ සරත් දිසානායක යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ 4 දිනටත් සලකා බැලුණා. එහිදී අදාළ පෙත්සමේ වග උත්තරකරුවන් වශයෙන් නම් කර සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර ඇතුළු පිරිසක් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂ හේරත් මහත්මිය අධිකරණයේ හමුවේ කරුණු දක්වමින්, ස්වාමීනි, පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් වග උත්තරකාර ශානි අබේසේකර මහතාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක්ද සිල්වා කොම්සම විසින් නිර්දේශ නිකුත් කර තිබෙන බවට පෙත්සම්කාර පාර්ශ්වය මීට පෙර අධිකරණයේ හමුවේ ප්‍රකාශ කර තිබුණා. මේක සම්පූර්ණයෙන්ම අධිකරණයෙන් නොමග යැවීමක් හැටියට සඳහන් කරන්න පුළුවන්. ඒක වැරදි ප්‍රකාශයක්. මේ කොමිෂන් සභා වාර්තාවේ නොකර හැරීම් යටතේ පොලිස් දෙපාර්තමේන්තුවට අදාළව නිර්දේශ ඉදිරිපත් කර තිබෙනවා. පොලිස්පති පූජි ජයසුන්දර, රාජ්‍ය බුද්ධිසේවේ හිටපු ප්‍රධානි නිලන්ත ජයවර්ධන, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු ලෙස කටයුතු කළ සිව් දෙනෙකු සහ තවත් නිලධාරීන් කිහිප දෙනෙකු පිළිබඳව එහි සඳහන් කර තිබෙනවා. ඒ අතුරින් හිටපු පොලිස්පති පූජි ජයසුන්දර මහතාට එරෙහිව දැනටමත් නීතිපතිවරයා විසින් අපරාධ නඩු ගොනු කර තිබෙනවා. ඒ වගේම එහි තීන්දුව කල් ලබා දී තිබෙනවා. නිලන්ත ජයවර්ධන මහතාට එරෙහිව අපරාධ නීති යටතේ නඩු පැවරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් නීතිපතිවරයා කරුණු අධ්‍යයනය කරමින් සිටිනවා. මේ කොමිසම විසින් ඉදිරිපත් කළ නිර්දේශවල වග උත්තරකාර ශානි අබේසේකරට එරෙහිව කිසිවක් ප්‍රකාශ කර නැහැ. ඒ නිසා පෙත්සම්කාර පාර්ශ්වයේ ඉදිරිපත් කළ එම කරුණු සම්පූර්ණයෙන්ම වැරදි. ඒ වගේම පෙත්සම්කරු ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු පත් කළ දේශපාලන පලිගැනීම් පිළිබඳව සොයා බැලූ පරීක්ෂණ කොමිසම විසින් වග උත්තරකාර ශානි අබේසේකර වරදකරු කර ඇති බව පෙත්සමේ සඳහන් කර තිබෙනවා. ඒත් ඒ කොමිසමෙන් නිර්දේශ සියල්ල ශ්‍රේෂ්ඨාධිකරණයේ විසින් අහෝසි කර තිබෙනවා. මුළු කොමිෂන් සභා වාර්තාවම ශ්‍රේෂ්ඨාධිකරණයේ අහෝසි කර අවසන්. ඒ අනුව පෙත්සම්කරු හිතාමතාම අධිකරණය නොමග යවමින් කරුණු වසන් කිරීමට ක්‍රියා කර තිබෙනවා යනුවෙන් සඳහන් කර සිටියා. වැඩිදුරටත් කරුණු දැක් වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය, ස්වාමීනි, මේ පෙත්සම්කරු ප්‍රකාශ කර තිබෙනවා අසාද් මෞලානා නැමැති පුද්ගලයා තමන් හඳුරන්නේ නැති බවට. දේශපාලනයේදී මේ ආකාරයෙන් පුද්ගලයන් හමුවීම සාමාන්‍ය දෙයක් බවත් පෙත්සම්කරුගේ නීතිඥවරු ප්‍රකාශ කර තිබුණා. මේක පිළිගන්න බෑ ස්වාමීනි. මොකද අසාද් මෞලානා කියන්නේ සාමාන්‍ය පුද්ගලෙක් නෙවෙයි, ඔහු පිල්ලෙයන්ගේ ලේකම්වරයා. ඒ නිසා ඔහු හඳුනන්නේ නෑ කියා පෙත්සම්කරුට කියන්න බෑ යනුවෙන් පැවසුවා. වැඩිදුරටත් කරුණු දැක් වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය තමා ජනාධිපතිවරයා ලෙස පත් වූ පසු වග උත්තරකාර ශානි අබේසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධුරයෙන් ඉවත් කර මාරු කළ බව ඇතැම් මාධ්‍යවල සඳහන් කර තිබුණේ යැයි පෙත්සම්කරු සිය පෙත්සමේ සඳහන් කර තිබෙනවා. ඒ නිසා වග උත්තරකරු තමා සමග ද්වේෂයෙන් කටයුතු කරන බව ප්‍රකාශ කර තිබෙනවා. මේක පිළිගන්න බෑ. මොකද පොලිස් මාරු කිරීම කරන්නේ ජනාධිපති නෙවෙයි. එම මාරු කිරීම කරන්නේ ජාතික පොලිස් කොමිසම විසින්. ඒ නිසා පෙත්සම්කරු ඉදිරිපත් කරන තර්කවල කිසිදු පදනමක් නැහැ. ශානි අබේසේකර දේශසහගතව කටයුතු කළ බව තහවුරු කරන කිසිදු සාක්ෂියක් පෙත්සම්කරු ඉදිරිපත් කර නැහැ. නීති විරෝධී ලෙස සාක්ෂි නිර්මාණය කළේ යැයි ශානි අබේසේකර අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාරගත කළා. දැන් ඔහු එම චෝදනාවලින් නිදහස් කර තිබෙනවා. එපමණක් නොව එම සිද්ධියේදී නීති විරෝධී ලෙස ගිනි අවි තබා ගැනීම සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු පිරිසකට එරෙහිව නීතිපතිවරයා අධිචෝදනා ගොනු කර තිබෙනවා යනුවෙන් කියා සිටියා. වැඩිදුරටත් කරුණු දැක් වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය පාස්කු ඉරිදුන ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වර්තමානයේ පැවැත්වෙන්නේ ඉතා සංකීර්ණ විමර්ශනයක්. එය සතියකින් හෝ මාසයකින් අවසන් වියයි කියන්න බැහැ. ඊට බාධා රැසකුත් එල්ල වෙලා තිබෙනවා. වර්තමානයේ සේවයේ නිරත පොලිස් නිලධාරියෙකු වැදගත් ප්‍රකාශයක් ලබා දී තිබෙනවා. එහි පිටපතක් රහසිගතව කවරේක බහා මා අධිකරණයට ඉදිරිපත් කරනවා. දුරකථන ඇමතුම් වාර්තා ලබා ගැනීම සිදුවෙනවා. WhatsApp ත්‍රිමාවැනි ඇමතුම් ජාලවලින් ලබාගෙන තිබෙන ඇමතුම් ගැනත් විමර්ශනයට භාජනය වී තිබෙනවා. ඒ සඳහා ඇමරිකාවේ එම සමාජ මාධ්‍ය සමාගම්වලත් සහාය ලබා ගැනීම සිදුවෙනවා. ඒ නිසා මේක සංකීර්ණ අවස්ථාවක්. මේ අවස්ථාවේදී පෙත්සම්කරු ඉල්ලා සිටින සහනය ප්‍රදානය කරන්න බෑ. එවනිසා මෙම පෙත්සම මුල් අවස්ථාවේදීම නිෂ්ප්‍රභ කරන ලෙසත් ඇය වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියා. ඉන් අනතුරුව පෙත්සම්කරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ අලිසබ්‍රි මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ ඇතැම් ප්‍රතිපාදන දරදඬුයි. ඒ නිසා තමයි සෑම පාර්ශවයක්ම එම පනත සංශෝධනය කළ යුතු බව පොරොන්දුනේ. මේ පනතෙන් මහේස්ත්‍රාත්වරයා ඉවත් කර තිබෙනවා. නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ඉදිරිපත් කරන කරුණු වසා මාතුල දැඩි කම්පාවක් ඇතිවෙනවා යනුවෙන් ප්‍රකාශ කළා. ඉනතුරුව වැඩිදුරු කරුණු සලකා බැලීම අධිකරණය විසින් ලබන 23 වනදා දක්වා කල් තැබීමට නියම වුණා. මේගමුව බන්ධනාගාරයේ පසුගියදා ඇති වූ ගැටුමින් ජීවිතක්ෂයට පත් වූ නිලධාරීන් කිහිප දෙනෙකුගේ අවසන් කටයුතු අද දිනේදීද සිදු කිරීමට නියමිතව තිබෙනවා. මේ අතර එම බන්ධනාගාරයේ ගැටුම හටගත් දෙවන දිනේ බන්ධනාගාර කවුළුවෙන් ඇතුළට වෙඩිතබූ බන්ධනාගාර නිලධාරියාට උසස් වීමක් ලබා දීමටද දැන් යෝජනා වී ඇතැයි වාර්තා වනවා. එම තොරතුරුද ඇතුළත් කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගය දැන්.
2: අදත් කණින් කොණින් ඇසුණු කතා සමග මම තරංග රුක්ෂාන් ජයසේකර. මිගමු බන්ධනාගාරයේ ඇතිවෙච්ච ගැටුම් වෙලාවේ අර ලෑලි දොරේ කවුළුවෙන් වෙඩිතැබූ බන්ධනාගාර නිලධාරියාට සම්මානයක් දෙන්න යෝජනා ඇවිල්ලා තියෙනවා කියලා මේ වෙද්දි වාර්තා පළ වෙනවා. බලධාරීන් කියන විදිහට සම්මානයක් කෙසේ වෙතත් අඳුන්තරමින් උසස් වීමක්වත් දෙන්න කියලා තමයි යෝජනා ඇවිල්ලා තියෙනවා කියලා කියන්නේ. සම්මානයක් කියන්නේ ඔය වීදුරුවෙන් හදපු නිකම් පදක්කමක් හරි ලෑලි පදක් ඒ වගේ දෙයක් නෙවෙයි. අඳුන්තරමින් ඇගීම් සම්මානයක් හරි දෙනවා වටිනවා කියලා තමයි කියලා තියෙන්නේ. මේ ගැන අධිකරණ අමාත්‍යවරයාට ඊයේ පෙරේදා අපි දැක්කා මාධ්‍යවලත් වාර්තා පළ වෙනවා. මේ විවිධ බන්ධනාගාර නිලධාරීන් ඔහුව රැකගන්න කියලා ඉල්ලීම් කරනවා. මේ ගැන ඉහළ පෙළේ අවධානය යොමු වෙලා තියෙනවා කියලා තමයි වාර්තාමය. ඒ කියන්නේ උසස් වීමක් හෝ සම්මානයක් දීම සම්බන්ධයෙන් කොහොමද මෙයාම STF නිලධාරී කියලා ගියාද? ඇත්තටම බන්ධනාගාර නිලධාරී කියලා තමයි කට්ටිය කියලා තියෙන්නේ. දැන් ක්‍රිකට් ප්‍රශ්න. අගෝස්තු මාසේ ඉන්දියා කණ්ඩායම ටෙස්ට් තරගාවලියකට ශ්‍රී ලංකාවට පැමිණීම නියමිතයි. ඒත් වැඩේ තියෙන්නේ ටෙස්ට් මැච් වලින් එච්චර අපිට සල්ලි හම්බ වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ ටූර්නමන්ට් එකේදී. සල්ලි එන්න නම් සාමාන්‍යයෙන් ODI එකක්, ඒ කියන්නේ එක්දින තරගාවලියක් හරි T20 හරි තියෙන්න ඕනේ. මේ ඉන්දියා තරගාවලියට ODI 3කුයි T20 3කුයි තිබ්බා. හැබැයි ඉන්දියා කණ්ඩායම ලංකාවට එන්නේ ටෙස්ට් තරගාවලියට විතරයි. T20 3යි ODI 3යි තියන්නේ නැහැ කියලා තමයි කියන්නේ. මේ මුළු ටුවර් එකෙන්ම ඇමරිකානු ඩොලර් මිලියන 12ක් ලැබෙනවා ඇති. ඒ කියන්නේ රුපියල් බිලියන 4කට ආසන්න මුදලක් ලැබෙනවා ඇති කියලා තමයි අපේක්ෂා. හැබැයි දැන් තියෙන ටෙස්ට් මැච් විතරයිනේ. ඒ හින්දා හම්බෙන ගාණ අඩු වෙනවා. ඒ කියන්නේ බිලියනයක් විතරක් වගේ තමයි හම්බෙනවා කියලා කියන්නේ. වියදම් ටික ඔක්කොම ඇරියට පස්සේ රුපියල් මිලියන 300-400ක් වගේ ගාණක් ඉතුරු වෙයි කියලා තමයි කියන්නේ. ICC එකේ මීටින් එකක් තියෙනවා ස්කොට්ලන්ඩ් වල. මේකට පූර්ණ සමාජික රටවල් 12ක් සහභාගී වෙනවා. රැස්වීම තියෙන 11 වෙනිදා. මේ දවස්වලත් පොඩි පොඩි රැස්වීම් වෙනවා. වැඩේ කියන්නේ මේකට ලංකාවට ආරාධනා කරන්න නැහැ කියලා තමයි වාර්තා වන්නේ. ඇස්ලි සිල්වා කියන්නේ CEO හැටියට හරිනම් මේ දවස්වල තියෙන රැස්වීම් වලට ඔහු සහභාගී වෙන්න නියමිතව තිබුණා. හැබැයි ඔහු ගිහිල්ලා නැහැ කියලා තමයි වාර්තා වන්නේ. ලංකාවට මේ විදිහට ආරාධනා කරලා නැත්තේ ඡන්දකින් තේරු නිලධාරී මණ්ඩලයක් නැති නිසා. කියන්නේ නියමිත ක්‍රමවේදයකට තේරී පත් වෙච්ච නිලධාරී මණ්ඩලයක් නැති නිසා කියලා තමයි ක්‍රිකට් අභ්‍යන්තරයේ තොරතුරු වාර්තා වෙන්නේ. දේශපාලන වේදිකාවේ වගේම ඔබ දන්න කියන ඔබ අහන්න කැමති තැන්වල යට ගියාවේ තියෙන අලුත්ම තොරතුරුත් එක්ක යලිත් මුණ ගැහෙනවා කණින් කොණින් ඇසුණු කතා සමග.
3: கனின் கொனின் அசுனு காதா கனின் கொனின் அசுனு காதா.
0: සටන් නැවැත්වීම සඳහා අත්සන් කළ අවබෝධතා ගිවිසුම සම්පූර්ණයෙන්ම නොසලකා හරිමින් අමරිකාව සහ ඉරානය ඉකුද්දින කිහිපේදීද දෙපාර්ශවයේ ඉලක්ක වෙත දරුණු ප්‍රහාරෙල්ල කර තිබෙනවා. අමරිකානු මධ්‍යම අණදින බලකාය ප්‍රකාශ කළේ ඉරානයේ වෙරළතීරයේ පිහිටි ගුවන් ආරක්ෂණ පද්ධති සහ හමුදා මධ්‍යස්ථාන ඇතුළු ඉලක්ක 90කට තමන් ප්‍රහාරෙල්ල කළ බවයි. ඊයේ මෙන්ම පෙරදින දෙකේද අමරිකාව ඉරානයේ ඉලක්ක වෙත මෙලෙස ප්‍රහාරෙල්ල කළා. මෙම අමරිකානු ප්‍රහාරවලින් ඉකුත් දින දෙක තුළ පුද්ගලයන් 14 දෙනෙකු මියගොස් තවත් 78 දෙනෙකු තුවාල ලබා ඇති බවයි ඉරාන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ. ඉරානයේ බොෂේර් න්‍යෂ්ටික බලාගාරය ආසන්නයේ පිහිටි ඉලක්ක වෙත චබහාර් වරායේ පාලන කුළුණුකට සහ හමුදා කඳවුරකටද ප්‍රහාරවලින් හානි සිදුව තිබෙනවා. අමරිකානු ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් ඉරානයද දිගින් දිගටම කුවේටය, බහරේනිය, කටාර් රාජ්‍යය, ජෝර්දානය සහ ඉරාකය යන රටවල පිහිටි අමරිකානු මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් මිසයිල් සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කරමින් සිටින බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. මේ හේතුවෙන් මැදපෙරදිග කලාපය පුරා නැවත වරක් දැඩි ආරක්ෂක අවධානමක් මතුව තිබෙනවා. මේ අතර ඉකුත් පෙබරවාරි මාසයේදී අමරිකානු සහ ඊශ්‍රායල් ප්‍රහාරයකින් ඝාතනය කෙරුණු ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ දේහය දින 6ක අවමංගල්‍ය උත්සවයකින් පසු මෂාද් නුවරදී ඊයේ මිහිදන් කෙරුණා. ඒ සඳහා ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් වීදි බැස් සිටි අතර ඔවුන් අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව දැඩිව විරෝධය පළ කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. එසේ තිබියදී ලෝක වෙළඳාමට අතිශය වැදගත්වන හෝමු සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන භාණ්ඩ සහ තෙල් ප්‍රවාහන නෞකා සංඛ්‍යාව විශාල ලෙස පහත වැටි ඇති බව නාවික ශිෂ්ටයේ නිරීක්ෂකයින් පවසනවා. සාමාන්‍යයෙන් දිනකට නෞකා 130ක් පමණ ගමන් කරන මෙම මුහුදු මාර්ගයේ මේ වන විට ගමන් කරන්නේ නෞකා 30ක් වැනි සුළු සංඛ්‍යාවක් පමණක් බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. මේ අනුව ඉදිරියේදී ලෝක වෙළඳපළට සහ නැව් ගමනාගමනයට දැඩි බලපෑම් එල්ල විය හැකි බව ආර්ථික විශ්ලේෂකයින් අනතුරු අඟවනවා. ඉන්දිය ක්‍රිකට් අභිමානය පහළටම ඇදදම්මින් දෙරටතර පැවැත්වෙන තරඟ පහකින් යුත් පන්දුආර 20x20 තරඟාවලියේ හතරවන තරගයේද පහසුවෙන් ජය ගැනීමට එංගලන්තය සමත් වුණා. එංගලන්තයේ බ්‍රිස්ටල්හි පැවති මෙම තරගය එංගලන්තය ජයගත්තේ කඩුලු 9කින් සහ පන්දුආර 6යි 1 පන්දුවක්ද ඉතිරිව තිබියදී. පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දිය කණ්ඩායම නියමිත පන්දුආර 20ේදී කඩුලු 7ක් දැවී ලකුණු 158ක් ලබා ගත්තා. එංගලන්ත ක්‍රීඩකයන් එක් කඩුලක් පමණක් දැවී ලකුණු 159ක් ලබා ගනිමින් තරඟේ ජයගත්තේ 13 වන පන්දුආරයේ 5 වන පන්දුවේදී. ඉනිමේ කිසිදු අවස්ථාවක එංගලන්ත පිතිකරුවන්ට පීඩනයක් ගෙන දීමට ඉන්දිය පන්දු යවන්නන් අසමත් වුණා. තරඟේ නැරඹීමට පැමිණ සිටි දහස් ගණනක් ඉන්දිය ප්‍රේක්ෂකයින් පිටියෙන් පිටව ගියේ වේදනාවෙන් හඬා වැටිමින් සහ කෝපයෙන්. IPL දක්ෂතා හේතුවෙන් බොහෝ ප්‍රේක්ෂකින් සහ විචාරකයින් විසින් ඉහළට ඔසවා තිබූ වෛභව සූර්යවංශිගේ බලයද එංගලන්තයේ හමුවේ බිඳ වැටුණා. ඊයේ තරඟයේත් ඔහුට ලබාගත හැකි වූයේ ලකුණු 15ක් පමණයි. ඉන්දිය පන්දු යවන්නන්ට එලව එලවා පහර දුන් එංගලන්ත නායක හැරි බ්‍රෝක් පන්දු 35කදී ලකුණු 79ක් ලබා ගත්තා. දෙපිල අතර පැවති පළමු තරඟයේ විසඳුමකින් තොරව අවසන් වූ අතර දෙවන සහ තුන්වන තරඟ ජයගත්තේද එංගලන්තයයි. ඒ අනුව තරඟ පහකින් යුත් තරඟාවලිය මේ වන විටත් 3 බිංදුවක් ලෙස ජය ගැනීමට එංගලන්තය සමත්ව තිබෙනවා. 5 සහ අවසන් තරඟය හෙට සදම්ටන් හිදී ආරම්භ වීමට නියමිතයි. මේ අතර ඉන්දිය ක්‍රිකට් අභිමානය බිමටම ඇදදම්මින් වයසවුරුදු 19 පහළ ඉන්දිය කණ්ඩායම සමග පැවති තරඟ 3 සමන්විත වූ එක්දින ක්‍රිකට් තරඟාවලිය 2-1 ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ දෙපිල අතර ඊයේ පැවති තරඟාවලියේ 3 සහ අවසාන තරඟය උණුසුම් සටනකින් පසු එක් කඩුල්ලකින් ජය ගනිමින් හම්බන්තොට සූර්යවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී මෙම තරඟය පැවැත්වුණා. එහිදී පළමුවෙන් පන්දුවට පහර දුන්නේ ඉන්දිය වයසවුරුදු 19 පහළ කණ්ඩායමයි. ඔවුන් නියමිත පන්දුආර 50ේදී කඩුලු 8ක් දැවී ලකුණු 290ක් රැස් කරගත්තා. පිළිතුරින්ම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා යෝන් ක්‍රීඩකයන් කඩුලු 9ක් දැවී තිබියදී ඉනිමේ අවසන් පන්දුවේදී මෙම ඉලක්කය අභිබවා ගියේ තරඟයේ වෙන්ම තරඟාවලියේ ජයද තමන් සතු කර ගනිමින්. නෙත්නිවස් මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය 10:12. එතෙක් පැයෙන් පැය ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත්නිවස් YouTube නාලිකාවට සහ නෙත්නිවස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් නෙත්නිවස්.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
4: ඔබ වෙත ගෙන ආවේ.
5: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
6: සුපිරි බව තහවුරු කරගන්න දියවැඩියාව පරන්දන් ජින්සොමෙන් දැන් සියලුම ෆාමසි වලින්.
7: අම්මා ආතරෙන් අපිට කවපු වත්කටක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය. සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
8: FM 95 FM 94.8 Net FM.
9: Good morning. වෙලාව 07:02.

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: FM Algo Town
2: brought to you by
3: Anuttana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiriya Mulleriyawa Narammala Gane Mulakampola Kasagala Samuha Vyapare Vetin
4: Melwa Box Bar wala nama ganakama bimma gahala tiyena nisa vishwasen ganna puluwa rawattannat ba
5: Melwa eka Lankawa eka
6: සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත apartment එක අදම වෙන් කරගන්න කඩවත lifestyle residences දැන් මවතන්න prime group 1322
7: රසට ගුණට උයන්න පිටේ තුන පහ
8: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජේෂ්ඨ පුරවැසි සඳහා 14.5%ක අසම සමපොලියක් LB ස්ථාවර තැන්පතු
9: ඇංකර් උපරිම ආරක්ෂාව උසස්ම තත්වය සහ පෝෂණ ගුණය සහතිකයි
10: රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 13.96 අමතන්න
11: යුනියන් බැංකුවේ පෙන්ෂන් ලෝන් එකෙන් මම පෙළතවන්න පටන් ගත්තනි
12: විශ්‍රාම ජීවිතේ බරක් නොවි බලයක් කරගන්න රාජ්‍ය සේවක ඔබට රුපියල් මිලියන 8ක් දක්වා ණයක් යුනියන් බැංක් පෙන්ෂන් ලෝන්
13: ඩම්රෝ වොෂින් මැෂින් සඳහා රුපියල් 8000ක් වටිනා ස්ටීම් අයන් එකක් නොමිලේ සියලුම ඩම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
14: ඔබට ළඟම පිහිටි ජාතික ඉදිරිකිරීමේ බැංකු ශාඛාවට පැමිණ ජාතික හැඳුනුම්පත් අංකය සහ ස්ථිර තැපැල් ලිපිනය ස්ථාවර ජංගම දුරකථන අංක නිවැරදිද යන්න තහවුරු කරගන්න ඔබට ගුණාත්මක හා සුරක්ෂිත බැංකු සේවාවක් ලබා දීමට අපට මගින් හැකියාව ලැබෙනු ඇත

0: Good morning. වෙලාව 07:09. Good morning.
1: Good morning. Good morning.
2: Good morning. morning.
0: Bonjour. Ati noa. Como sa va?
2: Bonjour. Bonjour.
1: අපි දන්නා ඒක නะ.
0: දන්නා.
2: ඒක නම් අපි දන්නා.
0: දන්නා.
2: ඉස්සර මේ bonsoir කියලා වැඩසටහනකුත් ගියානේ මේ
0: good evening.
2: රූපයිනි.
0: Bonsoir. ඇයි දන්නාද මේ French වලින් greet කරේ? මේ FIFA වල quarter finals පටන් ගත්තානේ.
2: අයියේ ප්‍රංශ ගැහුවා මොරොක්කෝට නේද?
0: ප්‍රංශ ගැහුවා දෙකට බින්දුවක් තියලා.
2: දැන් ඔයා මේ bonsoir කියලා කිව්වනේ මේ දැන් අද උදේසන සුබ පතන්න. දැන් ඊයේ ප්‍රංශයි මොරොක්කෝයි අතරනේ තිබුණේ ගැටුම. ප්‍රංශ දින්න.
0: ඔව්.
2: ඔයා දන්නවද? ඕක ගිහිල්ලා මොරොක්කෝයි වීදියේක කිව්වත් ඒගොල්ලෝ ඔයාට උත්තර දෙනවා.
0: මොන්රූ කියලා කියනවා අනිත් පැත්තරනේ.
2: ඒ මොකද?
0: ඒත් කතා කරනවානේ.
2: ඔව් හෙට සාමාන්‍යයෙන් මිනිස්සු කතා කරන දැන් අපේ මේ ඉංග්‍රීසි භාවිතා කරනවා වගේ මොරොක්කෝවේ පාවිච්චි කරන ඇචි ප්‍රධාන භාෂාවක් තමයි ඒ කියන්නේ අරාබි නූතන අරාබි කියන්නේ කියලා භාෂාවක් තියෙනවා ඒක තමයි ප්‍රධාන භාෂාව ඒ වුණාට මේ ප්‍රංශ යටත් විජිතයක් විදිහට මොරොක්කෝ කාලේ ඇතිුණානේ ඒකින්ද ඔයා ගිහිල්ලා ප්‍රංශ භාෂාවෙන් මේ කිව්වොත් මොරොක්කෝවේ වැසියන්ට තේරෙනවා. ඒගොල්ලෝ මේ දන්නවා ඒක. දැන් මොරොක්කෝ කියන්නේ සාමාන්‍යයෙන් ලොකු දුරකුත් නෑ එක්තරා ආකාරයෙන් දැන් මොරොක්කෝ අප්‍රිකාවේ ප්‍රංශ යුරෝපේ. හැබැයි අර ජිල්බ්‍රටා සමුද්‍ර සන්ධිය කිලෝමීටර් මං හිතන්නේ 14ක්ද කොහෙද තියෙන්නේ ෆෙරි එකක යන්න පුළුවන් අප්‍රිකාවේ ඉඳන් යුරෝපයට ඔතනින් කට්ටිය බැලලා යනන්නේ ඉගෙනගෙනත් යනවානේ මේ දැන් මෙහෙනම් අර ඉස්සර හිටියනේ කල්තෝණි කියලා කට්ටියක් දකුණු ඉන්දියාවේ ඉඳන් මෙහෙට පොල්ගෙඩි බදාගෙන පීනගෙන එන අර මේ ඇන්ඩන් ජෝන් මහත්තයා සින්දුකුත්
0: තියෙන්නේ
2: දැක්ක කල්තෝණිලා මේ ඉන්දියාවේ ඉඳන් එනවා කියලා සින්දුකුත් තියෙනවා මේ කොහොම හරි ඉතින් මොරොක්කෝව කියන්නේ ඇත්තටම මේ මොරොක්කෝ අර ජිල්බ්‍රටා සමුද්‍ර සන්ධිය ස්පාඤ්ඤය අර පොඩි ඇන්ඩෝරා කියලා පොඩි රටක් තියෙනවා යුරෝපේ මේ හිච්චි රටක් මේ ඒක හරහත් යන්න පුළුවන් ප්‍රංශයට නැත්නම් ස්පාඤ්ඤය ප්‍රංශය දැන් ඔය ස්පාඤ්ඤය ප්‍රංශයයි දෙගොල්ලොම මේ මොරොක්කෝ කාලයක් අත්පත් කරගෙන හිටියා මොරොක්කෝව කොහොමත් මේ මුස්ලිම් රාජ්‍යයක් උනායින් පස්සේ ඇත්තටම අරාබිය ගිහිල්ලා මොරොක්කෝව එක ඇයි හොඳයි කම් පවත්වල ඇයි හොඳයි කම් නෙමෙයි ඉතින් ඔතන අර අනිත් පැත්තට යන සමුද්‍ර සන්ධිය තියෙන හින්දා දැන් මෙහෙ කට්ටිය අල්ලගත්තා වගේම තමයි මේ ලොකුවට කන් සම්පත් එහෙම තියෙන රටක් නෙමෙයි තෙල් එහෙම තියෙන රටක් නෙමෙයි තියන්නේ ඒගොල්ලන්ගේ ප්‍රධානම ආදායම් මාර්ගය පොස්ෆේට් ලංකාවේ තියෙනවනේ
1: පොස්ෆේට් නිතිය උනේ
2: ඔව් ඊළඟට කෘෂි කර්මය ඊළඟට වැඩියෙන්ම ආදායම් වෙන්නේ මොකක්ද දන්නවද අර සමුද්‍ර සන්ධිය පැනලා යුරෝපයට ගිහිල්ලා වැඩියෙන්ම හම්බු කරන මොරොක්කෝවට සල්ලි එවන මේ සේ මොකද්ද විදේශ සේවකයන්ගෙන් තමයි මොරොක්කෝවට සල්ලි එන්නේ ඉතින් එහෙම කරලා තමයි ওই කොල්ලෝ ටික ෆුට්බෝල් ගහලා
1: ෆුට්බෝල් ගහන්නේ
2: මේ බ්ලොක පාපොන්දු ක්වාටර් ෆයිනල් වලටම ආවේ
0: සුපිරි අට දෙනාටම ආවෙන්නේ ඉතින්
2: සහ අනිත් එක දැන් මොරොක්කෝ මහ ලොකුවට බැබෙල්න රටක් නෙමෙයි වුණාට හැබැයි ලෝකේ මොරොක්කෝ කියන රට දන්නවනේ
1: ඔව්
0: මම හිතන අපිට
2: දන්නවද අපිට දන්නවද ශ්‍රී ලංකඩේ සමහරට දන්නව ඇති
1: මොකෝ දන්නව පාපන්දු නිසාම
2: පාපන්දු නිසා පාපන්දු නිසා සමහරට දන්නව ඇති නේද මොකද හැම වර්ල්ඩ් කප් එකේම මම හිතන්නේ මොරොක්කෝව මේ ඉන්නවා සහ අනිත් එක මේ පල්ලෙහාට යන අප්‍රිකානු රටවල් වලට වැඩි අප්‍රිකානු පෙනුමට වැඩි ඒගොල්ලන්ට තියෙන අරාබි සහ යුරෝපියානු මුසු නිකන් නේද වෙන වෙන ලුක් එකක් තියෙන්නේ වෙන ලුක් එකක් නේ තියෙන්නේ අර අප්‍රිකානු මේ කැරලි කොණ්ඩෙත් තියෙනවා යුරෝපියානු මාංශ කල්යාණිත්
1: තියෙනවා
2: නේද අර ගොල්ලන් කේශ කල්යාණි අප්‍රිකානු මාංශ කල්යාණි මේ යුරෝපියානු
1: චවි
2: චවි කල්යාණි මාංශ කල්යාණි නෙමෙයි චවි කල්යාණි ස්කින් එක මාංශ කල්යාණිත් පොඩි අර වයිකින් ලුක් එකක් තියෙනවා නේද
0: ඔව් අර යුරෝපේ කට්ටියගේ බ්‍රෝඩ් ෂෝල්ඩර්ස් පළල් රහිස හැමනේ
1: කියන්නේ ඔය කියන්නේ
2: ඔය කියන්නේ
0: නෑ දැන් ඒක
2: නැත්නම් ඉතෝපියානු සෙට් එක නියම් වෙන කෙට්ටුනේ මේ නරතන් දුවන්න පුළුවන් විදියට තියෙන්නේ
0: නෑ ඒක හොඳ මික්ස් එකක්
2: නෝ හොඳ නෑ ඉතින් ලෝකේ ජාන මිශ්‍ර වීම තුලින්නේ වඩා හොඳ ප්‍රොඩක්ට් එකක් බිහි වෙන්නේ නේද මේ ඉතින් ඔන්න ඕක තමයි මේ මොරොක්කෝ ප්‍රංශයට පරාද වුණාට මේ හැබැයි 1921 අර අපි දන්තුරේ සටනේදී පෘතුගා පෘතුගීසීන්ට ගැහුවා වගේ ප්‍රංශයට දුවන්න ගැහුවා මොරොක්කෝ විමුක්ති හමුදාව. හරිද? වෙන එකක් තියා පස්වෙනි මොහමඩ් රජුරුවන්ව 1950 ගණන් වලදී පිටුහල් කරා. ඊට පස්සේ රට ඇතුළේ ලොකු ප්‍රංශයට විරුද්ධව ලොකු කැරල්ලක් හටගත්තා. ඊට පස්සේ මොහමඩ්ව ගේන්න උනා රජු නෙමෙයි ඇත්තම සුල්තාන්වරයා. ඊට පස්සේ දැන් ඔවුන් යටතේ තමයි මේ මොරොක්කෝ මේ මේ රජු සහිත පාර්ලිමේන්තුවක් තමයි මොරොක්කෝවේ තියෙන්නේ. ඒක වෙනම ආණ්ඩුක්‍රමයක්. ඉතින් ඒ ලස්සන දෙයක් තියෙනවා. දැන් පස්වෙනි මොහමඩ් රජු තමයි නිදහස් ප්‍රංශයෙන් නිදහස් කියන්නේ ස්පාඤ්ඤ චුට්ටි කැල්ලක් අල්ලන් හිටියා මේ අයින් වෙලා ගියා. අරාබේ ත්‍රිකුණාමලයේ ප්‍රංශේ තියෙන දවස් කීපයක් අල්ලන් හිටියා වගේ. හැබැයි නේ මොරොක්කෝ සෑහෙන කාලයක් අල්ලන් හිටියා. 1950 ගණන් වල මොරොක්කෝව නිදහස් කරා ප්‍රංශය. ඊට පස්සේ මොහමඩ් තමයි පස්වෙනි මොහමඩ් තමයි සුල්තාන්වරයා. ඊළඟට ඔහුගේ පුතා හසන් දෙවනි හසන් තමයි රජ වෙන්නේ.
0: මෙහෙදි හසන්
2: නෙමෙයිනේ. නෑ දෙවනි හසන්ගේ පුතා හයවෙනි මොහොමඩ් තමයි ඊළඟට රජ.
1: ඊළඟට රජ වෙයි.
2: දැන් රජ වෙලා ඉන්නේ එයා.
1: බ්ලඩ් ලයින් එක.
2: ඔව්. ඊළඟට රජ වෙන්න නියමිත හතරවෙනි හසන්.
0: හතරවෙනි හසන්.
2: මොහොමඩ් හසන් මොහොමඩ් හසන් ඒ විදිහට තමයි ඇවෑමෙන් ඇවෑමෙන් ඒ රාජ්‍ය પરම්පරාව මොරොක්කෝ පාලනය කරන්නේ. කොහොම වුණත් මොරොක්කෝ වුණත් ඉන්න බැරි නෑ කවුද දන්නවද?
0: කවුද?
2: ප්‍රංශ යුවතියන්.
0: ප්‍රංශ යුවතියන්. ඔව් ඉතින් අර යුවතියෝ යනවා ඉතින් අර
2: මේ. ඔව් ඉතින් ප්‍රංශ යටත් පය කරන් ඉන්න ඕනද? ප්‍රංශ නෝල්ලත් එන්න ඇදින මොරොක්කෝවට මුරුක්කු ගන්න හරි නැද්ද?
0: ඒ කියන්නේ ප්‍රංශ යුවතියන් ගැන කියලා අපි පටන් ගන්නේ
2: ඇල්ගොටම්.

0: FM Anu Paha, FM Anu Hatarai Dashumata, Net FM.
1: Udah hatai minari dah hatai.
2: Sri Lanka ve pratham vadavata Rhino Roofing within handunwa dena. Rhino Premier Jala Pratirodhi Matupita Arakshane Sahita Roofing Sheet. Rhino Roofing within handunwa dena. Rhino Premier Roofing Sheet. Vedi vistara sandaha 13 96 amatanna.
3: 2026 FIFA Unusuma Juni 12 වෙනිදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න.
4: SLT Mobitel Pure TV නිල විකාශක.
5: අපි හැමදාම හෙව්වේ අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස. දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය. Serendip Green Plantation Private Limited.
6: SLT Mobitel fiber nisa den hama gedarama novinas adivegen superiorama fiber fit okkoma devices connect karanna gaming world low latency fast and stable unlimited thoraganna package rasa obe gedara adama fiber fit karaganna
7: රස්තියාදුවක් නැතුව LB නිවාස ණය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම housing loan එකත් ගන්න ඔබත් ළඟම LB finance එකට එන්න.
8: වැෆක් විලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිෂ්කලංක නිදහස් නවාතැනක් උතුර දකුණ මැදෙම ආකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. රුපියල් මිලියන 31 සිට සීළු පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත apartment එක අදම වෙන් කරගන්න කඩවත lifestyle residences දැන්ම අවතන්න prime group 13/22
9: ලංකා ප්‍රීමියර් ලීග් 2026 සමාරම්භක මහෝත්සවය ජූලි 17 දා SSC ක්‍රීඩාංගණයේදී ප්‍රවේශ පත්‍ර book my show within win කරවා ගන්න නිල විකාශන සහකරු SLT Mobitel Pio TV
10: තාත්තේ මේ සල්ලි තියාගන්නකෝ
11: දැන් ඕන්න නෑදුව යුනියන් බැංකුවේ පෙන්ෂන් ලෝන් එකෙන් මම පෙළතවන්න පටන් ගත්තනි
12: විශ්‍රාම ජීවිතේ බරක් නොවි බලයක් කරගන්න රාජ්‍ය සේවක ඔබට රුපියල් මිලියන 8ක් දක්වා ණයක් යුනියන් බැංක් පෙන්ෂන් ලෝන්
6: SLT Mobitel fiber nisa den hama gedarama novinas adivegen superiorama fiber fit okkoma devices connect karanna gaming world low latency fast and stable unlimited thoraganna package rasa obe gedara adama fiber fit karaganna
13: හැමෝම බහගන්න රත්ති 3-in-1 බොන්න රත්ති 3-in-1 විතරයි
14: මල්ලි ඒ රත්ති 3-in-1 එකම බොන්න කියන්නේ
13: කිරි තේ සීනි එක පැක් එකේනස කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි අපිට ඉක්මනට යන්නත් පුළුවන්නේ කාලේ හරි වටිනවනේ සර්
14: රත්ති 3-in-1 පැක් දෙක තුන බෑග් එකේ තියාගන්නක වටිනවා
13: ඇයි ගෙදරට ඔෆිස් එකට ග්‍රෑම් 400 පැක් එකක් තියෙනවනේ සර්
15: රත්ති 3-in-1 දවස අතරතුරේ බොන කිරි තේ
3: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න
4: SLT Mobitel Pure TV නිල විකාශක
2: චුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින් සඳහා LB Finance වෙතින් රුපියල් මිලියනයක් දක්වා ව්‍යාපාරික ණය අනුමැතිය තවසින් LB සම්මිත අමතන්න 0112200200
9: ලංකා ප්‍රීමියර් ලීග් 2026 සමාරම්භක මහෝත්සවය ජූලි 17 දා SSC ක්‍රීඩාංගණයේදී ප්‍රවේශ පත්‍ර book my show within win කරවා ගන්න නිල විකාශන සහකරු SLT Mobitel Pio TV
16: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක් නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ
17: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
6: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න ඔක්කොම devices connect කරන්න gaming world low latency fast and stable unlimited තෝරගන්න package rasa SLT Mobitel Fiber

0: උදේ 7යි විනාඩි 26යි ඇල්ගොටාමේ වෙලාව. මම අපි යනවා දැන්.
1: කොහෙද යන්නේ?
0: එක්ක ඉමුනේ.
2: සුපුරුදු
1: මැච් එක. ඒ තමයි අපේ ඩීජේ නයිට් එක. ඒකත් දැන් යන්නේ මැච් එකක් වගේනේ. ආයි ටීම්ස් දෙකක් ඉන්නවා. මැද ඉන්නවා රෙෆ්‍රී අපේ. ඕන පැත්තකට සපෝට්.
0: ඕන පැත්තේ සපෝට් යාගේ එක යාගේ මේ අයිකොනික් ස්ටෙප් එක දාලා හැම පැත්තෙම සපෝට් කරනවා. ඔයගොල්ලෝ Facebook live එක බලනවා නම් දන්නවා මේ මොකද්ද කියන්නේ කියලා.
1: ඔව් බොහොම සුවාදීන රෙෆ්‍රී කෙනෙක් ඉන්නේ. තව ටීම් එකක් පිටිපස්සේ ඉන්නවා කට්ටිය. ලොකු කට්ටියක් එක්ක එකතුලා තමයි වැඩේ කරන්නේ. ඉතින් අපි මේ කියන්නේ අපේ ඩීජේ නයිට් එක ගැන. FM 94.95 අද රෑ 9:00 රෑ 12 වෙනකන් ඔයාලට DJ night එක අහන්න පුළුවන්. ඒ වගේම තමයි අපේ FB live stream එකත් එක්කත් ඔයාලට එකතු වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් අපි වැඩි විස්තර තව ටිකකින් කියන්න. ඔක්කොම එකපාර කියන්නේ. එතකොට ඔයගොල්ලෝ ඔක්කොම උදේ අහගත්තම කරදරයි.
0: ඒකනේ පොඩ්ඩ පොඩ්ඩ දෙන්නේ.
1: ඔව් ටික ටික අහන්න ඕන. දැන් බලන්න. දැන් මතක් කරන්න දේවල් තියෙනවා. ඊට කලින් කියන්න ඕන.
0: මොනවාද?
1: අර එම්බාපේ තරුණයා. ප්‍රංශේ නායකයා. මේ වෙනකොට
2: එයාට අපි මොන කතා කිව්වද
1: පෙම්මා කියත් එක්ක
2: මේ මේ මැච් එක තියාගෙන
0: රවුන්ඩ් ගහුවා
2: කියලා. මං අහන්නේ නෑ නේද රවුන්ඩ් ගහන එකේ තියෙන වටිනාකම. ඔවා පෙම්මා තියන්ට ඇහෙන්න ඕනේ.
1: ඇහෙන්න ඕන. ඒ කියන්නේ මේ
2: බලන්න පෙම්මා තියන්ට නෙමෙයි. පෙම්මා තියත් එක්කනේ රවුන්ඩ් ගහුවේ.
0: ඒ කියන්නේ
2: ඔවා ඇහෙන්න ඕනේ දෙමෝපියන්ට.
1: දෙමෝපියන්ට. හරි දැන් බලන්න මොන තරම් කතා කිව්වද නේ. මම කියන්නේ බලන්න ඉතින් මේ මානසික සුවය ලැබුණට පස්සේ ආයේ ගෝල් ගහන කේ හැටි දෙයක් නෙමෙයි. ඒ කියන්නේ කොල්ලා ගෝල් ගහන්න ගහපු ගැහිල්ල කොහමද කියනවනම් මේ වෙනකොට ලෝක කුසලාන ඉතිහාසයේ පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ මෙසීට විතරයි දෙවනි වෙන්නේ.
0: එහෙමද?
1: ඔව්. මේ වෙනකොට ගෝල 20ක්
2: ලබා ගත්තා. මොටිවේෂන් එකක් ලැවෙන්ඩල්ල නේද? මැච් එක කටගාව තියාගෙන.
1: ඒකයි කියන්නේ.
0: ඒකේ ඊයේ දෙකෙන් එකක් එයාගේ.
1: දෙකෙන් එක ගෝලයක් එයාගේ ඊයේ තමයි 20 20 වෙනි ගෝලේ වාර්තා කරේ. මෙසී 21යි. දැන් බොහෝ දුරට මේක මෙසීගේ අවසාන ලෝක කුසලානේ වේවිනේ. ඒ කියන්නේ සමහර මේ ටෝර්නමන්ට් එක ඇතුළෙම මෙසීව පහු කරලා එම්බාපේ නම් ඌයේ තරුණයා ඉදිරියට යන්න පුළුවන්.
0: යන්න පුළුවන්.
2: පෙම්මතියට මොන ආඩම්බරයක් ඇද්ද නේද? එයාව බලෙන් හරි මේ රවුමක් ගහන්න එක්කන් ගියා.
1: දැන් මට
0: ප්‍රශ්නයක්.
2: අන්න ප්‍රංශ යුවතියන්.
1: අන්න ප්‍රංශ යුවතියන්ගේ වැඩ.
0: මට ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ මොනවාද මානසික නිදහස ගේම් එකට වටිනෝ කියලා කිව්වනේ. ඒක හැමෝටම එහෙම වැඩ කරන්නේ
1: නැහැ. ඒව අපි දන්නවා.
2: එහෙම අපි ඒව දන්නවා.
1: ඒක අවශ්‍ය මාතෘකාව. අපි ඉස්සරහට යක්. මේ නෑ මෙහෙමයි. දැන් මේක මේ ඇත්තට මේ දවක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ කොහොමද දන්නවද? අපේ පිරිමි ළමයින්ට ඔක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්නේ. දැන් ඔය ඕක ඔය සිද්ධිය දැන් දන්නවනේ ලංකාවේ ගෑනු ළමයි ටික. දැන් මොකද කියන්නේ? අර බලන්න එම්බාපේ. World Cup එකක් කට උඩ
0: තියාගෙන
1: මාත් එක්ක ඒ girlfriend එක ඇවිදින්න ගිහිල්ලා තිබ්බනේ. ගිහිල්ලා ඒ වැඩ ටික කරලා ඔක්කොම කරලා තමයි මැච් එකට ගියේ. බලන්න කොච්චර සාර්ථක වුණාද මේ මැච් ටුර්නමන්ට් එක. මේ ඔයාලට තමයි පොඩ්ඩක් නිකන් අපිව බලන්න එන්න කිව්වම එක එක වැඩ අරව මේවා බිසි ඔක්කොම කතා.
0: ඔව්.
1: එම්බාපේ බිසි නෑ ඔයාලා බිසි.
0: හරි. ඔයා දැන් මගේ ඔළුවේ නැති දෙයක් මට දැම්මා.
2: ඉතින් ඒක තමයි මං කියන්නේ. මෙහෙමයි ඉතින්. ඒ ප්‍රංශ යුවතිය.
1: ඒ ප්‍රංශ යුවතිය.
2: ඒක පොඩ්ඩක් අනිත් යුවතියන් තේරුම් ගන්න ඕනේ.
1: අන්න ඒකයි නේ.
2: දැන් අපේ රුවන් නන්දික ඕක ලියා සින්දුව වුණත් ලියන්නේ නැත්තේ නේද?
1: ඔව් නේ.
2: මේ ඕවා හිතේ තියාගෙන වෙන්න ඇදිනේ.
0: ප්‍රංශ යුවතියන්.
1: ඔව් ප්‍රංශ යුවතියන් කියලා දාලම දෙනවා.
0: ගෑනු ළමයි
2: ඕගොල්ලන්ට. ඕනේ නම් ඉතින් ප්‍රංශ යුවතියන් ගානට අනිත් යුවතියන්ට එන්න කිසිම ප්‍රශ්නයක් නැහැ.
1: එතකොට අපිත් ගහන්නම් ගෝල්.
0: මේ ඉතින් මේ AI වලට රැවටෙන කොල්ල දෙන්නෙක් තමයි මේ ඉතින් කියන්නේ මේවා. මම එතනින් කතාව නවත්.
2: අපි කොල්ලන්ට ඊයේ උපදෙස් දුන්නා AI යුවතියන්ට රැවටෙන්න එපා කියලා.
1: එපා කියලා. හරි. දැන් අපි කියවනේ ওই මානසික සුවය කියන එක හැමදේටම මේ වටිනවා කියලා සාරා. ඉතින් ඒක නිසා තමයි අපි ප්‍රයිම් ලගේ අලුත්ම apartment project එක ගැන වට මතක් කරන්නේ. මේක තියෙන්නේ කඩවත. මේක තියෙන්නේ කඩවත. දැන් මේකේ විශේෂත්වය තමයි නුවර පාරට තියෙන මීටර 300යි.
0: මීටර 300යි.
1: ඒ 300 ඇවිදගෙන ඉන්නේ.
0: අයින් යන දුර.
1: ඔව් ඒ 300 ඇවිද.
0: ඒකත් ආයේ
1: ඔව් ඒකත් මේ පාර ළඟ තිබෙන ඒව දෙන්න බෑ. මීටර 300ක් අඩුම අපි ඇවිදින දවසට. එතකොට උදේට හවසට මීටර 600ක් ඇවිදලා නේ ඇති. කමන්නේ. හරිද? ඒ වගේම තමයි ලංකාවේ ප්‍රධානම අධිවේගී මාර්ගවලට ප්‍රධානම පිවිසුමක් වෙන. කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3ක දුර තමයි තියෙන්නේ. ඔයාට දැනින් ගියාට පස්සේ ඕනනම් කොළඹ ගටනායක අධිවේගී මාර්ගයට එන්න පුළුවන්. ඊට පස්සේ දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගයට ප්‍රවේශ වෙන්න පුළුවන්.
0: ගාල්ල පැත්තට යන
1: කට්ටියට ඉතින් ඉතින් මේ වගේ බොහොම පහසුවෙන් ඔයාට ගමනාගමන අවශ්‍යතාවයන් සපුර ගන්න පුළුවන් තැනක. ඒ වගේමයි අර නාගරික වටපිටාවක් වුණාට සාරා මේ ග්‍රාමීය සුන්දරත්වයේ තියෙන අපි හැම වෙලේම බලාපොරොත්තු වෙන නිෂ්කලංකත්වයනේ, ක්වොලිටි ඔෆ් ලයිෆ් එකට ඕන කරන නිෂ්කලංකත්වය, ඒ කාම් වයිබ් එක තියෙන වටපිටාවක. ඔන්න දැන් ඔයාට පුළුවන් ප්‍රයිම් ලගේ අලුත්ම අපාර්ට්මන්ට් ප්‍රොජෙක්ට් එකෙන් ඔයාගේ අපාර්ට්මන්ට් එක වෙන් කරගන්න. රුපියල් මිලියන 31ක් විතරයි වෙන්නේ. හරිද? ඒකේ වටිනාකම දැන් හැබැයි ප්‍රයිම්ල කියනවා තව අවුරුදු හිතන්නකො 10කින් 10ක් යන එකකුත් නෑ, අවුරුදු 5කින් විතර මේකේ වටිනාකම රුපියල් මිලියන 51ක් වෙනවා කියලා. ඒකෝර මේක හොඳ ඉන්වෙස්ට්මන්ට් එකක්. මේ වෙලාවේ ඔයාට නිකන් මේ වගේ ප්‍රොපර්ටි එක ඉන්වෙස්ට් කරන්න පුළුවන් කියලා කියන්නේ ඒක ඔයාට ඉස්සරහට අදාහ ගන්න බැරි විදිහේ ප්‍රතිලාභ අරගෙන එනවා අනිවාර්යයෙන්ම. ඉතින් ඒ වගේම තමයි දැන් මේ ෆුලි ෆර්නිචර් ඩිපාර්ට්මන්ට් එක විතරක් නෙමෙයි සාරා, ඔයාට තව දේවල් හම්බ වෙනවා. කිඩ්ස් පූල් එක තියෙනවා, ඇඩල්ට් පූල් එක තියෙනවා, ලොකු කට්ටියට පොඩි අයට වෙන වෙනම පූල්ස් තියෙනවා. ඊට පස්සේ මතක් කරන්න ඕන කන්ෆරන්ස් හෝල් තියෙනවා,
0: ජිම්
1: එක තියෙනවා. ඒ වගේම තමයි පැය 24 පුරාම දවස් 7ම CCTV මගින් ඔයාට ආරක්ෂාව සලසලා තියෙනවා. ස්කයි ගාඩන් එකක් තියෙනවා. ඉතින් මේ වගේ හැම දෙයක් එක්කම තමයි ඔයාට මේ අපාර්ට්මන්ට් එක වෙන් වෙලා තියෙන්නේ. ඉතින් 13:22 කියන හොට්ලයින් එකකට කෝල් එකක් දෙන්න. කෝල් එකක් දීලා ඔයාට පුළුවන් ප්‍රයිම් ලගින් මේ ගැන වැඩි විස්තර දැනගන්න.
0: ඕකේ. හරි. දැන් මේ අද මානසික සුවය ගැන කතා කරන
1: දවස.
0: හරිද? දැන් විශ්‍රාමික රජයේ සේවකයෝ ඉන්නවනේ. ඒගොල්ලොන්ටත් මානසික සුවය අත්‍යවශ්‍යයි.
1: අනිවාර්යයෙන්ම.
0: හැබැයි මානසික සුවය පොඩ්ඩක් තියාගෙන ඉන්න අමාරුයි. සමහර වෙලාවට මේ ඒගොල්ලෝ අර ගෙදරට බරක් වුණාම ඒකට හිතනවා අපි මේ වදයක්ද දන්නේ.
1: ඒකේ ඉන්නවා. ඔව් ඒ ගොඩක් කාලවලට මේ සාර වගේම කතාව ඇත්ත. මේ අපේ අමල තාත්තාට ගොඩක් කාලේ තියෙන ප්‍රශ්නයක් තමයි මේගොල්ලෝ හිතනවා හරියට නේ අපේ දරුවන්ට අපි බරක්ද මේ. ඊට පස්සේ දැන් ඔය විශ්‍රාම වැටුප කියන එකෙන් ඉතින් අර හැමදේම කරන්න බෑනේ. විශ්‍රාම වැටුප කියන්නේ දෛනිකව තමන්ගේ ජීවිතේ පවත්වාගෙන යන්න නැති. හැබැයි ඒගොල්ලෝ එහෙම කැමති වෙන්නේ නැහැ. ඒගොල්ලන්ගේ තියෙන වෙන වෙන හීන නේ. මේ ඉන්න කාලේ සදා සමය මොන හරි මම බිස්නස් එකක් කරනවා නේ. සමහරවිට ජීවිත කාලය පුරාවටම තිබ්බ ආසාවල් තියෙන්නේ. ඒ ආසාවල් සාර ඉෂ්ට කරගන්නේ ඔය ජීවිතේ විශ්‍රාම අවධියේදී. එහෙම අවස්ථා ඕන තරම් අපි දැකලා තියෙනවා. ඉතින් ඒ වගේ ඔන්න අපේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගත්ත අපේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට රණවිරුවන් ඇතුළුව හරිද මේ හැමෝටම ඔන්න පුළුවන්කම තියෙනවා යුනියන් බැංකුවෙන් රුපියල් මිලියන 8ක් දක්වා ණයක් ගන්න. ඔයාගේ ව්‍යාපාරික අවශ්‍යතාවයක් තියෙනවා නම් මම මේ වැඩේ කරන්න යන්නේ නේ. දැන් විශ්‍රාම ගිහිල්ලා ඉන්නේ. මට කැපිටල් එකක් නැහැ. මට මේ වෙලාවේ අතේ ප්‍රාග්ධනයක් නැහැ. ඉනිෂියල් කොස්ට් එකක් තියෙන්න බෑ. දැන් මොන වැඩක තියෙනවනේ. එතකොට ඒ ගාණ තියෙන්න බෑ අතේ. ඉතින් ඔයාට පුළුවන් යන්න යුනියන් බැංකුවට ගිහිල්ලා පෙන්ෂන් ලෝන් එකක් දාන්න. රුපියල් මිලියන 8ක් දක්වා ණයක් ඔයාට ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම තමයි මේ මිලියන 8 ගෙවන්න සාරා ඔයාට අවුරුදු 15ක් තියෙනවා. අවුරුදු 15ක් හිමින් සැරේ ඔයාට මේක ගෙවාගෙන යන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේමයි අපකරුවන් අවශ්‍ය වෙන්නේ නැහැ ඔයාට මේ ණය ගන්න. ඒ වගේමයි බොහොම ඉක්මනින් මේක අප්‍රූව් කරගන්න පුළුවන්. ආයේ මේ දුවන්න ඕනේ නැහැ. ડોකියුමන්ට්ස් උස්සගෙන එහෙම කිසි කරදරයක් නැහැ. ඒ වගේම තමයි ඔයාට වට්ටම් සහිත ක්‍රෙඩිට් කාඩ් පතකුත් හම්බ වෙනවා. ඒ වගේමයි තමයි වැලියු ඇඩඩ් කිහිපයක් තියෙනවා. ඒ කියන්නේ එකතු කළ අගයන් කිහිපයක් තියෙනවා. මොනවද දන්නවද?
0: මොනවද?
1: අවුරුද්ද පුරාවටම රුපියල් 30,000ක පික්මි හයර් ඔයාට නොමිලේ හම්බ වෙනවා.
2: බලන්න මේ කොච්චර හිතට සහනයක්ද
1: කියන්නේ. සහනයක්ද? ඒ කියන්නේ ඔයාගේ ව්‍යාපාරයක් කරන ගමන් ඔය ප්‍රවාහන අවශ්‍යතා ටික සපුර ගන්න ඔයාට නොමිලේම පුළුවන්කම තියෙනවා. ආවරණයක් හම්බ වෙනවා. ඉතින් මේ ඔක්කොම ඔයාට දෙන්නේ වෙන කවුරුත් නෙමෙයි යුනියන් බැංකුව. වැඩි විස්තර දැනගන්න කෝල් කරන්න මෙන්න මේ නම්බරයකට. නම්බර එක තමයි ඔන්න මතක් කරනවා ලියා ගන්න 01 117 81 81 81 01 117 81 81 81.
0: රයිට්. ඒ විදිහට යුනියන් බැංක් එකට කෝල් කරන ගමන් මතක් කරනවා ඔයගලන්ට කසාගල ස්මාර්ට් ඇග්‍රි බිස්නස් එක ගැනත්. ඔයගලන්ට පුළුවන් ඔයගලන්ගේ ආයෝජනය කසාගලල එක පටන් ගන්න.
1: ඔව්, ඔයාට පුළුවන් ඔයාගේ දැන් මේ වෙලාවේ අතේ සල්ලි තියෙනවා නම් නේ, ඉතුරු කරගත්තු දේවල් තියෙනවා නම් ගිහිල්ලා මේ වගේ මේ වගාවන් වල ආයෝජනය කරන්න සහ ඒ හරහා ප්‍රතිලාභ ලබා ගන්න. ඉතින් කෝල් එකක් දෙන්න කසාගල ස්මාර්ට් ඇග්‍රි බිස්නස් එකට මෙන්න මේ නම්බර එකෙන් 01 117 77 81 01 117 77 81.

0: FM Anu Paha, FM Anu Hatarai Dashumata, Net FM.
1: හැමතේ එකම එක වගේ නෙමෙයි ලාඕජේ පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන ඉදා වගේම අදත් නොවෙනසූ තේ රසය ඔබත් අදම ලාඕජේ ගන්න
2: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න ඔක්කොම devices connect කරන්න gaming වලට low latency fast and stable unlimited තෝරගන්න පැකේජ් රසක් SLT Mobitel Fiber
3: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 114ක් සහ ජේෂ්ඨ පුරවැසි සඳහා 114.5ක අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු
4: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිස්කලංක නිදහස් නවා තැනක් උතුර දකුණ මැදම ආකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි රුපියල් මිලියන 31ක සිට සීලු පාසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත apartment එක අදම වෙන් කරගන්න කඩවත lifestyle residences දැන්මම තන්න prime group
5: 1322 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව pure mobile app එකේ නොමිලේ බලන්න
6: SLT Mobitel Pure TV නීලවිකාශක
7: අද තන කාටම මෙල කසාගල ග්‍රීන් සුපර් ශකා මාතලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබ යටි ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩා තිහල ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2767 87 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්

0: සැපකින්
1: පහසුව සලසයි සුහදව සලකයි LB රන් අය
2: ලංකා ප්‍රීමියර් ලීග් 2026 සමාරම්භක මහෝත්සවය ජූලි 14 දා SSC ක්‍රීඩාංගණයේදී ප්‍රවේශ පත්‍ර බුක් මයි ෂෝ වෙතින් වෙන් කරවා ගන්න නිල විකාශන සහකරු SLT මොබිටෙල් බියෝ TV
3: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරෙන් නිෂ්කලංක නිදහස් නවාතනක් උතුර දකුණ මැදම ආකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි රුපියල් මිලියන 31 සිට සියලු පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න කඩවත lifestyle residences දැන්ම අවතන්න prime group 13:22
4: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
5: Meltol හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltol පැරසිටමෝල් විශේෂයකි
6: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5%ක අසම සමපොලියක් LB ස්ථාවර තැන්පතු with rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකි
7: 2026 FIFA උණුසුම ජූනි 12වනදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න
8: SLT Mobitel Pure TV Neela Vikashaka
9: Paya gana drive kala office eket busy unahama ena konde kakkumata mama Siddhalepa spray kala Siddhalepa parampara gananawaka vishwasaya dinu sahanaya

0: උදේ 7යි විනාඩි 45යි අල්ගට අවම වෙලාව මේ නුව මේ දෙන්නව එක තැනක තියන් ඉන්නවා කියන්නේ ඔය දෙන්නව මට කරන්න අමාරු වැඩක් නෙමේ කරන්න බැරි වැඩක් හරි යමේ දැන් හරි අමාරුයි මේ මං කල්පනා කරේ අපේ කැම්පස් එකේ ස්ටඩි ඒරියා එකක් තියෙනවා හරිද ඒකේ පුටු වලට දන් වැල් දාලා තියෙන්නේ ළමයි එහෙම අරන් යන නිසා ඔය දෙන්නට 7 ඉඳන් 10 වෙනකන් එහෙම
1: එකක් කකුල් වලට ඔව් කකුල් අපි යා අපි වහල්ලු කරගන්න හදන්නේ
0: ඔව් ඈ ඔන්න
1: ඔන්න බලන්න
0: හරි
1: CI 200
2: බලන්න ගන්න හරිද කියලා
1: 300
2: පොඩි ගනුදෙනුවක් අපි
0: ගනුදෙනුවක් මං නැතුව
1: ඔව්
2: එහෙම තමයි
0: 10න් පස්සේ නම් මට මොනවා හරි අරන් දෙන්න
2: හරි
0: හරිද හරි අපි යන්න හදන්නේ NSB බැංකුව පැත්තට
2: ආ ගනුදෙනුවක් කරන්න
0: ගනුදෙනුවක් කරන්න මේ දවස්වල ඒගොල්ලෝ පොඩි වැඩක යෙදිලා ඉන්නේ
2: ඔව්නේ
0: ඒකට ඕගොල්ලන්ට උදව් කරන්න කියලා තමයි අපිට කියන්න
1: ඕනේ ඔව් දැන් ඕවා අනිත් බැංකුත් ආදර්ශයට ගනි
0: ගනි
1: මේ මොනවාද හැබැයි මේක මම හිතන්නේ NSB බැංකුව මේක කරන්න හේතුව තමයි ලංකාවේ කවුරු හරි පුරවැසියෙක් ඉස්සෙල්ලාම පටන් ගන්න බැංකු ගිණුම NSB නේ ජාතික ඉතිරි කිරීමේ බැංකුව ගිණුම තමයි ලංකාවේ ඉස්කෝල වලින්ම පටන් ගන්නවා එහෙම හින්දා දැන් ඉතින් ඒව යවත් කාලේ බලන්න දැන් ඉස්කෝලේ කාලේ ගැහුව අස්සන නෙමෙයිනේ දැන් අපි ඒකෙම්ම හිතන්නකො බැංකුවේ නෝනා මහත්තුන්ට ඔළුව කචල් වෙනවනේ ඔයා දැන් ගිහිල්ලා NSB එකේ අර මීට අවුරුදු 20කට 30කට කලින් ගැහුව අස්සන ගැහුවා අත්තකුරු කොච්චර වෙනස් වෙනාද ඔයා කොච්චර වෙනස් වෙනාද ලෝකෙ කොච්චර වෙනස්
2: වෙනාද
0: සමහරුන්ට දැන් අපි මේක කිව්වහම තමයි මතක් වෙන්නේ තුන වසරේදී අවිල්ලා ඕපන් කරානේ දෙකවුන්ට
1: ඇත්තට මමත් මේ ඔක කිව්වන් පස්සේ ගිහින් ඉවරලා ඒ පොත හෙව්වා
0: හම්මුණා
1: අනේ ලස්සන රෝස පාට පොත මේක නම් මම බැංකුවට දෙන්නේ
0: නැහැ බැංකුවට දුන්නේ නැතුනට කමන්නේ නෑ
1: නුවා කියලා
0: අප්ඩේට් කරලා ආවනේ ඩේටා ටිකනේ
1: ඔව් ඔව්
0: ඔයගොල්ලන්ටත් කියන්න තියෙන්නේ මේක තමයි
2: අනිවාර්යෙන්ම ඉතින් ඔයාලට කියන්න තියෙන්නේ හරි පොඩි දෙයක් යන්න ළඟම තියෙන ජාතික ඉතිරි කිරීමේ බැංකු ශාඛාවට
0: ඕකේ
2: ගිහිල්ලා ඔයාට මේ වෙනකොට account එකක් තියෙන නිසා නෝට යන්න කියලා අපි මේ කියන්නේ. ඒ කියන්නේ ලංකාවේ ඇත්තටම එහෙම NSB එකේ account එකක් නැති කෙනෙක් නැහැ. ඒකින්ද මෙහෙම කිව්වට පස්සේ අනිවාර්යෙන්ම ඔක්කොම යනවා. හරිද? එහෙම ගියාට පස්සේ ඔයාට තියෙන වාගේ ජාතික හැඳුනුම්පත් අංකය.
0: ඊට
2: පස්සේ වාගේ ලිපිනය address එක.
0: නේ?
2: ඊට පස්සේ වාගේ ජංගම දුරකථන අංක, ස්ථාවර දුරකථන අංක.
0: ඊට
2: පස්සේ විද්‍යුත් තැපැල් ලිපිනය. ඒ
0: කියන්නේ email එක.
2: Email එක. එහෙම කිව්වම තමයි තේරෙන්නේ නේ.
0: Email එක කිව්වම තමයි තේරෙන්නේ.
2: ඔය IT සිංහලෙන් උගන්වන්න බෑනේ.
0: ඔව්. මූසිකේ කියනවා වගේ
1: තමයි. අතන email හොයාගත්ත අපේ කට්ටියනේ.
2: ආ එහෙමද?
1: ඔව්.
0: කවුද?
1: අපේ කට්ටිය තමයි.
0: Email.
1: ඔව්.
0: කවුද වාගේ?
1: වැද්දෝනේ.
2: Email කරන්න.
1: ඇයි ඉස්සෙල්ලම අර දුන්නට තියලා ඉතලේ තියලා
2: කන්දෙන්
1: කන්දට වැද ජනතාවත් නෙමෙයි ඉස්සර අර සංනිවේදන ක්‍රම විදියට පාවිච්චි කරේ මේ කන්දෙන් නම් ඒ කන්දට දඬු මස්නාමානේ කියන්නේ මොකද්ද
0: දඬු මස්නාමානේ කියන්නේ මොකක් හරි දුරක් නේ
1: නෑ දඬු බව දුරක්
0: ඒ
1: කියන්නේ ඊතලයක් විද්දම ගිහින් වැටෙන දුර එතකොට ඊ පොල කියලා එකක් තියෙනවා හැම කන්දක් මුදුනේම තිබුණා
0: ඊ පොල
1: එතකොට ඊතලෙන් ටික් ගාලා විදිනවා ඊට චුක් ගාලා යනවා ඒකේ තියෙනවා මොකක් හරි පයින්
0: දෙයක්.
1: හා. අන්න එතකොට අපි තමයි ඊමේල් හොයාගත්තේ.
2: අන්න හරි. දැන් එච්චර හිතන්න එපා. ඊමේල් එක අලුත් කරලා තියෙනවා නම් ගිහිල්ලා
1: ඒක නෑ අතන ඊමේල් ගන්න ලස්සන කතාවක් තියෙනවා. ඊමේල් ඇත්තටම ලෝකේ හොයාගත්තේ ශිවා කියලා ඉන්දියානුවේ.
0: ඔව්.
1: හරිද? ඔහු ඊමේල් හොයාගත්තම මයික්‍රෝසොෆ්ට් සමාගම ඊමේල් එක සල්ලි වලට ඉල්ලුවා.
0: රයිට්.
1: ආ. හරිද? ශිවා කිව්වා නෑ මම සල්ලි වලට දෙන්නේ
2: නෑ
1: මම මේක සල්ලි වලට දෙන්නේ නෑ මම මේක නිකන් දෙනවා කාටද මයික්‍රෝසොෆ්ට්
0: සමාගමට
1: කියලා මයික්‍රෝසොෆ්ට් සමාගමට ඊමේල් එක නිකන් දුන්නා ඊමේල් තාක්ෂණය නිකන්
2: දුන්නා
0: රයිට්
1: දීලා කිව්වා ශිවා හැබැයි ලෝකෙ කාගෙන්වත් ඊමේල් හදනකොට ඕගොල්ලෝ සල්ලි ගන්න බෑ කියලා.
2: බෑ.
1: මං ගත්තෙත් නෑනේ මල්ලි.
2: ඔව්නේ.
1: හරිද? අර ගේටු මහත්තයාට කිව්වා. කවුද ගේටු මහත්තයා?
0: කවුද?
1: බිල් ගේට්ස්ට. හරිද? කිව්වා. ඔයා බිල් කඩන්න හැබැයි මේකට ගේට්ටු දාන්න බෑ මේකට බිල් කඩන්න බෑ
0: බිල් කඩන්න බෑ
1: ඒකෙන් හින්දා ඔයා බිල් ගේට්ස් උනට කමන්නේ ඔයා මේකට සල්ලි ගන්න බෑ මේකෙන් හින්දා තමයි ලෝකේ අපිට නොමිලේ ඊමේල් හම්බුනේ ඔයා හිතන්ද ශිවා සතෙන් සතේ ගත්තනම් ඊමේල් එකෙන් ඊමේල් එකට ඩොලර් සතේ ගානේ ගත්තනම් අපි මෙච්චර ඊමේල් හදන්නෙත් නෑ හැබැයි ශිවා කොච්චර කෝටිපතියෙක් වෙනවද කියලා මම දන්න විදියට ඔහු තාමත් පරිගණක සහ තොරතුරු තාක්ෂණය පිළිබඳව සමාගමක මේ රස්සාවට යනවා.
2: අන්න ඒකයි. ඉතින් ශිවා සල්ලි ගත්තේ නැති නිසා Google එකටත් සල්ලි ගන්න බැරුව ගියා.
1: නෑ දැන් කාටවත් Google, Microsoft, Microsoft Hotmail නේ. ඊළඟට Gmail ආවා. ඊළඟට විවිධ තාම mail.com කියලා ලෝකේ ඊමේල් වර්ග ගොඩක් තියෙනවා.
2: ඩොමේන්
1: ගොඩක් ඊමේල් තියෙනවානේ. හැබැයි ඒ කවුරුවත් මූලික ඊමේල් එක හදන්න සල්ලි ගන්න නෑ. යම්කිසි GB ප්‍රමාණයක් නොමිලේ දෙනවා හැම කෙනාම.
2: ඔව්. ඉතින් ඒක නිසා තමයි එහෙම නොමිලේ දුන්න නිසා තමයි ඔයාට ඕකේ පාස්වර්ඩ් මතක නැත්තේ ඕ කාලෙන් කාර්ඩ් වෙනස් වෙන්නේ ඒ නිසා වෙලාවට ඊමේල් හදන්නේ ඒ නිසා තමයි ජාතික ඉදිරි කිරීමේ බැංකුව කියන්නේ යන්න ළඟම තියෙන බැංකු ශාඛාවට ගිහිල්ලා ඔයාගේ මේ දත්ත ටික අලුත් කරගන්න සහ වෙනස් වෙලා නැත්නම් ඒවා වෙරිෆයි කරගන්න කියලා මොකද ඒක බොහොම ගුණාත්මක හා සුරක්ෂිත බැංකු සේවාවක් ඇති කරන්න ඔයාට දෙන සේවයක්
0: රයිට් හරි ඒ විදිහට ඔගොල්ලෝ NSB බැංකුවට ගිහිල්ලා මේක ඉක්මනට කරන්න දැන් මේ අද පුළා හරි මේ මම දැන් කිව්වේ අර අපේ කැම්පස් එකේ තියෙනවා කියලා පුටුවගයක් මේ පුටුව ස්ටඩි ඒරියා එකේ පුටුවගයක් තියෙනවා මේ පුටු ටික දන්වැල් දාලා මේ චේන් කරලා තියෙන්නේ මේසෙට
2: ඔව් බෑනේ නැත්තම් වලියක් එහෙම ගියා
0: ඔව් මම දැන් ඔය දෙන්නවත් එහෙම චේන් කරනවා මේ පුටුවට උදේ 7 ඉඳන් 10 වෙනකම් මේ කොහොම හරි ඒවා වැල්ඩින් කරලානේ තියෙන්නේ
2: ආ ඔව් ඒවා ආයේ ගැලවෙන්නේ නැති වෙන්න පාස්සලා තියෙනවා
0: ගලවන්න තියා හිතන්නවත් බෑ ආයේ මේසි උස්සන්න ඕනේ පුටු ටිකත් එක්ක
2: ඔව් කිසිම විප්ලවයකදී ගලවන්න බැරි විදිහට තමයි ඒවා පාස්සලා තියෙන්නේ අත්දැකීමෙන් කියන්නේ ඉතින් එහෙම හරි විදිහට පාස්සන්න නම් එහෙම කල්පවතින්න පාස්සන්න නම් ඔයා අනිවාර්යයෙන්ම ගන්න ඕන මෙල්වා වැල්ඩින් ඉලෙක්ට්‍රෝඩෙම තමයි ඒකට හේතුව මොකක්ද දන්නවද ලංකාවේ SLS සහතිකයත් එක්ක එන එකම වැල්ඩින් ඉලෙක්ට්‍රෝඩ එක තමයි මෙල්වා වැල්ඩින් ඉලෙක්ට්‍රෝඩ කියලා කියන්නේ
0: ඕකේ හරි අපි යන්න ඕනේ අපේ ඊළඟ පැයට අපේ අටේ පැයට හැබැයි අද ෆ්‍රයිඩේ අද DJ නයිට් එකක් තියෙනවා ඒක මතක් කරන්නත් ඕනේ ඒක ඊළඟ පැය මතක් කරන්න
2: ඔව් එකපාර ඔක්කොම කියන්න නෑ
0: කිව්වනේ කියන්න බෑනේ හැබැයි
2: DJ නයිට් එකේ එන කට්ටිය කවුද ඒව දැනගන්න ඕන නම් ඊළඟ පැය වෙනකන් ඔහොම ඉන්න ඕනේ
0: ඔව් අපි වහන්න ඕනේ හැබැයි DJ නයිට් එක අර අපි හැමදාම කියනවා වගේ නිකන් DJ අහන්න බෑනේ
2: බෑ
0: මොන හරි කන්න බොන්න දේවල් ටිකක් තියෙන්න
2: ඕනේ කටට සැරට තියෙන්න ඕනේ ඔව්
0: දැන් කටට සැරට ගියාම මගේ කටට කෙල වුණනවා
2: එහෙනම් ඉතින් ඔයාගේ යන්න කලින්ම ළගම තියෙන සුපර් මාකට් එකට වෙන්න පුළුවන්. සුපර් මාකට් වල විතරක් නෙමෙයි ඔයාගේ ළගම තියෙන සිල්ලර කඩේ වෙන්න පුළුවන්.
0: කිසි ප්‍රශ්නයක් නැහැ.
2: ඕන පොඩි කඩේක තියෙනවා වෙන මොනාවක් නෙමෙයි. විජය නූඩල්ස්.
1: Yes. පොඩි කඩේ හිටිය නගේ විජය නූඩල්ස් ආවම දෙන්න නගේ.
2: දෙන්න නගේ. හරිද? නංගිලා අක්කලා නැන්දලා ඔක්කොම දෙන්න ඉල්ලුවම විජය නූඩල්ස්. මොකද මේ බෙරිනොවි හදාගන්න පුළුවන්. බෙරිනොවි හදාගන්න පුළුවන් කියන්නේ ලොකු ජයග්‍රහණයක්.
0: ලොකු ජයග්‍රහණයක්.
2: විශේෂම කාන්තාවක්.
0: අනිවාර්යයෙන්.
1: අපේ මෙහි කණාය බෙරි වෙනවනේ.
2: අන්න ඒකනේ. මෙහි අපේ කෙනෙක් කිරිය එකපාරක් අපි ඒගොල්ලන් ගෙදර ගිහිල්ලා එයා නූඩල්ස් හදන්න උත්සාහ කරා අරි ගියේනේ අවසානයේ වෙන
1: නිෂ්පාදනයක්.
2: ඔව් වෙන නිෂ්පාදනයක් තමයි එළියට ආවේ.
0: නූඩල්ස්ද කියලා අඳුරගන්න බැරි වුණා.
2: අඳුරගන්න බැරුව ගියා අපි බඩගින්න ඉඳ ගෑවා. හැබැයි ඔයා විජේ නූඩල්ස් නම් ගන්නේ. එහෙම කිසිම දෙයක් වෙන්නේ නැහැ. මොකද බෙරිනොවි හදාගන්න පුළුවන්. ඒ වගේම තමයි විජය කියලා කියන්නේ. අපි දන්න නම කවුරුදු 30ක විශ්වාසයත් එක්ක එන නමක්. ඉතින් ඒක නිසා අර 100%ක් ස්වාභාවික අමුද්‍රව්‍ය යොදාගෙන හදලා තියෙන නිසා
0: වාට
2: වැරදෙන්න තියෙන සම්භාවිතාව බොහොම අඩුයි.

0: FM Anu Paha, FM Anu Hatarai da Jumata, Net FM. Velava obaveta gene enne.
1: Cinderella wage mannan inne mama beera ganna kavurut tanakam.
2: Ape daruan apata wada idirien. Itin age kathawa liyanna ayata ida harinna. Commercial credit.
3: Ude 7 minadi 59 ay.
4: Bicycle ගන්න කොහමද මූලික ලීසින් මුදලත් වැඩි වෙලා
5: බය වෙන්න එපා වැඩි වුණු ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනවා විශේ෷ සහනයක් තව KD Rice Leader 125 bike එකට discount එක ලක්ෂයක් කතා කරන්න 077 406 43 97
6: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
7: Leasing පොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ?
8: LB Leasing වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වැඩිම leasing මුදල අඩුම පොලියට. දැන් මාම තන්න 0112200200.
9: ලංකා ප්‍රීමියර් ලීග් 2026 සමාරම්භක මහෝත්සවය ජූලි 14 දා SSV ක්‍රීඩාංගණයේදී ප්‍රවේශ පත්‍ර book my show වෙතින් වෙන් කරවා ගන්න. නිල විකාශන සහකරු SLT Mobitel Bio TV.
10: Box bar නම් වෙළඳපලේ හරි හරියට. ඒත් නියම බර තියෙන box bar එකක් ගන්න හොඳම ක්‍රමය bar එක කිරලා බලන එක. මෙල්වා box bar වල නම ඝනකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. මෙල්වා එක ලංකාවේ එක අපේ එක කිරන්න ඕන නැති එක.
6: SLT Mobitel Fiber එක ගෙදරම fit කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
11: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිෂ්කලංක නිදහස් නවා තැනක් උතුර දකුණ මැදෙම ආකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. රුපියල් මිලියන 31 සිට සීළු පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත apartment එක අදම වෙන් කරගන්න කඩවත lifestyle residences දැන් මම තන්න prime group 13/22
12: 2026 FIFA උණුසුම ජූනි 12වනදා සිට සජීවීව pure mobile app එකේ නොමිලේ බලන්න
13: SLT Mobitel Pure TV නිල විකාශක
14: යුනියන් බැංකුවේ pension loan එකෙන් මම පෙළතවන්න පටන් ගත්තනි
15: විශ්‍රාම ජීවිතේ බරක් නොවි බලයක් කරගන්න රාජ්‍ය සේවක ඔබට රුපියල් මිලියන 8ක් දක්වා ණයක් යුනියන් බැංක pension loan
9: ලංකා ප්‍රීමියර් ලීග් 2026 සමාරම්භක මහෝත්සවය ජූලි 14 දා SSV ක්‍රීඩාංගණයේදී ප්‍රවේශ පත්‍ර book my show within win කරවා ගන්න නිල විකාශන සහකරු SLT Mobitel Bio TV
16: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත Children's World කැලණිය මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0713013636
6: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
17: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න. සෙවනගල කමල් බන්දුල විදමාතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල. බෝගහ හන්දිය කෙරේ බංආර සෙවනගල. 0777 300 940.
3: වෙලාව 8:02 දැන්.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: විශ්වාස කරන සත්‍ය
2: ඔබ වෙත ගෙන එන්නේ.
3: හරිගේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්ත මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
1: LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011-515-555 අමතන්න.
4: අම්මා ආතරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන
5: වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ. ඉහළ ක්‍රිප්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
1: බයෙන් බය අලුත් වන අලුත් පැය විපස්සම news.
6: අයිබුවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම කේසර. කටුගස්තොට පට්ටියවත්ත ප්‍රදේශයේ පිහිටි වෙළඳසැලක් සමග ඇති මහල් 4කින් යුත් නිවසක ගින්නක් හටගෙන තිබෙනවා. වහාම ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් මහනුවර ගින්නිවීමේ ඒකකය හා ප්‍රදේශවාසීන් එක්ව ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කළ බවයි කටුගස්තොට පොලිසිය පැවසුවේ. ගින්නෙන් ජීවිතහානි කිසිවක් සිදුව නැහැ. කෙසේ වෙතත් දේපළවලට හානි සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් කටුගස්තොට පොලිසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. ඊළඟ නිත්‍යස් පෙරවරු නවයට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නිත්‍යස් YouTube නාලිකාවට සහ නිත්‍යස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් නිත්‍යස්.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: නිත්‍යස් ජනතාව විශ්වාස කරන සත්‍ය
2: ඔබ වෙත ගෙන ආවේ
4: අම්මා ආතරෙන් අපිට කවපු වත්කඩක රස. ඔබ බලන්නේ ස්පාදනා

0: උදෑසන විනාඩි 9 අයල් ගොටවම වෙලාව අපි දැන් කතා කර කර හිටියේ
1: ඔව් මොනා ගැනද
0: අවුරුදු 20 ගණන් වලදී
1: ඔව්
0: අපි කල යුතු දේවල් සහ
1: නොකල යුතු දේවල් ගැන අපි පොඩි සංවාදයක් කර කර හිටියේ ඒක කරගෙන යදි තමයි අපිට මතක් වුණේ දැන් 20 නුත් භාගයක් ගිහිල්ලා ඉඳලා ඕක ගැන හිතලා වැඩක් නැහැ
0: කියලා නෑ කියලා
1: ඒක
0: නෑ 30 ගණන්ම හිතමු
1: දැන් අපි දැන් 30 දි කරන්න පුළුවන් ජීවිතේ ගොඩ දාගන්න අපිට 30 දි මොනාද කරන්න පුළුවන් කියන එක ගැන තමයි පීලකට කතා කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ
0: yes
1: මෙහෙමයි මොන දේ වුණත් හැම වෙලාවෙම පොසිටිව් ඉන්න ඕන
0: අනිවාර්යයෙන්
1: හරියට කවුරු වගේද දන්නවද
0: කවුරු වගේ
1: ට්‍රම්ප් ජනාධිපතිතුමා වගේ දැන් ඔන්න ඇමරිකාවේ පැත්තෙන් අපිට එනවා නිවුස් එකක් මේ කවුද මේ අපිට 3 idiots කියලා තියෙන්නේ මේ WhatsApp එකට දාලා
0: නෑ නෑ මම 3 idiots එකේ සින්දුවක් දැම්මානේ ඒගොල්ලන්ගේ ආසම ෆිල් මේකලු දෙතුන් පාරක්ම බලලා
2: ඉතින් හරි
1: හරි හරි හරි හරි
2: වැරද්ද ගුණ නෑ ඉතින්
1: ඔව් කිව්වත් දන්නේ
0: නෑ 3 idiots
2: 3 කියසේ දැන් 2 හරි
1: ඉන්නවා 2 හරි idiots ලා ඉන්නවනේ
0: ඒයි කරර මේ ඔගොල්ලෝ දැකලා තියෙනවද මේ Spider-Man meme එකක් තියෙනවා Spider-Man හැමෝටම ඇඟිල්ල දික් කරගන්නවා
1: අන්න හරිය අපිට කියාගන්නවා
0: මම කියනවා 2 idiots කියලා අචිත් කියනවා නුවත්
1: කියනවා
0: එතකොට හරි තුන්දෙනාම idiots
1: එතකොට හරි තුන්දෙනාම idiots ලා වෙනවා වැඩේ හරි හරි දැන් මොකක්ද දන්නද අපි කිව්වේ දැන් මේ යුද්ධේ දැන් ආයෙ පටන් ගන්න තියෙනවා
0: රයිට්
1: දැන් අපිට ඒක සාමාන්‍යයි නේ දැන් හිතන්න නිකන් අර පෙබරවාරි 28 වෙනිද අපි කොහොමද බය වුනේ දැන් ඔන්න ඉරානයට පහර දෙනවා හෝමෝ සමුද්‍ර සන්ධිය වැහිලා ගල්ෆ් කලාපේ අනිත් රටවල් වලටත් ඇවිල්ලා මිසයිල් පතිත වෙනවා කියද්දි අපි සෑහෙන්න බය වුණානේ
0: ඊළඟ මේ තුන්වෙනි ලෝක යුද්ධය කියලා කිව්වා
1: දෙයිද මොනා වේදී ළඟ මොහොතේ අපේ දැන් ශ්‍රමිකයෝ සෑහෙන පිරිසක් ඉන්නවා මේ ගල්ෆ් කලාපේ ඔය වගේ ලොකු දේවල් අපි හිතන්න පටන් ගත්තා දැන් අපිට එහෙම එච්චර ගානක් නැහැ ඉතින් දැන් අපිට නිකන් වෙන්න
2: තියෙන මතකත් නැහැ වගේ
1: ඔව් වෙලා ඉවරයි වගේ අපි ඉන්නවා
0: හැබැයි අපි ඒක පටන් ගනිද්දිම කිව්වා මේක එහෙම වෙයි කියලා
1: ඔව් මේක එහෙම වෙයි කියලා අපි කිව්වා අපි පොයින්ට් එක කරුණු කාරණා එක ෆැක්ට්ස් එක අරගෙන කිව්වා මේක එහෙම වෙයි කියලා දැන් මොකක්ද දන්නවද මේ කියන්න ගියේ මේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමේ තැතක් නැත්නම් එයාව ඝාතනය කිරීමේ උත්සාහයක ඉරානය නිරත වෙලා ඉන්නවා කියලා ඉරාන අපි කියන්නේ අර විප්ලවී ආරක්ෂක බලකාය නිරත වෙලා ඉන්නවා කියලා මොසාඩ් එක හදිස්සියෙම කෝල් එකක් දීලා කියලා තියෙනවා ට්‍රම්ප්ට.
2: ඔව් දැන් එහෙම ඒක ඉතින් ඕක අමුතුවෙන් කියන්න දෙයක් නැහැ නේ.
1: කියන්න දෙයක් නැහැ නේ. ඒක වෙන්න පුළුවන් නේ.
2: මෙච්චර දේවල් කරන එක්කෙනා මරන්න හිතෙන්නේ නැතුව තියෙන්නේ මේ ඉරානෙට.
1: ඉරානෙට. ඉතින් දැන් ඔය කොහොමද ඊශ්‍රායලෙ නැවුස්සන්නේ හැමදාම?
2: ඔව්.
1: මේක උස්සන්න දුන්න කෝල් එකක් වෙන්නත් පුළුවන්.
2: වෙන්න පුළුවන්.
1: මේ මේව දැන්
2: ට්‍රම්ප් සැබෑ ගුලි ලනු කනවා.
1: ඔව් ට්‍රම්ප් ඒව කනවා. ඒ කන නිසාම තමයි මේ වගේ කෝල් නිතරම ට්‍රම්ප්ට එන්නේ. ඉතින් ජාත්‍යන්තර මාධ්‍ය මේක වාර්තා කරලා තියෙනවා. කොහොම නමුත් මේ තත්වය දැන් අපිට පේන විදිහට ඉක්මනින් සමතයකට පත් වෙන තත්වයක්
0: නැහැ.
1: හරිද? ඒක දිගටම ඇදීගෙන යන තත්වයක් තමයි තියෙන්නේ. ඉතින් අපි දන්නවා මේ වෙනකොටත් ඉරානයේ දකුණු දිග ප්‍රදේශයට විශේෂයෙන්ම ඔය හෝමුස් සමුද්‍ර සන්ධිය ආසන්නේම තියෙන ප්‍රදේශවලට. ඔය බුෂ න්‍යෂ්ටික බලාගාරය, ඊට පස්සේ බන්දර අබ්බාස් වගේ වරායන්, ලෝකයේ තියෙන විශාලතම වරායක් ඔය තෙල් අපන අයන කටයුතු සම්බන්ධයෙන් කටයුතු කරන, සාය මෙහෙයුම් කටයුතු කරන මේ තැන්වලට ප්‍රහාර එල්ල වෙලා තියෙනවා. ඒ වගේම තමයි ඊයේ විශේෂ ප්‍රවෘත්තියක් වාර්තා වුණා. ඉරානය, පකිස්තානය හා චීනය යාකරන ප්‍රධාන දුම්රිය මාර්ගයකටත් ප්‍රහාරයක් කෙල්ල වෙලා තියෙනවා. ඔය දැනගෙන හිටිය සාර මේ දැන් ওই මුහුදු කටයුතු වළක්වලා තිබ්බට බ්ලොකේඩ් එකක් තිබ්බනේ ඇමරිකාව වල හෝමුස් වලට එළියෙන් බ්ලොකේඩ් එකක් දාලා ඉරාන වරායන් වලට නැව්වලට යන්න දුන්නේ නැහැ ලෝකෙන් කොහෙන්වත් ආපු. ඒ වගේම තමයි අපි දැනගෙන හිටියා ඉරානයත් ගල්ෆ් කලාපයෙන් එළියට නැව්වලට යන්න දුන්නේ නැහැ. එතකොට අපි හිතුවනේ දැන් ඉරානය කොහොමද මේ ආර්ථික මේ වශයෙන් දුවන්නේ කියලා. සල්ලිත් නැති රටක්, සම්බාධක තියෙන රටක්, තෙල් ටික විකුණගන්නේ නැතුව කොහොමද මේක කරන්නේ කියලා. ගොඩබිම් මාවතක් ඒගොල්ලන්ට තිබ්බා.
0: right
1: ඒ කියන්නේ ඔය ඉරානයේ ඉඳලා ඒගොල්ලන්ට බොහොම ආසන්න රටක් තමයි පාකිස්තානය. පාකිස්තානයටත් ඊට පස්සේ ඔය චීනයේ දක්වා දිවෙන ගොඩබිම් මාර්ග තිබ්බා. ඒ හරහා ඒගොල්ලෝ තෙල් ගනුදෙනු සිද්ධ කරා. මුහුදෙන් ගෙනියන තරම් ගෙනියන්න බෑ ඉතින්. නැව්වල ගෙනියන තරම් වැඩි ලේසි නෑ. හැබැයි කරා. ස්මග්ලින් කියන වැඩේ කරා. ඒකත් එක්ක තමයි කොහොම හරි අල්ලගෙන වැඩේ හිටියේ. ඉතින් ඒ වගේ ස්මග්ලින් වලට භාවිතා කරපු මේ ඔය දුම්රිය මාර්ගයකට තියේ ඇමරිකන් ගුවන් ප්‍රහාර එල්ල වෙලා තියෙනවා. ඉතින් ඔක තමයි ඒ පැත්තේ තත්ත්වය පොඩ්ඩක් මතක් කරන්න ඕනේ කියලා හිතුවා. මොකද අපි හැම වෙලෙම කියනවනේ ඒ පැත්තේ වෙන දේවල් අපිට බලපානවා
0: අපි වගේ පොඩි රටවල් වලට තමයි වැඩිපුර බලපාන්නේ.
1: අන්න හරියට පොඩි කිවිසුමක් ගියත් අපිට උණ ගන්නවා.
0: අපිට උණ ගන්නවා.
1: ඉතින්
0: ඇත්ත නේද?
1: එහෙම තමයි. එහෙම වෙනවා. එහෙම වෙන්නේ මොනවා වුණාමද දන්නවද?
0: කොහොම වුණාමද?
1: ඔයා ඩිපෙන්ඩන්ට් වුණාම. ඔයා එක එක දේවල් මත යැපෙන්න ගියාම.
0: අපි දවසක් කිව්වේ vulnerability ගැන.
1: අන්න හරි.
0: අපි vulnerable nation එකක්. එතකොට
1: අපි ලස්සන වචන කියනවානේ හිතපු ගමන්. Vulnerability.
0: ඔව්.
1: ඒ කියන්නේ අපි මේ අවදානම් වලට
2: කියලාද කියන්නේ?
0: ඒකත් පොඩ්ඩක් වැඩි මේ කට්ටිය. ඔව්.
1: අපි මේ අවදානම් වලට හරි විවෘතයි.
0: ඔව්.
1: Exposed වෙලා ඉන්නේ. මොකක් හරි වෙච්ච ගමන් ඒ ඉස්සෙල්ලම දැනෙන්නේ අපිට. ඉතින් ඒක ඔන්න මේ ඉරානයේ ඇති වෙලා තියෙන තත්ත්වෙදිත් අපිට දැනෙන්න පටන් අරන් තියෙනවා. ඉතින් අප්ඩේට් එකක් දුන්නේ ඔයාලට.
0: ඔයා
1: කැමැත්තෙන් ඉන්නවනේ ඔය ලෝකේ වෙන දේවල් ගැන දැනගන්න. කැමැත්තෙන් නෙමෙයි දැන් මේ වගේ දේවල් දැනගද්දි නම් බය හිතෙනවා.
0: ඒ
1: වුණාට අප්ඩේට් එකක් දෙන්න ඕනේ හින්දා අපේ ටවුන් එකෙන් ඔන්න තෙහරාන් වල ටවුන් වල වෙන දේවල් දැන් පොඩ්ඩක් කිව්වා.

0: Anu Paha FM Anu Hatarai Tak Cuma Ada Net FM. වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: අවුරුදු 3 සිට 6 දක්වා දරුවන් සඳහාම නිපද වූ කවෙන් ගේට් 4 අවුරුදු 90ක් පුරා ශ්‍රී ලාංකීය මාවරුන්ගේ හරි තීරණය දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගන්න උදේ 8:00 විනාඩි 18යි

0: ඇසල්ටි මොබිටෙල් ෆයිබර් එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම ඩිවයිසස් කනෙක්ට් කරන්න. ගේමින් වලට ලෝ ලේටන්සි, ෆාස්ට් ඇන්ඩ් ස්ටේබල්, අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් රසක්. ඇසල්ටි මොබිටෙල් ෆයිබර්.
1: දරුවන්ගේ පෝෂණය ගැන හරි තීරණ ගන්න පුළුවන් අම්මලාට විතරමයි.
2: කවෙන් ගේට් හතරෙහි අඩංගු ඉහළ විටමින් D පෝෂණය සහ විටමින් A, C, යකඩ, ප්‍රෝටීන් සහ ඛනිජ ලවණ ඔබේ දරුවාගේ නිසි වර්ධනයට උපකාරී වෙයි. අවුරුදු 3 සිට 6 දක්වා දරුවන් සඳහාම නිපද වූ කවෙන් ගේට් හතර. අවුරුදු 90ක් පුරා ශ්‍රී ලාංකීය මාවරුන්ගේ හරි තීරණය. දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගන්න.
3: තාත්තේ, මේ සල්ලි තියාගන්නකෝ.
4: දැන් ඕනේ නෑදුව. යුනියන් බැංකුවේ පෙන්ෂන් ලෝන් එකෙන් මම පැල තවන්න පටන් ගත්තනේ.
5: විශ්‍රාම ජීවිතේ බරක් නොවි බලයක් කරගන්න. රාජ්‍ය සේවක ඔබට රුපියල් මිලියන 8ක් දක්වා ණයක්. යුනියන් බැංක් පෙන්ෂන් ලෝන්.
6: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිස්කලංක නිදහස් නවා තැනක් උතුර දකුණ මැදම ආකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. රුපියල් මිලියන 31 සිට සීළු පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න. කඩවත ලයිෆ්ස්ටයිල් රෙසිඩෙන්සිස් දැන්ම අවතන්න. ප්‍රයිම් ගෲප් 13:22.
7: රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13:96 අමතන්න.
8: එන්න රුපියල් 40ට දිනුම්.

0: දිවයිනේ වැඩිම විශ්වාසය දිනු දම්රෝ වොෂින් මැෂින් සඳහා රුපියල් 8000ක් වටිනා ස්ටීම් අයන් එකක් නොමිලේ. සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
1: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳා. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011157555 අමතන්න.
3: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න.
4: SLT Mobitel Pure TV නිල විකාශක.
5: වසත් නැති විසත් නැති රසකාරකත් නැති ප්‍රමිතින්ම උසස් අපේම සාම්ප්‍රදායික තුන පහ මාත්තුව විජය මස්කරි තුන පහ කුඩු
6: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට.
7: අක්මා විතෙල් ෆැටි ලිවර් බය වෙන්න එපා. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.
8: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
9: කවදා

0: උදේ 8 විනාඩි 25යි අල්ගටවම වෙලාව. හරි.
1: ඔව්.
0: අපි යනවා වහලක් දාන්න.
1: ඔව් ඉස්සෙල්ලා මතක් කරන්න ඕන ඔයාට මේ වහලක් දානවා නම් ආයෙ වෙන විසඳුම් නැහැ. රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් ම තමයි තියෙන්නේ. එහෙම කියන්න හේතු දෙකක් තියෙනවා. එකක් තමයි මේ හයිඩ්‍රොෆෝබික් කෝටින් එක වතුර රැදෙන්නේ නැහැ. වතුර රැදෙන්නේ නැති නිසා මේ වහලුවේ මතු පිට දියසෙවල වෙන්න පුළුවන්, පාසි වර්ග වෙන්න පුළුවන්, ඊට පස්සේ ඇල්ගී වෙන්න පුළුවන්, බැදෙන්නේ නැහැ. ඒ වගේම තමයි මේ ස්වාභාවික මැටි ආලේපයක් තියෙනවා. ඒ කියන්නේ මේ ෂීට් එකට යටින්. ඒක නිසා සිසිලස කියන එක ඔයාට ඔයාගේ ගේ ඇතුළේ රදව ගන්න බොහොම පහසුවෙන් පුළුවන්කම තියෙනවා. ඉතින් ඒක නිසා රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් එකක් ගන්න කියලා අපි කියනවා. අපි කියන ඒවා ෂුවර් නැත්තම් ඔයාට පුළුවන් මෙන්න මේ නම්බර් එකෙන් කෝල් එකක් දීලා අපි කිව්වේ ඇත්තද කියලා අහන්න. කෙලිම කියන්නේ මේ net අහලා තමයි කෝල් කරේ කියලා. මෙන්න මේකයි හොට්ලයින් එක 1396 1396.
0: ඕකේ. හරි ඊට පස්සේ අපි යනවා LB එක පැත්තට. මොකද LB එකේ නම් ඔයගලන්ට ෆික්ස් ඩිපොසිට් එකක් ඕපන් කරොත් අදාහ ගන්න බැරි පොලියක් හම්බෙනවා.
1: අනිවාර්යයෙන්ම
0: ජේෂ්ඨ පුරවැසියන්ට විශේෂ රේට්ස් වගේක් තියෙනවා.
1: තියෙනවා. ඉතින් මතක් කරන්න ඕනේ ජේෂ්ඨ පුරවැසියන්ට දැන් ඔන්න LB ෆයිනෑන්ස් එකට ගියොත් මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14.5% පොලියක් ලැබෙනවා. ඒ වගේම තමයි මාස 13ක ස්ථාවර තැන්පතු කල්පිරීමේදී 13.5 බිඳුවක පොලියක් ලැබෙනවා. ඒ හැරුණු කොට වෙනත් ඕනෑම ස්ථාවර තැන්පතුවකට දින 50කින් කල්පිරීමේදී 111.12ක් වගේම දින 200කින් කල්පිරෙද්දී 111.62ක පොලියක් ලැබෙනවා. ඉතින් මේ ඔක්කොම LB ෆයිනෑන්ස් එකෙන් තමයි ඔයාට ලැබෙන්නේ. ඔයාට යන්න ඕනෙත් නෑ මේ FD එක දාන්න. LB SIM app එක ඩවුන්ලෝඩ් කරගෙන ඔයාට ලෝකේ ලංකාවේ ඕනම තැනක ඉඳලා ඕනම වෙලාවක ඔයාගේ FD එක ඇක්ටිවේට් කරගන්න පුළුවන්. මෙතනත් අපි කියන ඒවා ඔයාට විශ්වාස නැහැ. ඔයාලා පුළුවන් කෝල් එකක් දෙන්න 01122200 කියන නම්බර් එකට 01122200.
0: හරි. දැන් අද ෆ්‍රයිඩේ නේ. වීකෙන්ඩ් එක එනවා. ඔයගලන්ට පුළුවන් ඔයගලන්ගේ බඩු ටික ගන්න වීකෙන්ඩ් එකේ. වීකෙන්ඩ් එකේ සමරවි කනවා වැඩි නේ.
1: ඔව් නේ.
0: කට්ටිය ගොඩක් ඉන්නවා නේද?
1: ඔව්. ගෙදර කට්ටිය ඉන්නවා වැඩි. සහ කරන්න දේවල් ගොඩයි.
0: ගොඩක් තියෙනවා. ක්ලීන් කරන වැඩ තියෙනවා. මේ ඔක්කොම ගන්න ඔයාට යන්න පුළුවන් කසාගල ග්‍රීන් සුපර් මාකට් එකට.
1: අනිවාර්යෙන්ම. සාරා කිව්වා වගේ මේ අත්‍යවශ්‍ය භාණ්ඩ වගේම ඔයාට ඕන කරන grocery items මේ ඕන දෙයක් කසාකල ග්‍රීන් සුපර් මාකට් එකෙන් ගන්න පුළුවන්. මේ වෙනකොට කොළඹ අතුරුගිරිය මුල් ඒරියාව තියෙනවා ශාඛාවන්. ඊට පස්සේ ගම්පහට ගියොත් ගණේ මුල්ලේ තියෙනවා. කුරුණෑගල පැත්තට ගියොත් ඔන්න නාරම්මල තියෙනවා. නුවරට ගියොත් ගම්පොළ තියෙනවා. ඒ වගේම තමයි රටමැද මාතලෙත් තියෙනවා. ඉතින් කසාකල සුපර් නම් අඩුම මිල තමයි. මේ විදිහට මේ දේවල් මතක් කරගෙන අපි යද්දී අපේ ටවුමට නුවා යම් පණිවිඩයක් ලැබෙනවා. අපි ඒක අමතක නොකර කියන්න ඕනේ.
2: උදායක පණිවිඩයක් එක පැත්තකින්. ඒ තමයි අපිව දශක කීපයක් අපි පුංචි කාලේ ඉඳන්ම අපිව ඉතාමත් රසවත් කළ මේ ඇල්ගෝ ටවුන් එකේ නිතරම
1: ඇහුණ
2: මරියසෙල් ගුණතිලක නම් අසහාය ගායන ශිල්පිය අද ඉඳන් ටවුමෙන් බැස
1: යනවා.
2: ඇය ජීවිතෙන් සමුහරගෙන තියෙන අද උදෑසන. ඉතින් දිගු කලක් ඇය අසනීපව පසු වුණා. අවුරුදු මං හිතන්නේ 14-15 විතර තමයි ඇය ගීත ගායනාවට පිවිසුනේ. විශේෂයෙන් ලංකාවේ කාන්තාවන් ගිටාර් ප්ලේ කරන්න නැති සමයක ඇය ගිටාරයත් සමග වේදිකාවට පිවිසිලා මුලින්ම ඇගේ ජනප්‍රිය වෙච්ච ගීතය තමයි කැන්ඩි ලමිස්සි. හැබැයි ඇය හිටියේ නුවර නෙමේ. ඒ වුණාට ඒ ගීතය හරහා මං හිතන්නේ කැන්ඩි ලමිස්සි ගීතය කියන්නේ නැති පාටියක්, ට්‍රිප් එකක්
1: නෑ
2: නේද? වරද්ද වරද්ද කියනවනේ. I have got 10 acres ගොයම් කියන කෑල්ල කොච්චර වරද්දලා මං හිතන්නේ ලංකාවේ වැඩියෙන්ම වරද්දන සින්දු වලින් එකක්
1: ඒ
2: නේද?
1: අපිම දවසක් හරි ගැස්සුවා.
2: ඔව්. ඒ කෑල්ල මං හිතන්නේ බොහොම සීමිත දෙනයි ඒක කියන විදිහත් එක්ක. ඒක නානක් ප්‍රකාර අපිම කොච්චර බොරු කියලා ඇද්ද පුංචි කාලේ. මේ පස්සේ තමයි දැනගත්තේ එතන තියෙන I have got 10 acres ගොයම් කියලා. ඉතින් මරියසල් අක්කා, ආදරයට අපි කියන මරියා අක්කා අද ජීවිතෙන් සමු අරන් තිනවා. ඉතින් ඇයට මොක්සුව ප්‍රාර්ථනා කරනවා. හැබැයි ඇය නැති වුණත් ඇගේ කැන්ඩි ලමිස්සි ඇතුළු සියලු ගීත තව චිරාත් කාලයක් ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන් රසිකයන්ව පිනවන බව නම් මේ ආයි නොනුමානයි. අද සිකුරාදා, අද හවසටත් පාටිවල මරියසල්ගේ සින්දු කියවෙනවා.

0: Anu Paha FM Anu Hatarai Tashumata Net FM Velava Oba Veta Gena Enne
1: Rapunzel Wage Mannang Inne Mawa Bera Gana Kawuruth Enakam
2: Ape Daruwan Apata Wada Idirin Itin Age Kathawa Liyanna Ayata Ida Harinna Commercial Credit
3: Uday 8 Winadi 33 Dan
4: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම Cribsco. ඉහළ Cribsco වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. Crib Sri Lanka.
5: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතා ගන්න බැරි අඩුම මිලකට දැන් පහඳ රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොළ කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්.
6: හැමතේකම එක වගේ නෙමේ. ලාඕජී පරම්පරා ගණනාවක් විශ්වාසින් තෝරන ඉදා වගේම අදත් නොවෙනසෝ තේ රසය. ඔබත් අදම ලාඕජී ගන්න.
7: ඇංකර් උපරිම ආරක්ෂාව උසස්ම තත්ත්වය සහ පෝෂණ ගුණය සහතිකයි.
8: ලංකා ප්‍රීමියර් ලීග් 2026 සමාරම්භක මහෝත්සවය ජූලි 17 දා SSC ක්‍රීඩාංගණයේදී ප්‍රවේශ පත්‍ර බුක් මයි ෂෝ විතින් වෙන් කරවා ගන්න නිල විකාශන සහකරු SLT මොබිටෙල් බියෝ TV
9: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
10: ඔබට ළඟම පිහිටි ජාතික ඉදිරිකිරීමේ බැංකු ශාඛාවට පැමිණ ඔබගේ ගිණුමට අදාළ තොරතුරු ජාතික හැඳුනුම්පත් අංකය සහ ස්ථිර තැපැල් ලිපිනය ස්ථාවර ජංගම දුරකථන අංක විද්‍යුත් තැපැල් ලිපිනය ආදී සම්බන්ධ කර ගැනීමේ තොරතුරු නිවැරදිද යන්න තහවුරු කරගන්න ඔබට ගුණාත්මක හා සුරක්ෂිත බැංකු සේවාවක් ලබා දීමට අපට එමගින් හැකියාව ලැබෙනු ඇත
11: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න
12: SLT Mobitel Pure TV නිල විකාශක
13: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිස්කලංක නිදහස් නවා තැනක් උතුර දකුණ මැදම ආකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි රුපියල් මිලියන 31 සිට සීළු පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත apartment එක අදම වෙන් කරගන්න කඩවත lifestyle residences දැන්ම අවතන්න prime group 1322
14: තාත්තේ මේ සල්ලි තියාගන්නකෝ
15: දැන් ඕනේ නෑදුව Union Bank ගේ pension loan එකෙන් මම පෙළ තවන්න පටන් ගත්තනේ.
16: විශ්‍රාම ජීවිතේ බරක් නොවි බලයක් කරගන්න. රාජ්‍ය සේවක ඔබට රුපියල් මිලියන 8ක් දක්වා ණයක් Union Bank pension loan.
17: Black curry එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් Black curry රස soya meat. Black curry රසට මස් නොකා මස් ගන්න.
18: ඩම්රෝ ෆෝම් මිට සඳහා 100ට 15ක වට්ටම් ඉහළ ප්‍රමිතියකින් යුත් දිගු කල් පවතින ෆෝම් මිට දිවයින පුරා ඩම්රෝ ප්‍රදර්ශනාකාරවලින්

0: උදේ 8 විනාඩි 44යි අල්ගට හමේ වෙලාව.
1: ඔව්. අපි ඉතින් ටවුමට ආපුනේ ඒ කනගාටු දායක පණිවිඩය ගැන වාට මතක් කරා. මේ එහෙම මතක් කරගෙන ඉස්සරහට එද්දී අපිට දැන් තව මතක් කරන්න දේවල් ටිකක් තියෙනවා.
0: ඔව්.
1: හරිද? එහෙම තමයි දැන් අපේ දක්ෂ කලාකරුවෝ ඒ කියන්නේ අපි අර දන්න પરම්පරා කිහිපයක්
0: තියෙනවානේ.
1: ඒ අපිට කලින් අපිට ගොඩක් කලින් තිබ්බ પરම්පරාව නුවන්ට වඩා සමීප પરම්පරාව අපේ. ඒකනේ අපි නුවාට ඒ ගැන කතා කරන්න දීලා නිහඬව හිටියේ. ඉතින් ඒ પરම්පරාව එහෙම තමයි නේ. මේ දේවල් කාලෙන් කාලෙට ඉතින් මේ දේවල් හරිම අර ලෝක ධර්මතාවයන් කියන්නේ ඒවට තමයි.
0: ඒවට තමයි.
1: ඒවා වැලක් පිය නොහැකි දේවල්.
0: හැබැයි
1: ඒ එකතු කරපු සහ ඉතුරු කරපු මතක නේ නිර්මාණ. ඒවා සාර ඇත්තටම සදාකාලිකයි අර නුවා කිව්වා වගේ. අදහවසත් තියෙන පාටිවල මරියසෙල් ගුණතිලක මහත්මයගේ සින්දු නැතුව ඉතින් පාටි කරන්න බෑ.
2: අර මේ one and only කැන්ඩිලා මිස්සී කියලා මම කියන්නේ නේ.
1: ඔව්
2: ඉතින් one and only
1: one and only.
2: ඔව් ආයේ වෙන මරියසෙල් ගුණතිලක කෙනෙක් එන්නෙත් නැහැ ඉන්නෙත් නැහැ.
1: ඔව්
2: හිටියෙත් නැහැ.
1: හිටියෙත් නැහැ.
2: හිටියා එක්කෙනයි
1: එක්කෙනයි.
0: හිටියා.
1: ඉතින් අද අපේ DJ night එක තියෙනවානේ. අපේ DJ night එකෙත් ඒ හඬ ඇහි. DJ වෙලා mix වෙලා
0: ඇහි.
1: ඉතින් DJ night එක ගැන මතක් කරන්නත් ඕනේ. DJ night එක තියෙනවා අදරය 9 ඉඳන් 12 වෙනකන් FM 94.85 න් ඔයාලට පුළුවන් මේ පැත්තට එන්න. ඒ වගේම තමයි අපේ FB live streaming එකත් ඔයාලට ඔන්න බලන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් අපි කියවනේ සංග්‍රාමයක් තියෙන්නේ. සංග්‍රාමයට ඔයාලට vote කරන්න පුළුවන්, comment කරන්න පුළුවන්, share කරන්න පුළුවන්, react කරන්න පුළුවන්. කවුද දිනන්නේ දන්නේ නැහැ. ඔයාට තමයි මේ පරමාධිපත්‍යයේ බලය තියෙන්නේ.
0: රයිට්. ඔව්.
1: අපි මේ බලය ඔයාලට දීලා තියෙන්නේ මේ පැත්තට ආවිල්ලා vote කරන්න තියෙන අපේ live එක බලන ගමන්.
0: District දෙකකින් නේ එන්නේ මේ සැරේ.
1: District දෙකකින්. ඔයාට කියලා වගේ අසා විස්තර ටික නේ.
0: මම අසාගෙන් අහලා හැමදාම අසා ඔයාටනේ කියන්නේ.
1: ඔව්. වයික් මං උනා.
0: මම කියන්නේ ඔයගොල්ලෝගේ district දිනවන්න ඕන නම් live එකට ආවිල්ලා comment එකක් දාන්න.
1: Comment එකක් දාන්න අපි විස්තර ටික කියනවා. ඔහොමින්න දැම්ම කියන්නේ අපි ටික ටික කියන්නේ. දැම්ම කිව්වොත් ඔයගොල්ලෝ යනවා.
0: ඒකනේ. හරි අපි මතක් කරන්න ඕනේ දම්රෝ එක ගැන.
1: ඔව් දම්රෝ එක පැත්තට දැන් ගියොත් දම්රෝ වොෂින් මැෂින් එකක් මිලදී ගනිද්දි අලුතෙන්ම
0: වාට
1: මේ රුපියල් 8000ක් විතර වටින ස්ටීම් අයන් එකක් නොමිලේ හම්බ වෙනවා.
0: රයිට්.
1: මේක විශේෂ දීමනාවක් දිගටම තියෙන්නේ නැහැ. දැන් ගිහිල්ලා ගන්න ආයිතින් තව මාසකින් විතර ගිහිල්ලා කෝ ස්ටීම් අයන් එක අහන්න එපා.
0: කියලා අහන්න එපා.
1: ඔව් එහෙම අහන්න එපා. දැන් අපි කියන වෙලාව ගිහිල්ලා ගන්න ඕන.
0: අපි දැන් අද විශේෂයෙන් මතක් කරන්නේ හෙට යනිද්දී ඔයගොල්ලෝ ගෙදර.
1: අන්න ඒකයි. හොඳට රෙදි ටික හොදලා හොඳට මදින්න පුළුවන් පැත්තකට වෙලා.
0: මදින්න පුළුවන්. ඔව්.
1: බොහොම හිතේ සතුටෙන් ආසාව යනකම් රෙදි මදින්න පුළුවන් හැකියාව තියෙනවා. අලුත්ම ස්ටීම් අයන් එකෙන්.
0: එහෙම එකක් තියෙනවනේ ආජි. ගන්නේ ගෙදරට අලුත් ගෑස් කුකර් එකක් ගෙනාවා.
1: ඔව්.
0: මොනවා හරි බඩුවක් අලුතෙන් ගෙනාවොත් අපි කරන්න කැමති නැති දේවල් මාසයක් ඉදිරිය යනකම් හරි ආසාවෙන් කරනවා.
1: ආසාවෙන් කරනවා. ඒ කියන්නේ අර අලුතෙන් ගෙනාපු මේ තියෙන අයිටම් එකට තියෙන ආසාව නිසා.
0: මැතමැටික් එක පොඩ්ඩක් try කරලා බලන්න. එහෙම මට නම් එහෙමයි.
1: එහෙම තියනවා නේ. ඉතින් දැන් එහෙම නෙමෙයි ඔය දැන් දම්රෝ වොෂින් මැෂින් කියලා කියන්නේ ආසාව යන්නේ නැහැ නේ.
0: ඔව් යන්නේ
1: නැහැ. අපේ ගුණියෝ විනෝදාංශයක් විදිහට.
0: නෑ
1: හැමදාම රෙදි ටික දම්රෝ වොෂින් මැෂින් එකට දාලා හොදනවා. ඒක සාමාන්‍යයි. ඉතින් ඔයාට ඔන්න පුළුවන්කම තියෙනවා අර කිව්වා වගේ දම්රෝ වොෂින් මැෂින් එක මිලදී ගනිද්දී රුපියල් 8000ක් වටින වටිනා ස්ටීම් අයන් එකක් නොමිලේම දිනා ගන්න.
0: ඒ
1: වගේම තමයි මතක් කරන්න ඕන දම්රෝ ෆෝම් මැට්‍රස් වලට ඔන්න ඔයාලට 115ක වට්ටමක් ඩිස්කවුන්ට් එකක් හම්බ වෙනවා. ඉතින් යන්න ලංකා පුරාම තියෙන ඕනම දම්රෝ ප්‍රදර්ශනාගාරයකින් ඔයාලට පුළුවන් මේ දීමනාවන්වත් විඳින්න. මේ වෙනකොටත් ප්‍රදර්ශනාගාර 160කට වැඩි ප්‍රමාණයක් තියෙනවා. ඔයාලට ක්‍රෙඩිට් කාඩ් එකක් තියෙනවා නම් ඔන්න මාස 36ක් දක්වා ඔයාලට පොලී රහිත පහසු ගෙවීමේ ක්‍රමයට ඔයා ගෙවීම කටයුතු කරන්න පුළුවන් හැකියාව තියෙනවා.
0: ඉතින්
1: යන්න කලින් තව දේවල් දැනගන්න ඕන නම් විසිට් කරන්න www.damro.lk වෙබ්සයිට් එක.
0: ඕකේ. හරි අපි දැන් කියවනේ විශ්‍රාමික රජයේ සේවකයන්ට බරක් නොවි බලයක් වෙන්නේ කොහොමද කියලා.
1: අන්න හරි. ඒ කියන්නේ දැන් ගොඩක් කාලවට විශ්‍රාම ගියාට පස්සේ අපේ ඉන්න රාජ්‍ය සේවයේ හිටපු අය සහ බහුතරයක් පෞද්ගලික අංශයේ හිටපු අය පවා බොහෝ දෙනෙක් මේ කැමති නැහැ තමන්ගේ ජීවිතේ තව කෙනෙක්ට බරක් වෙනවා දකින්න. විශේෂයෙන්ම තමන්ගේ දරුවන්ට.
0: එහෙම
1: කියන්නේ ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ ජීවිත අරන් යන්න ඕන. අපි අපේ ජීවිත අරගෙන යමු
0: කියලා
1: දෙන්න දෙමහල්ලෝ බොහොම සතුටින් තමන්ගේ දෙයක් කරගෙන ඉන්න තමයි හීන දකින්නේ.
0: අනිත් එක ඇචි ලංකාවේ ගොඩක් කාලවට හැටින් පස්සේ තමයි ගොඩක් අය ජීවිතේ විඳින්න ගන්නේ.
1: ඔව් නේ. අන්න එහෙම ඒකුත් තියෙනවා.
0: වැඩ කළා රටට සේවය කළා ගෙදර අයට කරලා හැටින් පස්සේ තමයි අපි මොනවා හරි කරන්න ඕනේ කියලා හිතෙන්නේ.
1: ඒ කියන්නේ ඇත්තටම අවු අපේ දැන් ওই ගොඩක් අම්මලා තාත්තලාගේ ජීවිත මේ කැපකිරීම එක්කනේ මේ සාර ඉස්සරහට එන්නේ. ජීවිතේ විවිධ අවස්ථාවලදී දරුවන් වෙනුවෙන් වෙන්න පුළුවන්, දරුවන්ගේ දරුවෝ වෙනුවෙන් වෙන්න පුළුවන්, තමන්ගේ වෘත්තීය ජීවිතය ඇතුලේ වෙන්න පුළුවන්. අසීමිත කැපකිරීම් සම්භාරයක් කරනවා. ඔය ඔක්කොම කරලා තමයි විශ්‍රාම යන්නේ. ඒ කියන්නේ ජීවත් වෙලා තියෙන ඇත්තටම තමන් වෙනුවෙන්ද කියලාත් ඒගොල්ලෝ සමහර වෙලාවට පැත්ත කරලා හිතනවා. ඉතින් සැදෑ සමය කියලා කියන්නේ විනෝදයෙන් බොහොම සැහැල්ලුවෙන් ගෙවන්න ඕන කාලයක්. ඒ කාලේ කාටවත් බරක් නොවි තමන් කැමති දෙයක්, තමන් සිහින දකින්න දෙයක්, ව්‍යාපාරයක් කරගෙන යන්න ඔන්න යුනියන් බැංකුවෙන් ඔයාට පෙන්ෂන් ලෝන් එකක් හම්බ වෙනවා රුපියල් මිලියන 8ක් දක්වා.
0: Right.
1: මේක හම්බ වෙන්නේ රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගිය අපේ මහත්ම මහත්මීන්ට රණවිරුවන් ඇතුළුව. ඒ සමගේ සේවා කාලය සම්පූර්ණ කරලා විශ්‍රාම ගිය රණවිරුවන්ටත් පුළුවන්කම තියෙනවා මේ ලෝන් එක ගන්න. රුපියල් මිලියන 8ක් ලක්ෂ 80ක් වහට හම්බ වෙනවා. වැඩි විස්තර දැනගන්න ඔයාලට පුළුවන් කෝල් එකක් දෙන්න යුනියන් බැංකුවට මෙන්න මේ නම්බර් එකෙන් 0117 81 81 81 0117 81 81 81.
0: ඔකේ. හරි, ඒ විදිහට යුනියන් බැංක් එකට එහෙනම් කෝල් එකක් දීලා වැඩේ කරගන්න. අපිට WhatsApp එකේන මැසේජ් එනවා. ඒගොල්ලෝ අපි වහන් ඉඳලා යුනියන් බැංක් එකට කෝල් එකක් දුන්නා.
1: ඔව්.
0: ඒගොල්ලෝ ගිහින් කියනවා කියලා කිව්වා. net අහලා ආවි කියලා.
2: අන්න හොඳ ළමයි.
1: අපි මේ ওই numbers කියනවනේ දැන් අපිත් එක්ක ඉන්න කට්ටිය ගැන, අපේ ටවුන් එකේ ඉන්න කට්ටිය ගැන. ඔය එතෙන් වලට ගියාට පස්සේ කෝල් එකක් දුන්නට පස්සේ අමතක කරන්න එපා. අපි වහලා
0: ආවි කියලා.
1: net fm අහලා net fm algotown අහලා තමයි ආවේ කියලා කියන්න අවතාර කරන්න එපා.
0: right.
1: එහෙම ගියාට පස්සේ ඔබට සලකයි.
0: සලකයි.
1: බලන්නකො.
0: පොඩි VIP service එකක් අම්මේ.
1: ආයි VIP. very very important.
0: හරි, noodles එකක් කන්න කැමතිද ඔය දෙන්න?
2: ඔව් ඔව් අම්මේ.
1: කැමති. කැමති.
0: කිව්වට ඉතින් මට මම දැන් අද ගෙදර ගිහින් හදනවා. මම අද යන්නේ උනාට ගෙදරනේ. එතකොට ඔය දෙන්නට නැහැ.
1: ඉතින් හරි කමන්නේ වායි. ඔයාට weekend එකේ හදලා. ආයිලක සතියෙදි වයනවනේ ගෙදර ගියාට එහෙ ඉන්න බෑනේ. ඔයාට එන්න වෙනවා. ඔයාගේ නිවාඩුම එපා කරන්න. අන්න එහෙමෙද්දි
2: හදන් එන්න.
0: ඔව් මම
2: විජේ නූල්ස්
0: මං කල්පනා කරා දැන් මෙතන මේ කතාවක් ඇහිලා මම ලොකු වුණාම මිනිසුන්ට තෑගි විදියට සමහර විට කෑම දෙයි හදලා.
2: අනේ හොඳයි.
1: හොඳ දෙයක්.
2: ඔච්චර හොඳ දෙයක්ද?
0: ඒතර මං හදලා දෙන්නේ වැඩිපුර නූඩ්ල්ස්. මං නූඩ්ල්ස් ගන්න ගොඩක් කැමතියි.
2: හා ඒක තමයි. එතකොට අමුතුවෙන් ඔය වෙසක් පොසොන් නූඩ්ල්ස් දන්සල් දාන්න ඕනේ නැහැ.
1: ඕනේ නැහැ ඕනේ.
0: හරි.
1: නූඩ්ල්ස් හදලා බෙදයි වටේටම අපේ සාරා.
0: ඔව්. ඉතින් මං ගන්නේ විජේ නූඩ්ල්ස් විතරයි.
1: විජේ නූඩ්ල්ස් විතරයි.
2: ඒක තමයි අර මේ විජය අධිපති කොතලාවල මහත්තයාට කියන්න ඕනේ. මේ සාරාට ඒ කිට්ටුවෙන් ගයක් ආරම් දෙන්න කියලා. මොකද විජේ නූඩ්ල්ස් වලින්ම දන්සල් දෙන්න
1: පොඩි පාර්ට්නර්ෂිප් එකක් වගේ කරා නම් හරි. ඉතින් විජේ නූඩ්ල්ස් ගන්න කියලා අපි ඔයාලට මතක් කරනවා. දැන් අද සිකුරාදා දවසනේ. ගෙදර කට්ටිය, පවුලේ කට්ටිය රැයට හැමෝම එකතු වෙලා පහු වෙනිදා වීකෙන්ඩ් එක. ඉතින් නිවාඩු පාඩු වෙ ඉන්න දවස, අපේ ඩීජේ නයිට් එක යන දවස වෙනසක් කරන්න ඕන නම් අර රෑ කෑම එහෙම පොඩි දිනවන්නේ කට්ටිය එකතුනට පස්සේ
0: වෙනසක් කරන්න.
1: ෆ්‍රයිඩේ ස්පෙෂල් කරනවානේ. එහෙනම් ඉතින් විජේ නූඩ්ල්ස් එකක් ගන්න කියලා මතක් කරනවා. මොකද ඔයාට බෙරි නොවි හදා ගන්න පුළුවන්. ඒක නිසා ඔයාට ශිල්ප දාන්න පුළුවන්.
0: ශිල්ප දාන්න.
1: ගෘහණියන්ට කියන්නේ පොඩ්ඩක් හරි වැරදුනත් අවුල් යන්නේ නැහැ. මොකද ලේසියෙන් බෙරි වෙන්නේ විජේ නූඩ්ල්ස්.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිෂ්කලංක නිදහස් නවා තැනක් උතුර දකුණ මධ්‍යම ආකරණ කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි රුපියල් මිලියන 31 සිට සීළු පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න කඩවත ලයිෆ්ස්ටයිල් රෙසිඩෙන්සිස් දැන්ම අවතන්න ප්‍රයිම් ගෲප් 13:22
2: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජේෂ්ඨ පුරවැසි සඳහා 14.5%ක අසම සමපොලියක් LB ස්ථාවර තැන්පතු Trading A-LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි.
3: ලංකා ප්‍රීමියර් ලීග් 2026 සමාරම්භක මහෝත්සවය ජූලි 17 දා SSC ක්‍රීඩාංගණයේදී ප්‍රවේශ පත්‍ර Book My Show within වෙන් කරවා ගන්න. නිල විකාශන සහකරු SLT Mobitel Bio TV.
4: දිවයිනේ වැඩිම විශ්වාසය දිනු ඩම්රෝ වොෂින් මැෂින් සඳහා රුපියල් 8000ක් වටිනා ස්ටීම් අයන් එකක් නොමිලේ. සියලුම ඩම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
5: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
6: බයිසිකල් ගන්න කොහමද? මූලික ලීසින් මුදලත් වැඩි වෙලා.
7: බය වෙන්න එපා. වැඩිමන ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනවා විශේෂ සහනයක්. තව KD Rice Leader 125 bike එකට discount එක ලක්ෂයක්. කතා කරන්න 077-406-4397.
8: 2026 FIFA උණුසුම ජූනි 12 වනදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
9: SLT Mobitel Pure TV. නීල විකාශක
10: යුනියන් බැංකුවේ පෙන්ෂන් ලෝන් එකෙන් මම පෙළතවන්න පටන් ගත්තනි.
11: විශ්‍රාම ජීවිතේ බරක් නොවි බලයක් කරගන්න රාජ්‍ය සේවක ඔබට රුපියල් මිලියන 8ක් දක්වා ණයක් යුනියන් බැංක් පෙන්ෂන් ලෝන්.
1: සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න කඩවත ලයිෆ්ස්ටයිල් රෙසිඩෙන්සිස් දැන්ම අවතන්න ප්‍රයිම් ගෲප් 13:22.
12: ෆිනිෂින්ග් වහලක් ලෙස කලර් අප් ලොව වැජබෙන සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලෙට වශී වෙන්න ෆිනිෂින්ග් වහලක් නම් කලර් අප් තමයි.
13: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම Fiber Fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම Fiber Fit කරගන්න.
4: ඩම්රෝ ෆෝම් මෙට්ට සඳහා 15%ක වට්ටම්. දිවයින පුරා ඩම්රෝ ප්‍රදර්ශනාකාරවලින්.
14: බින්ද

0: විශ්වාස කරන සත්‍ය ඔබ වෙත ගෙන එන්නේ.
1: හරි ගියේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
3: අම්මා ආතරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්ගුණය.
4: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ. ඉහළ ක්‍රිප්ස්කෝ අගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණය තොරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
5: බයෙන් බය අලුත් වන අලුත් බය දිවස්ම
6: ආයුබෝවන්. ජනතාව විශ්වාස කරන සත්‍ය නිත් නිවුස් සමග මම කේසර. ප්‍රවීණ ගායන ශිල්පිනී මරියසෙල් ගුණතිලක මහත්මියව අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඇය අසනීප තත්ත්වයක් හේතුවෙන් කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේදී අද අලුයම අභාවප්‍රාප්ත වූ බවයි පවුලේ ඥාතීන් පැවසුවේ. මිය යන විට මරියසෙල් ගුණතිලක මහත්මිය 68 වන වියේ පසු වුණා. ඇයගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දෙනුම් දෙන බවයි පවුලේ ඥාතීන් පැවසුවේ. බටහිර ආරේ වේගරිද්ම ගායිකාව වන මරියසෙල් ගුණතිලක මහත්මිය කැන්ඩි ලමිසි රහසයි සොඳුරු ජීවේ සිහින නෙළුම්මල් නෙළුම්මලේ පෙතිකඩලා කුමරාණනේ යෝන් සිහින ලෝකේ පහන් නොවන රැයකැතුළු ගීත ගණනාවක් ගායනා කර තිබෙනවා. මිලඟනෙත් නිවුස් පෙරවරු 10ට. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් net news.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
0: විශ්වාස කරන සත්‍ය ඔබ වෙත ගෙන ආවේ
3: අම්මා ආතරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන

0: උදේ 9යි විනාඩි 7යි අල්ගොටාමේ වෙලාව.
1: දැන් අපි ඇවිල්ලා තියෙන අන්තිම පැයට.
0: Yes.
1: අන්තිම පැයදී අපිට මතක් කරන්න දේවල් ගොඩක් තියෙනවා. ඒ අතර අපි DJ night එක ගැන අපිට විස්තර කියන්න තියෙනවා.
0: කියන්න තියෙනවා.
1: ඔයා දන්නවනේ ඒක battle ground එකක් වෙලා තියෙන දැන් කියලා.
0: ඔව්.
1: කලින් මායි match එකක් කියන්නේ. අර මැද්දට verse දාලා තියෙන්නේ. Versus කියලා අපි දාලා තියෙන්නේ. හරිද දැන් ඔය match එක ගැන කතා කරද්දී දැන් FIFA ලෝක කුසලාන එක පැත්තකින් ක්‍රියාත්මක වෙනවා. ඊළඟට තව තියෙනවා අර දවසන් පූර්ව වටේ තරගයක්. quarter finals නේ දැන් යන්නේ. ස්පාඤ්ඤය සහ බෙල්ජියම් අතර අපි බලමු මොකද වෙන්නේ කියලා. ඒකත් දැන් එක පැත්තකින් ප්‍රංශය ඉස්සරහට ගියානේ. මොරොක්කෝව අයින් කරලා නොකවුට් කරලා මේ තව මැච් එකක් තියෙනවා. ඒක තමයි හොඳටම නොකවුට් එක.
0: මොකද්ද?
1: පුදුම තරම් සතුටක් දැනෙනවා. ඒකේ මේ ෆිගර්ස් ටික බලන් ගියාට පස්සේ.
0: රයිට්.
1: ඒ තමයි මේ ටික යනවා මේ T20 සීරීස් එකක්. කවුරු කවුරු අතරද?
0: ඉන්දියා. ඉංග්ලන්ඩ්.
1: අන්න. Great Britain. ඔන්න මේ එංගලන්තේ සහ ඉන්දියාව අතර පැවැත්වෙන මේ වෙනකොට පැවැත්වෙන T20 සීරීස් එකේ 4 වෙනි තරගය තිබ්බා මැච් එක තිබ්බා මේක ඇත්තටම සීරීස් එක මැචස් 5කින් සමන්විතයි. ඉතින් අපි මීට කලිනුත් කිව්වනේ අර අන්ත පරාජයක් ලැබුවා කියලා ලකුණු 76කට ඕල් අවුට් වුණා කියලා. ඔන්න ඊයේ කොහොම හරි මේ 158 විකට් 7කදී ඉන්දියාව රැස් කරනවා පන්දු අර 20 අවසානයේදී 158ක් විකට් 7කදී.
0: ඒත් ඉතින් මදිනේ
1: හරි ඒක අපි හිතමුකෝ එහෙම ගැහුවා කියලා. ඔන්න ඉංග්ලන්ඩ් මේ ටාගට් එක පහු කරනවා පන්දු වාර 13.5කදී. ඒ කියන්නේ මේ පිටින්ම තව ඕවර්ස් 6ක් ඉතුරුයි. එක විකට් එකයි යන්නේ 159 ගහලා ඉන්දියාව ෆ්ලැට් කරනවා.
0: ඕකේ.
1: සූර්යවංශි කොළුව හිටියා ඉන්දියාවේ අර අවුරුදු 14 15 ළමයා. අපි යාට එහෙම බැලුවම අවුරුදු 15ක පෙනුවන්නේ නැහැ. බෑ යාට අවුරුදු 15යි කියලා තමයි කියන්නේ. එයාතර afghanistanේ මේ රෂීඩ් වගේ වයසට යන්නේ. එයාත් එහෙමනේ අවුරුදු මේ 30 ගණන් වලනේ හැමදාම ඉන්නේ.
0: ඒ
1: වගේ මේ දැන් නම් පොඩ්ඩක් සැකයි මේ සූර්යවංශිගේ පෙනුම දිහා බැලුවම ඇත්තටම මේ
0: 15යිද කියලා.
1: 15 14ක කොල්ලෙක්ද කියලා. කොහොම හරි යාට පන්දු 10කදී ලකුණු 15ක් විතරයි ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අයර් නායකතුමා නායකත්වයේ ඉනිම ක්‍රීඩා කරනවා.
0: ශ්‍රේයස් අයර්.
1: බන්නානේ. වා නිකන්
0: ක්‍රිකට් ගැන ඕන දෙයක්
1: කොහමද කතා කරන්නේ. වා හොඳයි. වා දන්නේ නැති ෆුට්බෝල් විතරයි
0: නේද? හරි. ඔව්
1: ප්‍රශ්නයක් නැහැ. ඔව් ශ්‍රේයස් අයර්.
0: රයිට්.
1: පන්දු 49කදී ලකුණු 80ක් වාර්තා කරනවා. ඉතින් පව්. එයා තනියම ක්‍රිකට් ගහලා ඉතින් එහෙම දිනන්න බෑනේ. ටීම් එකේ තව ඉන්නවනේ 10 දෙනෙක්. වැඩේ හරියන්නේ නැහැ එතකොට. හරිද? ඉතින් එහෙම තමයි මැච් එක යන්නේ. දැන් එහෙම ගිහිල්ලා අපිට ඉතින් මෙහෙම සතුටක් තමයි තියෙන්නේ.
0: يعني
1: අපිට ගහන්න බැරි නම් අපි දන්න කාව හරි දම්මල හරි ගස්සනවා. දැන් අපිට ඇත්තටම මෙතන වැඩි තරහ තියෙන්න ඕනේ කායකද?
0: තියෙන්න ඕනේ එංගලන්තෙත්.
1: එංගලන්තෙත්.
0: මන් දැන් කියන්නේ ඇදී අපි
1: 1796 දී මේ රටේ මුහුදුබඩ ප්‍රදේශ යටත් කරගන්නවා.
0: යටත් කරගෙන. ඊට
1: පස්සේ 1803 දී මේ මහනුවර ආක්‍රමණය කරනවා හරියන්නේ
0: නැහැ.
1: වැඩි යුදමේ වශයෙන් කරගන්න බැරුව යනවා. ඊට පස්සේ මොකද කරන්නේ? අර උපాయ දූතයෙක් කෙවලා
0: නේ ජෝන් ඩොයිලි
1: වේවලා රජතුමාට එක එකව පුරුදු කරලා 1815 ඊට පස්සේ කන්දුරට ගිවිසුම අත්සන් කරලා මුළු රටම අත්පත් කරගන්නවා. එතන ඉඳලා 1948 වෙනකන් 100 වසරකට වැඩි කාලයක් අපිව මොනවද කරන්නේ? යටත් විජිතයක් විදියට පාලනය කරනවා. අද අපේ පාසල් ක්‍රමය අපේ අධ්‍යාපන ක්‍රමය දුවන්නේ ওই බ්‍රිතාන්‍ය ආභාෂයත් එක්ක. අපේ රාජ්‍ය තන්ත්‍රය දුවන්නේ බ්‍රිතාන්‍ය ආභාෂයත් එක්කනේ ওই වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තු ක්‍රම ඕවත් එක්ක. අපේ රාජ්‍ය පරිපාලන ක්‍රමවේද දුවන්නේ කොහොමද?
0: ඉංග්ලන්ඩ් විදියට.
1: ඒ එංගලන්ත ආභාෂයත් එක්ක.
0: සමහර ජීවන පුරුදු යන්නේ තාම ඉන්නේ.
1: අන්න එහෙම. අපි කළු සුද්දෝ ගැන එහෙම කතා කරන්නේ. එහෙම කට්ටියක් ඉන්නවා. හරිද? ඒ විතරක් නෙමෙයි. එතන ඉවර වෙන්නේ
0: නැහැ.
1: අපේ සමහර අනපනත් තියෙන්නේ 1948ට කලින් ඒවා. අපි ඔය ආඥාපනත් කියලා කියන්නේ අන්න ඒවට. මෙච්චර දේවල් කරපු එංගලන්තය. අපේ අසල් වැසියර පන්න
0: ගහද්දී
1: අපි ගන්න කාගේ පැත්තද? එංගලන්තයේ
0: පැත්තේ.
1: ඔන්න අපේ ටිපිකල් ශ්‍රී ලාංකික ගතිය මත උනා.
0: ගතිය. රයිට්. ඒ සමහර කියනවා නේ තාම මොකද සුද්දොත් එක හිටියනම් හොඳයි කියලා.
1: එහෙම කියනවා නේ. හොඳයි කියලා බලා ගන්න තිබ්බා හිටියනම්.
0: හිටියනම්. හරි ඩිබේටබල් දේවල් ඉතින් නේද? ඔව්.
1: නෑ මෙහෙමනේ දැන් අපි සමහර කට්ටිය හිතන් ඉන්නවා මේ බ්‍රිතාන්‍යයන් අපිට ආදරේට තමයි ඔය කෝච්චි පාරවල් හැදුවේ. නේ අර කඩු ගන්නාවේ ගලවිද්දේ අපිට තියෙන ආදරේට කියලා. හැබැයි එහෙම නෙමෙයිනේ. ඒගොල්ලන්ට ඕනනේ අපේ තියෙන රිසෝසස් ටික කොළඹට අරගෙන යන්න, හාබෙකට අරගෙන යන්න. ඒ යන්න ඕන ලොජිස්ටිකල් මාවත තමයි හදාගෙන ගියේ කපල කොටලා කඳු වටේ ඔක්කොම කරලා.
0: ඒගොල්ලන්ගේ පහසුවට.
1: තව ටිකක් හිටියනම් අපිවත් තරන් යනවා. ඒගොල්ලන්ගේ පහසුවට. හරිද? ඔය අපේ පැත්තේ තියෙනවා මේ ඔය වත්තල පැත්තෙන් එහෙම යද්දි හැමිල්ටන් ඇල කියලා ඇල.
0: රයිට්.
1: ඒ ඇල ගැපුවෙත් එහෙම තමයි. හරිද? ඒගොල්ලන්ගේ ප්‍රවාහන අවශ්‍යතාව වලට. ඉතින් ඒ වුණාට අපි හිතනවා මේ අපේ ආදරයට කරේ කියලා. ඒකින්ද තමයි අපි මහා බ්‍රිතාන්‍ය පැත්තේ
0: හිටගෙන
1: අපේ අසල්වැසියා ඉන්දියාව මේ විදිහට කද්දි මෙහෙම ආයප නැති වෙන්න
0: කද්දි
1: සතුටු වෙන්නේ
0: ඇයි අපි ඉන්දියාවත් එක්ක ඉච්චල තරහ
1: ඇත්තටම ඇයි තරහ
0: අනේ මන් දහල් ටියක් නැති වුණත් හැරෙන්න ඉන්නේ මේ පැත්ත විතරයි
1: ඒකනේ අපිට හදිස්සියක් වුණාට පස්සේ දැන් අර පහුගිය දවස් ටික අපිට කන්න බොන්න නැතුව මේ තෙල් ගහගන්න නැතුව කරන්ට් එක ගන්න විදියක් නැතුව තෙල් නැතුව අපි හිටියනේ ඒ කාලයක් දැන් නම් මතකත් නෑ මේ ඒ කාලේ අපිට හදිස්සියට ක්‍රෙඩිට් ලිමිට් එකක් දුන්නේ කවුද
0: ඉන්දියාව
1: ඉන්දියාව නේ එහෙමනේ බලන්න නේ අපි ඔය පාකිස්තාන එක්ක රණ්ඩු කර කර ඉන්න එපා ඕක අමතක කරලා අපි වෙනුවෙන් ඇවිල්ලා ගොළබට ඇවිල්ලා මැච් එක ගහන්න කිව්වම කවුද ආවේ
0: ඉන්දියාව
1: ඉන්දියාව අපිට හදිස්සියක් වුණාම කවුද දුවගෙන එන්නේ මෝදි මහත්තයානි
0: මෝදි මහත්තයා
1: තහහණියක් දුවගෙන එනවා ඔක්කොම වැඩ දාලා හැබැයි අපි පරදිනවට කැමති කවුද
0: ඉන්දියාව
1: ඒ තමයි අපේ ටිපිකල්
0: අපේ
1: ශ්‍රී ලාංකික හරි ඉතින් මේ දැන් ඒ ඔක්කොම හිම යද්දි අපේ DJ නයිට් එක තියෙනවා DJ නයිට් එක ගැන මතක් කරන්නත් ඕනේ අපි කියවන ඔය ඔක්කොම බැටල් අස්සේ අපේ බැටල් එකත් හැමදාම සිකුරාදා රෑ 9 වෙද්දි පටන් ගන්නවා සුබුරුදු විදියට ඉස්සරහට යනවා
0: අපේ DJ අසා එක්ක
1: DJ අසත් එක්ක DJ අසා දැන් ආයේ මේකට කැප වෙලා ඉන්නේ
0: කැප වෙලා
1: ඉන්නේ කියන්නේ බදාද වෙද්දි වැඩ පටන් ගන්නවා
0: මම දැක ඊයේත් මේකේ වැඩ
1: ඔව් එහෙම මේ
0: එහෙම තමයි ඉතින් අපේ කොල්ලෝ
2: කැපවීම නේද
1: කැපවීම ආයි දැන් අපිට යවා ගන්න
2: කීම වෙනුවෙන් කැපවීම
1: අන්න හරි අපි දැන් යවා ගන්න බැරි වෙලා තියෙන අසාව වැඩකට DJ නයිට් එකේමයි ඉන්නේ ඉතින් මතක් කරන්න ඕන ඔන්න රත්නපුරෙන්
0: ඕකේ
1: සබරගමු පළාතෙන්
0: සබරගමුෙන් කවුද එන්නේ
1: DJ මදු අයන
0: ඕකේ
1: DJ මදුව
0: මදුව
1: DJ මදුව එනවා මදුවගේ වීඩියෝ එකක් තියෙනවා අපේ FB page එකට
2: ආයි ටොක්ස් දෙන්නේ මදු නේද
1: ඔව් ඔව් ඔව්
2: ඉදිරියට ගේන්න
1: ඕනේ නැගෙනහිරෙන් ඔන්න ඉරක් පායන්න යන්නේ අදරෑ අපේ මේ net fm dj night එකට මේ කොල්ල ඒකෙත් වීඩියෝ එකක් තියෙනවා ඈ ගිහලා බලන්න අපේ ඔක්කොම අපේ එන කට්ටිය කම්පියුටර්ස්ලා ටික ගලින්ම එන්න කලින් වීඩියෝස් එහෙම දාලා තමන් කවුද කියලා හඳුන්වා දීලා ඔක්කොම තියෙනවා බලන්න පුළුවන්
0: dj rj ගේ බ්‍රැකට් එකක් දාලා මේ j එක එළියට ගන්න පුළුවන්
1: ගන්න පුළුවන් නේ. යා ඒ ඔව් ඒක මේ J පොදු වෙනවා. J එලියට අරගෙන බ්‍රැකට් එක ඇතුලේ DR දාන්න
2: පුළුවන්. RJ එන ගමන් වෙන්න ඇති.
1: අම්පාරි දැන් ඉන්නේ බෑ.
2: අම්පාරි දැන් ඉන්නේ බෑ. දැන් මේ එනකොට පිටත් වෙලා ඇති.
1: මේ එනකොට පිටත් ලන්නේ එහෙම කැපකිරීමක් කරලා තමයි අපේ DJ නයිට් එක.
2: අහගෙන ඉන්නේ
1: අපි. අහගෙන ඉන්නේ. ඉතින් එහෙම කැපකිරීම කරලා තමයි අපේ කොල්ලෝ අපේ අසා DJ නයිට් එකට එන්නේ. ඉතින් බොහොම ලොකු තරගයක් අදරයට තියෙයි බලමු රත්නපුරද අම්පාරද දිනන්නේ කියලා වටත් තුලම් වෝට් කරන්න කමෙන්ට් කරන්න ෂෙයා කරන්න එන්න අපේ ලයිව් ස්ට්‍රීම් එක පැත්තට අපේ net fm fb page
0: එකට

0: കൊവിസിലൊത്തിറങ്ങിയത്.
1: വെനസ്മ റസയ, വെനസ്മ വിദ്യട്ട്, വെജ് ഇൻസ്റ്റന്റ് നൂഡിൽസ്, റസ ഹതറക്കി.
2: SLT Mobitel Fiber එක ගැදරම fit කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
3: Damro 4 meter සඳහා 15ක වට්ටම්. ඉහළ ප්‍රමිතියකින් යුත් දිගු කල් පවතින 4 meter. දිවයින පුරා Damro ප්‍රදර්ශනාකාර වලින්.
4: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
5: SLT Mobitel Pure TV. നീലവികാശക
6: හැමතේකම එක වගේ නෙමෙයි ලෞජි પરම්පරා ගණනාවක් විශ්වාසින් තෝරන ඉදා වගේම අදත් නොවෙනසෝ තේ රසය ඔබත් අදම ලෞජි ගන්න
7: අස්ති වේදනාවන්ගෙන් පීඩා විඳින ඔබට ඇක්ටිව් ප්ලස් වෙතින් නොබිලේ සෞඛ්‍ය වැඩමුළුවක් ජූලි 24 25 සහ 26 හොරණ ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 2 පරිශ්‍රයේදී පෙරවරු 9:30 සිට රාත්‍රී 8 දක්වා නොමිලේ රෝග පරීක්ෂාව සහ ප්‍රතිකාර සඳහා විශේෂ වට්ටම් අවතන්න 0751-856-956-034-22-76
2: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
8: Wow! Anchor tin එකක්?
9: ඔව් පුතේ. නැවුම් රසගුණ හා පෝෂණය පිරි Anchor tin එකක්. Freshness lock වී තවත් සුරක්ෂිත වෙන Anchor. උපරිම ආරක්ෂාව, උසස්ම තත්වය සහ පෝෂණ ගුණය සහතිකයි.
3: දිවයිනේ වැඩිම විශ්වාසය දිනු Damro washing machine සඳහා රුපියල් 8000ක් වටිනා steam iron එකක් නොමිලේ. සියලුම Damro ප්‍රදර්ශනාගාරවලින්.
10: ලංකා ප්‍රීමියර් ලීග් 2026 සමාරම්භක මහෝත්සවය ජූලි 14දා SSV ක්‍රීඩාංගණයේදී ප්‍රවේශ පත්‍ර book my show within win කරවා ගන්න නිල විකාශන සහකරු SLT Mobitel Pure TV
11: ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවණකල මදෝකා කැස්සට පැනිය සෙවණකල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවණකල ආයුර්වේද 0747-21-33-540
2: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.

0: උදේ 9යි විනාඩි 27යි අල්ගොටාම වෙලාව.
1: හරි. දැන් වෙලාව 9:27 කියන්නේ.
0: හරි.
1: ඔයාට එළියට බැහැලා ළඟම තියෙන NSB බැංකු ශාඛාවට යන්න පුළුවන් වෙලාව.
0: රයිට්.
1: ඒකින් ද මේ වෙලාවෙම යන්න.
0: අවුව වැටෙන්න කලින් යන්න.
1: යන්න. අවු අවුව වැටුණාට පස්සේ ප්‍රශ්නනේ.
0: එහෙම යන්න. කියයි පීච්චෙනවා කියයි දාඩිය දානවා කියයි.
1: අපි උදේ කිව්වේ චවි කල්යාණයට ප්‍රශ්න වෙනවනේ.
0: ප්‍රශ්න වෙනවා.
1: දැන් මම වුණත් සාමාන්‍යයෙන් 10න් පස්සේ එළියට බහින්නේ
0: නැහැ.
1: මම හදාගෙන තියෙන 4න් පස්සේ තමයි එළියට බහින්නේ. මොකද අර ඉර අවරට ගිහිල්ලා නේ ඉර එළිය නැහැ.
0: UV ඉන්ඩෙක්ස් එක අඩු වුණාට පස්සේ අපි ඇචි එළියට බහින්නේ.
1: ඔව් මගේ සෙන්සිටිව් ස්කින් එකට ප්‍රශ්නයක් නොවෙන්න. ඉතින් ඕගොල්ලෝ දැන් මං කියන්නේ ඒකයි 10ට කලින් යන්න පුළුවන් ළඟම තියෙන ජාතික ඉතිරි කිරීමේ බැංකු ශාඛාවට.
0: ඕකේ.
1: හැබැයි යන්න ඕන ඔයාට account එකක් තියෙනවා නම් නිකන් ගිහිල්ලා එළියේ පෝලිං ගහලා එහෙම ඉන්න එපා. එහෙම මුතව මුත් දෙන්න
0: දන්සල මුත්
1: නැහැ. නැත්නම් අපි යන්න ගම ගිහිල්ලා ඉන්න පුළුවන් එළියට වෙලා. එහෙම යන්න එපා. මොකක්ද දන්නවද වැඩි?
0: මොකද්ද?
1: ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ මේ දත්ත පද්ධතීන් යාවත් කාලීන කරමින්
0: ඉන්නේ.
1: හරිද? ඉතින් ඔය හැම කටයුත්තක්ම ඩිජිටලයිස් වෙද්දී ඒ තියෙන ඩේටා, ඒ තියෙන ইনফরমේෂන් නැවත නැවත චෙක් කරන්න ඕන. චෙක් කරලා වෙරිෆයි කරගන්න ඕන. වෙනස් වෙන්න තියෙනවා නම් ඒව අප්ඩේට් කරගන්න ඕන. මේව කරන්නේ ඔයාගෙම හොඳට. ඒක නිසා ගිහිල්ලා ඔයාගේ ජාතික හැදුනුම්පත් අංක, ඊට පස්සේ ඔයාගේ ඔය තැපැල් ලිපින, ස්ථීර ලිපිනේ වෙන්න පුළුවන්. ඔයා ඉන්න තැනක දැනට දාපු ලිපිනයක් වෙන්න පුළුවන්. ඊට පස්සේ ඔය ස්ථාවර සහ ජංගම දුරකථන අංක, ඊට පස්සේ විද්‍යුත් තැපැල් ලිපින, ඊමේල් එක, මේ දේවල් නැවත චෙක් කරගන්න. මේ දේවල් ඇතුළුව අපි ඔය තියනවානේ මේ know your customer form එක, account එක පටන් ගද්දී ෆිල් කරන ඒකට දුන්නු ඒ ඩීටේල්ස් ටික අලුත් කරගන්න.
0: අලුත් කරගන්න, අප්ඩේට් කරගන්න.
1: අප්ඩේට් කරගන්න මේ සහ නිවැරදිද ඒ තියෙන දත්ත ටික කියලා බලන්න. මේ ඔයාට වඩාත් ගුණාත්මක බොහොම සුරක්ෂිත බැංකු සේවාවක් ලබා දෙන්න තමයි NSB බැංකුව මේ වැඩේ කරන්නේ. ඒකයි අපි කිව්වේ දැම්ම යන්න. ළඟක තියනවා නම් ඔයාගේ මේ බැංක් බ්‍රාන්ච් එක ගිහිල්ලා මේ වැඩ ටික සෙටල් කරගෙන එන්න. ආයෙත් පහුවට ගල් දාන්න එපා. ප්‍රශ්න වෙන්න පුළුවන්. දන්නවනේ මේ ටික වෙන දේවල්.
0: ඒ කියන්නේ කොයි වෙලාවෙ මොනවා වෙයිද කියලා දන්නේ නැහැ.
1: ඒ කියන්නේ ඔයාගේ බැංකු ගිණුමෙන් හිතන්න බෑනේ කොයි වෙලේ හරි ඔය ඕස්ට්‍රේලියාවට වගේ ණයක් ගෙවුවොත් කරන්න දෙයක් නැහැ.
0: කරන්න දෙයක් නැහැ. අනිත් එක තමයි දැන් උගල හිතනවා නම් ආවලුත් කරන්න දෙයක් නැහැ. පරණ එදා මේ 1900 ගණන් වල දාපු නම්බර එකම තමයි මම තාම පාවිච්චි කරන්නේ කියලා. ඒත් කමන්නේ ගිහින් කියන්නේ හරි මම තාම මේක විතරයි පාවිච්චි කරන්නේ මේක වෙනස් වෙලා නැහැ කියලා.
1: ඒ කියන්නේ සතයක් කොත් නැහැ කියලා හිතන්නකෝ account එකේ. කමක් නැහැ ගිහිල්ලා වෙරිෆයි කරගෙන ඉන්න. මොකද කියන්න බෑ. අපි මේ දැන් අපිට NSB එකත් කියන්නේ, ජාතික ඉදිරි කිරීමේ බැංකුවත් කියන්නේ, මේ වගේ දේවල් යාවත් කාලිනු වුන් නැත්තම් විවිධාකාරයේ අපි දන්නවනේ මනි ලොන්ඩරින් වලටනේ, කළු සල්ලි සුදු කරන වැඩවලට, ඊට පස්සේ විවිධ මේ සංවිධාන වලට, අපි කියන්නේ ඔය ත්‍රස්තවාදී සංවිධාන වෙන්න පුළුවන්, වෙනත් නීති විරෝධී සංවිධාන වෙන්න පුළුවන්, ඒවට කරන ගෙවීම් කටයුතු වලට නේ මේ වාගේ ගිනුම් භාවිතා කරන්න පුළුවන්, අවභාවිතා වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒක නිසා තමයි මේ විදිහට නැවත නැවත මේ තොරතුරු තහවුරු කරගන්න ඔයාට කාලයක් දීලා තියෙන්නේ.
0: ඕකේ. හරි. ඒ නිසා අපි කියන දේ අහලා යන්න එන්නේ.
1: පොඩි වැඩක් තියෙන්නේ.
0: පොඩි වැඩක් තියෙන්නේ.
1: පොඩික බලාගෙන ඉන්න ඉන්නක.
0: හරි. හරි.
1: කවුදන්නේ නිකන් හරි ඔක ලක්ෂයක් දෙකක් තිබ්බොත්?
2: තිබ්බොත්
1: නේ.
2: නැත්තම් දාලා එන්න.
0: මේව වෙනවා.
1: එහෙම වෙනවා.
0: එහෙම වෙනවා.
1: ඔයා දන්නේ නැතුව එහෙම තියෙන අවස්ථා තියෙනවා.
0: තියෙන අවස්ථා තියෙනවා. හරි. දැන් අපි යන්න හදන්නේ මේ ප්‍රයිම් එකේ කඩවත අලුත් අපාර්ට්මන්ට් කොම්ප්ලෙක්ස් එකේ පැත්තට. මොකද මට හිතෙන විදිහට ඇති ඔයාට මේ දවස්වල ගන්න පුළුවන් හොඳම ඩීල් එක තමයි ඒක.
1: අනිවාර්යයෙන්මනේ. දැන් මේ ඇත්තටම මේ අලුත් කාලේ, දැන් මේ අපි කියන්නේ මේ මොඩර්න් නැත්නම් නවීන යුගයේදී අපි ජීවත් වෙන්න ගියාට පස්සේ සාර හොයන්නේ මේ ඔය ඔය ලක්ෂර කියන එක ඉස්සර වගේ නෙමෙයිනේ ඩිෆයින් කරන්නේ, අර්ථකථනය කරන්නේ. ඉස්සර ලක්ෂර කිව්ව එකට වඩා වෙනස් එකක් තමයි අද වෙනකොට ලක්ෂර වෙලා තියෙන්නේ. පළවෙනි දේ තමයි ඔයාලට බොහොම පහසුවෙන් ඔයාගේ ප්‍රවාහන පහසුකම් සපය ගන්න පුළුවන් වෙන්න ඕන. ඔයාට දෛනිකව පාරට වැය කරන කාලය අඩු කරගන්න පුළුවන් වෙන්න ඕන. ඒ වගේම තමයි ඔයාට බොහොම අර අපි කියන අර සෝබාදහමට බොහොම සමීපනේ කොළපාට පරිසරයක ඉන්න පුළුවන් වෙන්න ඕන. හොඳ මේ අපි කියනවා අර ක්ලියර් එයා එකක්. හරිම පිරිසිදු වාතාශ්‍රයක් ඔයා වටේ තියෙන්න ඕන. ඔන්න ඕවා තමයි අද වෙනකොට ලක්ෂරි දේවල් වෙලා තියෙන්නේ. ඉතින් එහෙම තැනක් තමයි කඩවත තියෙන මේ අලුත්ම අපාර්ට්මන්ට් ප්‍රොජෙක්ට් එක. ඔයාට පුළුවන් රුපියල් මිලියන 31කට මේ අපාර්ට්මන්ට් එක වාගේ කරගන්න. දැන් 31ක් වුණාට මේකේ වටිනාකම තව රුපියල් මිලියන 20කින් විතර ඉස්සරහට ඉහළ යන්න පුළුවන් කියලා තමයි ප්‍රයිම්ලා ගණන් බලලා තියෙන්නේ.
0: ඕකේ.
1: ඉතින් ඔයාට පුළුවන් කෝල් එකක් දෙන්න 1322 හොට්ලයින් එකෙන් කෝල් එකක් දීලා ඔයාට පුළුවන් වාගේ අපාර්ට්මන්ට් එක වෙන් කරගන්න.
0: හරි. ඒ වගේම තමයි ඔයා මේ දවස් ටිකේ දම්රොයකට ගියොත් ඔයාලට ඔන්න තියෙනවා විශේෂ ඩිස්කවුන්ට් එකක්. හැබැයි ඔයා ගන්න ඕනේ දම්රෝ ෆෝම් මැට්‍රස්.
1: ෆෝම් මැට්‍රස් එකක් ගන්න ඕනේ. මේ අපි දැන් අර කිව්වනේ මේ ලිවින් ස්ටෑන්ඩඩ් ගැන, ලයිෆ් ක්වොලිටීස් ගැන.
0: Yes.
1: නිින්ද කියන්නේ ඇතර පළවෙනිදී.
0: Yes.
1: මොනා තිබ්බත් වැඩක් නැහැ. වට රැයට නිින්ද යන්නේ නැත්තම්.
0: හොඳ නිින්දක් අත්‍යවශ්‍යයි.
1: අත්‍යවශ්‍යයි. සාමාන්‍යයෙන් කියනවානේ වෛද්‍ය විද්‍යාත්මකව පැය 8ක් නිදිය ගන්න ඕන.
0: නිදිය ගන්න ඕනේ කියලා.
1: එහෙම හොඳට නිින්ද යන්න නම් ඔයාගේ මැට්‍රස් එක ක්වොලිටි වෙන්න ඕන.
0: Yes.
1: ඒක නිසා තමයි ඔයාට දම්රෝ ෆෝම් මැට්‍රස් ගැන අපි මතක් කරන්න. ඔන්න දැන් 115ක වට්ටමකට ඔයාට පුළුවන් ගිහිල්ලා දම්රෝ ෆෝම් මැට්‍රස් එකක් ගන්න. දිගුකල් පවතින ෆෝම් මැට්‍රස් දැන් දිවයින පුරා ඕනම දම්රෝ ප්‍රදර්ශනාගාරයකින් ඔයාට ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ප්‍රදර්ශනාගාර 160ක් විතර තියෙනවා.
0: Right.
1: ළගම තියෙන ඕනම ප්‍රදර්ශනාගාරයකට යන්න.
0: Okay. හරි. එහෙනම් අපි යමු සින්දුවක් අහන්න.
1: හරි. ඕගොල්ලෝ දම්රෝ එකට යන්න. අපි යනවා. සින්දුවක් අහන්න එනවා.
0: හරි. අද ෆ්‍රයිඩේ ඩීජේ නයිට් එක ගැන අපි මතක් කරානේ.
1: මතක් කරා රත්නපුරයි අම්පාරයි තමයි අද ගැටෙන්නේ. ඔයාලට පුළුවන් අපේ ලයිව් එක බලන ගමන් කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, රියැක්ට් කරන්න. ඒ වගේම තමයි වෝට් කරන්න.
0: රයිට්.
1: අම්පාරද දිනන්නේ, රත්නපුරද දිනන්නේ. බලමු.

0: පැමිණ ඔබගේ කිනුමට අදාළ තොරතුරු ජාතික හැඳුනුම්පත් අංකය සහ ස්ථිර තැපැල් ලිපිනය ස්ථාවර ජංගම දුරකථන අංක විද්‍යුත් තැපැල් ලිපිනය ආදී සම්බන්ධ කර ගැනීමේ තොරතුරු නිවැරදිද යන්න තහවුරු කරගන්න ඔබට ගුණාත්මක හා සුරක්ෂිත බැංකු සේවාවක් ලබා දීමට අපට එමගින් හැකියාව ලැබෙනු ඇත.
1: ලංකා ප්‍රීමියර් ලීග් 2026 සමාරම්භක මහෝත්සවය ජූලි 17 දා SSC ක්‍රීඩාංගණයේදී ප්‍රවේශපත්‍ර Book My Show within win කරවා ගන්න නිල විකාශන සහකරු SLT Mobitel Bio TV.

0: උදේ 9යි විනාඩි 44යි අල්ගටෝමේ වෙලාව අපි තුන් දෙනාට ඔන්න මේ සතියට යන්න වෙලාව හරි
1: දැක්කද කියලා තිවරයි හරිම සතුටින් හරිම උද්‍යෝගයෙන්
0: අද ෆ්‍රයිඩේ
1: හරිම අභිමානයකින් කිව්වා අපිට යන්න වෙලාව හරි කියලා
0: යන්න කලින් කියලා යන්න දේවල් ටිකක් තියෙනවා ඉතින් ටිකක් කියලා යන්නේ චලපන්ට යන්නේ
1: දැන් මේ වීකෙන්ඩ් එකනේ ඉන්නේ සතියන් තේන නිසා ඔයාගේ ගෙදර වෙන්න පුළුවන් නේ අලුතෙන්ම හදන ගෙදර වෙන්න පුළුවන් නැත්නම් වෙන ඕනම ගොඩනැගිල්ලක් වෙන්න පුළුවන් වහලේ ගහලා ඉවර කරන්න වහලේ ගහන්න ඉන්නවා නම් ආයෙ හිත හිත ඉන්න එපා රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්ම දාලා වහලා ඉවර කරන්න කියලා අපි ඔයාට කියනවා හරිද හේතුව තමයි දැන් මේ රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් කාලෙට ගැලපෙන විදිහට ඔය ෂීට් වහලවල් එක්ක අපිට ආපු ප්‍රශ්න
0: තියෙනවානේ
1: එහෙම තියෙනවා එක එක දේවල් එක්ක අපිට ප්‍රශ්න එනවා ප්‍රශ්න නැති දේවල් නැහැ ඒ ප්‍රශ්න එනවත් එක්ක තමයි අපි අලුතෙන් ඔය රිසර්ච් කරලා අලුත් දේවල්
0: හොයාගන්නේ
1: එහෙම ප්‍රශ්න තියෙන්නේ බෑ සොලියුෂන්ස් හොයාගන්නේ ඒ වගේ තමයි
0: හැමදේම හැම මොහොතෙම වෙනස් වෙනවා
1: හරිද අන්න ඒකයි ඒ වගේම තමයි ඔය ෂීට්ස් වලට ෂීට් වහලවල් වලටත් ඒ විදිහම දෙයක් වුණා. ඒ කියන්නේ කාලෙන් කාලෙට අපි ඒව ගැන හිතන විදිහ, ඒව දිහා බලන විදිහ, ඒ වයින් ගැන අපිට ප්‍රශ්න වෙනස් වුණා. ඉතින් මේක ගැන හොඳටම රීඩින් එකක් තිබ්බ. කට්ටියක් තමයි රයිනෝ කියලා කියන්නේ. මොකක්ද දන්නවද? අවුරුදු 60ක් ඒගොල්ලෝ අපිත් එක්ක හිටියා. දශක 6ක් පුරාවට අපිත් එක්ක හිටපු බ්‍රෑන්ඩ් එකක් තමයි රයිනෝ කියලා කියන්නේ. ඉතින් ඕක තේරුම් ගත්ත රයිනෝලා ඔන්න රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් එක අරගෙන ඇවිල්ලා තියෙනවා. මේක අප්ග්‍රේඩ් එකක්. අප්ඩේට් එකක් නෙමෙයි අප්ග්‍රේඩ් එකක්. අප්ග්‍රේඩ් එකක් කියන්නේ සම්පූර්ණයෙන්ම ෂීට් වහලවල් වල තියෙන මෙච්චර කල් තිබ්බ සංස්කෘතිය සම්ප්‍රදාය වෙනස් කරලා තියෙනවා. හේතුව තමයි පළවෙනි හේතුව තමයි මේ ස්වාභාවික මැටි ආලේපය. ඒ කියන්නේ මේ ෂීට් එකට යටපැත්තේ මැටි ලේයර් එකක් එනවා. මේක මේ කිමිකල් එකක් හරි තීන්ත එකක් හරි එහෙම මොකුත් නෙමෙයි. ආලේපයක් කියවම හිතන්නේ නිකන් මැටි වගේ පේන්න මොකක් හරි ගාලා කියලා
0: නෑ. පේන්ටයක් ගාලා කියලා
1: හිතන්න. පේන්ටයක් ගාලා කියලානේ නෑ. මේක ස්වාභාවික මැටි.
0: Yes.
1: ස්වාභාවික මැටියෙන් තමයි මේ ලේයර් එක හදලා තියෙන්නේ.
0: රයිට්.
1: මෙහෙම ලේයර් එකක් දාන්න හේතුව තමයි ඔයගේ ඇතුලේ සිසිලස රදව ගන්න.
0: ඕකේ.
1: දැන් දන්නවනේ එල් නීනෝ අනම්මනම් වෙද්දී රස්නේ දැනෙනවා වැඩි. මේ ටිකේ වට රස්නේ කොහොමත් වැඩිපුර දැනෙනවා ඇති. ඉතින් ඒ වගේ වෙලාවක නිකන් හිතන්නකො ගෙයක් ඇතුලේ තාපය හීට් එක එකතු වුණාට පස්සේ කොහොමද කියලා. ඉතින් ඔයා දාලා තියෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් නම් ඔන්න ඔයාට තාපයෙන් රස්නේන් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද මේ ස්වාභාවික මැටි ආලේපණය නිසා.
0: රයිට්.
1: ඒ වගේම තමයි නිකන් පොඩ්ඩක් මේ අර ගෙවල් ඇතුළට අපි හැම වෙලෙම බලාපොරොත්තු වෙන අර නවීන පෙනුමක් මිනිමල් ලුක් එකක්. ඒ කියන්නේ නවීන වෙන්නත් ඕන මිනිමල් වෙන්නත් ඕන. වැඩි කැටයන් තියෙන්න බෑ වහලෙ. ඉතින් ඒ අවශ්‍යතා දෙකත් ඔයාලට නිකම්ම පිරිමහ ගන්න පුළුවන්කම තියෙනවා මේ විදිහට රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් දැම්මොත්. ඒ වගේම තමයි පෙරට වඩා කලින්ට වඩා තුන් ගුණයක් වැඩි කරලා තියෙනවා මොනවාද? ජල විකර්ෂක තාක්ෂණය.
0: රයිට්.
1: ඒ කියන්නේ කලිනුත් තිබ්බා
0: වෝටර් රෙසිස්ටන්ස්.
1: ඔව්. ඒ කියන්නේ මේ හයිඩ්‍රෝෆෝබික් කියන තත්ත්වය කලිනුත් තිබ්බා රයිනෝ ෂීට් වලට.
0: ඕකේ.
1: දැන් ඒක තුන් ගුණයක් වැඩි කරලා තියෙනවා. ඒ කියන්නේ ඉස්සර තරම්වත් දැන් වතුර රදව ගන්නෙ නැහැ.
0: රයිට්.
1: ඒ නිසා වාගේ වහලේ ඔය දියසෙවල වෙන්න පුළුවන්, පාසි බැදණේව වෙන්න පුළුවන්, මේ ඇල්ගී වර්ග වර්ධනය වෙන තත්ත්වයන් වෙන්න පුළුවන්. මේ මුකුත් සිද්ධ වෙන්නේ
0: නැහැ. ඕකේ.
1: එතකොට වාගේ වහල දීර්ඝ කාලයක් පුරාවට අලුත් විදියට අලුත් පෙනුමින් තියෙනවා.
0: ඕකේ.
1: ඒකින්ද සතියන්තේ වා වහල ගහන්න බලාපොරොත්තු වෙනවනම් නැත්තම් වහලේ ගහන්නේ මොනින්ද කියලා ඩිසිෂන් එකට එන්න තීරණයකට එන්න බලාපොරොත්තු වෙනවනම් ආයෙත් වෙන හිතන්න දෙයක් නැහැ. රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් ම තමයි. වැඩි විස්තර දැනගන්න කෝල් එකක් දෙන්න හොට්ලයින් නම්බර් එකක් තියෙනවා 1396.
0: 1396
1: ට කෝල් එකක් දෙන්න පුළුවන්. ඒ වගේම තමයි ළඟම තියෙන ඒජන්ට් ගෙන් ගිහිල්ලත් අහන්න පුළුවන්. හાર્ඩ්වෙයාර් එකට ගිහිල්ලා අහන්න.
0: ඒගොල්ලෝ
1: ගාව තියෙනවා රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්.
0: Yes. හරි. ওই විස්තර ටිකත් කියලා ඕගොල්ලන්ගේ ප්‍රශ්න ටිකත් විසඳලා දෙයි හાર્ඩ්වෙයාර් එකේ ඉන්න අයියා.
1: අයියා. අයියලා විතරක් නෙමෙයි ආඩයාල
0: අක්කලා ඉන්නත් පුළුවන්. ඉතින්
1: අක්කලා නංගි
0: නංගිලා ඉන්නත් පුළුවන්, මල්ලිලා ඉන්නත් පුළුවන්, මාමලා ඉන්නත් පුළුවන්.
1: හાર્ඩ්වෙයාර් හැම වෙලේම හાર્ඩ්ම නැහැ.
2: සොෆ්ට්වෙයාර්ස්
1: තියෙනවා.
0: හරි.
2: හાર્ඩ්වෙයාර් වල සොෆ්ට්වෙයාර් ඇත. ඔව්. සමහර හાર્ඩ්වෙයාර් වලට ගහලා තියෙන සුමුදු හાર્ඩ්වෙයාර්.
1: සුමුදු හાર્ඩ්වෙයාර් කියන්නේ විතරක් මෘදුයි.
0: ඔව්. හරි, අපි මතක් කරගන්න.
2: වැලි කඩදාසිමයි තියෙන්නේ වැඩිපුර.
0: LB finance ගැනත් කියලා තමයි අපි යන්න ඕනේ. ඒ තව තියෙනවා. තව LB finance ගැනත් කියලා යන්න බෑ. තව තියෙනවා කියන්න.
1: අපි ඉස්සෙල්ලා මේ
0: LB ගැන කියලා.
1: LB ගැන කියලා ඉමු. LB finance කියලා කියන්නේ ඉතින් අවුරුදු 55ක් පුරාවට අපිත් එක්ක ඉන්න මූල්‍ය ආයතනයක්. ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍රලාභී මූල්‍ය සමාගමක්. ඉතින් ඒ වගේ තැනක ගිහිල්ලා ඔයාගේ FD එක දාන්න ආයෙ බය වෙන්න ඕනේ නැහැ. ජාත්‍යන්තර Fitch rating ශ්‍රේණිගත කිරීම අනුව A- කියන grading එක තියෙනවා. සමහරවිට මේ A- grade එක තියෙන්නේ ওই මූල්‍ය ශේෂ්ත්‍රයේ වසර ගණනාවක් පුරාවට, يعني long term ගත්තට පස්සේ අකණ්ඩව නොවැටී හිටියොත් තමයි. ඉතින් එහෙම නොවැටී ඉන්න එක පුදුමයක් නෙමෙයි. මොකද මේ වෙනකොටත් රුපියල් බිලියන 401ක්ම වත්කම් තියෙන සමාගමක්, රුපියල් බිලියන 150ක තැන්පතු තියෙන සමාගමක්. ඒ වගේම තමයි කස්ටමර්ස්ලා, පාරිභෝගිකයෝ. වයිදන කීයක්ද? මිලියන 1.5ක් ගනුදෙනු කරන ආයතනයක් තමයි LB Finance කියලා කියන්නේ. පසුගිය මූල්‍ය වර්ෂයේ පහුගිය ෆයිනෑන්ෂල් ඉයරේකේ බදු ගෙවන්න පෙර ලාභයේ විතරක් තිබ්බා රුපියල් බිලියන 25ක්. 25ක්.
0: ඔකේ.
1: ඒකට හිතා ගන්න පුළුවන් ඒක හින්දා ඔන්න ජේෂ්ඨ පුරවැසියන්ට වගේම ඕනම කෙනෙක්ට ගිහිල්ලා වාගේ ස්ථාවර තැන්පතු ආරම්භ කරන්න පුළුවන් LB Finance එකෙන්. LB SIM app එකෙන් වාට ලෝකේ ඕනම තැනක ඉඳලා ඔන්ලයින් මේ FD එක ආරම්භ කරන්න පුළුවන් හැකියාව, ඕපන් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. වැඩි විස්තර දැනගන්න කෝල් එකක් දෙන්න LB Finance එකට 01 1 2 200 01 1 2 200 200.
0: හරි, ඔකුල මේ දවස්වල කන්ස්ට්‍රක්ෂන් එකක් කරනවා නම්, හරි දිහිරීමෙන් කටයුත්තක් කරගෙන යනවා නම්, මෙල්වා ස්ටීල් දාන්න අමතක කරන්න එපා කියලා ඕගලන්ට මතක් කරනවා. මොකද අපි හදන දේවල් කල්පවතින්න හදන්න ඕන, කිසිම කෙනෙක්ට හානියක් නොවෙන්න හදන්න ඕන. මේ ස්වභාවික විපත්තුත් නෙමෙයි, අර අපි අතින් වෙන විපත් තියෙනවනේ. ඒවා මග අරගන්න පුළුවන් හරි දේවල් වලින් උගොල්ලෝ කන්ස්ට්‍රක්ෂන්ස් ටික කරනවනේ.
1: අන්න ඒ නිසා තමයි ලංකාවේ අංක 1 ස්ටීල් එක මෙල්වා ස්ටීල් මා දාලා වාගේ ඉදිකිරීම කරන්න කියලා අපි මතක් කරන්නේ. මොකද මෙල්වා කියලා කියන්නේ ලංකාවේ එක නිසා. හරි, ඉතින් මෙල්වා ගැන මේ විදිහට මතක් කරගෙන ඔන්න අපිට එහෙනම් යන්න වෙලාව ඇවිල්ලා තියෙනවා මේ සතියට. අපි ආයෙන්නේ අලුත් සතියකින්
0: මන්ඩි
1: ලෝක පාපන්දුවට මොකද වෙන්නේ කියලා අපි කතා කරමු.
0: මේ දැස්සල ක්වාටර් ෆයිනල්ස් ටික යනවා දිගටම.
1: යනවා, පටන් ගන්න තියෙනවා. ඊට පස්සේ අපි බලමු මැද පෙරදිග ගල්ෆ් කලාපේ මොකද වෙන්නේ කියලා. ඔය වගේ දේවල් ගොඩාක් තියෙනවා. ඉතින් මේ
2: දේවල් ගොඩාක් එක්ක යම දේශලා විශේෂයෙන් මතක් කරන්න ඕනේ ඔබ ඔබේ වත්ත පිටිය සහ ඔබේ ක්‍රියාකාරකම් හින්දා මී මැස්සෝ නැති කරන වැඩ කරනවනම් අනිවාර්යෙන් නවත්තන්න. මොකද ලෝකේ ප්‍රධාන පැවැත්ම තියෙන්නේ පරාගණය මත. ඒ මත තමයි අපිට සෑහෙන කෑම ලැබෙන්නේ. ඒක කරන ලොකුම කාර්යභාරයක් නොමිලේ කරලා දෙන්නේ මී මැස්සෝ. අද උන්ගේ දවස.
1: අද මී මැස්සන්ගේ දවස.
0: හරි.
2: You be there.
0: You be there.
1: ඉතින් ඇත්තටම මේ මී මැස්සෝ නැතුව අපේ මානව සංහතියට දවස් හතරක්වත් ඉන්න වෙන්නේ නැහැ.
2: හතරක්වත් ඉන්න වෙන්නේ නැහැ.
1: ඉන්න වෙන්නේ නැහැ. එහෙම තමයි මේ සත්ත්ව විද්‍යාඥයෝ
2: කියන්නේ. ඔව්, දැන් නෝවේ සමහර ගස් තියෙනවා මේ මොනවද තහ හිටෝන එක පවා.
1: ඔව්.
2: සම්පූර්ණයෙන් තහනම් හිරේ යන්න වෙනවා.
1: හිරේ යන්න.
2: හේතුව මොකක්ද දන්නවද? මී මැස්සන් විනාශ කරන අර ආකර්ෂණය කළා විනාශ කරන ගස් జాතියක්.
1: ගස් జాතිය.
2: එහෙමයි ඒ රටවල් මී මැස්සන්ට ආදරය කරන්නේ.
1: හරි. එහෙනම් ඉතින් අපි යනවා මී මැස්සෝ නැති කරගන්නත් එපා, මදුරුව බෝ කරගන්නත්
2: එපා.
1: එහෙනම් හැමෝටම ජය වේවා. මම ආචීන්.
0: මම සාරා.
2: මම නුවා.

0: FM Anu Paha, FM Anu Hatarai Tak Cuma Ada, Net FM. Net FM, Algo Town.
1: Brought to you by Alutana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiri Mulleria Vanaram Mulagane Mulagampola Kasagala Samuha Vyapari Vetin.
2: මෙල්වා බොක්ස් බාරවල නම ගණකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. මෙල්වා එක ලංකාවේ එක.
3: සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත apartment එක අදම වෙන් කරගන්න හදවත lifestyle residences දැන්ම අවතන්න prime group 1322.
4: වෙනස්ම රසයක් වෙනස්ම විදිහට විජේ instant noodles රස හතරකින්.
5: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජේෂ්ඨ පුරවැසි සඳහා 14.5% පාක අසම සමපොලියක් LB ස්ථාවර තැන්පතු.
6: ඇංකර් උපරිම ආරක්ෂාව උසස්ම තත්වය සහ පෝෂණ ගුණය සහතිකයි.
7: රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
8: යුනියන් බැංකුවේ පෙන්ෂන් ලෝන් එකෙන් මම පෙළතවන්න පටන් ගත්තනි.
9: විශ්‍රාම ජීවිතේ බරක් නොවි බලයක් කරගන්න රාජ්‍ය සේවක ඔබට රුපියල් මිලියන 8ක් දක්වා ණයක් යුනියන් බැංක් පෙන්ෂන් ලෝන්.
10: දම්රෝ වොෂින් මැෂින් සඳහා රුපියල් 8000ක් වටිනා ස්ටීම් අයන් එකක් නොමිලේ. සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
11: ඔබට ළඟම පිහිටි ජාතික ඉදිරිකිරීමේ බැංකු ශාඛාවට පැමිණ ජාතික හැඳුනුම්පත් අංකය සහ ස්ථිර තැපැල් ලිපිනය, ස්ථාවර ජංගම දුරකථන අංක, නිවැරදිද යන්න තහවුරු කරගන්න ඔබට ගුණාත්මක හා සුරක්ෂිත බැංකු සේවාවක් ලබා දීමට අපට එමගින් හැකියාව ලැබෙනු ඇත.
12: මුදලාලි
13: අලෝනා
12: මට පරිප්පු 500යි ලුණු කිලෝ එකයි අපේ ඉස්කුරු ග්‍රෑම් 200ක්වත් දානවද මුදලාලි මට හොඳම කෑලි මිරිස් වලින් ග්‍රෑම් 300ක්ම දාන්න
14: මුදලාලි ඔයා කාටද මේ බොරු කරන්නේ අයි නෙවත ඔතවා මට මෙහෙම කරයි කියලා ඊයේ මුදලාලිගෙන් ගත්ත මිරිස් කුඩු රසත් නැ සරත් නැ මිරිස් පාටත් නැ
13: විජය දාන්න ඔක්කොටම
14: ඇයි මුදලාලි නියම ප්‍රමිතියට හදලා විජය තමයි අපි කැමති කියලා මුදලාලි දන්නවනේ
12: හොඳ වෙලාවට ඔයා ආවේ නැත්නම් අපිත් අහු
15: වෙනවා මිරිස් නම් මිරිස් විජය මිරිස්
16: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
2: මෙල්වා බොක්ස් බාරවල නම ගණකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. මෙල්වා එක ලංකාවේ එක.
7: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
17: බයිසිකල් ගන්න කොහමද මූලික ලීසින් මුදලත් වැඩි වෙලා
18: බය වෙන්න එපා වැඩි වුණු ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනවා විශේෂ සහනයක් තව KD Rice Leader 125 bike එකට discount එක ලක්ෂයක් කතා කරන්න 077 406 43 97
10: දම්රෝ ෆෝම් මෙට්ට සඳහා 15%ක වට්ටම් ඉහළ ප්‍රමිතියකින් යුත් දිගු කල් පවතින ෆෝම් මෙට්ට දිවයින පුරා දම්රෝ ප්‍රදර්ශනාකාරවලින්
19: ලංකා ප්‍රීමියර් ලීග් 2026 සමාරම්භක මහෝත්සවය ජූලි 14 දා SSV ක්‍රීඩාංගණයේදී ප්‍රවේශ පත්‍ර බුක් මයි ෂෝ වෙතින් වෙන් කරවා ගන්න නිල විකාශන සහකරු SLT Mobitel Bio TV
11: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද මේ කතාව අහන්නකෝ
3: මට කොලෙස්ටරෝල් වැඩි වෙලා තිබුණා 374 ඊට පස්සේ මම ගියා ගැලෙච්චි හොර පස්සේ කමල් බන්දර මහත්මයා ගාවට බෙහෙත් ගන්න තවත් ඉස්සෙල්ලා දුන්නේ තවත් ඉස්සෙල්ලා චෙක් කරනකොට 194ට අඩු වෙලා තිබුණා හිතන්නවත් බැරි විදිහට මට මේ විදිහට අඩු වීම ගැන සතුටුයි ඉතින් තවත් 30ක් වගේ ඇතුළතදී මගේ කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩු වෙන්න මට බෙහෙත් දෙනවා මම සනීප
11: කතා කරන්න 077 300 940
8: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
11: හැමතේකම එක වගේ නෙමෙයි ලෞජි පරම්පරා ගණනාවක් විශ්වාසින් තෝරන ඉදා වගේම අදත් නොවෙනසු තේ රසය ඔබත් අදම ලෞජි ගන්න
10: ගුඩ් මෝර්නින් වේලාව 10:00

0: විශ්වාස කරන සත්‍ය ඔබ වෙත ගෙන එන්නේ.
1: හරිගේ හරිම තැනට ගිහින්ද LOLC ලෝන් එක ගත්ත
2: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
0: LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
3: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
4: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිබ්ස්කෝ. ඉහළ ක්‍රිබ්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතනවලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
0: පැයෙන් පැය අලුත් වන අලුත් පැය විමසුම at news.
5: අයිබුවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම කේසර. කන්දකැටිය ගිගිරිබුදාගම ප්‍රදේශයේ පුද්ගලික ඉඩමක් තුළ පුරාවස්තු සොයා කැණීම් කරමින් සිටි සැකකරුවන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ලද තොරතුරක් මත කන්දකැටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් අද අලුයම සිදු කළ වැටලීමකදී එහිදී කැණීම් කටයුතු සඳහා යොදාගෙන තිබූ උපකරණද පොලිස් භාරයට ගෙන තිබෙනවා. අත්අඩංගුවටගත් සැකකරු වදුලෝයේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. සිද්ධිය සම්බන්ධයෙන් කන්දකැටිය පොලිසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. මේ අතර රත්නපුර හකමුව පාර ප්‍රදේශයේ වේගංගේ අනවසරයෙන් මැණික් ගරමින් සිටි සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරකයකගේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ රත්නපුර ප්‍රදේශයේ පදිංචිකරුවන් 5 දෙනෙක්. ඔවුන් වැඩිදුර විමර්ශන සඳහා රත්නපුර පොලිස් ස්ථානයේ වෙත භාර දුන් බවයි වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය පැවසුවේ. මීළඟ නිවුස් පෙරවරු 11ට. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
0: net news ජනතාව විශ්වාස කරන සත්‍ය ඔබ වෙත ගෙන ආවේ
3: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන

0: Dunu Mavata.
1: Brought to you by
2: Atunulake Namahubabun Ratapuram Rasaganayana. Aule Sama Rasakarakana. Mather Freela Noodles. Taste ke Trustika.
3: හදරෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540.
4: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන් මමතන්න 0111 437 1250.
0: ஜனி எக்க தே துணுமாவத்த

ශෝකජනක අවස්ථාවත් ලංවී බැඳී සිනහ වෙලා ඉන්න කියලා තමයි අපිට කියලා තියෙන්නේ. ඒකත් එක්ක අපි දේදුරු මාවතේ වැඩ ටික පටන් ගන්න තියෙන වෙලාවේ ඔයාලට මතක් කරන්න ඕනේ අද රාත්‍රිය ගැන. අද රෑ තමයි රෑ මිත්‍රවරුනි. Net FM DJ night එකත් එක්ක Friday night එක happening වෙනවා කියලා දැන් ඉතින් කොහොමත් ඔයගොල්ලෝ දන්නවා. මෙතන කිලිම දැන් DJ night කිව්වට මේක battle එකක් විදිහට තමයි යන්නේ. අද එන්නේ බලමු කවුද කියලා. දැන් මේ අපේ අසා එක එක දවසට එක එක ලංකාවේ ඉන්න සුපිරි DJs ලා අරගෙන එනවනේ සිකුරාදා දවස් වලට. සමහර දවස් වලට එන කට්ටියගේ නම් නිකන් අපිට කියා ගන්න අමාරු. අපි ඉතින් ඒ වැඩේ අසාටම පවර්ලා අපි දිස්ත්‍රික්ක දෙක විතරක් කියලා නිකන් ඉන්නවා. හැබැයි ඉතින් කියවන්න පුළුවන් නම් තියෙන දවසට අපි ඒව පැනලා කියනවා. අද රත්නපුර දිස්ත්‍රික්කයේත් කාම්පාර දිස්ත්‍රික්කයේ තමයි බැටල් එකේ ක්‍රීඩා කරන්නේ නෙවෙයිනේ. බැටල් එකට ඇවිල්ලා ඉන්නේ. එතකොට රෑ 9 ඉඳන් රෑ 12 වෙනකන් net fm dj night එකේ අපේ අසායක dj මදු අයනවා රත්නපුර දිස්ත්‍රික්කේ. dj rj එනවා අම්පාර දිස්ත්‍රික්කේ නියෝජනය කරමින්. මං හිතන්නේ අද රෑ නම් නටනට ඉන්න පුළුවන් රෑක් අනිවාර්යයෙන්. ඒ රාත්‍රිය එහෙම තියනකොට නිකම්ම රෑ ගෙවෙන්න දෙන්න එපා. ඔය මොනා හරි හදාගන්න ඉතින් මොන මොනා හරි ඒ අවශ්‍ය කරන දේවල් වලට ඒ දේවල් හදාගන්න අවශ්‍ය වෙනවනේ. එතකොට ඔය හදාගන්න මං කියන්නේ ඔය හපන්න එහෙම හදාගන්න චිකන් ටිකක් එහෙම හදාගන්නව නම් ඕකට ඔයා එකතු කරන්න ඕනි දේ තමයි ෆ්‍රීලන් මසාලා පවුඩර් කියලා කියන්නේ. ෆ්‍රීලන් හෙළ මසාලා පවුඩර් කියලා කියන්නේ ෆ්‍රීලන් සන්නාමයෙන් එන නිෂ්පාදන පෙළ අතරට අලුතින්ම එකතු වුණු සමාජිකයෙක්. දැන් ඔය හෙළ මසාලා පවුඩර් අතරෙත් පාට තුනකින් මසාලා පවුඩර් එනවා. ග්‍රීන් කරි මසාල තියෙන එලවලු වගේ දේවල් හදාගන්න. ඊට පස්සේ බ්ලැක් කරි මසාල එක තියෙන්නේ චිකන් වලට වගේ දාන්න. මස් ජාති වලට. රෙඩ් කරි මසාල එක තියෙන්නේ මාළු ජාති වලට දාන්න. දැන් ඉතින් අද මාළුවෙක් මොකක් හරි අරගෙන අර බාබකියු කරන්න වගේ හදනවනම් ඒකට පොඩි තුන පහ ටිකක් එහෙම අතගාලා ගන්නවනම් අනිවාර්යෙන් ෆ්‍රීලන් රෙඩ් කරි මසාල පවුඩර් එක දාලා ඒ තුන පහ ටික අතගාගන්න. ඊට පස්සේ චිකන් ටිකලත් ඒ වැඩේ කරගන්න. මෙහෙමයි ඉතින් සිකුරාදරයට හපන්න ගන්න දෙයකට විතරක් නෙවෙයි. ඔයා දවසේ ඕනිම වෙලාවක කෑමකට අරගන්න දෙයකට ෆ්‍රීලන් හෙළ මසාලා පවුඩර් පාවිච්චි කරලා කෑම වේල සර්ප්‍රයිස් එකක් කරගන්න පුළුවන්. සින්දු අහන්න මේ වෙලාවේ අවිල්ල ඉන්නවා බදුල්ලේ කැටවල සමන්ත සැලුන් එකේ අපේ සමන්තයි. මේ වෙලාවේ කොණ්ඩ කපෙන ගමන ඉන්නවා අපේ හර්ෂ මල්ලි. මෙහෙත් ඉන්නවා හර්ෂ අයියා කෙනෙක්. කේෂාන් මල්ලි එකතු කරගන්න ඕනි. ඊට පස්සේ ගෙදර තමයි අද ඉන්නේ විමලාවති අම්මා. මොකද අද කඩේ ඉන්නේ නිසංසලා වයිෆ්. තරුන්දි එරන්දි දුවලා දෙන්න එකතු කරගන්න ඕනි. හැමදාම මං ඒ දෙන්නගේ නම් වරද්දනවා. තරුන්දිට මං කියන්නේම හිරුන්දි කියලා. වැඩේ මේකනේ. අපේ සමන්ත අයියා මුලදීම ඒ දෙන්නට ආදරයට කියන නම් දෙක මගේ කටට පුරුදු කරලා තියෙන්නේ. හිරු තරු කියලා. එතකොට ඉතින් ඒ විදිහට කියවෙනවා. WhatsApp එක පැත්ත බැලුවොත් එහෙම ගොඩ දෙනෙක් මේ වෙනකොටත් අම්මෝ මැසේජ් ගොඩ. හරි ජනි මම සම්පත්. අපිවත් සින්දුවකට එකතු කරගන්නකෝ කියලා අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. මේ ඇවිල්ලා නෑබඩ ජම්බාර කන්ද උඩ කැඳ ගහ සෙවනේ තියෙන කළු ගලේ පොල් රොටි කඩේ. ඒක තැනේ අර කියන වචන ටිකත් එක්ක නිකන් හිතන්නකෝ. කන්දක් උඩ ඊට පස්සේ කැඳ ගහක් යට කළු ගලේ පොල් රොටිත් හදන්නේ නියමෙට ඇති කියලා මට හිතෙනවා. එකතු කරගන්න කියලා කියනවා අපේ සම්පත්ගේ අම්මයි තාත්තයි මල්ලි සියලුම දෙනාව ගොඩක් ආදරෙන් එකතු කරගන්න. ගුඩ් මෝර්නින් ජනි. හම්බන්තොට කළු දොදොල් කඩේ මේ වෙලාවේ ඔයව අහගෙන ඉන්න ශානක තමයි අපිට මැසේජ් එක දාන්නේ. ආනන්ද නිලන්ත මහීමා සසීමා රන්දිමා මේ සෙට් එකම එකතු කරගන්න කියලා කියනවා. ඊට පස්සේ අපිට මැසේජ් එකක් දාලා තියෙනවා ගම්පහ DR ගාමන්ට් එකේ සෙට් එක. ධර්මපාල මිස් ඉන්නවා චන්දිමා හංසන සිනෙත් ඊට පස්සේ විහඟ විශ්ව ශාන්ත අයියා කුමාරි දේවිකා ශාන්ති රාණි සුජීව ප්‍රියන්ති කමල මේනක කට්ටියම ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා අපි මේ අහන්න යන සින්දුවට. කඩවත ලක්මාලි තින්න ලක්මාලි නම් අදත් නිවාඩු දාල ලෝන් වීකෙන්ඩ් එකක් නේ කියන්නේ. එකතු කරගන්න කියලා කියනවා විශේෂයෙන්ම ලක්ෂිතව. මොකද දන්නේ විශේෂයෙන් යාව එකතු කරගන්න ඕනේ හේතුවක් දාලා නේ. කුමාර මිස් දුල්මි ගයන් දිනිඳුවේ ඔෆිස් එකේ ස්ටාෆ් එකේ හැමෝම එකතු කරගන්න කියලා අපේ ලක්මාලි කියලා තිනවා. ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නවා.

0: FM Anu Paha, FM Anu Hatarai Tak Cuma Ada, Net FM. වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: අවුරුදු 3 සිට 6 දක්වා දරුවන් සඳහාම නිපද වූ කවෙන් ගේට් 4 අවුරුදු 90ක් පුරා ශ්‍රී ලාංකීය මාවරුන්ගේ හරි තීරණය දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගන්න
2: වේලාව 10:23

0: ಬೇಬಿ ಸ್ವಾಭಾವಿಕಾಯಿ ಆರಕ್ಷಿತಾಯಿ
1: 2026 ಫಿಫಾ ಉಣಸುಮ ಜೂನಿ 12 වෙනිදා සිට සජීවීව ප්‍යෝ මොබයිල් ඇප් එකේ නොමිලේ බලන්න
2: SLT Mobitel Pure TV නිල විකාශක
3: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැම වෙල රසින් රස ගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සොයා මීට්
4: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
5: Ceylon Green Life Plantation within අනාගතයට අගනා ආයෝජනයක්. මහන්සියක් නැතුව මාසිකව සුපිරි ආදායමක් ගන්න දැන්මම තන්න. 011 437 1250.
6: Meltol. හිස රතය, උණ, සෙම් ප්‍රතිශ්‍යාව, ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. Meltol. Paracetamol විශේෂයකි.
7: FIFA World Cup nominema balanne SLT Mobitel vetin obata niyama avasthawa. FIFA World Cup 2026 dan Pio Mobile app ekosse mulu Lankawatama nominema balanna puluwan. Oya karanno ne Pio Mobile app eka download karaganne ka vitarai. FIFA World Cup unusuma aragena Net FM saha SLT Mobitel kandayama July 10 winida Mahanuwara nagareta enawa. Edata obath apith ekka ekathu wenna. Fun games walata sahabhagi vela thagi godak dina gannat puluwan. Edata SLT Mobitel fiber connections, mobile connections miladi gannat puluwan wagema vishesha deemana rasak oyala වෙනුවෙන්ම සූදානම් කරලා තියෙනවා
1: 2026 ෆීෆා උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව ප්‍යෝ මොබයිල් ඇප් එකේ නොමිලේ බලන්න
2: SLT Mobitel Pure TV නිල විකාශක
8: ඇයි ෂුගර් කියලා මූණෙල්ලගෙන සෙවනකල මතුමේහ හරිනි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න අපේ වෙතකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනකල ආයුර්වේද 047 31 33 540
9: ගයක් විතරක් නෙවෙයි මේක DJ Attack එකක්
10: Don't stop remix remake එකට හැපෙන DJ blast එකක්
11: අංගා ගලේනේ ඉන්නා කුමරියේ
9: රේඩියෝ ඉතිහාසයේ ප්‍රථම වතාවට ලංකේය සුපිරි DJ තරු මුහුණට මුහුණ ගැටෙන DJ Attack Show එක.
10: Net FM DJ Night Face to Face Attack Show.
12: Attack Show.
9: 1 2 3 let's go. ලංකාවම දන්න වීලඟ DJ Star වෙන්න කැමති නම් ඔයා DJ play කරන පැහැදිලි වීඩියෝ එක දැන් මා පිට WhatsApp කරන්න.
10: 0711 95 95 95 Net FM DJ Night Face to Face Attack Show Other and Novator Muhunata Muhuna Tarangavadinne Ampara Districtaya DJ RG Ratnapura Districtaya DJ Madhua
13: Brought to you by
14: Vasara 45ක විශ්වාසය සමග දකුණේ අද්විතීය රස Dilani Kaludodol වර්ග රසක් රස රසකින් එකම වහලක් යටින් Dilani Kaludodol පුද්ගලික සමාගම හම්බන්තොට
10: Net FM DJ Night
15: My husband
16: මොකද wife
15: ඔයාගේ ex girlfriend ඔයි මමයි ඡන්දෙ ඉල්ලුවතින් ඔයා කාටද ඡන්ද දෙන්නේ
16: වෙන කාටද wife ඔයාට
15: අදත් වැරද්දුවානේ ඡන්දෙ ඉල්ලනවා වගේ මෝඩ වැඩක් මම කරයි කියලා හිතනවද ඒ වගේ මෝඩ වැඩ කරන්නේ ඔයාගේ ex girlfriend ම තමයි
17: මනි මනි මේ
10: Paul prashna netu ahanna jani ek de dunu mavata
16: kati illo prince ude priyantage sinduwa kona kela iting e illi meetu karanna hadanne මේ සින්දු අහන්න යන්න කලින් ඔයාලට මතක් කරන්න ඕනි දැන් මේ දවස්වල අපි හැමෝම FIFA World Cup එකට තමයි අවධානය යොමු කරලා තියෙන්නේ. මොකද ලෝකේම ජනප්‍රියම ක්‍රීඩාව වෙලා තියෙන්නේ ෆුට්බෝල්. ලංකාවේ නම් අපි ක්‍රිකට් වලට ආදරේ කරාට මුළු ලෝකෙම ගත්තම ලෝකෙම කැමති වෙලා තියෙන්නේ ෆුට්බෝල් වලට. ඉතින් ෆුට්බෝල් World Cup එකේ හැම දසුනක්ම වෙනස් වෙන්නේ නැතුව මගහැරගන්නේ නැතුව ඉන්න ඕනිම තැනක ඉඳන් බලනවා නම් ඒ වෙනුවෙන් ඔයාලට හම්බ වෙලා තියෙන හොඳම අවස්ථාව නොමිලේම හම්බ වෙලා තියෙනවා. ඒ තමයි SLT Pio Mobile app එක. දැන් ඊයේ දවසේදී ප්‍රංශය සහ මොරොක්කෝ අතර සුපිරි 8 දෙනාගේ වටේ පළවෙනි තරඟය පැවැත්තුණා. ඉතින් මේ තරඟයේදී ප්‍රංශය ගෝල 2 දෙකට බිඳුවක් විදිහට මොරොක්කෝ කණ්ඩායම පරාජයට පත් කරනවා. ඒක 60 වෙනි විනාඩියේදී කිලියන් එම්බාපේ එල්ල කරන ගෝලය මේ ලෝක කුසලානේ පුරාම හොඳම ගෝලයක් විදිහට තමයි ක්‍රීඩා විචාරකයන් මත පළ කරන්නේ. ඉතින් ඔයාට මේ දේවල් ආයෙත් පාරක් බලන්න ඕන නම් highlights පවා ෆ්‍රී බලන්න පුළුවන්. SLT PO mobile app එකට ගියාම. ඔයාගේ පාවිච්චි කරන්නවා Android phone එකක් නම් Play Store එකට යන්න. Apple iPhone එකක් පාවිච්චි කරනවා නම් Apple App Store එකට යන්න. ගිහිල්ල බොහොම ලේසියෙන් PO mobile app කියලා search කරාට පස්සේ ඔයාට app එක හොයාගන්න පුළුවන්. App එක download කරගන්න. මේ සීසන් එක ඉවර වෙනකම්ම මේ සීසන් එක පුරාම ඔයාට නොමිලේම FIFA World Cup එක බලන්න chance එක හම්බ වෙනවා ඉන්නේ ඕනිම තැනක ඉඳන්. ඒ විතරකුත් නෙවෙයි. නාලිකා 20කට වඩා දේශීය විදේශීය TV නාලිකා 20කට වඩා ෆ්‍රී බලන්න ඔයාට අවස්ථාව හම්බ වෙනවා. අද ජූලි මාසේ 10 වෙනිදානේ. අද දවස තමයි ඔයාට හම්බ වෙන අවසාන දවස. Net FM වෙතින් ලබා දෙන රුපියල් 5000 කෑෂ් ප්‍රයිස් එක ජයග්‍රහණය කරන්න. දැන්ම SLT PO mobile app එක download කරගන්න. download කරලා app එකේ දකුණු අත පැත්තේ උඩ කෙරවලේ තියෙනවා profile කියලා icon එකක්. එතෙන්ට ගිහිල්ලා ඔයා profile එකක් හදාගෙන ඔයා register වෙලා ඔයා register වුණු number එකයි ඔයාගේ නමයි අපිට WhatsApp කරන්න. 0711 95 95 95 ඔයා සුපුරුදු WhatsApp number එකට WhatsApp කරලා එවන්න ඔයාගේ නමයි ඔයාගේ contact number එක ඔයා register වුණු number එක. අපි සූදානම් ඔයා වෙනුවෙන් cash prize එකක් ලබා දෙන්න. එකක් නෙවෙයි හොඳේ. කීප දෙනෙකුට cash prizes තියෙනවා. ඒක හන්ද මේ අවස්ථාව මගේ අරගන්න එපා. tag ගාලා දැන්ම කරන්න පොඩි වැඩක් කරන්න දිනේ megabyte 30ක්වත් නෑ app එක. හරි මේ සින්දුවට යන්න කලින් tag ගාලා කටි එකතු කරගන්න ඕනේ. හයි ජනි අපිවත් ලස්සන සින්දු ගොඩකට එකතු කරගන්න. එහෙම කියලා කියන්නේ යටියන්තොට මහවිල සඳමාලි, ඔමාෂදුව රනිදු පුතා, රසින්දු පුතා, චූටි මැනික චෙනූෂා, හස්බන්ඩ් සුසන්ත, ජනි ඔයාවත් ආදරෙන් එකතු කරගන්නවා කියලා තියෙනවා. ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. අද අම්පාරට ගැම්මක් තමයි. අම්පාර පරණ ගාමන්ට් හන්දියේ හෙල්මට් ජැකට් කඩේ අතුකෝරළ අයියා තමයි එහෙම අපිට මැසේජ් එකක් දාලා කියන්නේ. ඒකට හේතුව තමයි අද අම්පාර දිස්ත්‍රික්කයේ නියෝජනය කරවීම Net FM DJ රයිට් එකට එනවා DJ RJ. සුබදා උදෑසනක් ජනිත්. අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා හැලියගොඩ බෙලිගස් හන්දියේ ඉඳන් අපිව අහගෙන ඉන්න රශ්මික මෝටර්ස් එකේ සෙට් එක මැසේජ් එකක් දාලා තිනවා. කටියම එකතු කරගන්නම්.

දැන් වෙතා කෙසේ වෙතත් අනාගතයේදී හරි ඔය කියලියපු කවිවල මිහිර විඳ විඳ නිදහසේ කාලය ගත කරන්න නම් දැන් ටිකක් මහන්සි වෙලා සල්ලි ටිකක් හම්බ කරන්න. තියෙන හැම පාරක්ම සල්ලි ටිකක් අතරින පාරක් බවට පරිවර්තනය කරගන්න පුළුවන් නම් ඒක කොච්චර වටිනවද කියලා මේ දවස්වල තියෙන ලොකු වියදම් එක්ක ඔයාට තේරෙනවා. ඒ හින්දා තමයි කියන්නේ ඉඩමක් තියෙනවා නම් ඔයාට ඒ ඉඩමෙන් වගාවක් කරලා හොඳ ආදායමක් උපය ගන්න පුළුවන් ක්‍රමයක් ගැන. මේ කියන්න හදන්නේ සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ගැන. සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් කණ්ඩායම කියලා කියන්නේ ඔයාට ඉඩමක් තිබුණත් නැතත් ඔයා වෙනුවෙන්ම සුවිශේෂී වගා සැලසුම් අරගෙන ඇවිල්ලා ඔයාට සල්ලි ටිකක් අතට එන විදිහ කියලා දෙන කණ්ඩායම. දැන් හිතන්නකෝ ඔයාට ඉඩමක් තියෙනවා කියලා. ඔයා කෝල් එකක් දෙන්න අනිවාර්යෙන් සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් කණ්ඩායමට. ඒගොල්ලෝ ඔයාට කියයි කොහොමද මේ වැඩේ සිද්ධ වෙන්නේ, ඔයා වගාවකින් කොහොමද සල්ලි හොයා ගන්න ඕනේ, උපදෙස් ටික ඔයාට දෙනවා. හැබැයි උපදෙස් විතරක් දීලා නවතින්නේ නැහැ. ඔයාට අවශ්‍යයි නම් හොඳම තත්වයේ කෘෂි උපකරණ, උසස්ම තත්වයේ පොහොර, මේ හැම දෙයක්ම ඔයාට ලබා දෙන්න සූදානම් ඉන්නවා සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන්. ඒ වගේම තමයි ඉඩමක් නැති අයටත් වගා සැලසුම් සුවිශේෂීවම හදලා තියෙනවා සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් කණ්ඩායම ගාව. ඒක හන්ද කෝල් එකක් ගන්න 01 1 437 12 50 01 1 437 12 50 කියන නම්බර එකෙන් දැන්ම සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් කණ්ඩායම සම්බන්ධ කරගන්න. ජනී, අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා මහරගම ඉඳන් චාන්දනී අක්කා මට කතා කරා. හස්බන්ඩ් සමත්, සමත් නෙවෙයි සමන්. ඊට පස්සේ අනුෂිකා දුව, හසිත පුතා, ජනීෂ පුතා එකතු කරගන්න කියලා කිව්වා. මහරගමයි දීකවැල්ලේ ගම් පොළයි ඉන්න යාළුවෝ ඔක්කොම එකතු කරගන්න කියලා කිව්වා. ඊළඟට ගාල්ලේ ගෝණපුරේ ඉන්න අපේ මල්කි නංගිත් කෝල් එකක් ගත්තා. මල්කි නංගිව එකතු කරගන්න ඕනි, ගොඩක් ආදරෙන් අපි මේ අහන්න යන සින්දුවට. ඊළඟට පොළොන්නරුව ඉඳන් රමණි කතා කරා. අදත් කටහඬ කොහේදෝ යවාගෙන. ෂුවර් එකට හස්බන්ඩ්ට කෑ ගහනවා වැඩි ඇති. රමණි, ඔහොම හරියන්නේ නෑ, හස්බන්ඩ්ට උනත් සුමුදුව කතා කරන්න ඕනි. ඊළඟට මේ ඒක නෙවෙයි, දකුණු පළාතේ ඈයෝ කියන එක එක ලස්සන වචන ගැන මාර විදිහ කමෙන්ට් නේ අපිට ඇවිල්ලා තියෙන්නේ. ඔයත් තාම Facebook fan page එක පැත්තට ගියේ නැත්නම් Net FM Facebook fan page එක පැත්තට යන්න. සමහර වචන කියන්න බලුවන්, සමහර වචන කියන්න බෑ. කොමඩු වලට පත්තක්ක කියලා කියනවද? මාත් අද තමයි ඇහුවේ. මඩත් ලස්සන සින්දුවක් දෙන්න ජනී කියලා අපිට WhatsApp message එකක් ඇවිල්ලා තියෙනවා. කිරිබත් ගොඩ ඉන්න සඳුනි නංගි. ඊයේ ඒගොල්ලන්ට කරන්ට් එක තිබිලා නෑනේ. විශාල අපරාධයක් තමයි වෙලා තියෙන්නේ. ඒකෙන් දේදුණු මාවත අහන්න වෙලා නෑ. එකතු කරගන්න කියලා කියනවා හස්බන්ඩ් නිරංජන්ව, පවුලේ සියලුම දෙනාව. ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නවා මේ සින්දුවට. පිළියන්දල පොල් හේමි ඉසිර ඔරුවල අපිට අදත් මැසේජ් එකක් දාලා තියෙනවා. ලස්සන සින්දුවකට තාත්තා ප්‍රදීප්, අම්මා තුෂාරිව, ඒ වගේම ජනියයි ඔයාවත් එකතු කරගන්නවා කියනවා. ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. ගුඩ් මෝර්නින් ජනී, අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. එහෙම කියන්නේ සීගිරිය කලින් ඉඳලා දැන් තංගල්ලට ට්‍රාන්ස් එකක් අරගෙන ගිහිල්ලා ඉන්න අපේ අප්සර. ගොඩක් ආදරෙන් ඔයාව එකතු කරගන්නවා අප්සර. ඊළඟට හංගම පාංචාලි ඉඳන් අපේ දිස්නක් අදත් සුපුරුදු විදිහටම මැසේජ් එකක් දාලා තියෙනවා. ඉරේෂා, නිලන්ති, අපේ බොස් ඉන්නවා සාමානන්ද අයියා. අපේ බොස් නෙවෙයි, ඒගොල්ලන්ගේ බොස්. මාවත් සින්දුවකට එකතු කරගන්න කියලා මෙන්න අද මැසේජ් එකක් දාලා තිනවා අපේ ශාන්ත ටේලර්ස් එකේ ශාන්ත අයියා. කොල්ලට අද වැඩද කොහෙද? වෙනතට නම් කෝල් එකක් ගන්නවා. අද මැසේජ් එකක් දාලා තියෙනවා. ශාන්ත අයියවයි අල්ලපු පැත්තේ තියෙන හෝටල් එකේ ඉන්න ලස්සන සුදු නංගි බබාලා දෙන්නවයි මේ සින්දුවට මම එකතු කරගන්නවා.

0: FM Anupaha, FM Anuhadrai Dashma Ada, Net FM.
1: වෙලාව 10යි විනාඩි 42යි.
2: හැම තේකම එක වගේ නෙමෙයි. ලෞජි පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන ඉදා වගේම අදත් නොවෙනසු තේ රසය. ඔබත් අදම ලෞජි ගන්න.
3: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
4: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
5: FIFA World Cup නොමිලේම බලන්න SLT Mobitel වෙතින් ඔබට નિયම අවස්ථාවක්. FIFA World Cup 2026 දැන් Pio Mobile App එක ඔස්සේ මුළු ලංකාවටම නොමිලේ බලන්න පුළුවන්. ඔයා කරන්න ඕනේ Pio Mobile App එක ඩවුන්ලෝඩ් කරගන්න එක විතරයි. FIFA World Cup උණුසුම අරගෙන Net FM සහ SLT Mobitel කණ්ඩායම ජූලි 10 වෙනිදා මහනුවර නගරයට එනවා. එදාට ඔබත් අපිත් එක්ක එකතු වෙන්න. Fun Games වලට සහභාගී වෙලා තෑගි ගොඩක් දිනා ගන්නත් පුළුවන්. එදාට SLT Mobitel Fiber Connections, Mobile Connections මිලදී ගන්නත් පුළුවන් වගේම විශේෂ දීමනා රැසක් ඔයාලා වෙනුවෙන්ම සූදානම් කරලා තියෙනවා.
6: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pio Mobile App එකේ නොමිලේ බලන්න.
7: SLT Mobitel Pio TV නිල විකාශක.
8: අස්ථි වේදනාවන්ගෙන් පීඩා විඳින ඔබට Active Plus වෙතින් නොමිලේ සෞඛ්‍ය වැඩමුළුවක් ජූලි 24, 25 සහ 26 හොරණ Active Plus Center 2 පරිශ්‍රයේදී පෙරවරු 9:30 සිට රාත්‍රී 8 දක්වා නොමිලේ රෝග පරීක්ෂාව සහ ප්‍රතිකාර සඳහා විශේෂ වට්ටම් අවතන්න 0751 856 956 0934 22 676.
9: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සොයා මීට්. වර්ණකාරකත් නැ, රසකාරකත් නැ.
10: අලුතෙන කාටම මෙලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාතලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල කම්පොල කසාගල ග්‍රීන් සුපර්. ඒ විතරක් නෙවෙයි, ඔබ යටි ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩා තිහල ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011-2777-87 කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්.
11: ලංකා ප්‍රීමියර් ලීග් 2026 සමාරම්භක මහෝත්සවය ජූලි 17 දා SSC ක්‍රීඩාංගණයේදී ප්‍රවේශ පත්‍ර බුක් මයි ෂෝ වෙතින් වෙන් කරවා ගන්න. නිල විකාශන සහකරු SLT Mobitel Pio TV.
12: අක්මා විතල් Fatty Liver. බය වෙන්න එපා. සෙවනගල liver boosting capsule අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0.5

0: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න
1: සතියේ දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් ඇල්ගෝ ටවුමට ටියුන් වෙන්න ටියුන් වෙන්න
2: brought to you by
0: අනුතන කඩම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
3: ඔයත් try කරන්න ගන්න විජය ආප පිටි
4: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිෂ්කලංක නිදහස් නවාතැනක් උතුර දකුණ මධ්‍යම ආකරණ කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි කඩවත ලයිෆ් ස්ටයිල් රෙසිඩෙන්සිස් දැන්මම තන්න ප්‍රයිම් ගෲප් 13:22
5: ඩම්රෝ ෆෝම් මිට සඳහා 10%ක වට්ටම් දිවයින පුරා ඩම්රෝ ප්‍රදර්ශනාකාරවලින්
6: ඩෙත් FM ඇල්ගෝ ටවුන්
7: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
8: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
9: රපුන්සල් වගේ මන්නම් ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
10: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න. ඇයට ඉඩ හරින්න. commercial credit
11: velavu 10 vinadi 46
12: me husband
13: mogada wife
12: දැන් හිතන්නකෝ ආගතේ සල්ලි නෑ කියලා.
13: හා
12: අන්න ඒ වෙලාවට ඔයා සල්ලි ඉල්ලන්නේ ඔයාගේ අම්මගෙන්ද නැත්නම් මගේ අම්මගෙන්ද
13: වෙන කාගෙද ඉතින් ඕගොල්ලන්ගේ අම්මගෙන් තමයි
12: ආදත් වැරද්දුවනේ. තමුන් එක්කන් එනකොට එක්කන් ආවේ කොහොමද? මට සුර සැප දෙන්නම් කියලා. හැබැයි බලනකොට අදිය සතයක්වත් නැහැ. යන්න. මට මොන හරි කණ්ඩ අරන් එන දැන්.
14: කිලියේ කිලියේ මනි මනි මේකතෝපිල් ඔරු මලනුල්ලන් පොගමු.
15: පාවල් ප්‍රශ්න නැතුව අහන්න. ජනි එක දේ දුනු මාවත.
13: වෙලාව 10:47 අපි දේදුණු මාවතේ ඉන්න අතරේ ඔයාලට මතක් කරන්න හදන්නේ සෙවණගල කිරිහිබ්බන්නාර බෝගහාන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙදමෙදුරගෙන් දැන් ඉතින් ලෙඩක් දුකක් එන වෙලාව හිතා ගන්න බෑනේ ගොඩාක් වෙලාවට වැඩ කරනකොට අපිට දැනෙනවා එකපාරට කොන්දේ අමාරුවක් එහෙම නැත්නම් දණිස්වල අමාරුවක් ගොඩක් වෙලාවට අපි කරන්නේ බර වැඩ එහෙම කරනකොට ඔය අමාරු එන එක සාමාන්‍ය දෙයක් කියලා අපිට හිතෙනවා හැබැයි තින් ඔයා නිරෝගී කෙනෙක් නම් එහෙම එන්නේ නැහැ. ඒක හන්ද ඒක සාමාන්‍ය නෑ අසාමාන්‍ය. එහෙම අමාරුවක් තියෙනවා නම් අනිවාර්යෙන් ඒ අමාරු ලොකු අමාරු වෙන්න කලින් සෙවණගල කිරිබ්බන්නාර බෝගහාන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදුරට ගිහිල්ලා කමල් බන්දුල වීරපිරම වෙදමහත්තයා හම්බ වෙනවා. ඔය කියන පොංචි පොංචි ලෙඩ විතරක් නෙවෙයි. කිව්වම බය හිතෙන කැන්සර්ස්, ඩයබටික්, ඊට පස්සේ කිඩ්නි වල ප්‍රශ්න, වකුගඩු රෝග, ඒ වගේ ඕනිම ලෙඩකට නිට්ටාවටම සුව වෙන ප්‍රතිකාර දෙනවා කමල් බන්දුල වීරපිරම වෙදමහත්තයා ගාව. මොකද කමල් බන්දුල වීරපිරම වෙදමහත්තයා කියලා කියන්නේ රජයේ ඒ ශ්‍රේණියේ සහතික ලැබපු සර්වාංග රෝග ආයුර්වේද වෛද්‍යවරයෙක්. යන්න කලින් වෙලාවක් වෙන් කරගන්න. සඳුදා අඟහරුවාද පෝය දවස් හැරුණම ඉතිරි හැම දවසක්ම සෙවණගල කිරි ඉබ්බන්නාර බෝගහාන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදුර ඔයා වෙනුවෙන් විවෘතයි. 0777 300 940 එහෙම නැත්නම් 0773 273 540 මේ නම්බර්ස් දෙකෙන් එකකට කතා කරලා වැඩි විස්තර දැනගන්න වගේම වෙලාවක් වෙන් කරගන්න ඔයාට පුළුවන්. හයි හයි කොහොමද ජනි? මම බදුල්ලේ කෝට්ට ගොඩ ඉඳන් ගීතිකා. ගීතිකා අපිට ලස්සන මෙසේජ් එකක් දාලා තිනවා. අද යාගේ අම්මගේ උපන්දිනේලු. අපේ ගීතිකාගේ අම්මට සුබ උපන්දිනයක් වෙන්න කියලා නෙත් FM ටීම් එකේ අපි හැමෝම ප්‍රාර්ථනා කරනවා. එකතු කරගන්න කියලා තිනවා පොඩිදුව මල්කි, ඒ වගේම තමයි යාගේ පවුලේ සියලුම දෙනා, ලොකුදුව සිංගිති යාගේ පවුලේ සියලුම දෙනා, පුතා ප්‍රසන්න එයාගේත් පවුලේ සියලුම දෙනා, හස්බන්ඩ් ජයන්ත, මහියංගනේ ඉන්නවා අම්මා නංගි මල්ලි පවුලේ සියලුම දෙනාව එකතු කරගන්න ඕනි. ගොඩක් ආදරෙන් අපි බදුල්ලේ කෝටේ ගොඩ ගීතිකාගේ අම්මට සුබ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඊට පස්සේ රිකිල්ල ගස් කඩයි මයිල පිටියේ තියෙන සැලොන් දිනේශ්‍රීයකට යන්න ඕනි. අපිට වට්ස්ඇප් මෙසේජ් එකක් ඇවිල්ලා තියෙනවා. සන්දීපනී නංගි, නුවන්තිකා නංගි, ශාමා විජේසිංහ අක්කා කට්ටියම එකතු කරගන්නවා මේ සින්දුවට. සුබ උදෑසනක් ජනි, මාවත් සින්දුවකට එකතු කරගන්න කියලා බරුදැල් පොළ SL ප්‍රනාන්දු අයියා අපිට මැසේජ් එකක් දාලා තිනවා. ඊළඟට ගුඩ් මෝර්නින් ජනි අයියේ, අදත් ලස්සන සින්දුවක් දෙන්න ආච්චි අම්මා සුමිත්‍රා, තාත්තා ලසිත, අම්මා ශාමිකා එකතු කරගන්න කියලා කියනවා. අයියා සඳරුවන්වත් එකතු කරගන්න කියලා කියනවා. එහෙම අපිට කියන්නේ පයාගල ඉන්න දෙනුවන් මල්ලි. තව යාළුවෝ 3 දෙනෙක් ඉන්නවා. හිරුණි අක්කා, නදී අක්කා, තෂේනි අක්කා. ටෂේනි අක්කා නෙවෙයි, ටෂේනි නංගි. ඉතුරු දෙන්න අක්කලා. ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නවා මේ සින්දුවට.

0: FM Anupaha, FM Anuhatarai Dashmata, Net FM. De Dunumavata.
1: Brought to you by
2: Akunulake Namahubavan Ratapurama Rasa Ganayana Aulesama Rasa Karakana Mother Freela Noodles Tasteke Trusteke.
3: හදරෝග ස්නායු රෝග ආතරයිටි සතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540.
4: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්මම තන්න 0111 437 1250. මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0773 313 36.
5: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
6: SLT Mobitel Pure TV නිල විකාශක.
7: බයිසිකල් ගන්න කොහමද? මූලික ලීසින් මුදලත් වැඩි වෙලා.
8: බය වෙන්න එපා. වැඩි වුණු ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනවා විශේෂ සහනයක්. තව KD Rice Leader 125 බයික් එකට ඩිස්කවුන්ට් එක ලක්ෂයක්. කතා කරන්න 0774 46 43 97.

0: දහස් විසිපහසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් තහිමිවන දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බියකුමින් මවකමින්.
1: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නවිනස් අධිවේගයෙන් සුපීරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
2: ඔබට ළඟම පිහිටි ජාතික ඉදිරිකිරීමේ බැංකු ශාඛාවට පැමිණ ඔබගේ ගිණුමට අදාළ තොරතුරු ජාතික හැඳුනුම්පත් අංකය සහ ස්ථිර තැපැල් ලිපිනය ස්ථාවර ජංගම දුරකථන අංක විද්‍යුත් තැපැල් ලිපිනය ආදී සම්බන්ධ කරගැනීමේ තොරතුරු නිවැරදිද යන්න තහවුරු කරගන්න ඔබට ගුණාත්මක හා සුරක්ෂිත බැංකු සේවාවක් ලබා දීමට අපට එමගින් හැකියාව ලැබෙනු ඇත.
3: ඩම්රෝ ෆෝම් මෙට්ට සඳහා 15%ක වට්ටම් ඉහළ ප්‍රමිතියකින් යුත් දිගුකල් පවතින ෆෝම් මෙට්ට දිවයින පුරා ඩම්රෝ ප්‍රදර්ශනාකාරවලින්
4: ලංකා ප්‍රීමියර් ලීග් 2026 සමාරම්භක මහෝත්සවය ජූලි 14 දා SSC ක්‍රීඩාංගණයේදී ප්‍රවේශ පත්‍ර බුක් මයි ෂෝ විතින් වෙන් කරවා ගන්න නිල විකාශන සහකරු SLT මොබිටෙල් බියෝ ටීවී.
5: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල්බන්දුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540.
6: Wake up. Saturday hormones. Alpha Studio.
7: දවසටම ඕන කරන vitamins. Alpha Studio.
6: Yes. Yes. Energy morning vibe එකත් එක්ක දවසම සුබ කරගන්න.
7: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න.
8: Good morning.
6: සතියේ දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa. WhatsApp 0711 95 95 95. Net FM Facebook Live.
9: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
7: හැමතේකම එක වගේ නෙමෙයි. ලාඕජි පරම්පරා ගණනාවක් විශ්වාසින් තෝරන ඉදා වගේම අදත් නොවෙනසෝ තේ රසය. ඔබත් අදම ලාඕජි ගන්න.
10: අලුත් පැයක් පටන් ගන්න හදන්නේ වේලාව උදේ 11යි.

0: සත්‍යා ඔබ වෙත ගෙන එන්නේ.
1: හරිගේ හරිම තැනට ගිහින්ද එල්ලෝල්සියකෙන් ලෝන් එකක් ගත්ත මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: එල්ලෝල්සී ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
3: අම්මා ආදරෙන් අපිට කවපු වත්කටක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන
4: දියුණුවෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ. ඉහළ ක්‍රිප්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
5: බයෙන් බය අලුත් වන අලුත් පැය විපස්සනා ඇත්නියුස්.
6: ආයුබෝවන්. ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම කේසර. මහපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන දැනට විදේශගතව සිටින බඩෝවිට අසංකනමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ ගල්කිස්ස කොට්ටාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් කහතුඩුව උස්සත්තපාර ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී. එහිදී රුපියල් ලක්ෂ 6ක් පමණ වටිනා හෙරොයින් සමග අත්අඩංගුවටගෙන ඇත්තේ 29 හැවිරිදි පුද්ගලයෙක්. සැකකරු කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. කටුනායක හීනටියන ප්‍රදේශයේදී නීති විරෝධී මත්පැන් ලීටර් 236 මිලිලීටර් 250ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. කටුනායක පොලිසිය පැවසුවේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගත් බවයි. සිද්ධිය සම්බන්ධයෙන් කටුනායක පොලිසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. net news ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12ට බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් net news.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
5: net news ජනතාව විශ්වාස කරන සත්‍ය
0: ඔබ වෙත ගෙන ආවේ
3: අම්මා ආදරෙන් අපිට කවපු

0: Manu Mavata.
1: Brought to you by
2: Akunulake Namahubavan Ratapuram Rasaganayana. Aulesama Rasakarakana. Mather Freela Noodles. Taste ke Trustaka.
3: හදරෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540.
4: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්ම මතන්න 0111 437 1250.
0: ජනී එක දේ දුනු මාවත දේ දුනු

වෙලාව 11 විනාඩි 9යි. අපි ඇවිල්ලා ඉන්නේ සතුටු සිටින් ෆැමිලි පිටින් අහන දේදුණු මාවතේ දෙවෙනි පැයට. අද ඉතින් සිකුරාදා, වෙලාව යනවා දැනෙන්නෙත් නැති තරම්. කීයටද වැඩ ඉවරලා ගෙදර යන්න කියලා බලාගෙන ඉන්නේ. මන් දන්නවා මම වගේම ඕගොල්ලන්ගේ හිතත් එහෙම තියෙන්නේ කියලා. ගෙදර ගියාට පස්සේ ඊට පස්සේ අපිට තියෙන බලාපොරොත්තුව තමයි රෑ 9ට DJ Night එක පටන් ගන්න එක. Net FM DJ Night කියලා කියන්නේ දැන් පුරුද්දක් වෙලා තියෙනවා අපිටත් ඒක අහන එක බලන එක. මොකද රේඩියෝ එකෙන් අහනවා වගේම Net FM Facebook පිටුව හරහා ඔයාට සජීවීව මේ දේවල් බලන්න අපේ අසා ඇතුළු ටීම් එක ලෑස්ති කරලා තියෙනවා. ඒක හන්දා රෑ 9 ඉඳන් රෑ 12 වෙනකන් වෙන වැඩ දාගන්න එපා. කෙලින්ම DJ Night එක බලන්න ලෑස්ති වෙලා ඉන්න. දැන් හරියටම කිව්වොත් හෙට පාන්දර 12:30ට තමයි FIFA World Cup එකේ ක්වාටර් ෆයිනල් වල දෙවෙනි තරගය. ඒ කියන්නේ ස්පාඤ්ඤ සහ බෙල්ජියම් අතර තරගය පැවැත්වෙන්නේ. රෑ 9 ඉඳන් රෑ 12 වෙනකන් DJ Night එක අහලා ඒකට නටලා පොඩ්ඩක් නාලා කරලා ගියාගෙන හිමීට ස්පාඤ්ඤයි බෙල්ජියමයි අතර මැච් එක බලන්න රෑ 12 මාරට ඉඳ ගන්න පුළුවන්. කොහොමද මගේ ප්ලෑන්ස්? හරි, අපි දේදුරු මාවතේ දෙවනි පැයේ වැඩ ටික පටන් ගන්නකොටම ටග් ගාලා WhatsApp කරලා තියෙන කට්ටියක් එකතු කරගන්න තමයි හදන්නේ. අද දවසේ අපේ මාතලේ ඉන්න සංජුගේ හස්බන්ඩ්ගේ උපන්දිනේ. සංජුගේ හස්බන්ඩ් කියලා කියන්නේ ශ්‍රී ලංකා යුද හමුදා මූලස්ථානයේ වැඩ කරන ගිහාන් ධනුෂ්ක අබේනායක. සුබ උපන්දිනයක් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා අපේ ආදරණීය රණවිරුවේ. ඉතින් ඒ වගේම තමයි මීගමුවේ ධනංජය බණ්ඩාරයි අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. ගුඩ් මෝර්නින් ජනී මල්ලියෝ, අද ගොඩක් සද්දෙන් ඔයාව අහගෙන ඉන්නේ. ලස්සන සින්දුවකට දංකොටුවේ ශ්‍රී සුමංගල මාවතේ ගෙදර ඉන්න අම්මවයි, ඉතාලිය මිලාන් වල ඉන්න රිෂේන් පුතා, සුබෝධන පුතා, දෙමුතු පුතා, එයාගේ නංගි චන්ද්‍රා, සුබෝධනී දුව, ඩුබායි ඉන්න අංජු පුතාවත් එකතු කරගන්න කියලා ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. අම්බාරි මුවන්ගල ඉඳන් අපේ රම්‍යක්ක මැසේජ් එකක් දාලා තියෙනවා. හස්බන්ඩ් සරත් කුමාර, පුතා ශෂි, පොඩි පුතා සදේව්, දුව ඉන්නවා ගල් ඉහළ කිහිබිය සමාධි, යාගේ දුව ෂනුදි ඇතුළු සෙට් එකම එකතු කරගන්න කියලා මැසේජ් එකේ දාලෙවල තියෙන්නේ. හයි ජනී, ඔන්න අදත් ආවා අපිවත් එකතු කරගන්න සින්දුවකට. එහෙම කියලා අපිට මැසේජ් එක දාලා තියෙන්නේ දේවතුරේ ඉන්න චන්දි. එයාගේ හස්බන්ඩ් සුමුදු ඇතුළු පවුලේ සියලුම දෙනා එකතු කරගන්න කියලා කියනවා. ඊට පස්සේ සඳලංකාවේ ඉන්න පූර්ණිමා සෙව්වන්දි, එයාවත් එකතු කරගන්න ඕනි ගොඩක් ආදරෙන්. හයි ජනිත් අයියා, අපිවත් සින්දුවකට එකතු කරගන්න අදත් කියලා නාවල පිටියේ සිට රුවන්තිකා අදත් අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. සුබෝදේශනක් වේවා ජනී, අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා ඊජී අනුරයියා. ඊට පස්සේ පුස්සෙල්ලාවේ BF ජනපදයේ ඉඳන් තමයි අපි වහගෙන ඉන්නේ. රත්නපුරේට යන්න හදන්නේ, රත්නපුරේ ගල්ලෑල්ලටත් යන්න හදන්නේ. හෙට ගියාට පස්සේ අපි වහගෙන ඉන්නවා කියලා සශී අපිට මැසේජ් එකක් දාලා තිනවා. කාලෙකට පස්සේ අම්මා චිත්‍රා, තාත්තා බොතේජු, හස්බන්ඩ් චමීර, පුතා ශාක්‍ය මේ කට්ටියම එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්න. මකුල්ලලු රංජිත් දිසානායක අයියා ඉන්නවා අපි වහගෙන. ඊට පස්සේ හයි ජනී අයියා, අපිත් Net FM අහන ගමන් ඉන්නේ. පයාගල ඉඳන් තත්සරණි තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. ගෙදර අය ඉන්නවා හාචි අම්මා සුමිත්‍රා, නැන්දා ශාමිකා, මාමා ලසිත, ඊට පස්සේ සඳරුවන් සහ දෙනුවන් මල්ලිලා මේ හැමෝම එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. මේ අපේ පයාගල දෙනුවන් මල්ලිගේ කවුරු හරිද? ඊට පස්සේ ජනී අපිත් අහගෙන ඉන්න කියලා ත්‍රිකෝණාමලයේ පහේ කණුවේ පුංචි බණ්ඩායියා මැසේජ් එකක් දාලා තියෙනවා. මේ ගම ඔර්ලෝසු කණුව ගාව තියෙන ජයසිරි බතික් ෂොප් එකේ සෙට් එක. ඒ ගැටියත් අපිව අහගෙන ඉන්න. තිස්ස මහාරාමේ ඉක්ක පල්ලමේ ඉඳන් අපිව අහගෙන ඉන්නවා කියලා අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. පොඩ්ඩක් ඉන්න ඉතින්, නමක් නැතුව වැඩේ කියන්නේ කොහොමද? හිරු තමයි අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. අමාරුවෙන් නම හොයාගත්ත එකට මට මොනවා හරි ටොපියක්වත් දෙන්න ඕනි. හොඳේ, ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඊට පස්සේ අයුබවන් සුබ දවසක් ජනි, අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා බුත්තල NSRS Textiles එකේ ඉඳන් අපි වහගෙන ඉන්න චමින්ද අයියා මැසේජ් කරලා තියෙනවා. ටේලර් ෂොප් එකේ ප්‍රේමසිරි මාමා, ජනි ඔයා, අපේ ජානු, ආශා, ආශාගේ මේ අසා වෙන්නේ නැති අපේ නේ, ඒක කියන්න ඕනි, අසාට ආශා කිව්වා කියලා. ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්න ගවන්. අපි වටංගම දේදුණු මාවතේ දෙවනි පැයේ වැඩ කටයුතු ටික.

0: Let the film DJ Night at the Renovator.
1: FM Anupaha, FM Anuhadrai Dashma Ata, Net FM.
2: Velave Kolahai Vinadi Visi Dekai.
3: බොදු පිළිවෙතින් පේවී උසස් විනයකින් යුතුව දේ බෞද්ධ දරුවන්ගේ ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය වෙනුවෙන් කැපවුණු සිව්හෙළයේ ජාත්‍යන්තර තක්සලාව SIBC International Buddhist College නවතම ශාඛාව හෝමාගම දේවි වෘත කරේ. SIBC පිළියන්දල අවිස්සාවේල්ල හෝමාගම බිබිල 071 898 898.
4: ඉංජිනේරු එක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
5: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
6: FIFA World Cup නොමිලේම බලන්න SLT Mobitel වෙතින් ඔබට નિયම අවස්ථාවක්. FIFA World Cup 2026 දැන් Pio Mobile App එක ඔස්සේ මුළු ලංකාවටම නොමිලේ බලන්න පුළුවන්. ඔයා කරන්න ඕනේ Pio Mobile App එක download කරගන්න එක විතරයි. FIFA World Cup උණුසුම අරගෙන Net FM සහ SLT Mobitel කණ්ඩායම ජූලි 10 වෙනිදා මහනුවර නගරයට එනවා. එදාට ඔබත් අපිත් එක්ක එකතු වෙන්න. Fun games වලට සහභාගී වෙලා තෑගි ගොඩක් දිනා ගන්නත් පුළුවන්. එදාට SLT Mobitel fiber connections, mobile connections මිලදී ගන්නත් පුළුවන් වගේම විශේෂ දීමනා රැසක් ඔයාලා වෙනුවෙන්ම සූදානම් කරලා තියෙනවා.
7: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pio Mobile App එකේ නොමිලේ බලන්න.
8: SLT Mobitel Pio TV නිල විකාශක.
9: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමීට්. කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමීට්. ඔබත් අදම රස බලන්න.
10: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
11: Opals International, Moragahayata Ratnapura saha Bandarawela, Tailoring Kalave niyama urumak karuwange siya wasaka visheshtatwaya Opals International.
12: ලංකා ප්‍රීමියර් ලීග් 2026 සමාරම්භක මහෝත්සවය ජූලි 17 දා SSV ක්‍රීඩාංගණයේදී ප්‍රවේශ පත්‍ර බුක් මයි ෂෝ වෙතින් වෙන් කරවා ගන්න. නිල විකාශන සහකරු SLT Mobitel Pio TV.
13: අපි හැමදාම හෙව්වේ අම්මා ආදරෙන් අපිට කවපු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
7: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pio Mobile App එකේ නොමිලේ බලන්න.
8: SLT Mobitel Pio TV නිල විකාශක.
14: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
15: මත්තලට සූදර්ශන මාසයක් යනකම් ගොළු උස්සන්නේවත් මොකුත් නැතුව තමයි ජීවත් වුනේ. ડોක්ටර්ලට කිව්වට පස්සේ එයාලා පරීක්ෂා කරා අනිත් කරන්න පුළුවන් තත්යක් නැහැ කියලා. ඒ අතර සුදු මාසයක් ගාලින් තමයි ඒක මාස්ටර් ලයින් පිටකන් ගියේ. දැන් දෙවියනේ කියලා පරීක්ෂා කරන්න පුළුවන් තත්යක් අපිට තියෙනවා. ඒවනතල වේදනාවක් තේ කියන්නේ ඇත්තටම දෙවි කෙනෙක් කියලා මම විශ්වාස කරනවා.
14: කතා කරන්න 0777 300 940.
16: මොකද වයිෆ්?
17: දැන් ඔය යාළුවොත් එක්ක රෑ වෙනකම් පාටි දාලා ගෙදරවම ගේ ඇතුළට එන්නේ ඉස්සරහ දොරෙන්ද පිටිපස්සේ දොරෙන්ද?
16: පිටිපස්සේ දොරෙන්.
17: අදත් වැරද්දුවනේ. දැන් තමුන්ගේ තන් ඉන්නේ යාළුවොත් එක්ක රෑ වෙලා පාටි දාලා ගෙදරවම මං ගේ ඇතුළට ගනී කියලාද? පාටි දාපු තැනකම ඉන්න එකයි

0: நன்னத்துவாகன் ஜனி எக்க தேதுனு மாவத
1: මේ සිින්දුව ගොඩන කිල්ල තිබුණ ජෝතිවාල මහත්තයක සිින්දුවක් දෙන්න කිලිතින් ඒ ඉල්ලීම තමයි ඉටු කරන්නේ. මෙහෙමක් දේදුනු මාවතයේ ප්ලේවෙන්නේ ජනිය තමයි ප්ලේ කරන්නේ. එහෙමයි කියල මේ සිින්දුවේ තියෙන කතන්දරයට ජනියාගේ ජීවිතයේ කිසිදු සම්බන්ධතාවයක් නැති බව මම ප්‍රකාශ කර සිටිමි. හරි සිින්දුවට යන්න කලින් මං කට්ටියට මතක් කරන්න හදන්නේ සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එක ගැන. දැන් ඉතින් ගොඩාක් වෙලාවට වගා කරන එක අමතර ආදායමක් හොයන ක්‍රමයක් විදිහන්නේ පාවිච්චි කරන්නේ අපි. පේර එහෙම වගා කරලා තියෙනවනම් ඔය පේර වගාවේ ඵලදායක විකුණ ගන්න කොයි තරම් අමාරුද කියලා අහගන්න ඕනි පේර වගා කරපු කෙනෙක්ගෙන්ම තමයි. ඒකත් හොඳ මිලකට විකුණ ගන්නත් ඕනිනේ. නැත්තම් පාඩුවට වැඩේ සිද්ධ වෙයි. ඔයාගේ පේර වගාවේ ඵලදායක හොඳම මිලකට මිලදී ගන්න බලාගෙන ඉන්න කණ්ඩායමක් තමයි සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් කියලා කියන්නේ. කෝල් එකක් දෙන්න. ඒ විතරක් නෙමෙයි. දැන් ඔයා ඉඩමක් තියෙන කෙනෙක් හරි ඉඩමක් නැති කෙනෙක් හරි හැබැයි ඔයා වගාවෙන් සල්ලි හොයන්න කැමති කෙනෙක් නම් ඔයා වෙනුවෙන්ම සුවිශේෂී වගා සැලසුම් තියෙනවා සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් කණ්ඩායම ගාව. දැන් හිතන්නකෝ දැන් මාසෙ මැද වෙන්න ළඟයිනේ. දැන් හරියටම මේ මාසෙ 10 වෙනිදා වෙලා තියෙන. දැනටම පඩියෙන් භාගයකට වඩා සල්ලි ඉවරයි නේද? එතකොට තමයි මතක් වෙන්නේ අමතර ආදායමක් තිබුණා නම් කොච්චර හොඳයිද කියලා. එහෙනම් හිත හිතින් ඉන්නපා සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එකට කෝල් එකක් දෙන්න. ඔයා වෙනුවෙන්ම සුවිශේෂී වුණු වගා සැලසුම් එක්ක ඔයාව ආර්ථිකය අතින් ශක්තිමත් කරන්න සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් කණ්ඩායම සූදානම් ඉන්නේ. 0111 437 1250 තමයි නම්බර් එක. 0111 437 1250. හැමදාම වගේ ලස්සන WhatsApp message එකක් අපිට දාලා තිනවා අපේ සුජානි චන්දිබා. අද නම් එකතු කරගන්න කියනවා අම්මා මාලනීව තාත්තා සුනිල්ව ගොඩක් ආදරෙන් එකතු කරගන්න. කලුතර පනාපිටියේ ඉඳන් චාමර ස්ටෝස් එකේ චාමර සහ තනුජා අපිට message එකක් දාලා තිනවා. ඊට පස්සේ සරච්චන්ද ඩයස් අයියා රයිගම ගලේ කඩේ ඉඳන් අපි වහගෙන ඉන්නවලු. Hi Jenny, good morning. අපිවත් සින්දුවකට එකතු කරගන්න. එහෙම කියන්නේ කෑගල් ඉන්න විමේකා චමෝදි. එයාගේ හස්බන්ඩ් කාවින්ද බබා ජනිරු. බලන්න බබාට කොච්චර ලස්සන නමක්ද ඔයගොල්ලෝ දාලා තියෙන්නේ කියලා. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. Hi Jenny, අපිවත් දේදුරු මාවතේ ඇවිදින්න එක් කරගෙන යන්න. එහෙම බෑ ඉතින් කට්ටියක් ඇවිදින්න, කට්ටියක් ජොගින් යන්න, කට්ටියක් උඩ පැන පැන යන්න. ලේසි නෑ මේ වැඩේ හොඳේ. එහෙම කියලා තියෙන්නේ හැලියකොට චමින්ද මෝටර්ස් එකේ සෙට් එක. බොස් ඉන්නවා චමින්ද, රසින්දු, සනත්, කඹුරාවේ බින්ති නගා, මාලින්ද, තනුෂ, ශාක්‍ය විහාර. කුට්ටපිටියේ නිලු, සමන්ත, මන්දාරා, හුලංගස් දළුවේ චාරිකා, රුවන්, එයාලගේ බබාලා. තරුෂි, මැගි නැන්ද, අල්ලපු ගෙදර ප්‍රියංගිකා, සමන්, එයාලගේ බබාලා. වර්ක්ෂොප් එකට බයික් හදාගෙන ඇවිල්ලා ඉන්න කට්ටිය. මේ හැමෝම ගොඩක් ආදරෙන් මේ සින්දුවට අපි එකතු කරගන්නවා. ජනි අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා කහවත්තේ ප්‍රසාද් මෝටර්ස් එකේ විනීත අක්කත් මෙසේජ් එකක් දාලා තියෙනවා. ගිනිගත් හේනිදන් ලීලා නන්ද අයියා අපිට මෙසේජ් එකක් දාලා තියෙනවා. දුව රිතීෂා, ඒ වගේම තමයි කාවින්ද දුව වයිෆ් අනුෂා එකතු කරගන්න කියලා.

0: මේ උදා වෙලා තියෙන්නේ ක්‍රීඩාවේ උත්සව ස්ත්‍රියම තියෙන කාලයක්. මොකද ලෝකෙම ජනප්‍රිය ක්‍රීඩා වුණු ෆුට්බෝල් වල මහා මංගල්‍යය තමයි FIFA World Cup කියලා කියන්නේ. ඉතින් FIFA World Cup එකෙත් උණුසුම්ම තරඟ කිහිපයක් මේ දවස්වල පැවැත්වෙනවා. සුපිරි 8 දෙනා අතරේ තරඟය තමයි මේ වෙනකොට ක්‍රියාත්මක වෙන්නේ. මේ වෙනකොටත් සුපිරි 4 දෙනා අතරේ තැනක් හිමි කරගන්න ප්‍රංශය සමත් වෙනවා ඊයේ දවසේදී. ඉතින් ඊයේ දවසේදී කිලියන් එම්බාපේ එල්ල කරපු ගෝලයත් එක්ක අර රන් සබත්තුව වෙනුවෙන් තියෙන සටනේ ලියනෝල් මෙසි පහු කරමින් ප්‍රථම ස්ථානයට ඉස්සරහට එන්න කිලියන් එම්බාපේ සමත් වෙලා තියෙනවා. ඉතින් ඒකත් එක්ක මේ FIFA World Cup එක සෑහෙන තරඟකාරී වෙලා තියෙන උණුසුම් වෙලා. දැන් ඉතින් අපිට ලංකාවේ කොතනක හිටියත් ඉන්න තැනක ඉඳන් SLTPO මොබයිල් ඇප් එකත් එක්ක FIFA World Cup එක නොමිලේම බලන්න chance එක තියෙනවා. දැන් ඔය විස්තරය කියන ගමන් ලංකාව වටේටම යන කෙනෙක් ඉන්නවා. ඒ තමයි අපි ඉෂාන්. දැන් ඉෂාන් අද අපේ කට්ටියට පොඩි මෙහෙම chance එකක් තියෙනවා. අද DJ night එක තියෙනවා රෑ 9 ඉඳන් රෑ 12 වෙනකම්. එතකොට අද දවසේ සුපිරි 8 දෙනා අතරේ තරඟය පැවැත්වෙනවා ස්පාඤ්ඤ සහ ඊට පස්සේ ගත්තොතින් එහෙම මට දැන් හරියටම මතක නැහැ ස්පාඤ්ඤත් එක්ක තමයි කොහොම හරි මැච් එක තියෙන්නේ බෙල්ජියමත් එක්ක. මේ මැච් එක පටන් ගන්නේ අද රෑ 12 මාරට. එතකොට ෆෝන් එකෙන් තමයි ගොඩ දෙනෙක් ඔය වැඩේ බලන්නේ. SLTPO මොබයිල් ඇප් එකත් ෆෝන් එකේම තියෙනවා. අපේ DJ night එකත් Facebook එකේ live යනවා. එතකොට මේ දේවල් live එක බලලා ඊළඟට ෆෝන් එකේම SLTPO මොබයිල් ඇප් එක ඕපන් කරලා මැච් එක බලන්න පුළුවන්. එහෙම නේද ඉෂාන්?
1: අනිවාර්යෙන්ම ජනේ මතක් කළා වගේම මේ දවස්වල තීරවරේ අර FIFA World Cup උරුමත් එක්ක තමයි සෙන්කඩ කළ පුරවරේට අපි අද දවසේ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපි හැමෝටම මතක් කරන ලොකු වටිනාකමක් අපේ ජනේ මතක් කළා වගේම අර SD quality මේ FIFA World Cup පුදුසම නොමිලේම විඳින අතරේ දෙස්සෙස් නාලිකා රැසකුත් මේ පොමෙන් BPO මොබයිල් ඇප් කරා බලන්න පුළුවන් නිසානි.
0: අනිවාර්යයෙන්ම
1: ශ්‍රීලංකම ගැන කියන්න තමයි අද දවසේ ඇවිල්ලා ඉන්න මහනුවර. ඉතින් මාත් එක්ක ඉන්න මේ වෙලාවේ SLT මොබිටෙල් අපේ මහනුවර විශ්වක ප්‍රාදේශීය කළමනාකාරතුමා ඉන්නවා. අමිල ප්‍රේමතිලක මහතා ඉන්නවා. අදවසේ එතුමත් එක්ක තමයි මේ ලස්සන වැඩ කරුවෙත් අපි පටන් අරගෙන. ඉතින් එතුමා තමයි බොහොම අපූර්වට අදවසේ පැහැදිලි කරන්න සූදානම් වෙන්නේ මෙතන තියෙන වටිනාකම ගැන මේ විදියට.
0: අයිබෝන් ඔබතුමාට සුබ උදෑසනක්.
2: ආයිබෝන් සුබ උදෑසන.
0: අද දවසේ වැඩ කටයුතු ටික කොහොමද සිද්ධ වෙන්නේ නුවර?
2: ඔබ දන්නවා මේ FIFA World Cup එක දවසින් දවස උණුසුම් වෙනවා. ඉතින් ඒක නිල විකාශක විදියට SLT මොපිටෙල් ආයතනය අද අපි සූදානම් සිටිනවා World Cup එකේ උණුසුම ඒ ආකාරයෙන්ම ඔබේ නිවසට රැගෙන එන්න. ඉතින් ඒ උණුසුමේ පහත විදිහට SLT මොපිටෙල් ෆයිබර් කනෙක්ෂන් එකක්, ඒ කියන්නේ high speed reliable internet connection එකක් ඔබට ලබා ගන්න. ඒ වගේම ඒ හරහා POTV HD තාක්ෂණය ඔස්සේ මෙම FIFA World Cup එකේ උණුසුම ඔබේ නිවසටම ගෙන්න SLT මොබිටෙල් ආයතනය අද දින සූදානම් සිටිනවා. ඒ වගේම අපි දන්නවා SLT මොබිටෙල් PO app එක ඩවුන්ලෝඩ් කරගෙන FIFA World Cup එකේ උණුසුම ඒ පහත විදිහට සම්පූර්ණයෙන්ම නොමිලේ ඔබට අවස්ථාව තියෙනවා. ඉතින් මම අද මහනුවරවට සිටින ඔබ සියලු දෙනාටම එන්න කියලා ආරාධනා කරනවා. මහනුවර බෝගම්බර පිටියසලට ඇවිල්ලා එතන තෑගි බෝග රැසක් අපි සූදානම් කරලා තියෙනවා. ඒ තෑගි බෝග ලබා ගන්නත්, ඒ වගේම SLT මොබිටෙල් ෆයිබර් කනෙක්ෂන් එකක්, PO TV සම්බන්ධතාවයක්, ඒ වගේම PO මොබයිල් ඇප් එක ගැන ඔබට දැනුවත් කරන්න පුළුවන්. අද එන්න මහනුවරවට සිටින ඔබ සියලු දෙනාම බෝගම්බර පිටියසලට.
0: බොහොම ස්තුතියි ඉෂාන් ඇතුළු කණ්ඩායමට මේ පැතර විස්තර කියන්න ආවට. දැන් මේ අපි අහන්න යන සින්දුවත් World Cup එකට සම්බන්ධයි. හැම FIFA World Cup එකටම තීම් සෝන් එකක් නිර්මාණය වෙනවානේ. මේ අපි අහන්න යන්නේ 1998 අවුරුද්දේ පැවැතුණු FIFA World Cup එක වෙනුවෙන් නිර්මාණය කරපු සින්දු.

0: FM Anupaha, FM Anuhatarai Dashma Ata, Net FM.
1: Milave Kolahai Vinari Hatalistunai.
2: දිවයිනේ වැඩිම විශ්වාසය දිනු ඩම්රෝ වොෂින් මැෂින් සඳහා රුපියල් 8000ක් වටිනා ස්ටීම් අයන් එකක් නොමිලේ සියලුම ඩම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
3: FIFA World Cup නොමිලේම බලන්න SLT Mobitel වෙතින් ඔබට નિયම අවස්ථාවක් FIFA World Cup 2026 දැන් Pio Mobile App එක ඔස්සේ මුළු ලංකාවටම නොමිලේ බලන්න පුළුවන්. ඔයා කරන්න ඕනේ Pio Mobile App එක download කරගන්න එක විතරයි. FIFA World Cup උණුසුම අරගෙන Net FM සහ SLT Mobitel කණ්ඩායම ජූලි 10 වෙනිදා මහනුවර නගරයට එනවා. එදාට ඔබත් අපිත් එක්ක එකතු වෙන්න. Fun games වලට සහභාගී වෙලා තෑගි ගොඩක් දිනා ගන්නත් පුළුවන්. එදාට SLT Mobitel fiber connections, mobile connections මිලදී ගන්නත් පුළුවන් වගේම විශේෂ දීමනා රැසක් ඔයාලා වෙනුවෙන්ම සූදානම් කරලා තියෙනවා
4: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pio Mobile App එකේ නොමිලේ බලන්න
5: SLT Mobitel Pio TV නිලවිකාශක
6: අලුත් තැන කඩම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතා ගන්න බැරි අඩම මිලකට දැන් පහඳ රැසක් ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොළ කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරයේ වෙතින්
7: ලංකා ප්‍රීමියර් ලීග් 2026 සමාරම්භක මහෝත්සවය ජූලි 17දා SSV ක්‍රීඩාංගණයේදී ප්‍රවේශ පත්‍ර බුක් මයි ෂෝ විතින් වෙන් කරවා ගන්න නිල විකාශන සහකරු SLT Mobitel Pio TV
8: අපේ අම්මා ගෙදර ආවද
9: නැහැ අම්මෝ මෙයා වෙන දිප්පා

0: දෙදහස් විසිහය FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න.
1: SLT Mobitel Pure TV නිල විකාශක.
2: ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවණකල මදෝකා කැස්සට පැනිය. සෙවණකල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවණකල ආයුර්වේද. 0747-21-33-540.
3: ගයක් විතරක් නෙවෙයි මේක DJ Attack එකක්.
4: Non-stop remix remake එකට හැපෙන DJ blast එකක්.
5: අංගා ගලේනේ ඉන්නා කුමරියේ
3: රේඩියෝ ඉතිහාසයේ ප්‍රථම වතාවට ලංකේය සුපිරි DJ තරු මුහුණට මුහුණ ගැටෙන DJ Attack Show එක.
4: Net FM DJ Night Face to Face Attack Show. Attack Show.
3: 1, 2, 3, let's go. ලංකාවම දන්න මීළඟ DJ ස්ටාර් වෙන්න කැමති නම් ඔයා DJ play කරන පැහැදිලි වීඩියෝ එක දැන් අපිට WhatsApp කරන්න.
4: 0711-95-95-95 Net FM DJ Night Face to Face Attack Show. අදර නවයට මුහුණට මුහුණ තරඟවදින්නේ අම්පාර දිස්ත්‍රික්කය DJ RG, රත්නපුර දිස්ත්‍රික්කය DJ මදුවා.
6: වසර 45ක විශ්වාසය සමග දකුණේ අද්විතීය රස ඩිලානි කළු දොදොල් වර්ග රසක් රස රසකින් එකම වහලක් යටින් ඩිලානි කළු දොදොල් පුද්ගලික සමාගම හම්බන්තොට
7: Net FM DJ Night.
8: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම Fiber Fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency. Fast time stable. Unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම Fiber Fit කරගන්න.
9: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
10: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මම බේර ගන්න කවුරුත් වෙනකම්.
11: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉදහරින්න commercial credit.
12: වේලාව දෙන 11යි විනාඩි 48යි.
13: මේ හස්බන්ඩ්
14: මොකද වයිෆ්?
13: ඔයාට අතීතයේ යන චාන්ස් එකක් හමුරතින් ඔයා මාව මැරි කරනවා දාපෝ?
14: නැතුව?
13: අනේ හිතේ ඇති. තමුන් හිතන් ඉන්නේ එකපාරක් කරපු මෝඩ වැඩේ මං ආපහු සරයක් කරයි කියලාද?
15: පාවල් ප්‍රශ්න නැතුව අහන්න. ජනි එක දේ දුනු මාවත.
14: ඉස්සර කාලේ වගේ නෙවෙයිනේ දැන්. ඉතින් වයසට යන්න ඕනිම නැහැ ලෙඩ හැදෙන්න. දැන් ගොඩාක් වෙලාවට අපිට ওই දකින්න හන්න ලැබෙනවා පුංචි දරුවන්ට පවා ඩයබටික් වගේ ලෝර හැදෙන. ආහාර රටාවන් එක තමයි මේ දේවල් වෙන්නේ. මේ දේවල් ඉතින් අර වෙනස් කරන්න තමාරුයි. හැබැයි ওই ලෙඩක් දුකක් උනාට පස්සේ කනස්සලුවේ ඉන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වෙනුවෙන් හොඳම ප්‍රතිකාර අපේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ තියෙනවා. ඉතින් ඒක හරියටම දන්න කෙනෙක් ගාවට යන්න ඕන. සෙවනගල කිරි ඉබ්බන්නාර බෝගහ හන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදුරේ ඉන්න කමල් බන්දුල වීරපිරම වෙදමහත්තයා කියලා කියන්නේ ඒ විදිහේ වෙදමහත්මයෙක්. එතුමා රජයේ ඒ ශ්‍රේණියේ සහතික ලැබපු සර්වාංග රෝග ආයුර්වේද වෛද්‍යවරයෙක්. ගොඩාක් රෝගී වෙච්ච අම්මලා තාත්තලා විතරක් නෙවෙයි තරුණ පිරිස් පවා එතරම් සමහර වෙලාවට ජීවිතයට තියෙන ආසාව පවා අත්හැරගෙන යන. හැබැයි ප්‍රතිකාර ටික කරලා නිතාවටම සුව වුණාට පස්සේ ඒගොල්ලන්ටත් හිතාගන්න බැරි වෙනවා කොහොමද මෙහෙම හොඳ වුනේ කියලා. එහින්ද තමයි සඳුදා අඟහරුවාද පෝය දවස් හැරුණම ඉතිරි ඕනිම දවසක ඔයා වෙනුවෙන් විවෘත සෙවනගල කිරි ඉබ්බන්නාර බෝගහාන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදුරට යන්න කියලා වට මතක් කරන්න. 0777-300-940 හරි 0773-273-540 හරි වාට කතා කරලා වැඩි විස්තර දැනගන්න පුළුවන්. අපි මේ සින්දුවත් අහලා ඊළඟ සින්දුවත් අහලා ප්‍රධාන ප්‍රවෘත්ති අහලා ඊළඟ පැයේ තමයි අයත් හම්බ වෙන්නේ. එතකම් මේ පැත්තට කෝල් කරන්න, WhatsApp message එවන්න. අපි 12න් පස්සේ හම්බ වෙමු.

0: FM Anupaha Anu Hatarai Dashama Atta Net FM Divaina Pura Te Dunumavata
1: Brought to you by
2: Akunulake Namahubavana Rakapurama Rasaganayana Aulesama Rasakarakana Mather Freela Noodles Taste Ke Trustaka
3: හදරෝග ස්නායු රෝග ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540.
4: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්මම තන්න 0111 437 1250.
5: තම්රෝ ෆෝම් මෙට්ට සඳහා 15% වට්ටම් ඉහළ ප්‍රමිතියකින් යුත් දිගුකල් පවතින ෆෝම් මෙට්ට දිවයින පුරා තම්රෝ ප්‍රදර්ශනාකාරවලින්
6: SLT Mobitel Fiber එක ගැදරම ෆිට කරන්න ඔක්කොම devices connect කරන්න gaming වලට low latency fast and stable unlimited තෝරගන්න පැකේජ් රසක් SLT Mobitel Fiber.
7: bicycle ගන්න කොහමද මූලික ලීසින් මුදලත් වැඩි වෙලා
8: බය වෙන්න එපා වැඩි වුණු ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනව විශේෂ සහනයක් තව KD Rice Leader 125 bike එකට discount එක ලක්ෂයක් කතා කරන්න 0774604397
9: ලංකා ප්‍රීමියර් ලීග් 2026 සමාරම්භක මහෝත්සවය ජූලි 17දා SSV ක්‍රීඩාංගණයේදී ප්‍රවේශ පත්‍ර book my show within වෙන් කරවා ගන්න නිල විකාශන සහකරු SLT Mobitel Bio TV.
10: ඔබට ළඟම පිහිටි ජාතක ඉදිරිකිරීමේ බැංකු ශාඛාවට පැමිණ ඔබගේ ගිණුමට අදාළ තොරතුරු ජාතක හැඳුනුම්පත් අංකය සහ ස්ථිර තැපැල් ලිපිනය ස්ථාවර ජංගම දුරකථන අංක විද්‍යුත් තැපැල් ලිපිනය ආදී සම්බන්ධ කර ගැනීමේ තොරතුරු නිවැරදිද යන්න තහවුරු කරගන්න ඔබට ගුණාත්මක හා සුරක්ෂිත බැංකු සේවාවක් ලබා දීමට අපටේ මගින් හැකියාව ලැබෙනු ඇත.
6: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න පැකේජ් රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
3: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න. සෙවනගල කමල් බන්දුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල, බෝගහහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940.
11: ඔයාට ඕනේ මගෙන් යන්න. ඉතින් යන්න. එන්නම නැද්ද? ප්‍රියාදර ප්‍රියවරයා ඇල්ලුවත් අතහැරියත් ආදරේ ආදරේමයා
12: මන්දාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණයා

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: හැමතේකම එක වගේ නෙමෙයි. ලෞජි පරම්පරා ගණනාවක් විශ්වාසින් තෝරන ඉදා වගේම අදත් නොවෙනසූ තේ රසය. ඔබත් අදම ලෞජි ගන්න.
2: සුබ දහවලක් වේලාව දවල් 12:00.

0: ಭಾವ ವಿಶ್ವಾಸಕರಣ ಸತ್ಯ.
1: ඔබ වෙත ගෙනෙන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: සුපිරි බව තහවුරු කරගන්න දියවැඩියාව පරන්දන් ජින්සමෙන් දැන් සියලුම ෆාමසි වලේ.
4: අම්මා ආතරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
5: අවබෝධයෙන් සියලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙත් අමතන්න 0112-863-363 0776-716-3872.
0: ජනතාව විශ්වාස කරන සත්‍ය.
6: අයිබෝන් අද 2026 ජූලි 10 වනදා සිකුරාදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. net news 10:12 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. net news සජීව මැදිරිය සිට ජනතාව විශ්වාස කරන සත්‍ය. net news සමග මම සචිනී සීලවර්ධන. ප්‍රවෘත්ති සංස්කරණය නිශාන්ද සිල්වා.
0: net news ජනතාව විශ්වාස කරන සත්‍ය.
6: සිරස්තල මීගමුවේ ගැටුම ගැන CID ප්‍රකාශ සටහන් කර ගැනීම ආරම්භයි. පිටස්තර අයගිනුත් ප්‍රකාශ ගන්න අවධානය. කවුළුවෙන් වෙඩි තැබූ බන්ධනාගාර නියාමක ගැන තවත් තොරතුරු. ගොවි විරෝධතා මැද ලබන සඳුදා සිට රජය වීපිලදී ගනී. කැන්ඩි ලමිස්සිගෙන් රටේම ආදරය දිනු මරියසෙල් දිවි ගමනට සමුදෙයි. බාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5 විද්ද ප්‍රහාරයේ වාර්තාව පාර්ලිමේන්තුවට. නීතිමය පීවර ගන්නයි හර්ෂගෙන් ඉල්ලීමක්. මේකමුව ගැටුම අවසන් වුණත් තවම රටේම ප්‍රධාන මාතෘකාව ඒ ගැන. දැන් වැඩිම අවධානයක් යොමු වෙලා තියෙන්නේ කවුළුවෙන් වෙඩි තිබ්බ බන්ධනාගාර නියාමකවරයා ගැන. ඔහුට මරණ තර්ජනද එල්ල වෙලා. ඒත් සහෝදර නිලධාරීන් ඔහුව අතහැර නෑ. ඒ ඇතුළු දවසේ උණුසුම්ම කතා පෙළ මෙතැන් සිට. මේකපුව බන්ධනාගාරය ඇති වූ ගැටුම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවදුරටත් විමර්ශන සිදු කරනු ලබනවා. පොලිසිය පැවසුවේ මීගමුව මහේස්ත්‍රාත්වරයා සමග පසුගිය 7 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් බන්ධනාගාර පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකද නිරත වූ බවයි. එහිදී ගැටුම හටගත් ස්ථානයේ සහ අලාභහානි සිදු වූ ස්ථානද නිරීක්ෂණ කර තිබෙනවා. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් රැඳවියන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ආරම්භ කර ඇති බවයි වාර්තා වුණේ. එමෙන්ම එදින රාජකාරියේ නිරතව සිටි බන්ධනාගාර නිලධාරීන්ගෙන්ද ප්‍රකාශ ලබා ගැනීමට නියමිතයි. එමෙන්ම මීගමුව බන්ධනාගාරයේ පිටත පුද්ගලයින්ගෙන්ද ප්‍රකාශ ලබා ගැනීමටයි නියමිතව ඇත්තේ. මීගමුව බන්ධනාගාරයේ පසුගිය 5 වනදා සහ 6 වනදා පැවති ගැටුම් හේතුවෙන් රැඳවියන් සහ බන්ධනාගාර නිලධාරීන් 29 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. ඒ අතර බන්ධනාගාර නිලධාරීන් 8 දෙනෙකු දයත්. මියගිය බන්ධනාගාර නිලධාරීන්ට ඉතා අමානුෂික ලෙස පහර දී ඇති බව ඔවුන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා. මරණ පරීක්ෂණ වාර්තාවලට අනුව හිසට සිද වූ බඩපතල තුවාල හේතුවෙන් එම නිලධාරීන් මියගොස් ඇති බවයි වාර්තා වන්නේ. පසුගිය ජූලි 6 සහ 6 දෙදින තුළ මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ප්‍රචණ්ඩ සිද්ධීන් මියගිය බන්ධනාගාර නිලධාරීන් සහ රැඳවියන් ඇතුළු පුද්ගලයින් 24 දෙනෙකුගේ පශ්චාත් මරණ පරීක්ෂණ පංච පුද්ගල අධිකරණ වෛද්‍ය කණ්ඩායමක් විසින් සිදු කළා. එ අනුව මරණ 14ක් වෙඩිවැදීමෙන් සිදු ඇති බවත් තවත් මරණ 9ක් පහර දීම් හේතුවෙන් සිදු ඇති බවත් මරණ පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා. එක් මරණයක් සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබා දී ඇති බවයි වාර්තා වුණේ. මේ අතර ජීවිතක්ෂයට පත් වූ බන්ධනාගාර නිලධාරීන් කිහිප දෙනෙකුගේ අවසන් කටයුතු ඊයේ දිනේ සිදු කළා. තවත් බන්ධනාගාර නිලධාරීන් කිහිප දෙනෙකුගේ අවසන් කටයුතු අද දිනේ සිදු කරන බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ. සිද්ධීන් බඩපතල තුවල් ලැබූ තවත් පිරිසක් තවදුරටත් කොළඹ ජාතික රෝහලේ සහ මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබනවා. මේ අතර පසුගිය 6 වෙනිදා මීගමුව බන්ධනාගාරයේ ප්‍රධාන දොර කවුළුවෙන් රැඳවියන් දෙසට වෙඩි තැබූ බන්ධනාගාර නිලධාරියා සම්බන්ධයෙන්ද මෙවන විට දැඩි කතාබහක් මතුව තිබෙනවා. සිදුවීමට ගිය දෙවන්ත විනාශයක් වළක්වා ගැනීමට සිය ජීවිතයද ගැන නොසිතා නොබියව රාජකාරී කළ එම නිලධාරියාට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා ලෙසටද බන්ධනාගාර නිලධාරීන් පසුගියදා අධිකරණ අමාත්‍යවරයා හමු වී ප්‍රකාශ කළා. එම නිලධාරියාට මේ වන විට ඇතැම් රැඳවියන් හා විවිධ පාර්ශ්වවලින් මරණ තර්ජන එල්ල වී ඇති බවයි වාර්තා වුණේ. කෙසේ වෙතත් සිය සහෝදර නිලධාරීන් ඔහු සමග සිටින බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ. එම වෙඩිතැබීම සිදු කළ බන්ධනාගාර නිලධාරියා සම්බන්ධයෙන් net news සුවබැලීමක් කළා. ඔහු මෙම සිද්ධිය වන විට රාජකාරී සිදු කරමින් සිට ඇත්තේ මීගමුව බන්ධනාගාරයට අනියුක්තවයි. ඒ බන්ධනාගාර නියාමකවරයෙකු ලෙසයි. මීට අවුරුදු 12කට පමණ පෙර බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සේවයට බැඳී ඇති ඔහු බන්ධනාගාර කිහිපයකද සේවය කර තිබෙනවා. ඔහු බන්ධනාගාර නිලධාරීන් සහ රැඳවියන් සමග සුහදව කටයුතු කරන නිලධාරියෙකු ලෙසටයි සැලකෙන්නේ. ප්‍රවීණ ගායන ශිල්පිනී මරියසෙල් ගුණතිලක මහත්මිය අදාළියම අභව ප්‍රාප්ත වුණා. ඒ අසනීප තත්වයක් හේතුවෙන් ඇය කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියේදී. මේ යන විට මරියසෙල් ගුණතිලක මහත්මිය 68 වන වියේ පස වුණා. මේ ප්‍රවීණ ගායන ශිල්පිනී මරියසෙල් ගුණතිලක මහත්මිය ගැන net news තබන සටහනක්.
1: ලාංකේය ප්‍රාසංගික කලාවේ නොමැකින නොසැලින සදාතනික සලකුණ ඇය නමින් මරියසෙල් ගුණතිලක දහස් ගණනක් රසිකයන් හමුවේ වේදිකාවක් එකලු කරන්නට මුළු සභාවක් එකම ස්වරයකින් නටවන්නට ඇයට තිබුණේ අපූර්ව ශක්තියක්. ඇය ගැයූ බයිලා ගීතයකට පොප් ගීතයකට අත්පුඩියක් නොගැසූ කෙනෙක් ලංකාවේ නැති තරම්. ඒත් ඒ මහා ප්‍රාසංගික හඬ පිටුපස තිබුණේ කඳුලින් වේදනාවින් සහ නොපසුබට උත්සාහයෙන් පිරුණු සංවේදී කතාවක්. වයස අවුරුදු 7 වැනි ඉතා කුඩා වියේදී සංගීත ලෝකයට පාතබන මේ අපූර්ව දැරිය වයස අවුරුදු 10 සිලෝන් ඔබ්සර්වර් සමස්ත ලංකා දක්ෂතා තරඟයෙන් ජයග්‍රහණය කරනවා. ඒ ජයග්‍රහණය ඇයට ලබා දුන් දිරිය නිසාම ඇය එදා ද එමරල්ඩ්ස් සහ ද මිඩ්නයිට් මිස් 20 ප්‍රසිද්ධ සංගීත කණ්ඩායම් සමග එකතු වී ගීත ගයන්නට පටන් ගන්නවා. නමුත් ඇගේ ජීවිතයේ විශාලතම හැරවුම් ලක්ෂ්‍ය සනිටුහන් වන්නේ 1977 වසරේදී. ඒ ඇගේ හඬින් හැඩවුණු කැන්ඩි ලමිස්සී ගීතයත් එක්කයි.

ඒ ගීතය කොයිතරම් ජනප්‍රිය වුණාද කිව්වොත් රටම ඇයට ආදරයට ඇමතුවේ කැන්ඩි ලමෙසි කියලා. මේ සාර්ථකත්වය නිසා ඇයට ලංකාවේ විතරක් නෙවෙයි නේපාලයේ කත්මණ්ඩු නුවර සෝල්ටි ඔබ්‍රෝයි වැනි ජාත්‍යන්තර මට්ටමේ සුපිරි හෝටල්වල පවා ප්‍රසංග පවත්වන්නට වරම් ලැබෙනවා.

හැබැයි ජනප්‍රියත්වයේ ඉහළටම යද්දී දෛවය ඇයට අයිති කළේ ලේසි පහසු පරීක්ෂණයක් නෙවෙයි. ඒ 1977 අවුරුද්දෙම නුවරඑළියේදී ඇය මුහුණ දුන් දරුණු රියානතුරකින් ඇකේ කොඳු ඇටපෙලට වගේම කරපටි ඇටයට බරපතල හානි සිදුවනවා. වෛද්‍යවරුන් පවා සිතුවේ ඇයට නැවත කවදාවත් නැගී සිටින්නට බැරි වෙයි කියලා. ඇගේ පාසල් මිතුරියක් වූ ක්‍රිස්ටින් නඩරාජා ඇතුළු පිරිසගේ උපකාරය, දේව භක්තිය සහ පොදු ප්‍රාර්ථනාවන් නිසා ඇය ඒ අඳුරු යුගයෙන් ජයග්‍රහණය කළා. රෝහලින් පිටව ආ ඇයට නැවත නැගී සිටින්න ලංකාවේ ප්‍රමුඛතම තරු රැසක් උදව් කළා. ක්ලැරන්ස් විජේවර්ධන, මයිලා චක්‍රවර්ති, MS ප්‍රනාන්දු, ස්ටැන්ලි පීරිස්, චන්දුල් ෆොන්සේකා වගේම ජිප්සීස් කණ්ඩායමේ සුනිල් සහ පියල් පෙරේරාද ඒ අතර වනවා. ක්ලැරන්ස් ඇතුළු පිරිස ඇයට ලබා දුන් නවතම සංගීත රටාවන් ඇයව වෙනස්ම මාවතකට රැගෙන ගියා. ඒ වගේම ආචාර්ය අජන්තා රණසිංහන් ලියා දුන් ඇගේ එකම පුතු ටෙෂාන් වෙනුවෙන් ගැයූ සිහින නෙළුම්මල් ගීතය අදටත් මවුගුණය හදවතටම දැනෙන අපූර්ව නිර්මාණයක්.

මරියසෙල් කියන්නේ හුදෙක් බයිලා ගායිකාවක් විතරක් නෙවෙයි. පටහිර පොප් සංගීතයේ සිට දේශීය බයිලා දක්වා ඉතා පුළුල් පරාසයක ගීත ගායනා කළ ඇය සුනිල් පෙරේරා, ඩැල්රින් සුබි, රොනි ලීච්, ඩෙස්මන්ද සිල්වා, ඇනස්ලි මාලෙවෙන වගේම නව පරපුරේ උමාරා සිංහවංශ, අශාන්ති වැනි ප්‍රමුඛ පෙළේ කලාකරුවන් රැසක් සමග සුසංයෝග වුණා.

ඇමරිකානු ෆුල්බ්‍රයිට් විද්වතෙකු වූ වාසනා කැලුම්ද මෙල් පවසා තිබුණේ පුරුෂාධිපත්‍ය පැවති බයිලා ශේෂ්ත්‍රය තුළ මරියසෙල් වැනි කාන්තාවන් තැබූ සලකුණ අතිශය අගය කළ යුතු බවයි. ඇය වරක් සම්මුඛ සාකච්ඡාවකදී පැවසුවේ වසර 35ක් තිස්සේ මම කවුද කියලා රැකගෙන මේ සංගීත ශේෂ්ත්‍රයේ රැඳී සිටීම ඉතා දුෂ්කර දෙයක්. නමුත් මේ මුහුණ දුන් අභියෝග මැද ඉහළටම පැමිණීම ගැන දැනෙන්නේ ලොකු සතුටක් කියලායි. ඇගේ ඒ ප්‍රාසාංගික හඬ දැන් නිහඬවුවත් මරියසෙල් ගුණතිලක නම් ඒ අසද්දෘෂ කාන්තා සලකුණ ලාංකීය සංගීත අමරේ සදාකාලික තරුවක් ලෙස හැමදාමත් බබලාවේ. ඇයට සදාකාලික සාමය ප්‍රාර්ථනා කරමු.

0: ලබන සඳුදා සිට වී මිලදී ගැනීම ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව වී අලෙවි මණ්ඩලය පවසනවා. එහි සභාපති මංජුල පින්නලන්ද මහතා පැවසුවේ මෙම දිනවල වැඩිම වියස්වනු නෙලන ප්‍රදේශ ආශ්‍රිත වී කපඩා විවෘත කර වී මිලදී ගැනීම ආරම්භ කරන බවයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ඔහු මෙම අදහස් පළ කළා.
1: අපේ වියළි මණ්ඩලයේ මිලදී ගැනීම ලබන සඳුදා නැත්නම් 13 වෙනිදා ඉඳලා ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් මේ දවස්වල වැඩිම වී අස්වැන්න නෙලන ප්‍රදේශ ඉලක්ක කරගෙන තමයි අපි ගබඩා විවෘත කරන්න බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම උතුරු නැගෙනහිර සම්පාර කොටස්වල තමයි දැනට අස්වැන්න විශාල වශයෙන් නෙලන්ට පටන් ගන්න තියෙන්නේ. ඉතින් අපි ලබන සඳුදා ඉඳලා 13 වෙනිදා ඉඳලා අම්පාර උහන ප්‍රදේශයෙන් අපේ ගබඩා විවෘත කරලා මිලදී ගැනීම සකස් කරලා තියෙනවා. මේවර වියළි මණ්ඩලය වී මිලදී ගැනීම කරනු ලබන්නේ නාඩු කිලෝ එකක් රුපියල් 120 සම්බා කිලෝ එකක් රුපියල් 130කටත් කිරි සම්බා කිලෝ එකක් රුපියල් 140කට යන මිලකට තමයි මිලදී ගැනීම සැලසුම් කරලා තියෙන්නේ. ඒ අනුව අපි අස්වැන්න නෙලන ප්‍රදේශ බලලා දිගටම අපි විවෘත කරන්න විශේෂයෙන් අම්පාර ප්‍රදේශයේ අපි 20 ඉඳලා ඊට පස්සේ දිගටම අස්වැන්න නෙලන පටන් ගන්න අඛණ්ඩව. ඒකට අපි ඒ අදාළ ස්ථානවල වී අලෙවි මණ්ඩලයේ සතු සහ අපි මෙතෙක් අත් කරගෙන තියෙන සමහර වෙනත් ආයතනවල ගොයන් සේවා, මහවැලිය, ඊට අමතරව දිසාපතිතුමාලගේ ගබඩා පියව විවෘත කරමින් ගොයින් සඳහා මිල ලබා දෙමින් අපි රාජ්‍යතොගේ නැත්තම් පපස්ටොක් එක ආරක්ෂක ස්වාරක්ෂක තොගේ අපි රජයට එකතු කරලා දෙන්න ලබන 13 වෙනිදා ඉඳලා ක්‍රියා කරන්න බලාපොරොත්තු වෙනවා.
0: කෙසේ වෙතත් ගොවින් පවසන්නේ වී මිලදී ගැනීම සඳහා රජයේ ප්‍රකාශිත මිල ගණන් ප්‍රමාණවත් නොවන බවයි. එම මිල ගණන් ඉහළ දමන ලෙසට බල කරමින් ගොවින් පසුගිය දින කිහිපේ පුරාම විරෝධතාවලද නිරත වුණා. ඔස්ට්‍රේලියාව වෙත විදෙස් ණය වාරිකයක් ගැවීමේදී ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් සයිබර් අපරාධකරුවන් අතර පත් වූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව සිදු කළ විමර්ශන වාර්තාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා. එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි හර්ෂද සිල්වා මහතා විසින්. එහිදී මන්ත්‍රීවරයා කියා සිටියේ සයිබර් වංචාවක් සිදු ඇති බව පැහැදිලි වන බවයි. එම අපරාධය සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග සඳහා අදාළ අංශ වෙත යොමු කරන ලෙසයි මන්ත්‍රීවරයා ඉල්ලා සිටියේ.
2: මේකේ ප්‍රධාන නිගමනය වෙන්නේ ගරු කතානායකතුමනි, මේ සයිබර් අපරාධයකට සම්බන්ධ වංචාවක් සිදු වෙච්ච බව පැහැදිලිව පේනවා. ඒ අනුව මහජන මුදල් වලින් ඇමරිකානු ඩොලර් මිලියන 2.5 හොරකම් කරපු බව අපිට මේකෙන් පේනවා. මෙම සයිබර් අපරාධය හා සැබදි වංචාව සිදු කිරීම සඳහා අදාළ ආයතන තුළ කිසියම් අභ්‍යන්තර හවුල්කාරීත්වයක් හෝ කුමන්ත්‍රණයක් පැවතියද යන්න අපරාධ විමර්ශන ඇතුළු නීතිය බලාත්මක ක්‍රියාවලිය මගින් තීරණය කළ යුතුයි. අපිට පාර්ලිමේන්තුවේ දේ දේ කරන්න බෑ. අපේ රෙමිට් එක එතන යන්නේ නැහැ. අදාළ නිලධාරීන් තම ක්‍රියාවන්හිදී හුදෙක්ම නොදැනුවත්කම, නොහැකියාව හෝ නොසැලකිලිමත්කම මත පමණක් කටයුතු කර තියනවාද කියලා තහවුරු කරගන්න වෙන්නේ එතන. එතකොට මෙතන මේ චෝදනා වලට අපරාධ නීතිය අත්තේ අවශ්‍ය නම් චෝදනා ගොනු කිරීම අපේ වැඩක් නෙවෙයි. ඒක නීතිපතිවරයාගේ කාර්යභාරය. ගරු කතානායකතුමනි, මම ඔබතුමාගෙන් ඉල්ලන්නේ මේ වාර්තාවේ නිගමන මත පදනම්ව ඔබතුමා විශ්වාස කරන පරිදි සුදුසු ඒ සියලු විමර්ශන ක්‍රියාමාර්ග ගැනීම සඳහා අවශ්‍ය සහ ප්‍රමාණවත් පියවර ගන්නා ලෙසයි.
3: පාපන්දුවේ මහා මංගල්‍යය
4: FIFA World Cup 2026
0: ලෝකෙම කතාවෙන සිය විශිෂ්ටත්වයේ නැවත තහවුරු කරමින් ලෝක කුසලාන පාපන්දු තරගාවලියේදී ප්‍රංශය අවසන් පූර්ව වටේ සඳහා රැගෙන යාමට කිලියන් එම්බාපේ සමත් වුණා. ඒ පැවති අර්ධ අවසන් පූර්ව තරගයකදී මොරොක්කෝව ගෝල 2-0 ලෙස පරාජය කරමින් මෙම තරගයේදී එම්බාපේ දක්ෂතා මෙන්ම ප්‍රංශ කණ්ඩායමේ තවත් සුපිරි තරුවක් වන උස්මාන් ඩෙම්බේලේ දැක්වූ දක්ෂතාවද විචාරක ඇගයීමට ලක් වුණා. තරගයේ පළමු භාගයේදී ප්‍රංශයට හිමි වූ පෙනල්ටි අවස්ථාවක් සාර්ථක කර ගැනීමට කිලියන් එම්බාපේ සමත් වුණේ නැහැ. එහෙත් වරද නිවැරදි කරගත් එම්බාපේ තරගයේ 60 මිනිත්තුවේදී අලංකාර ගෝලයක් වාර්තා කරමින් ප්‍රංශයට පෙරමුණ ලබා දුන්නා. එය එම්බාපේ මෙවර ලෝක කුසලන තරගාවලියේදී ලබාගත් 8 ගෝලයයි. ඉන් මිනිත්තු 6කට පසුව එනම් තරගයේ 66 මිනිත්තුවේදී උස්මාන් ඩෙම්බේලි තවත් ගෝලයක් වාර්තා කරමින් ප්‍රංශයේ ජයග්‍රහණය ස්ථිර කළා. මේ අතර කිලියන් එම්බාපේ දැන් මෙම තරගාවලියේ වැඩිම ගෝල ලහපියාට හිමි රන් සපත්තුව සඳහා වන සටනේ පෙරමුණ ගැනීමටද සමත් වේ තිබෙනවා. ඔහු මෙවන විට ආජන්ටිනාවේ ලියනොල් මෙසි සමග සම ගෝල සංඛ්‍යාවක් ලබා සිටියත් වැඩිම ගෝල සහායකත්වයක් ලබා දී ඇත්තේ එම්බාපේ විසින්. එමෙන්ම ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ගෝල ලහපියා වීමේ සටනද මෙවන විට 39 හැවිරිදි මෙසි සහ 27 හැවිරිදි එම්බාපේ අතර ඉතා උණුසුම් මොහොනුවරක් ගෙන තිබෙනවා. මෙසේ ලෝක කුසලාන ඉතිහාසයේ ගෝල 21ක් ලබා සිටින අතර එම්බාපේ ලබා සිටින ගෝල සංඛ්‍යාව 20ක්. ඊයේ තරඟයේ අතරතුර එම්බාපේ ආබාධිත තත්වයක් පෙන්වන්නට තිබුණත් තරඟෙන් පසු ඔහු සෙසු ක්‍රීඩකින් සමග ජයග්‍රහණය සැමරූ ආකාරයෙන් පෙනී ගියේ එය බඩපතල ආබාධයක් නොවන බවයි. ලෝක කුසලාන අවසන් පෝර වටේදී ප්‍රංශය, ස්පාඤ්ඤය හෝ බෙල්ජියම සමග ලැබෙන අගහරුවාදා ඩලස් නුවරදී තරඟ වැදීමට නියමිතව තිබෙනවා.

0: ලංකා ට්‍රැක්ටර් සමාගමේ විශිෂ්ටතම නිෂ්පාදනයක් වන ACE ට්‍රැක්ටරේ අලෙවි ජාලය තවදුරටත් පුළුල් කෙරෙමින් තිබෙනවා. එහි එක් පියවරක් ලෙස කොළඹ 11 ඕල්කඩ් මාවතේ අංක 343 දරන ස්ථානයේ පිහිටි ලංකා ට්‍රැක්ටර් සමාගමේ මුල් ප්‍රදර්ශනාගාරය නැවත විවෘත කිරීමද සිදු වුණා. ඒස් ට්‍රැක්ටරේ නිෂ්පාදනය කර ඇත්තේ ශ්‍රී ලාංකික ගොවි බිම්වලට සහ ගොවින්ගේ අවශ්‍යතාවලට වඩාත් ගැළපෙන පරිදි. ලංකා ට්‍රැක්ටර්ස් අලෙවි ප්‍රධානී නිශාන්ත යාපා මහතා ඒ පිළිබඳව වැඩිදුරටත් කරුණු දැක්වුවා.
1: ඇත්තම හොඳ ප්‍රොඩක්ට් එකක් ඒස් කියන ප්‍රොඩක්ට් එක ට්‍රැක්ටර් මාකට් එකට අපි හඳුන්වලා දීලා දැන් අවුරුද්දක් වගේ කාලයක්. ඒ ප්‍රොඩක්ට් එක අපි ලංකාව පුරාම ව්‍යාප්ත කරන්න තමයි අපේ බලාපොරොත්තුව. ප්‍රධාන අධ්‍යයනක් හැටියට ප්‍රධාන ශාඛාවේ ප්‍රදර්ශනාගාරය අපි ආරම්භ කරේ. ඉතින් අපි කියන්නේ අපිත් එක්ක අත්වල් බඳ ගන්න එන්න අලෙවි නියුතු මහතුරුන්ට, ඒ වගේම අලෙවි නියුතු මහතුරුන්ට පාරිභෝගිකයන්ට 2-wheel drive, 4-wheel drive හැම ට්‍රැක්ටරම අපි ගාව තියෙනවා. 1971 ඉඳන් ලංකාවේ පැවති ආයතනයක් අපේ ලංකා ට්‍රැක්ටර්ස් ආයතනය. අවුරුදු 100ක් වගේ පරණ බිල්ඩින් එකක් ඇත්තන අපේ මේ ෂෝරූම් එක. ප්‍රෞඩ ඉතිහාසයත් එක්ක අපි මේ ලංකා ට්‍රැක්ටර්ස් එදා දුන්න පාරිභෝගිකයන්ට දුන්න විශ්වාසය අදටත් අපි ලබා දෙනවා කියන එක තමයි අපිට අද අපි පෙන්වුවේ. ඉතින් ඒක අපි ඉදිරියටත් කරගෙන යන්න තමයි අපේ බලාපොරොත්තුව.
0: ලංකා ට්‍රැක්ටර්ස් 1971 දී ආරම්භ වූ සමාගමක්. මුලදී රාජ්‍ය ට්‍රැක්ටර් සංස්ථාව ලෙස ස්ථාපිත කෙරුණු එය 1991 දී ලංකා ට්‍රැක්ටර්ස් ලෙස ප්‍රතිගත කෙරුණා. 2025 වසර අගභාගයේදී ඔවුන් ප්‍රමුඛ පෙළේ ඉන්දිය සමාගමක් වන ඇක්ෂන් කන්ස්ට්‍රක්ෂන් ඉක්විප්මන්ට් හි කෘෂි අංශය සමග හවුල්කාරීත්වයකට එළඹි අතර ඒ සන්නාම යටතේ ට්‍රැක්ටරයක් නිෂ්පාදනය කෙරෙන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසයි. මේ අතර ගොවීන්ට කෘෂි උපකරණ පහසුවෙන් ලබා ගත හැකි වන පරිදි ඒෂියන් ඇසට් ෆයිනෑන්ස් සමග සහයෝගයෙන් ගොවීන්ට කල්පදු පහසුකම් සැලසුම් කරදීමටද ලංකා ට්‍රැක්ටර්ස් කටයුතු කරනු ඇති. ට්‍රැක්ටර් මෙන්ම ඒවායේ අමතර කොටස්ද ගොවින්ට පහසුවෙන් ලබා ගත හැකි වන පරිදි රටපුරා බෙදාහැරිම් ජාලය පුළුල් කිරීමට ලංකා ට්‍රැක්ටර්ස් පියවරගෙන තිබෙනවා. වසර 21ක් පුරා නෙත් නිවුස් සෑම විටම පෙනී සිටියේත් පෙනී සිටින්නේත් ජනතාව විශ්වාස කරන සත්‍ය වෙනුවෙන්. ඒ සඳහා අපට වන මහා ශක්තියේ තවත් නොසලෙන පුරුකක් ගැන අපි අද කතා කරනවා. නෙත් නිවුස් දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය අප නිමා කරන්නේ ඔහු ගැන සටහනක්ද සමගයි. නෙත් නිවුස් අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ සවස 6:45. එතෙක් පැයෙන් පැය ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් අපගේ YouTube නාලිකාවට, නෙත් නිවුස් Facebook පිටුවට හෝ netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
2: net news දිරිශක්ති
3: වසර 21ක ජනතා විශ්වාසයට සවිදෙන අපේ සහෝදරත්වයේ ශක්තිය.
4: ජනතාව විශ්වාස කරන සත්‍ය වෙනුවෙන් වසර 21ක් පුරා net news සිදු කරන මෙහෙයුම දිවි හිමියෙන් කැප වූ අභීත කණ්ඩායමක සාමූහික ප්‍රයත්නයක්. එහි තවත් ප්‍රබල සමාජිකයෙක් සැම්සන් ප්‍රේමසිරි. කළුතර සිට රටටම පුවත් සපයන සැම්සන් ප්‍රේමසිරි දශක 5කට අධික මාධ්‍ය ශේත්‍රයේ අත්දැකීම් සපිරි මෙරට ජ්‍යෙෂ්ඨතම මාධ්‍යවේදියෙක්. 1949 වසරේ පෙබරවාරි මාස 26 වෙනිදා කරන්දෙනිය බොරකන්ද ප්‍රදේශයේදී උපත ලබන උදේ කුලසූරිය සැම්සන් ප්‍රේමසිරි ප්‍රාථමික අධ්‍යාපනය ලබන්නේ කරන්දෙනිය කොස්වටු මානාන ප්‍රාථමික විද්‍යාලයෙන්. අනතුරුව ඇල්පිටිය ශාන්ත මේරි මහාවිද්‍යාලයෙන් සහ කරන්දෙනිය මධ්‍ය මහාවිද්‍යාලයෙන් උසස් පෙළ දක්වා ඔහු අධ්‍යාපනය ලබනවා. සිය සහෝදරයෙක වූ මාධ්‍යවේදී නෙල්වින් විජේකුලසූරිය මහතාගේ අඩිපාරය යමින් සැම්සන් ප්‍රේමසිරි නම් වූ මෙම මාධ්‍යවේදියා මාධ්‍ය ශේත්‍රයට පිවිසෙන්නේ 1970 ඈත අතීතයේදී. එල්ලේ කෞසායතනේ සවස මුද්‍රණය වූ ජනතා පුවත්පතේ වාර්තාකරුවෙකු ලෙසයි.
5: මගේ මේ සහෝදරයා ප්‍රධාන පෙළේ මුද්‍රිත මාධ්‍ය ආයතනයක තමයි සේවය කළේ, ටයිම්ස් ඔෆ් සිලෝන් කියන එකේ. ඒ මහත්මයා පාර්ලිමේන්තුව සහ විවිධ ක්ෂේත්‍රවල අධිකරණ ක්ෂේත්‍රයේ මාධ්‍ය කටයුතු කරද්දී ඒ ආභාෂය තුළින් තමයි මම මේ මාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසියේ.
4: 1970 වසරේ සිට 1977 වසර දක්වා ජනතා පුවත්පතේ මාතර සමූහ වාර්තාකරු ලෙස කටයුතු කළ සැම්සන් ප්‍රේමසිරි විවාහ දිවයට ඇතුළත් වීමෙන් පසු 1977 වසරේ සිට ලේකව් සායතනයේ කළුතර විශේෂ වාර්තාකරු ලෙස සිය මාධ්‍ය ජීවිතයේ නව ගමන ආරම්භ කරනවා.
5: 1981 වසරේදී ප්‍රාදේශීය මාධ්‍ය වේදිකාවෙන් බඳවා ගැනීම සම්මුඛ පරීක්ෂණයක් තිබුණා. මේ සම්මුඛ පරීක්ෂණයට කලින්ම රූපවාහිනී ආරම්භක සේවිකාවක් හැටියට මගේ මේ බිරිඳත් ජාතික රූපවාහිනී මුදල්ලන් ක්ෂේත්‍රපත් වීමක් ලැබුවා. ඒ සමගම ප්‍රාදේශීය වාර්තාකරුවන් බඳවාගැනීමේ සම්මුඛ පරීක්ෂණයේදී ලංකාවේ දිස්ත්‍රික්ක 10කට ප්‍රාදේශීය වාර්තාකරුවන් අත් කරගත්තා. එතකොට මේ සම්මුඛ පරීක්ෂණයේදී මට දෙන්න රූපවාහිනී විද්‍යුත් ක්ෂේත්‍රයට එන්න ඒගොල්ලෝ බැලුවා මෙයා හොඳ පත්තරකාරයෙක්. ඒක නිසා මේ මාව තෝරගත්ත අලුතර දිස්ත්‍රික් වාර්තාකරුවෙක් හැටියට. දැන් මගේ අඩිපාරේ යන්න දැන් මේ වන විට මගේ වැඩිමහල් පුතින් සුෂාන් නින්දිර ජාතික රූපවාහිනී ක්‍රීඩාංශයේ නිෂ්පාදක වේතු ලෙස කටයුතු කරනවා. ඇත්තටම මෙයත් මට මේ මගේ මාධ්‍ය ශිෂ්‍යයේ වැඩගත්ම සිදුවීමක් විදිහට තමයි මම එයත් සැලකන්නේ.
4: දශක පහකටත් වැඩි කාලයක් පුරා මෙරට මාධ්‍ය ශිෂ්‍යය වෙනුවෙන් ඔහු කළ සේවයේ ඇගේමට ලක් වූ අවස්ථාද බොහෝයි. ඒ අතරින් ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ නිකායන් දෙකකින් ඔහු ගෞරව සම්මානයෙන් පිදුම් ලැබීම විශේෂත්වයක්. සැම්සන් ප්‍රේමසිරි නම් වූ මෙම ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියා ජනතාව විශ්වාස කරන සත්‍ය නෙට් නිවුස් ගැන දක්වන්නේ මෙවන් අදහසක්.
5: ඇත්තටම මේ රටේ පහළ වෙච්ච හොඳ මාධ්‍ය ආයතනයක් තමයි නෙට් එකෙන් කියන්නේ. ඒ කියන්නේ ජනතාවගේ හදවත හඳුනාගත්ත මාධ්‍ය ආයතනයක් තමයි නෙට් එකෙන් ගුවන් විදුලිය. ඒකෙන් අපිට ලොකු මේකට කියනවා. මොකද මේ නෙට් නිසා තමයි අපි මේ වෙන විට මේ දිස්ත්‍රික්ක පුරාවට සම්සන් තේමසේ තියෙන නම හදාගෙන තියෙන්නේ නෙට් එකෙන්. ඇත්තටම ඉතින් තවදුරටත් අපි මේ ආයතනය සමග කටයුතු කරන් ඉතින් කැදී පැහැදිලා ඉන්නවා.
6: ඔබ වෙත ගෙන ආවේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
7: සුපිරි බව තහවුරු කරගන්න දියවැඩියාව පරන්දන් ජින්සොමෙන් දැන් සියලුම ෆාමසි වලේ.
8: අම්මා ආතරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන

0: Sunu Mavata.
1: Brought to you by
2: Atunulake Namahubavana Ratapuram Rasaganayana. Aule Sam Rasa Karakana. Mother Freela Noodles. Taste a trustica.
3: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල්බන්දුල වෙද පහතා හමුවන්න 0773 273 540.
4: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්ම අමතන්න 0111 437 1250.
5: Yeah, you already know who it is. We're taking it higher.
0: ජනි එක දේදුනු මාවත දේදුනු මාවත
5: රොනක්ෂි ඔන් ද ට්‍රැක් ලෙට්ස් ගෙට් ඉට්.

0: සිතින් පැමිලි පිටින් අහන්න ජනී එක දේ දුනු මාවත
1: වෙලාව 12:31 සතුටු සිතින් පැමිලි පිටින් අහන දේ දුනු මාවතේ තුන්වැනි පැයට අවසාන පැයට තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අද සිකුරාද මේ වෙනකොටත් net fm මැදිරිය net fm dj night එක වෙනුවෙන් සූදානම් වෙන අතරතුරේ තමයි දේදුණු මාවතින් මම ඔයත් එක කතා කරන්නේ. දෙක හඳ අදරය 9 ඉඳන් රෑ 12 වෙනකන් වෙලාව වෙන් කරලා තියාගන්න net fm එකෙන් අහනවා වගේම තමයි facebook live ඔයාලට මේ වැඩ කටයුත්ත බලන්න පුළුවන්. ඇහෙනවනේ සද්ද ටිකනේ. හරි දේදුණු මාවතේ තුන්වැනි පැය පටන් ගන්නකොට මම ඔයාලට මතක් කරන්න හදන්නේ ඔයාගේ ගෙදර හදන කෑම වේල රසවත් කරගන්න තියෙන හොඳම අවස්ථාවක් ගැන. ඒ තමයි ෆ්‍රීලන් බෙදපු තුන පහ කුඩු මිශ්‍රණය. දැන් ඉතින් ගෙදරදී මං අර ඊයේත් මතක් කරා වගේම ඔයාලට තුන පහ ටිකක් බෙදලා අරගන්න ඕනාට පස්සේ කළු කුඩු ටිකක් හදාගන්න ඕනි වුණාට පස්සේ ගොඩක් වෙලාවට කරන්නේ තුන පහ ටික අර කබලක බෙදගන්නේ. හැබැයි ওই වැඩ ටික කරන්න ගියාට පස්සේ අහල පහල ගෙවල් වලිනුත් බැනුම් අහන්න වෙන තරමටම තද කැස්සක් එනවා. එක්කෝ කිවිසුම් යනවා, ඔළුව කැක්කුමක් හැදෙනවා, මූණ ඉඳන් දාඩිය දානවා. ඔය ප්‍රශ්න මොකුවත්ම නෑ. ඔයා අරගන්නවා නම් ෆ්‍රීලන් බෙදපු තුන පහ කුඩු එක අර කෑම එකකට බෙදපු තුන පහ කුඩු ටිකක් දාලා අරගන්නවා කියලා කියන්නේ ලොලුවකට ව්‍යංජනයකට පුදුම රසක් තමයි ඒකෙන් එන්නේ. ඒක හන්දා ලංකාවේ අපේම අනුමුද්‍රව්‍ය වලින් නිෂ්පාදනය කරන හොඳම තත්වයෙන් නිෂ්පාදනය වෙන ෆ්‍රීලන් බෙදපු තුන පහ කුඩු. ඔයාගේ ගෙදර කෑම එක හදන්න අනිවාර්යයෙන්ම එකතු කරගන්න කියලා මතක් කරනවා. මොකද අවුරුදු 40ක් 30 අපි දන්න කියන තැනක් තමයි ෆ්‍රීලන් ආයතනය කියලා කියන්නේ. ඒ වගේම තමයි ආයුම ආයුර්වේද වෙද මැදුරේ ඉන්න කමල් බන්දුල වීරපිරුම් වෙද මහත්තයා. සමහර අමාරු අවස්ථාවවලදී අපි ළඟ ලෑදෑයෝ නැති වුණත්, ළඟම ඉන්න අය නැති වුණත් කමල් බන්දුල වීරපිරුම් වෙද මහත්තයා අපි ගාව ඉන්නවා. ගොඩාක් වෙලාවට ලෙඩ දුක හැදුණු කට්ටිය දැන් ඉතින් කෙලින්ම යන්නේ සෙවනගල කිරිබන්නාර බෝගහ හන්දේ තියෙන ආයුම ආයුර්වේද වෙද මැදුර. සඳුදා අඟහරුවාද පෝය දවස් හැරුණම ඉතිරි හැම දවසක්ම ඔයා වෙනුවෙන් විවෘතයි සෙවනගල කිරි ඉබ්බන්නාර බෝගහ හන්දේ තියෙන ආජුමා ආයුර්වේද වෙදමැදුර. 0777-300-940 0777-300-243-540 කතා කරොත් රජයේ ඒ ශ්‍රේණියේ සහතික ලැබපු සර්වාංග රෝග ආයුර්වේද වෛද්‍යවරයෙක් වුණු කමල් බන්දුල වීරපිරම වෙද මහත්තයා ඔයාට සම්බන්ධ කරගන්න පුළුවන්. මේ සින්දුවෙන් පස්සේ පොඩි සර්ප්‍රයිස් එකක් දෙනවා. හැබැයි සින්දුව අහන්න කලින් කට්ටිය එකතු කරගන්න ඕනි. වලස් මුල්ලේ සිනමා ශාලාව ඉස්සරහ ඉඳන් අපි වහගෙන ඉන්න ත්‍රිවිල් පාක් එකේ වීරසිංහ අයියා අපිට කතා කරා. වීරසිංහ නෙවෙයි වීරසේකර. බණ්ඩාර අයියා, ධර්මේ අයියා මේ කට්ටියම ත්‍රිවිල් ටික පාක් කරගෙන ඉන්නවා. ඒ වෙලේ දැන් නම් ඉතින් හයර ටිකක් වැඩිලා ඇත්තේ. සූර්යාව ලියනාරච්චි අයියා එකතු කරගන්න ඕනි. බදුරලී ඉඳන් ඉන්ද්‍රාණියක් කතා කරා. දුවවයි පුතවයි පුතාවයි කඹුරාවෙල ගමේ සියලුම දෙනාවයි මොරපිටියේ රාණියක්වයි එකතු කරගන්න කියලා කිව්වා. ඊට පස්සේ හිඹුඨානේ ඉඳන් අයිරාංගනී කතා කරා. ලොකු පුතාවත් එකතු කරගන්න කියලා කිව්වා. මට හැමුණ විදිහට ලොකු පුතාගේ උපන්දිනය කියලා කියන්න හැදුවේ. වැඩේ තියෙන්නේ ෆෝන් එක කට්ුණා විස්තරේ කියන්න කලින්. මොරපිටියේ මානෙල්ලක්ක කතා කරා. බිම්සරවත් එකතු කරගන්න කියලා කිව්වා සින්දුවකට. ඊළඟට වල්පිට මොල්ලේ උපාලි අයියා කතා කරා. කතා කරලා කිව්වා තුෂාන් මිහිරංග පුතාලා දෙන්නා වයිෆ් දම්මි එකතු කරගන්න කියලා. හෙම්මාතගම ඉඳන් තුෂාරි කතා කරා. අම්මවයි තාත්තවයි අක්කවයි අයියවයි තිෂාදිවයි ජනනිවයි සයුනිවයි සඳුනිවයි කිත්නිවයි දිමුතුවයි කවිෂ්කවයි සින්දුවකට එකතු කරගන්න කියලා කිව්වා. මාගොල ගල්පොත්ත හන්දියේ ප්‍රියන්ත සමරවීරය එකතු කරගන්න ඕනි. ඊට පස්සේ දිනූෂ අපිට මැසේජ් එකක් දාලා තිනවා. බල්හෙල මොරැල්ලේ ටී ෆැක්ටරි එකේ ඉඳන් අපි වහගෙන ඉන්නවා කියලා. යටියන්තොට දේශානි ස්ටුඩියෝ එකේ සෙට් එක එකතු කරගන්නවා. ජනි අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා මංගලී ෆැෂන් එකේ සෙට් එක උඩන කාලෙකට පස්සේ මැසේජ් එකක් දාලා. බොකුන්දර 10:90 පාරේ තමයි මංගලී ෆැෂන් ගාමන්ට් එක තියෙන්නේ. එතනින් කට්ටියවත් එකතු කරගන්න ඕනි. ඊළඟට අම්පිටි ආර්ය ටේලර්ස් එකේ සෙට් එක එකතු කරගන්නවා. ජනි අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා වාදුවේ ඉන්දිය පරල් එකේ සෙට් එක කියද්දි හායි ජනි අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා අනුරාධපුරයේ පුල්ලයල් හන්දියේ ඉඳන් රංජිත් ප්‍රියංකර අපිට මැසේජ් එකක් දාලා තිනවා. සෙට් එකම එකතු කරගන්නම්. පරකඩුවේ ඉඳන් සුභාෂිනී නංගේ පවුලේ සියලුම දෙනාව එකතු කරගන්න කියලා කියලා තියෙනවා. අනේ අයියා අපිවත් එකතු කරගන්න කියලා ගන්තුනේ ඉන්න කෞශල්‍යත් මැසේජ් එකක් දාලා තියෙනවා. අනේ ජනි මැසේජ් එක කියනව ඇහුන්නේ ආයෙත් කියන්න සුදු සුදු කියලා තියෙන හන්ද දේවතුරේ චන්දිව ආයි පාරක් එකතු කරගන්නවා. හස්බන්ඩ් සුමුදු එතුළු පවුලේ සියලුම දෙනාව එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. අපේ දඹුල්ලේ ජීවා ගොඩ දවසකට පස්සේ අද මැසේජ් එකක් දාලා බිසි වෙලා හිටියලු. එහෙම තමයි කියලා තියෙන්නේ. බද්දේගම ඉඳිගස් කැටි රන්වන් බිම්මල් එකේ ඉන්න රුවන් කුමාරවත් එකතු කරගන්නවා. ඊළඟට අපේ ඉසුරි ශානිකාවයි වයිෆ් සුමිත්‍රාවයි එකතු කරගන්න කියන උහන තිස්සපුරේ ඉන්න නිලන්ත උල්ලුසු හේවාගේ තෙකතු කරගන්න ගමන් අපි යන්න හදන්නේ මේ අපි අහන්න යන සින්දුවට. නිවිතිගල කොළඹ ගම ඉඳන් අමිල මල්ලි මේ වෙලාවේ අපිව අහගෙන ඉන්නවා. අසංකවයි, වවුලේ කට්ටියවයි, ප්‍රබෝධිකා නංගිවයි කට්ටිය මේකතු කරගන්නවා මේ සින්දුවට.
2: කරගල පිනත් මම කල හොඳත් ඔබ ලැබුණේ ඩාලින්, ඔබ කල පවත් මට පෙම් කරන්න හිතුවේ ඔබ ඩාලින්.

0: වෙලාව 12 විනාඩි 39යි. මම ඔයාලට කිව්වා මේ සින්දුවෙන් පස්සේ ඔයගලන්ට පොඩි සර්ප්‍රයිස් එකක් ලෑස්ති කරගෙන තියෙනවා කියලා. ඉතින් ඒ සර්ප්‍රයිස් එක මොකක්ද කියලා කියන්න තමයි මේ හදන්නේ. අද දවසේ මේ වෙලාවේ හරිනම් අපෙත් එක්ක මැදිරියට ඇවිල්ලා සජීවීව ඔයත් එක්ක කතා කරන්න හිටිය කෙනෙක් මේ වෙලාවේ මං ෆෝන් එකෙන් සම්බන්ධ කරගත්තා. අපි නිකන් කටහඬහල බලමු. හෙලෝ අයිබෝවන්.
1: හායි අයිබෝවන්.
0: කොහෙන් ඉන්නවා? මේ තමයි උමාර්යා සිංහවංශ. ඉතින් මොකද අද ආවේ නැත්තේ?
1: අද ආවේ නැත්තේ මගේ හෙට මගේ සෝලෝ කන්සර්ට් එක වෙනවනේ. මේක පොඩ්ඩක් අර අද තමයි මේ රිහර්සල්ස් කරන්නේ, සවුන්ඩ් චෙක් එක හිමද කරන්නෙපයි. ඉතින් හැවලොග් ග්‍රවුන්ඩ් එකට ඇවිල්ලා ඉන්නවා දැන්. ඉතින් සුපිරියටම තියනවා. ඒක නම් මම වෙරි සෝරි අද ආවේ නැති වුණ එකට.
0: කොහොමද අපිට කන්සර්ට් එක ගැන විස්තර කියන්නකො. අනිවාර්යෙන් අපි වහගෙන ඉන්න කටි ඒ ගැන දැනගන්න කැමති වෙයි.
1: අනිවාර්යෙන් මේක මගේ පළවෙනි සෝලෝ කන්සර්ට් එක. මම අවුරුදු 20ක් මේ ශේෂ්ත්‍රේ ඉන්න හැබැයි පළවෙනි සැරේට මම මේ සෝලෝ කන්සර්ට් එකක් කරන්නේ.
0: මම දැක්ක ලොකු කටවුට්ස් තියෙනවා හැමතැනම.
1: වැඩක් කරනවා නම් මට හැම වෙලේම අර ප්‍රමිතියක් ඇතුළේ වැඩක් කරන්න කැමතියි. ඒකින්ද මම මේකට නම් උපරිමෙන්ම

0: මේක එකතු වෙලා එකතු වෙලා මේක වැඩේ කරන ඉතින් හරිම සතුටුයි. කාන්තාවක් විදිහට මේ ශේත්‍රයේ නියෝජනය කරන කෙනෙක් හැටියට මේ වගේ දෙවන්ත දෙයක් ලංකාවෙන් කරන්න පුළුවන් වෙන එක ගැන.
1: ඒ හින්දාම නම දැම්මේ හ කියලා.
0: ඔව් ඇත්තටම මේ හ නැත්නම් ඇය කියලා මම කොන්සර්ට් එක දැම්මේ. මේ මේ මේකේ කොන්සර්ට් එක බේස් වෙලා තියෙන්නේ මගේ කතන්දරේ. අපිට යම්කිසි අපි කොන්සර්ට් එකක් හරි අපි ෆිල්ම් එකක් හරි අපිට කියන්නේ එක එක මීඩියම්ස් තියෙනවානේ. කලාව කියන්නේ අපිට මෙසේජ් එකක් දෙන්න පුළුවන් විදිහක්. ඉතින් සංගීතය තුලින් මට ඕනුනේ මගේ කතාව කියන්න. මට කතන්දර ගොඩක් තියෙනවා කියන්න මේ අවුරුදු 20ක ඇතුළත මම එක්ස්පීරියන්ස් කරලා තියෙන දේවල්. ඉතින් ඉතින් හරි සතුටුයි. ටිකට්ස් ඇත්තටම දැන් ගොඩක් ගිහිල්ලා තියෙන්නේ. ඉතින් චුට්ටයි තියෙන්නේ කට්ටිය
1: අහනවා
0: සමහර අර සෝල්ඩ් අවුට් ඩ්‍රෝන්ස් වලින් දැන් අහනවා නැද්ද මං. ඉතින් කිව්වා දැන් අන්තිම මොහොතේ ඔකලක් මේ දඟලනවා එන්න. ඉතින් මම දැන් අපි ගොඩක් ඉතින් අපි අර එකනේ හොඳට වැඩක් වෙනකොට මම හිතන්නේ ඒකට ඉල්ලුම තියෙන. ඉතින් මට හරි සතුටුයි මේ එන ප්‍රතිචාර ගැන. හෙට මම නිකන්
1: හරි කොන්සර්ට් එක තියෙනවා ඉස්සරහට. අපි අහගෙන ඉන්න කට්ටියට ලස්සන සින්දු ටිකක් අනිවාර්යයෙන්ම හම්බ වෙනවා ඇතිනේ.
0: අනිවාර්යයෙන්ම මම ඊපරේදත් බාතිය අයියත් එක්ක දැම්ම song එකක් අර චිත්‍රපටි ගීතයක්
1: සූර්යසුලඟ චිත්‍රපටයේ සින්දු.
0: සූර්යසුලඟ ෆිල්ම් එකේ ඒකත් ආවා එළියට. එතකොට මගේ තව ගොඩක් එන්න තියෙනවා. ඉතින් හැබැයි දැනට මගේ ફોකස් එක හෙට
1: කොන්සර්ට් එක
0: පස්සේ. නැත්නම් ෂෙෆ්ලා ගොඩක් කියන්නේ 2 මිනිට් කුක් ස්පොයිල්ඩ් සුප් කියන්නේ නැත්නම් මගේ ඔළුවට චුට්ටක් වැඩි. මේකත් පොඩ්ඩක් මට රස්සන්ට කරගන්න ඕනේ. ඉතින් ටිකට්පත් සීමිත ප්‍රමාණයක් ඉතිරිලා තියෙනවා. myticket.lk හරහා කට්ටිය ගන්න පුළුවන්. ඉතින් එන්න කියලා ආරාධනා කරනවා because it's going to be මේක historical moment එකක්.
1: හරි එහෙනම් බොහොම ස්තුතියි උමාරියා. මේ වෙලාවේ මම දන්නවා සෑහෙන්න කාර්යබහුලයි කියලා වැඩ කටයුතු ටිකත් එක්ක. සුබපතනවා කොන්සර්ට් එක හිතනවටත් වඩා උපරිම සාර්ථක වෙන්න කියලා.
0: අපි
1: දැන් ඔය කියන්න තියනවා කිව්වනේ කතා ගොඩක් ස්ටේජ් එකේ දිහට. ඒ ටිකෙන් ටිකක් ඉතුරු කරන් ඉන්න අපි ඊළඟ දවසක ප්‍රෝග්‍රෑම් එකේ ලයිව් ඇවිල්ලා විතර කතා කරන්න.
0: අනිවාර්යෙන් අනිවාර්යෙන්.
1: Thank you so much. Thank you උමාරියා සම්බන්ධ වුණාට.

0: ඇතිවීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගන්න.
1: දියුණු වෙන්න ණය ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිබ්ස්කෝ. ඉහළ ක්‍රිබ්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
2: දන්නවද දඹදිව වන්දනාවට හොඳ ආයතනයක්?
3: ඔව් මන් දන්නවා. travel net.
2: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112-863-363 0776-716-3672.
4: FIFA World Cup නොමිලේම බලන්න SLT Mobitel වෙතින් ඔබට නියම අවස්ථාවක්. FIFA World Cup 2026 දැන් Pio Mobile App එක ඔස්සේ මුළු ලංකාවටම නොමිලේ බලන්න පුළුවන්. ඔයා කරන්න ඕනේ Pio Mobile App එක ඩවුන්ලෝඩ් කරගන්න එක විතරයි. FIFA World Cup උණුසුම අරගෙන Net FM සහ SLT Mobitel කණ්ඩායම ජූලි 10 වෙනිදා මහනුවර නගරයට එනවා. එදාට ඔබත් අපිත් එක්ක එකතු වෙන්න. Fun Games වලට සහභාගී වෙලා තෑගි ගොඩක් දිනා ගන්නත් පුළුවන්. එදාට SLT Mobitel Fiber Connections, Mobile Connections මිලදී ගන්නත් පුළුවන් වගේම විශේෂ දීමනා රැසක් ඔයාලා වෙනුවෙන්ම සූදානම් කරලා තියෙනවා.
5: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pio Mobile App එකේ නොමිලේ බලන්න.
6: SLT Mobitel Pio TV නිල විකාශක.
7: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
8: LOLC Finance හරියන්න හරිම තැන.
9: වැඩි විස්තර සඳහා 0115-715-555 අමතන්න.
10: අකුණු ලකේ නම හොබවන රට පුරාම රසගෙන යන අවුලේ සෑම රස කර කන මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක
11: තරංගයක් විතරක් නෙවෙයි මේක DJ attack එක.
12: Don't stop remix remake එකට හැපෙන DJ blast එක
13: අංගා ගලේනේ
11: රේඩියෝ ඉතිහාසයේ ප්‍රථම වතාවට ලාංකේය සුපිරි DJ තරු මුහුණට මුහුණ ගැටෙන DJ attack show එක.
12: Net FM DJ night face to face attack show. Attack show.
11: ලංකාවම දන්න මීළඟ DJ ස්ටාවෙන්න කැමති නම් ඔයා DJ ප්ලේ කරන පැහැදිලි වීඩියෝවත් දැන්ම අපිට WhatsApp කරන්න.
12: 0711-95-95-95 Net FM DJ Night Face-to-Face Attack Show Adara Navayata Muhunata Muhuna Tarangavadinne Ampara Districtaya DJ RG Ratnapura Districtaya DJ Madhuwa
14: Brought to you by
15: Vasara 45ක විශ්වාසය සමග දකුණේ අද්විතීය රස ඩිලානි කළු දොදොල් වර්ග රසක් රස රසකින් එකම වහලක් යටින් ඩිලානි කළු දොදොල් පුද්ගලික සමාගම හම්බන්තොට
12: Net FM DJ Night
16: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම Fiber Fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම Fiber Fit කරගන්න.
17: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
18: රපුන්සල් වගේ මන්නම් ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
19: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න, ඇයට ඉඩ හරින්න. Commercial credit.
6: වේලාව දැන් 12යි විනාඩි 49යි.
8: මේ හස්බන්ඩ්.
6: මොකද වයිෆ්?
8: මගේ යාළුව කතා කරනවා මට ට්‍රිප් එකක් යන්න. එතකොට ඔයාගේ යාළුව කතා කරනවා ඔයාට ට්‍රිප් එකක් යන්න.
6: අහහ
8: මොකද කරන්නේ ඔයා?
6: ආව් ඉතින් හොඳයිනේ අපි දෙන්නම ට්‍රිප් එකක් යමු.
8: අපි දෙන්නම ට්‍රිප් එකක් ගියොත් ගෙදර ළමයි බලාගන්නේ කවුද? මම යන්නම් මගේ යාළුවත් එක්ක. ඔයා ගෙදර ඉඳලා ළමයි බලාගන්න. කාඩ් එකක් දෙන්න. මට ෂොපින් කරන්න තියෙනවා.
1: කෙලියේ කෙලියේ මනි මනි මේ
12: පාවල් ප්‍රශ්න නැතුව අහන්න. ජනි එක දේ දුනු මාවත.
6: විශාල ප්‍රශ්නයක ඉන්නේ නම් ගොඩාක් තියෙනවා කියන්න සටපට ගාලා කියන්න තමයි හදන්නේ. සියලුම දෙනාව සින්දුවකට එකතු කරගන්න කියලා අපිට මැසේජ් එකක් දාලා තිනවා. ගාල්ල චීන කොරටු ඉඳන් යමුනා ලසන්ති මං එකතු කරගන්නම්. මේ වෙලාවේ net අහන සියලුම දෙනාව එකතු කරගන්න කියලා අපිට මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා. කෑගල්ලේ තිමුදිගෙන් තිමුදි කිචන් එකේ ඉඳන් තමයි අපිව සෙට් එක අහනවා කියන්නේ සුරේකක්ක කුමාරියක්ක රමණියක්ක සහ රසික එකතු කරගන්න කියලා කියනවා. මඩපාත ලක්ෂ්මණ අයියා ඇතුළු සෙට් එකම එකතු කරගන්න ඕනි. ඊළඟට කෑගල්ලේ කෑගලු බත් කඩේ කොල්ලෝ කෙල්ලෝ සෙට් එකම එකතු කරගන්නවා. කෑම කන්න ඇවිල්ලින සෙට් එක එකතු කරගන්නවා. හස්බන්ඩ්ව අමතක වෙලා අපිට මෙසේජ් එකක් දාලා තියෙන කෙනෙක් තමයි හෝකන්දර රුක්මණි. හස්බන්ඩ්වම එකතු කරගන්න කියලා පස්සේ මෙසේජ් එකක් දාලා තියෙනවා. එකතු කරගන්න. ඊළඟට ජනි අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා බඩමුල්ල එළවලු කඩේ කෞශල්‍ය නංගි මෙසේජ් එකක් දාලා තියෙනවා. හයි ජනි අපිත් ඉන්නවා කියලා මොනරාගල මේනක සදරුවන් කියද්දි මාපලගම පියල්ජේ අයියත් අපිට මෙසේජ් එකක් දාලා තියෙනවා. කුමුදු රුවන්වැල්ලි ඉඳන් මෙසේජ් එකක් දාලා පවුලේ සියලුම දෙනා එකතු කරගන්න කියනවා. නාරාහෙම්පිට ස්ටෝස් එකේ ඉඳන් අපි වහගෙන ඉන්නවා කියලා අපිට මෙසේජ් එකක් ඇවිල්ලා තියෙනවා. කවුද කියලා හොයාගන්න බෑ හැබැයි. අපිව ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා අවිස්සාවේල GC ෆැෂන් එකේ සෙට් එකක් මෙසේජ් එකක් දාලා තියෙනවා. අපිවත් සින්දුවකට එකතු කරගන්න ජනි එහෙම කියන්නේ කොළොන්න නෑදොල ඉඳන් දිනීකා අම්බලංගොඩ විජේසූරිය මෝටර්ස් එකේ සෙට් එකම අපිව මේ වෙලාවේ හගෙන ඉන්නවා. අකුරැස යෂෝ ඔයාවත් එකතු කරගන්නම් ගොඩක් ආදරෙන් මේ සින්දුවට. නාරාහෙම්පිට දනුෂ්ක තමයි මෙසේජ් එක දාලා කියන්නේ නාරාහෙම්පිට ස්ටෝස් එකේ ඉඳන් අහගෙන ඉන්නවා කියලා. ඊට පස්සේ ගුඩ් ආෆ්ටර්නූන් ජනි අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා බිලිපිටිය ගල්වංගුවේ ඉඳන් ඉන්දික ටේලර්ස් එකේ සෙට් එක මෙසේජ් එකක් දානවා. ජනි මල්ලි අපිවත් සින්දුවකට එකතු කරගන්න එහෙම කියලා කියන්නේ සතිල හොරණ සතිල ගාමන්ට් එකේ ඉඳන් අපි වහගෙන ඉන්න සෙට් එක කොල්ලෝ කෙල්ලෝ සෙට් එකම එකතු කරගන්න කියලා කියනවා. අනුරාධපුරේ නිපුණි එකතු කරගන්නම්. ඊළඟට ගාල්ලේ තෙල්ලම්පුරේ ඉඳන් ඇල්ලගාව ටෙහන්සනි එයාවයි අපේ දමිත්ව එකතු කරගන්න ඕනි. ඊට පස්සේ බම්බලපිටියේ කිං රෝස් පාරේ රේණුකාවත් එකතු කරගන්නවා. ඊට පස්සේ කටාන අරෝස් ටේලර්ස් එකේ සෙට් එකත් මේ සින්දුවට අපි එකතු කරගන්නවා.

වෙලාව 12යි විනාඩි 54යි. ගින්දර හැන්දෑව අරගෙන ජානු කෙල්ල ඇවිල්ලා තියෙනවා. ඒ අතර ඔයාලට මතක් කරන්න ඕනේ අද රෑ 9 ඉඳන් රෑ 12 වෙනකන් real fun එකක් අරගන්න. net fm dj night face to face attack show එක අහන්න. අද අම්පාර දිස්ත්‍රික්කය, ඒ වගේම තමයි ජනී කොල්ලගේ රත්නපුර දිස්ත්‍රික්කය. අද තරංග බිමට පිවිසෙන. එනං ඉතින් ඒකටත් මතක් කරන ගමන් ආයෙත් ලබන ඉරිදට hello hello සතියන්තයෙන් දවල් 12ට හම්බ වෙමු. නේතුරු මාවතෙන් ලබන සඳුදා උදේ 10ට හම්බ වෙමු. කොල්ලනි වාඩු යනවා. එනං අපි ගිහින් එන්නම් හෙට හම්බ වෙමු. ආ හෙට හම්බ වෙන්න බෑනේ. හරි ගිහිල්ලා එන්නම්. මම ජනී.

0: FM Anupaha, FM Anuhatarai Dashmata, Net FM. Te dunumamata, te dunumamata.
1: Brought to you by
2: Atunulake Namahubavana Ratapurama Rasa Ganayana Aulesama Rasa Karakana Mather Freela Noodles Tasteke Trusteke.
3: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540.
4: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්මම තන්න 0111 437 1250. මාස්ටර්ගේ ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය මාස්ටර්ගේ බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0773 313 36.

0: ශ්‍රී ලාංකීය කුළුබඩු විජය ප්‍රොඩක්ට්ස්.
1: සම්මුදුරු අභිමවමින් අභිමානයෙන්
0: විජය ප්‍රොඩක්ට්ස්. අපේ රසය රටේ සැමට.
2: මෙල්ඩෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
3: වාව්! ඇඟ ටින් එකක්?
4: ඔව් පුතේ, නැවුම් රසගුණ හා පෝෂණය පිරි ඇඟ ටින් එකක්. ෆ්‍රෙෂ්නස් ලොක් වී තවත් සුරක්ෂිතව එන ඇඟ. උපරිම ආරක්ෂාව, උසස්ම තත්වය සහ පෝෂණ ගුණය සහතිකයි.

0: තරේමණ්ඩලයේ කොවිසිතල තරේය.
1: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
2: ඇයි සුගර් කියලා මූණෙන්නකන? සෙවන කල මතුමේහ හරිනි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවන කල ආයුර්වේද. පින්දෝය 47 31 33 540.
3: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: හැමතේකම එක වගේ නෙමෙයි. ලාඕජි පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන ඉදා වගේම අදත් නොවෙනස් වූ තේ රසය. ඔබත් අදම ලාඕජි ගන්න. සුබ දහවලක් දවල් එකයි දැන්.

0: සින්තියා, ඔබ වෙත ගෙන එන්නේ
1: හරිගේ හරිම තැනට ගිහින්ද එල්ඔල්සියකින් ලෝන් එකක් ගත්ත මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
0: එල්ඔල්සි ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011-5715-555 අමතන්න.
2: අම්මා ආතරෙන් අපිට කවපු පත්කඩක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය.
3: දියුණුවෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ. ඉහළ ක්‍රිප්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතනවලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
4: බයෙන් බය අලුත් වන අලුත් පැයි විමසුමා.
5: අයිබෝවන්, ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම කේසර. පාස්කු ඉරිදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ තමන්ව අත්අඩංගුවටගෙන රඳවා ගැනීමට එරෙහිව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානි සුරේ සලේ මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමට සහාය පළ කරමින් කරුණු දැක්වීම සඳහා අවසර දෙන ලෙස ගොනුකර තිබෙන අතරමැදි පෙත්සම් සියල්ල ලබන 17 කැනවන ලෙස අභියාචනාධිකරණය නියෝග කළා. පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු වෛද්‍ය ගුණදාස අමරසේකර තුළු පාර්ශ්ව කිහිපයක් විසින් මෙම අතරමැදි පෙත්සම් ඉදිරිපත් කර තිබුණා. මෙම පෙත්සම් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන් තවීසූරිය සහ ප්‍රියන්ත ප්‍රනන්දු යන මහත්වරුන් ඉදිරියේ අද කැඳවනු ලැබුවා. එහිදී වග උත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර් ෂෙහෙරත් මහත්මිය අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් මෙම අතරමැදි පෙත්සම් සලකා බැලීමට හැකියාව තිබෙන්නේ මුල් පෙත්සම සම්බන්ධයෙන් අධිකරණයේ නොතේසි නිකුත් කරනු ලැබුවොත් පමණක් බව කියා සිටියා. අතරමැදි පෙත්සම් කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරුන් වන වී.කේ. චොක්සි, මනෝහරද සිල්වා, ක්‍රිෂ්මල් වර්ණසූරිය, අශෝක් බරන් ඇතුළු නීතිඥවරුන් අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරය මේ වන විට දැඩි ලෙස මහජන අවධානයට පාත්‍ර වී තිබෙන බව සඳහන් කළා. කෙසේ වෙතත් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන් තබේසූරිය මහතා සඳහන් කළේ මෙම අතරමැදි ඉල්ලීම් සම්බන්ධයෙන් සලකා බැලිය හැක්කේ පෙත්සම් කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතාගේ කරුණු දැක්වීම අවසන් වීමෙන් පසුව බවයි. මිලගනේ නිවුස් පස්වරු දෙකට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
4: net news ජනතාව විශ්වාස කරන සත්‍ය
0: ඔබ වෙත ගෙන ආවේ
2: අම්මා ආතරෙන් අපිට කවපු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
6: කින්දර හැන්දෑව
7: brought to you by
8: ඔයාට sugar නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747-31-33-540.
9: අස්ථි වේදනාවන්ගෙන් පීඩා විඳින ඔබට Active Plus within Nobile සෞඛ්‍ය වැඩිමුළුවක් ජූලි 24, 25 සහ 26 හොරණ Active Plus Center 2 Punish Rate. අවතන්න 0761-856-956.
10: FM 95 94.8.

0: ZFM Kinder Händeva Vigiano. Kinder Händeva, Kinder Händeva.
1: Hi hi, dawal lekhai vinadi hayai velava. Adi thing Friday. Wadannone Friday fun day karaganna. හොඳම තැන හොඳම ටයිම් එක හවස හතර වෙනකන් ඔයාලට තියනවා. ඒ විතරක් නෙමෙයි, ඒකට හොඳම තැනත් මෙතනම තමයි. මොකද හවස හතරට මම ගියාට අද රෑට ඉතින් ඔයාට කිසිම පාළුවක් මේ පැත්තෙන් දැනෙන්නේ නැහැ කියලා ඔයා දන්නවනේ නේද? අද ඉතින් කට්ටිය ෆුල් ෆන් එකේ වැඩ ටික කරගෙන යන්නේ. ඒකටම හරියන සින්දු ටිකකුත් මේ පැත්තේ තියෙනවා. ඒ වගේම රෑ 9 වෙනකොට මේ පැත්තෙන් අපේ ඊළඟ වැඩෙත් ටික ලෑස්ති වෙනවා. එහෙනම් ඉතින් නටාගෙන මේ වැඩ ටික කරගෙන යන අතරේ ඔයා කොහෙද ඉන්නේ, කොතනද ඉන්නේ, කාගින්වත් කිසි ප්‍රශ්නයක් නැහැ ඔයාට කොහේ කොතන හිරියත් මේ පැත්තට එන්න. එහෙනම් ඉතින් අදත් වෙනද වගේම ඔයාට කාල් කරන්න, මෙසේජ් කරන්න, සින්දුවක් ඉල්ල ගන්න, ආදරේ කරන කට්ටිය එකතු කරගන්න, බර්ත්ඩේ විෂ් එකක් තියනවා නම්, ඇනිවර්සරි විෂ් එකක් තියනවා නම්, ඔය කියන්න තියෙන ඔක්කොම කතන්දර ටික කියන්න නම් ඔයාට මේ පැත්තට එන්නම වෙනවා. එහෙනම් ඉතින් අදත් ඔයාට මගේ හොට්ලයින් නම්බර්ස් වෙනද වගේම ළමයි ඕපන්. හරිද? එහෙනම් ඉතින් කාල් කරන්න 01 2 5 3 63 මගේ හොට්ලයින් නම්බර් එක 0 800 95 95 95 මගේ වට්ස්ඇප් නම්බර් එක. වට්ස්ඇප් චැට් එකට වාර මේ පැත්තට එන්න පුළුවන් හවස හතරට කලින්. එතකොට බලාගෙන ඉන්නේ අද අර යෝධයා ඇවිල්ලා නැද්ද කියලා දැනගන්න නේද? ඉන්නවා. මම යන්නේ කොහෙද? එයා එතන. හරිද? එයා මගෙත් එක්ක ඉන්නවා. අදත් තෑගි මල්ලක් අතේ තියාගෙන අද දවසේ තෑගි හම්බෙන්නේ මොනවද කියලා ඔයාට බලන්න පුළුවන්. අද දවසේ මුදල් තෑගි දිනා ගන්න ඔයාට චාන්ස් එක තියෙනවා. එහෙනම් ඉතින් ළමයෝ, ඔබ මාව අහගෙන ඉන්න අතර වාරේ මේ පැත්තෙන් කොයි වෙලාවකදී හරි ඔය යෝධයා මමයි තෑගියා කා කියලා මොනවා හරි කියාගෙන එයි. එතකොට ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ ටග්ගල අපේ වෝල් පෝස්ට් එකට ගිහින් නැත්නම් අපේ Facebook fan page එකේ පින් කරලා තියෙන අපේ පළවෙනි පෝස්ට් එක ගින්දර හැන්දෑව පෝස්ට් එකට කමෙන්ට් කරගෙන යන්න තියෙනවා. වගේ නම ගම විස්තර ටිකත් එක්ක. ඒ වගේම තමයි WhatsApp එකට උදාර මේ පැත්තට එන්න පුළුවන්කම තියෙනවා. පුරුදු විදිහටම හරිම වෙලාව හරිම ටයිම් එක කීයද කියලා සටහන් කරලා වගේ නම ගම විස්තර ටික පැහැදිලිව සටහන් කරලා 0 800 95 95 95 වැඩියෙන් SMS කරන්න ඕනි. හරි, ඊට පස්සේ අපේ DJ night එක ගැනත් කියන්න ෆෑ නේද? අද රෑ 9ට මේ පැත්තේ DJ night එක ලෑස්ති වෙනවා. අද DJ මදුවා රත්නපුර දිස්ත්‍රික්කයෙන් තරඟ කරනකොට ඔන්න අද අම්පාර දිස්ත්‍රික්කෙන් ඉන්නවා RJ. ඉතින් ඔන්න මේ දෙන්නගේ වැඩ ටික ඔක්කොම ඔයාට බලන්න නම් නෙත් FM අපේ Facebook fan page එක ලයික් කරලා ෆලෝ කරලා තියාගන්නම වෙනවා. ඒ විතරක් නෙමෙයි, මේක අහන්න ඕනේ වැඩක්. හරියටම රෑ 9 ඉඳලා මේ දෙන්නගෙන් අද දවසේ කවුද ජයග්‍රහණය කරන්න කියලා තීරණය කරන්න ඔයාලට පුළුවන්කම තියෙනවා අපේ live එක බලලා වැඩිවැඩියෙන් comment කරලා. එහෙනම් ඉතින් අද රෑ party එකට music අපි ගානේ. හරිද? එහෙනම් ලෑස්ති වෙලා ඉන්න රෑ 9 ඉඳලා ඔයාලට අද DJ night එක අහන්න බලන්න පුළුවන්කම තියෙනවා. හරි, ඔය ඔක්කොම දේවල් ටික කියාගෙන එනකොට පොඩ්ඩක් මගේ හිත එකපාරටම නතර වෙන තැනක් ආවා. ඒ තමයි අද දෙම්මහන්න හම්බ වෙච්ච අපේ ප්‍රවීණ ගායන ශිල්පිනි මරියසෙල් ගුණතිලක මහත්මියගේ අභාව ප්‍රාප්ත වීම. ඉතින් ඒ හඬ කවදාවත් අමතක කරන්න පුළුවන් හඬක් නෙමෙයි. ඒ හින්දම තමයි ඇය වෙනුවෙන් මේ ලස්සන සින්දුව මම අද මගේ වැඩ ටික පටන් ගන්නකොට තෝරගත්තේ. හැමදාමත් හදවතේ තියෙන ඒ හඬ වෙනුවෙන් තමයි ඔන්න මේ ගීතය. අයිනෝනේ හවස හතර වෙනකන් මං ඔයාගේ ජානු.

0: தவளைக்காய் வினாடிதான்
1: நவீன தாட்சணையின் நியம பரட சரிலான கணக்கம் பிரமாண சந்தான் கர அப்பேம ரட்டே நிபதவன ஜி ஐ பாக்ஸ் பானம் மெல்வா
2: மெல்வா இக்க லங்காவே இக்க அப்பேம இக்க
3: தாத்தே மே சல்லி தியாகன்னுக்கும்
4: தேங்க் ஓன் நேடுவ යුනියන් බැංකුවේ පෙන්ෂන් ලෝන් එකෙන් මම පෙළතවන්න පටන් ගත්තනේ.
5: විශ්‍රාම ජීවිතේ බරක් නොවි බලයක් කරගන්න. රාජ්‍ය සේවක ඔබට රුපියල් මිලියන 8ක් දක්වා ණයක්. යුනියන් බැංක් පෙන්ෂන් ලෝන්.
6: FIFA World Cup නොමිලේම බලන්න SLT Mobitel වෙතින් ඔබට නියම අවස්ථාවක්. FIFA World Cup 2026 දැන් Pio Mobile App එක ඔස්සේ මුළු ලංකාවටම නොමිලේ බලන්න පුළුවන්. ඔයා කරන්න ඕනේ Pio Mobile App එක ඩවුන්ලෝඩ් කරගන්න එක විතරයි. FIFA World Cup උණුසුම අරගෙන Net FM සහ SLT Mobitel කණ්ඩායම ජූලි 11 වෙනිදා මීගමුව නගරයට එනවා. එදාට ඔබත් අපිත් එක්ක එකතු වෙන්න. Fun Games වලට සහභාගී වෙලා තෑගි ගොඩක් දිනා ගන්නත් පුළුවන්. එදාට SLT Mobitel Fiber Connections, Mobile Connections මිලදී ගන්නත් පුළුවන් වගේම විශේෂ දීමනා රැසක් ඔයාලා වෙනුවෙන් සූදානම් කරලා තියෙනවා
7: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pio Mobile App එකේ නොමිලේ බලන්න
8: SLT Mobitel Pio TV නිල විකාශක
9: අපි හැමදාම හෙව්වේ අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
10: මාතර ෆ්‍රීලන්ඩ් චීස් රස සෝයාකක රස බලමුද? මාතර ෆ්‍රීලන්ඩ් චීස් රසති සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
11: එන්න රුපියල් 40ක දිනුම් අවස්ථාවක් දෙන කොටු දෙකට 1000

0: හැමෝම බැහැගන්න රත්ති 3-in-1 ටේ බොන්න රත්ති 3-in-1 ටේ විතරයි
1: මල්ලි ඒ රත්ති 3-in-1 ටේ කම බොන්න කියන්නේ
0: කිරි තේ සීනි එක පැක් එකේනස කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි අපිට ඉක්මනට යන්නත් පුළුවන්නේ කාලේ හරි වටිනවනේ සර්
1: රත්ති 3-in-1 පැක් එක තුන බෑග් එකේ තියාගන්නක වටිනවා
0: ඇයි ගෙදරට ඔෆිස් එකට ග්‍රෑම් 400 පැක් එකක් තියෙනවනේ සර්
2: රත්ති 3-in-1 දවස අතරතුරේ බොන කිරිතේ
3: ලේකේ මූඩ් බූස්ට් එක නෙත් FM කින්දර හැන්දෑව විචානු

0: மங் எண்ணெய், இந்த கண்ணை வித்தனின் எண்ணெய் மட்ட தும்மை கத்தினோய்.
1: ஆசைத එහෙම උමක් ගන්න යක්කුන්ට දෙන්න. හැබැයි මං ඔයන් අට නංගුම්ම දෙනවා තැගිත් එක්කම. දවල් එකයි විනාඩි 23යි නටාගෙන ඉන්න ගමන් එකයි විනාඩි 23ක් වෙනකොට යකා එන්න එහෙම කිව්වා. යක්කුන්ට මොන උම්මද? යක්කු ඉන්නේ අපිව බය කරන්නනේ. හැබැයි මේ අකාගේ හොඳකට තියෙන්නේ එයා තෑගි දෙනවා ස්වීට් අනේ. එහෙම පොඩ්ඩක් ආදරෙන් කතා කරාම තමයි ඉතින් තෑග්ගක් දෙකක් දෙන්නේ. එහෙමවත් අපි යකෙක්ගෙන්වත් වැඩක් කරගමු ඉතින් නේද? එහෙනම් දවල් එකයි විනාඩි 23යි කියලා ෆෝන් එක අතට අරගෙන ටගල ටගල ටගල අපේ වාල් පෝස්ට් එකට කමෙන්ට් කරගෙන යන්න ළමයෝ. එහෙමත් නැත්නම් එන්න වට්ස්ඇප් පැත්තට. වරි පුළුවන් වට්ස්ඇප් පැත්තෙන් ඇවිල්ලත් ටග්ගාල ඔයාගේ මැසේජ් එක වට්ස්ඇප් කරන්න නමගම විස්තර ටිකත් එක්ක. මතකයිනේ හැමදාම කියනවා වගේ මම ඔයාට කියන්නේ අද දවසේ ජයග්‍රහණය කරන්නේ කවුද කියලා තෝරගෙන කතා කරන වෙලාවට ෆෝන් එක ආන්සර් කරේ නැත්නම් මම බලා ගන්නම්. එදිරින් පස්සේ මොකද වෙන්නේ කියලා ඔයාට හිතා ගන්න බැරි වෙයි. ඒ හින්දා ෆෝන් එක අතේ තියාගෙන ඉන්න ඕන. හරිද? ටග්ගාල මං කෝල් කරනවා. හරි, එහෙනම් ඉතින් යකාගේ තෑගි ටික ගන්න ඔයා දැන් ට්‍රයි කරන අතරේ මෙන්න මේ පණිවිඩයේ මුලින්ම වාට මම මතක් කරලා ඉන්න හදනේ තමයි හැමෝටම ආයුර්වේදය කියන නම කිව්ව ගමම ඉක්මනටම මතක් වෙන එකම තැන ඒ සෙවණගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම. ඉතින් මෙච්චර ආයුර්වේදය කියන වචනේ හුණ ගමන් හැමෝටම මතක් වෙන මේ තැන වසර 40කට වැඩි කාලයක් පුරාවට හොඳ නමක් විශ්වාසයක් දිනාගෙන තියෙන්නේ. මෙතන නිෂ්පාදනය වෙන ඖෂධ 100%ක් වට හරිම ප්‍රතිඵලයක් අරගෙන එන නිසා. ඉතින් ඔයාට එහෙමනම් ඒ විදිහට 100%ක් ප්‍රතිඵල අරගෙන දෙන අරගන්න පුළුවන් ආයුර්වේද නිෂ්පාදන මිලදී ගන්න නම් සෙවණගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමට කතා කරන්න වෙනවා. මං ඔයාට නම්බර් එක කියන්නම්. හැබැයි ඊට කලින් මෙන්න මේ ගැන ඔයාට කියන්න ඕනේ. දියවැඩියාව අද කාලේ ගත්තහම වයස් ભેදයක් නැහැ මේකට. ඕනම කෙනෙක්ට තියෙන්න පුළුවන් මේ දියවැඩියාව කියන ප්‍රශ්නේ. ඉතින් ඒකට හැමදාම ඔයා එක එක බෙහෙත් බිබී ඉඳලා හරියන්නේ නැහැ. හරිම විසඳුම ඔයාට තියෙනවා සෙවණගල මධුමේහ හරණි කැප්සියුල් එකේ. ඉතින් ඒක තමයි ඔයාට දැන් දියවැඩියාව තියෙනවා නම් දියවැඩියාවට තිත තියන්න හොඳම දේ. ඒ සෙවණගල මධුමේහ හරණි කැප්සියුල් එක තාමත් පාවිච්චි කරේ නැත්නම් අරගෙන පාවිච්චි කරන්න. ඒ වගේම මේ දවස්වල ගොඩාක් වෙලාවට හැමෝම කියන දෙයක් තමයි ප්‍රතික්ෂාව කැස්ස ඇඟපත වේදනාව මේ වගේ දේවල් තියෙනවා කියලා. ඔෆිස් එක ගත්තහමත් ඔෆිස් එකේ නම් කී දෙනෙක් ඉනවද ওই ප්‍රශ්න තියන අය. ඉතින් ඔයා එයාට හරි කියන්න ඔයත් මෙන්න මේක අරගෙන පාවිච්චි කරන්න කියලා. ওই වේදනාව 100%ක් තුරන් කරන දිව්‍යමය ඖෂධය තමයි සෙවණගල මදුකා කැස්සට පණිය කියලා කියන්නේ. මේ විදිහට නිෂ්පාදන ඖෂධ නිෂ්පාදන ගණනාවක් ඔයාට සෙවණගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමෙන් ලබා ගන්න පුළුවන්. පැටිලිව වලට බය වෙලා හිටපු ඔයාට දැන් බය වෙන්න දෙයක් නැහැ. මේකට තිත තියන්න හරිම කාලය අවිලා තියෙන්නේ. ඒ තමයි සෙවණගල ලිව බූස්ටින් කැප්සියුල් ලක පාවිච්චි කරන්න කියලා කියන්නේ. ඉතින් ඔයා තාමත් පැටලිව හින්ද බය වෙලා ඉන්න කෙනෙක් නම් සෙවණගල ලිව බූස්ටින් කැප්සියුල් එක අරගෙන පාවිච්චි කරන්න. මේ විදිහට එකී නොකී මේකී නිෂ්පාදන ගණනාවක් සෙවණගල ආයුර්වේද නිෂ්පාදන පුද්ගලික සමාගමෙන් ඔයාට මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ කියන සියලුම නිෂ්පාදන කමල්බන්දුල වීරප්පරම වෛද්‍යතුමන්ගේ අධීක්ෂණය යටතේ තමයි නිෂ්පාදනය වෙන්නේ. ඔයාට වැඩි විස්තර දැනගන්න කතා කරන්න 0437 31 33 450 කියන ෆෝන් නම්බර් එකට කෝල් එකක් දෙන්න. මං ආයෙත් නම්බර් එක මතක් කරන්න 0437 31 33 540. ඔන්න හරි. නාගන්නතු මතක තියාගන්න 0437 31 33 540 කියන නම්බර් එකට කෝල් එකක් දීලා වැඩි විස්තර වාට දැනගන්න පුළුවන්කම තියෙනවා. යමුද රග්ගාලා වට්ස්ඇප් මැසේජස් පැත්තට. හයි ජාන ළමයෝ, මං ගින්දර හැන්දෑවට අලුත් යාළුවෙක්. අලුත් යාළුවව ආදරෙන් මම පිළිගන්නවා මේ පැත්තට. උම්මයිකකුත් තෝනි ගොඩකවිල ශෂිකා මැසේජ් කෙවලා තියෙන්නේ. ලස්සන සින්දුවක් මට තෝරියනේ ඔයා ෂෝක් අනේ කියලා තියෙනවා. කවුරු හරි කෙනෙක් මට ෂෝක් කියලා කිව්වමද මන් දන්නේ. මොකද මං එච්චර ෂෝක් නෑ අනේ. හරියටම දන්නේ අපේ ගෙදර මිනිස්සු ටික. උම්ම එකක් ඉල්ලා නේද? අලුත් උනාට හැමදාම අහනවා කියලා තියෙනවා. කමක් නැහැ, ඔයාමට අද මැසේජ් කරන්නේ මම ගොඩාක් ආදරෙන් ඔයාව එකතු කරගන්නවා ශෂිකා. තෑන්ක් යු අනේ මාව අහගෙන ඉන්නවට. එතනින් පස්සේ මේ කවුද? හයි ජානු, අපි අටියන්තර පීපල්ස් බැංක් එක ළඟ ත්‍රිවිල් පාක් එකේ කොල්ලෝ සෙට් එක. මේ කොල්ලෝ ටික ඉතින් හැමදාම මාව අහගෙන ඉන්න කොල්ලෝ ටිකනේ. අපි ලසන්ත අයියා තමයි මැසේජ් එක එවලා තියන්නේ. ලසන්ත අයියා, චින්තන, කැලුම්, සුනිල්, අරුණ, ලක්මාල්, ඊට පස්සේ අරුණ නෙමෙයි අනුර, ලක්මාල්, දිනේෂ්, දිනේත්, ඒ වගේම ෂෙල්ටන්, ප්‍රියන්ත, ගින්දරි, අපි හැමෝම ආදරේ ගොඩම ගොඩාක් කියලා තියනවා. මාත් ඉතින් ගොඩම ගොඩාක් ගොඩාරියක් ආදරේ. Thank you, මාව අහගෙන ඉන්නවට. කට්ටියට මහන දෙන්න ලෑස්ති කරගත්තේ මේ සාංග එක. අද ඉතින් ටිකක් ගැම්මෙන් දවල් එක පහ වෙනකොට කට්ටිය වැඩ කරන්නේ මන් දන්නවා. අද හස්බන්ඩ් එහෙම ගෙදරෙන්න පරක් වෙනවා කොහොමද? අද පාටිද? මන්නම් කියන්නේ වයිෆ් විදිහට ඔයාට පුළුවන් වෙනවනේ ගෙදරම මියුසික් ටික ලෑස්ති කරලා දෙන්න. ඒකට අපේ ඩීජේ නයිට් එක තියෙන්නේ. එහෙනම් අද යාට කියන්න කොහෙවත් යන්න ඕනේ නැහැ, පාටි එක අපි ගෙදරදිම දාගමු. එන්න රැ 9:00 කලින් අපේ ඩීජේ නයිට් එකට කියලා. ඕකේ.

0: දවල් එකයි විනාඩි 33යි.
1: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
2: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ. ඉහළ ක්‍රිප්ස්කෝ අගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib sri lanka.
3: හැමතේකම එක වගේ නෙමෙයි. ලෞජි පරම්පරා ගණනාවක් විශ්වාසින් තෝරන ඉදා වගේම අදත් නොවෙනසු තේ රසය. ඔබත් අදම ලෞජි ගන්න.
4: හරිගේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
5: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
6: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න.
7: අක්මා විතල් ෆැටි ලිවර්. බය වෙන්න එපා. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0-47-31-33-540.
8: කොත්තුවත් ගණන් දාපු ජියෝපොලිටික්ස්.
9: මම කොටද මේ ආචීගෙන නුවාගෙන එක කතා අහන්න කියලා සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා.
10: යුද්ධ මත හැංගුණ ඉකොනොමික්ස්.
11: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව. ඉරානයේ වෙන
12: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්.
13: ක්‍රිස්ටිනා කෝටින් අහනවා එතනට වෙකම කාන්තා නියෝජනය අහනවා. ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දී ඔගන්ට මොනවද හිතුනේ?
12: සිලිකන් නිම්නයේ ටොප් සීක්‍රට්ස්.
11: මේ අලුත් ඇපල් CEOට LinkedIn account එකක් නැහැ. හිතා ගන්න පුළුවන්.
10: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න.
12: සතිය දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් ඇල්ගොටවුමට ටියුන් වෙන්න. ටියුන් වෙන්න.
14: Brought to you by
15: අනුතන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
16: ඔයත් try කරන්න ගන්න විජය ආප පිටි.
17: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිෂ්කලංක නිදහස් නවා තැනක් උතුර දකුණ මැදම ආකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. කඩවත lifestyle residences දැන් මවතන්න prime group 13:22.
18: දම්රෝ ෆෝම් මෙට්ට සඳහා 15%ක වට්ටම් දිවයින පුරා දම්රෝ ප්‍රදර්ශනාකාර වලින්.
19: Death FM Algo Town.
20: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
21: Hello.
22: ඔයාගේ call එකට, ඔයාගේ request එකට set වෙන හොඳම තැන. Kinder හැන්දෑව විජානු.

ಲವಲೇಖಾ ವಿನ ರೀತಿ ಅಟಾಯ್ ವೆಲಾವ ತೆಗಿಯಾ ಕಾಪು ಎಲಾವ ತಾಮ ಮೆಸೇಜ್ ಕಲ್ಲ ಮರ ಕ್ಯೂ ಎನ್ನದ ವಾಲ್ ಪೋಸ್ಟ್ ಗೆ ಕಮೆಂಟ್ ಹಾಕ್ ದಮ್ಮೆ ನೇ ಒಂದು ಪಸ್ಸೆ ನಂ ಕ್ಯಾಂದ ಪಾ ಬಿಟ ತೆಗಿ ಹಂಬುನ್ ನೇ ಕೇಲಾ ಮುಕೋ ತೆಗಿಯಾ ಕಾ ಗಿಯಾಟ ಪಸ್ಸೆ ವೆದಕ್ ನಹನೆ ತೆಗಿಯಾ ಕಾ ಇಂದ ವೆಲಾವೇ ಪೈ ತೆಗಿ ಟಿಕ ಕೋಮ ಗನ್ನು ನೇದ එහෙනම් ඉතින් තෑගියා කම්මේ පැය කෑ ගහපු වෙලාව ටග් ගාලවම මෙසේජ් කරලා කියන්න ඕන හරි හරි හරි සින්දුව කියන්න කලින් පොඩ්ඩක් ඉන්න මෙන්න මේ කට්ටිය මේ සින්දුවට දාගෙන යන්න එපා දැන් බලන් ගියාම ඔක්කොම කට්ටිය අලුත් ඒ පාර මම ප්‍රියංගනී කෙටිකේ වැඩ මාත් අලුත් කියලා දෙනවා හායි ප්‍රියා කොහමද WhatsApp message එක කියවන්නකෝ කියලා තියෙනවා හොඳ ළමයා වගේ මාපලගම පියල්ජි අයියා හායි ඔයාවත් එකතු කරගන්නම් මේ හැන සින්දුවටම අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න ජානු අපි හැමදාම මේ දේදුරු මහවත අහලා ගියාට පස්සේ ගින්දර හැන්දෑවට ඇවිල්ලා තියෙන ෆස්ට් ටයිම් අපි අවිස්සාවෙල්ලේ ජීසී ෆැෂන් එකේ සෙට් එක අනේ ඉතින් අපේ ගම්පලාත්වල කෙල්ල කොල්ලෝ ටිකක් නෙමේ කට්ටියම එකතු කරගන්නවා ජය වෙන්න ඕනි සුබ වෙන්න ඕනි මගේ කොල්ලන්ට කෙල්ලන්ට ලස්සන සින්දුවකට එකතු කරගන්නම් අද ඩීජේ නයිට් එකට අද අම්පාර කට්ටියකුත් එනවා තමයි අම්පාර පරණ ගාම ඡාන්දියේ හෙල්මට් ජැකට් කඩේ අත කොරලා අයියා මැසේජ් කළා තියෙන්නේ එහෙනම් ඉතින් අද රෑනව ඉඳලා ඩීජේ නයිට් එක අහන්න ලෑස්ති වෙලා ඉන්න ඕනි හරිද ඊට පස්සේ ගුඩ් ආෆ්ටර්නූන් චානු බබා කොහමද ඔයාට මං හොඳින් ඉන්නව නතරන් ලස්සන සින්දුවකට මාතර කිංකිණි චතුමි අසාරා හල්දුමුල්ල ග්‍රීන් හවුස් ෆ්‍රුට් ප්ලාන්ට් එකේ දිල්මි දෝනියාවත් සුනෝ එකතු කරගන්න කියලා උදයන්ගේ නෙත්මී මැසේජ් කරලා තියෙනවා ආදරේ දෙකක් ඔයාට කියලා තියෙනවා ආයි තින් දෙක තුන ආදරයක් නෙමෙයි මගේ ළඟ තියෙන්නේ මගේ ළඟ ඉතින් තියෙන්නේ උතරන්න ආදරේ හොඳයි එහෙම නේද ආයි තින් එකකින් දෙකකින් තුනකින් මොකටද නතර වෙන්නේ හායි

ලා කොහොමද හොම කරන්න ඉතින් ඔහොම ලෙඩ වෙලා හරියනවද තමන් ගැන හිතන්න ඕනිනේ ලස්සන සින්දුවක් ඕනි චානු බෝකුන්දර 10 කනූ පාරේ මංගලි ෆැෂන් ගාමටික අපි සෙට් එක සාලිය මංගලි ඊට පස්සේ ශ්‍රියන්ති සංචීව මහේෂ් ලක්පුතු මදුවන්ත කට්ටියම එකතු කරගන්න කියලා තියනවා දැන් හොඳයි නේද පරිස්සම් වෙන්න ඕන හරිද සනීපෝනා කියලා දඟලන්න ලෑස්ති වෙන්න එපා ගෙදරට වෙලා ඉන්න ඕනි හරි එහෙනම් ඉතින් පරිස්සමට වැඩ කරගන්න ජය වෙන්න ඕනි සුබ වෙන්න ඕනි සෙට් එකටම

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් තැනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
3: දවල් එකයි විනාඩි 45යි.
4: මෙල්ටෝල් හිස රතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.

0: දහස් විසි පවසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ටයිම වන දැවන්ත බෝනස් ප්‍රතිලාභේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බියකමින් මවකමින්.
1: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
2: ඔබට ළඟම පිහිටි ජාතික ඉදිරිකිරීමේ බැංකු ශාඛාවට පැමිණ ඔබගේ ගිණුමට අදාළ තොරතුරු ජාතික හැඳුනුම්පත් අංකය සහ ස්ථිර තැපැල් ලිපිනය ස්ථාවර ජංගම දුරකථන අංක විද්‍යුත් තැපැල් ලිපිනය ආදී සම්බන්ධ කරගැනීමේ තොරතුරු නිවැරදිද යන්න තහවුරු කරගන්න ඔබට ගුණාත්මක හා සුරක්ෂිත බැංකු සේවාවක් ලබා දීමට අපට එමගින් හැකියාව ලැබෙනු ඇත.
3: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල්බන්දුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරී බන්නාර සෙවනගල 0773 273 540.

0: දවසම සුබ කරගන්න
1: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න
0: සතිය දවස් වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa WhatsApp 0711 95 95 95 Net FM Facebook Live FM 95 FM 94.8 Net FM
2: ගින්දර හැන්දෑව
3: brought to you by
0: ඔයාට sugar නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540
1: අස්ති වේදනාවන්ගෙන් පීඩා විඳින ඔබට Active Plus within Nobile සෞඛ්‍ය වැඩිමුළුවක් ජූලි 24 25 සහ 26 හොරණ Active Plus Center 2 Punish Ready අවතන්න 0.71 856 0.956
2: දවල්ලේ හොඳම වයිබ් එක හිතට දැනෙන මෙලඩීස් එක අහන්න Net FM ගින්දර හැන්දෑව

ඉවර වෙන්නම නැද්ද කොහෙදනේ ඉවරයි කියලා හිතුවාට ඉවරම නෑ කිව්වා. හරි හරි හරි ඔන්න මං ඉවර කළා ඊළඟ සින්දුව පටන් ගත්තා. මොදක් කරන්න දේවලුත් තියෙනවනේ ඉතින් එහෙම සින්දුවම කී කියන්න දෙන්න පුළුවන්ද මං අහන්නේ. මං කියන දේ චුට්ටක් අහන්නකෝ. මං කියන දේ ඇහුවොත් කියන දේ අහන කාටවත් වරදින්නේ නැහැ. ඔයාලට කියන්න ඕනි මෙන්න මේ ගැන. මෙන්න මේ ප්‍රශ්න ටික ඔයාලට තියෙනව නම් මම මේ කියන දවස් ටිකේ තියෙන වෙන වැඩ ටික පොඩ්ඩක් ආපස්සට දාගෙන මෙන්න මේ කියන දවස් ටිකද මෙන්න මේ කියන තැනටම යන්න ඕනි. ඉස්සල්ල මට කියන්න, ඔයා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න හැම වෙලාවෙම බෙල්ල රිදෙනවා කොන්ද රිදෙනවා. වයසට යන්නම ඕනේ නැහැනේ, ඔය කොන්ද කැක්කුම් අපිටත් තියෙනවා. ඔය ප්‍රශ්න ඔය දැම්ම දියා ඔයට හරි විසඳුම් හරි ප්‍රතිකාර අරගත්තේ නැත්නම් කල්යනකොට ඔය ලොකෝ ප්‍රශ්නයක් වෙනවා. මොන යම් හෝ ස්නායු රෝගයක් නිසා ඔයා පීඩාවට පත්ලායින කෙනෙක් නම් ආතරයිටිස් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් සන්ධි රෝග, මාංශපේශි වේදනා, නහර ගැට ගැසීම්, ක්‍රීඩානතුරු නිසා ඔයා එක්තැන් වෙලා ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඔයා පීඩාවට පත්ලායින කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි සමහර වෙනා වයස්ගත වීමත් එක්ක එක එක විදිහේ දුර්වලතා එනවා. ඒ වගේම අංශභාගයේ පාකින්සන්, සුසුම්නාවේ ආබාධ, මේ වගේ වෙනත් පැරලයිස් රෝග. සමහරු උපතින් නිරෝගී, හැබැයි ඉතින් ටික කාලයක් යනකොට උපතත් එක්කම පුංචි දරුවන්ට විවිධ රෝගාබාධ මතුවෙන්න පුළුවන් වෙනවා, පටන් ගන්නවා, විවිධ ආබාධ පටන් ගන්නවා. එහෙමත් නැත්නම් උපතින්ම ආබාධිත පුංචි දරුවෝ ඉන්න පුළුවන්. ඔය කාට වුණත් මම මේ කියන දවසට මං යන්න කියලා කියන්නේ අනිවාර්යයෙන්ම මෙච්චර කාලයක් හිතේ බරකුත් තියෙනවනේ ඔය ලෙඩ රෝග නිසාම. ඒ හැම දෙයක්ම නැති කරගන්න ඔයාට පුළුවන්කම තියෙනවා. කල්පවතින ශ්වසන ආබාධ වැනි රෝග තියෙනවා නම් මේක ඔයාට හොඳම අවස්ථාව වෙනවා. මම මේ කියන්නේ ඇක්ටිව් ප්ලස් වෛද්‍ය මධ්‍යස්ථානයේ, භෞතික චිකිත්සක වෛද්‍ය මධ්‍යස්ථානයෙන් මේ ආරම්භ කරලා තියෙන අලුත්ම වැඩේ ගැන. ජූලි, ඒ කියන්නේ මේ මාසේ 24, 25, 26 මේ දවස් තුන වැදගත්ම දවස් තුනක් ඔයාට. මම මේ මුලින් කියපු ලෙඩ රෝග නිසා ඔයා පීඩාවට පත්ලා ඉන්න කෙනෙක් නම් 24, 25, 26 දවස් තුනේ වෙනවට දාගන්න ලෑස්ති වෙන්න එපා. යන්න ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 2 හොරණ තියෙන ශාඛාවට. මොකද එතන ඔයා වෙනුවෙන් නොමිලේ රෝග පරීක්ෂාව සහ විශේෂ සෞඛ්‍ය වැඩමුළුවක් 24, 25, 26 කියන දවස් තුනේදී පැවැත්වෙනවා. එතනදී ඔයාට ඔයාගේ රෝගී තත්ත්වයන් ප්‍රවීණ භෞතික චිකිත්සක කණ්ඩායමක් විසින් නොමිලේ පරීක්ෂා කළා. ඔයාට අවශ්‍ය කරන සුදුසු ප්‍රතිකාර ක්‍රම සහ වටිනා සෞඛ්‍ය උපදෙස් ලබා දෙනවා. ඉතින් මේ අවස්ථාව මග අරගන්නවා කියන්නේම ලොකුම ලොකු අපරාධයක්. ඒ නිසා 24, 25, 26 කියන දවස් තුනේ අනිවාර්යෙන්ම ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 2 හොරණ තියෙන ශාඛාවට ඔයාත් අනිවාර්යෙන්ම යන්න. එවිතරක් මේ දවස් තුනේදී ඔයාලට තවත් විශේෂ වට්ටම් හිමි වෙනවා. ෆිසියෝതെරපි ප්‍රතිකාර සඳහා 15%ක විශේෂ වට්ටමක් හිමි වෙනවා. ආයුර්වේද නිෂ්පාදන සඳහා 25%ක වට්ටමක් හම් වෙනවා. ඊට අමතරව තවත් විශේෂ ප්‍රතිලාභ රැසක් ඔයාට මේ දවස්ෙදී ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ දවස් තුන ඔයා වෙනුවෙන්මයි සූදානම් කරලා තියෙන්නේ. ඔයාත් ඔයාගේ පවුලයාත් එක්ක ඔයා දන්න කෙනා ඉන්නවා නම් ඒගොල්ලන් එක්ක 24, 25, 26 මේ මාසේ 24, 25, 26 දවස් තුනේදී ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 2 හොරණ ශාඛාවට අනිවාර්යෙන්ම යන්න. යන්න කලින් වැඩි විස්තර දැනගන්න, දිනයක් වෙලාවක් වෙන් කරගන්න, කෝල් එකක් දෙන්න මෙන්න මේ නම්බර්ස් දෙක ලියාගන්න. 0034-22-17-870 0034-22-17-870 එහෙමත් නැත්නම් 0077-511-39-18 0077-511-39-18 කියන නම්බරයකට කෝල් එකක් දෙන්න. ඔයාට වැඩි විස්තර දැනගන්න, දිනයක් වෙලාවක් වෙන් කරගන්න පුළුවන්කම තියෙනවා. බරලන්ද කුසුමාවති අම්ම කතා කළා, කවි පැටියත් අනේ මාත් එක්ක කතා කළා. දුව පුතා හස්බන්ඩ් ඔක්කොම එකතු කරගන්න කියලා කිව්වා. ඒ වගේම දම්මිකා ඉන්නවා හැලියකුරින්. සියලු දෙන්නයි, අක්කයි අම්මයි නංගිවයි එකතු කරගෙන සින්දක් අහමු කියලා තමයි කිව්වේ. අපේ ගල හිටියාගෙන නලී නිශාන්ත අයියත් මේ වෙලාවේ මාව හගෙන ඉන්නවා කියලා කිව්වා. ඊට පස්සේ බලංගොඩ හෙළපන්දෙනියේ ජයපාල අත්නායක අයියා ෆැමිලි එකේ හැමෝම එකතු කරගන්නන් මේ ඇහෙන සින්දුවට තෑන්ක් යූ මාව හගෙන ඉන්නවට. එතනින් පස්සේ හැමදාම වගේ ඉතින් පැවිසි හතරම net අහගෙන ඉන්න අපේ මේ සලෝන් දිනේශ්‍රී එකේ කට්ටිය මතක් කරන්න ඕනේනේ. රිකිල්ල ගස්කද මයිල පිටිය සලෝන් දෙකේම දවස පුරාම පැය 24ම net අහගෙන ඉන්නේ. ගෙදර හැන්දාව අහගෙන ඉන්න මෙන්න මේ කට්ටිය, සඳීපනි අක්කා, ඒ වගේම නුවන්දි අක්කා, ශාමා විජේසිංහ අක්කා, thank you. ඔය විදිහට හැමදාම net එක්කම ඉන්න ඕන. හරිද? මේ හැන සින්දුවට එකතු කරගන්නම්. එතනින් පස්සේ hi hi අපිත් ගෙදර හැන්දාව අහගෙන ඉන්නේ. අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්නකෝ කියලා ආයෙෂ මැසේජ් කළා තිනා. thank you darling. ඔයගේ comment එකට ගොඩාක් ආදරෙන් මම එකතු කරගන්නම් මේ හැන සින්දුවට. ගින්දරී අදියන්තට දේශාන ස්ටුඩියෝ එකේ අපි තව වහගෙන ඉන්නේ.
අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න නැත්නම් හැමෝමත් එකතු කරගන්න කියලාද කොහද අපේ බුසු බුසු නැද්ද? එයාගේ නම දෙවන්න ඕන හරිද? ඊළඟ දවසේ එව්වේ නැත්තම් බලාගන්නම්කෝ. ජානෝ මාත් ඉන්න හොඳේ කියලා තියනවා මහේෂි. හරි මහේෂි, ඔයාව අනිවාර්යයෙන්ම මෙහෙන සින්දුවට මම එකතු කරගන්න. එතනින් පස්සේ ආයෙ තව චුට්ටක් චුට්ටක් චුට්ටක් පහළට යනකොට හයි හයි ජානෝ මාත් ඉන්නවා. අදත් සද්දටම ගින්දර හැන්දෑව අහගෙන ලස්සන සින්දුවකට මාවත් එකතු කරගන්න කියලා ප්‍රදීප් ඌරුබොක්කේ මැසේජ් කළා තියෙනවා. හයි ප්‍රදීප්, මේ දවසේ ජයග්‍රහකෙක්. මේ සින්දුවට මම එකතු කරගන්නම්.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: හැමතේකම එක වගේ නෙමේ. ලාඕජී පරම්පරා ගණනාවක් විශ්වාසින් තෝරන ඉදා වගේම අදත් නොවෙනස් වූ තේ රසය. ඔබත් අදම ලාඕජී ගන්න. සුබ දහම ලාක් දවල් දෙකයි විනාඩිය 1යි.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: විශ්වාස කරන සත්‍ය
2: ඔබ වෙත ගෙන එන්නේ
3: හරිගේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ
4: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
1: LOLC finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න
5: අම්මා ආතරෙන් අපිට කවපු වත්කටක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය Serendip Green Plantation Private Limited.
6: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම Cribsco. ඉහළ Cribsco වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණය තොරතුරු වාර්තාව ලබා ගන්න. Crib Sri Lanka.
1: බයෙන් බය අලුත් වන අලුත් පැයි විමසුම. That's news.
7: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම තරංග. පසුගිය රාජ්‍ය සමයේ විද්‍යුත් වීසා නිකුත් කිරීමේ කටයුතු පෞද්ගලික සමාගම් වෙත පැවරීම සඳහා ඇති කර තිබෙන ගිවිසුම් වල නීත්‍යානුකූලභාවය පිළිබඳ යලි සලකා බැලීමට වත්මන් අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇතැයි නීතිපතිවරයාද ශ්‍රේෂ්ඨාධිකරණය දනුම් දුන්නා. ඉකුත් රාජ්‍ය සමයේ විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය පුද්ගලික සමාගම් වලට පැවරීමට එවක අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණය අභියෝගයට ලක් කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් පාට්ලි චම්පිකරණවක සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් අද කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් විවේකා සිරිවර්ධන මහත්මිය මෙම දැනුම් දීම සිදු කළා. අගමිනිසුරු ප්‍රීතිපත්මන් සූරසේන අචල වෙංගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල ඉදිරියේ මෙම පෙත්සම් කැඳවනු ලැබුවා. අදාළ පෙත්සම් කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් වරිය අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් මෙම විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් පෞද්ගලික සමාගම් සමග ඇති කරගත් ගිවිසුම් වල නීත්‍යානුකූලභාවය පිළිබඳ පරීක්ෂා කිරීම සඳහා වත්මන් අමාත්‍ය මණ්ඩලය විසින් අනුකමිටුවක් පත් කර ඇති බව සඳහන් කළා. එම කමිටුව අදාළ කරුණු අධ්‍යයනය කරමින් සිටින බව සඳහන් කළ අතිරේක සොලිසිටර් ජෙනරාල් වරිය එම කටයුතු වල ප්‍රගතිය දැනුම් දීම සඳහා දිනයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියා. එම අවස්ථාවේදී පෙත්සම් කරුවෙකු වූ ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් මෙම ගනුදෙනුව අවලංගු කිරීමට වත්මන් රාජ්‍ය තීරණය කර තිබුණත් මෙම පෙත්සම ඉදිරියට පවත්වා ගෙන යාමට අපේක්ෂා කරන බව සඳහන් කළා. මිලඟ net news පසර තුනට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න නැතහොත් net news.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: net news ජනතාව විශ්වාස කරන සත්‍ය
2: ඔබ වෙත ගෙන ආවේ
5: අම්මා ආතරෙන් අපිට කවපු වත්කටක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන
8: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.
9: අස්ති වේදනාවන්ගෙන් පීඩා විඳින ඔබට ඇක්ටිව් ප්ලස් විදින් නොබිනේ සෞඛ්‍ය වැඩිමුළුවක් ජූලි 24 25 සහ 26 හොරණ ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 2 පනිෂ් රේටි අවතන්න 0.71 856 0.956.
10: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
11: අවුරුදු 3 සිට 6 දක්වා දරුවන් සඳහාම නිපද වූ කවෙන් ගේට් 4 අවුරුදු 90ක් පුරා ශ්‍රී ලාංකීය මාවරුන්ගේ හරි තීරණය. දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගන්න.
12: දවල් 2යි විනාඩි 6යි.
13: FM 95

0: ఇది మొబిటెల్ ఫైవ్ బై గెదర్ ఫిట్ కరన్ ఒక్కొక్క డివైసెస్ కనెక్ట్ కరన్ గేమింగ్ వరల్డ్ లో లేటెన్సీ ఫాస్ట్ అండ్ స్టేబుల్ అన్లిమిటెడ్ తోరగానే ప్యాకేజ్ రసా ఎస్ఎల్టి మొబిటెల్ ఫైవ్.
1: సిండ్రెల్లాగే మన్నా ఇన్నే మొబైల్ గన్న కవరుత్ తనక
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
3: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සොයා මීට්. වර්ණකාරකත් නෑ, රසකාරකත් නෑ.
4: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
5: SLT Mobitel Pure TV නිල විකාශක.
6: Opals International මොරගහයට රත්නපුර සහ බණ්ඩාරවිල ටේලරින් කලාවේ නියම උරුමක් කරුවන්ගේ සිය වසක විශිෂ්ටත්වය Opals International.
7: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ. ඉහළ ක්‍රිප්ස්කෝ අගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතනවලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. Crib Sri Lanka.
8: ලංකා ප්‍රීමියර් ලීග් 2026 සමාරම්භක මහෝත්සවය ජූලි 14 දා SSV ක්‍රීඩාංගණයේදී ප්‍රවේශ පත්‍ර බුක් මයි ෂෝ වෙතින් වෙන් කරවා ගන්න. නිල විකාශන සහකරු SLT මොබිටෙල් පියෝ TV.
9: ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවණකල මදෝකා කැස්සට පැනිය. සෙවණකල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවණකල ආයුර්වේද 0747-21-33-540.
10: ගයක් විතරක් නෙවෙයි මේක DJ Attack එකක්.
11: Don't stop remix remake එකට හැපෙන DJ blast එකක්.
12: අංගා ගලේනේ ඉන්න කුමරියේ
10: රේඩියෝ ඉතිහාසයේ ප්‍රථම වතාවට ලංකේය සුපිරි DJ තරු මුහුණට මුහුණ ගැටෙන DJ Attack Show එක.
11: Net FM DJ Night Face to Face Attack Show. Attack Show.
10: 1, 2, 3, let's go. ලංකාවම දන්න වීලඟ DJ ස්ටාර් වෙන්න කැමති නම් ඔයා DJ ප්ලේ කරන පැහැදිලි වීඩියෝ එක දැන් අපිට WhatsApp කරන්න.
11: 0711-95-95-95 Net FM DJ Night Face to Face Attack Show. Other and Navayata Muhunata Muhuna Tarangavadinne Ampara Districtaya DJ RG Ratnapura Districtaya DJ Madhuwa.
13: Brought to you by
14: Vasara 45ka Vishwasaya Samaga Dakune Advitiya Rasa Dilani Kaludodol Varga Rasak Rasa Rasakin Ekama Wahalak Yatin Dilani Kaludodol Pudgalika Samagama Hambantota
11: Net FM DJ Night.
0: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
15: දබලෙකේ හොඳම vibe එක. හිතට දැනෙන melodies එක අහන්න. Net FM ගින්දර හැන්දෑවා.

0: FM Anu Paha, FM Anu Hatarai Dashmata, Net FM.
1: අලුතෙන කාටම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරු කිරිය මුල් ඒරියාවන ආරම්භල ගනේ මුලකම් පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබ යටි ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011-2777-87 කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්
2: 2026 FIFA උණුසුම ජූනි 12වනදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න SLT Mobitel Pure TV නීල විකාශක
3: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
4: LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන
5: වැඩි විස්තර සඳහා 011-5715-555 අමතන්න
6: FIFA World Cup නොමිලේම බලන්න SLT Mobitel වෙතින් ඔබට નિયම අවස්ථාවක් FIFA World Cup 2026 දැන් Pio Mobile App එක ඔස්සේ මුළු ලංකාවටම නොමිලේ බලන්න පුළුවන්. ඔයා කරන්න ඕනේ Pio Mobile App එක download කරගන්න එක විතරයි. FIFA World Cup උණුසුම අරගෙන Net FM සහ SLT Mobitel කණ්ඩායම ජූලි 11 වෙනිදා මීගමුව නගරයට එනවා. එදාට ඔබත් අපිත් එක්ක එකතු වෙන්න. Fun games වලට සහභාගී වෙලා තෑගි ගොඩක් දිනා ගන්නත් පුළුවන්. එදාට SLT Mobitel fiber connections, mobile connections මිලදී ගන්නත් පුළුවන් වගේම විශේෂ දීමනා රැසක් ඔයාලා වෙනුවෙන් සූදානම් කරලා තියෙනවා
2: 2026 FIFA උණුසුම ජූනි 12වනදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න
5: SLT Mobitel Pure TV නිල විකාශක
7: ඔබට ළඟම පිහිටි ජාතික ඉදිරිකිරීමේ බැංකු ශාඛාවට පැමිණ ඔබගේ ගිණුමට අදාළ තොරතුරු ජාතික හැඳුනුම්පත් අංකය සහ ස්ථිර තැපැල් ලිපිනය ස්ථාවර ජංගම දුරකථන අංක විද්‍යුත් තැපැල් ලිපිනය ආදී සම්බන්ධ කරගැනීමේ තොරතුරු නිවැරදිද යන්න තහවුරු කරගන්න ඔබට ගුණාත්මක හා සුරක්ෂිත බැංකු සේවාවක් ලබා දීමට අපට එමගින් හැකියාව ලැබෙනු ඇත
8: ලංකා ප්‍රීමියර් ලීග් 2026 සමාරම්භක මහෝත්සවය ජූලි 17දා SSC ක්‍රීඩාංගණයේදී ප්‍රවේශ පත්‍ර බුක් මයි ෂෝ වෙතින් වෙන් කරවා ගන්න නිල විකාශන සහකරු SLT Mobitel Pio TV
9: ඔයාට ඕනේ මගෙන් යන්න ඉතින් යන්න එන්නම නැද්ද ඉතින් යන්න ප්‍රියාදර ප්‍රියවරයා ඇල්ලුවත් අතහැරියත් ආදරේ ආදරේ මයා
10: මන්තරම් රැ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණය
11: අවුරුදු 3 සිට 6 දක්වා දරුවන් සඳහාම නිපද වූ කවෙන් ගේට් 4 අවුරුදු 90ක් පුරා ශ්‍රී ලාංකීය මාවරුන්ගේ හරි තීරණය දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: නෙත් FM කින්දර හැන්දෑවා විචානුවෝ.

අපිත් ඉතින් තනි වුණු කුසුම මල් තමයි. ඇයි අපි මල් නෙමේද? කුසුමා නෙමෙයි කුසුම්. හරි, දවල් දෙකයි විනාඩි 45. මේ ඇහෙන සින්දුවට මෙන්න මේ කට්ටිය ගැන මතක් කරන්න තෝරේ. හැබැයිට කලින් මං ඔයාලට කියනවා, ආයුර්වේද නිෂ්පාදන ගැන මතක් කර තෝර කෙනෙක්ට මුලින්ම මතකෙට එන්නේ සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම. ඒ විදියට හදවතේ ලියවුණු ආයතනයක් බවට පත් වෙලා තියෙන හේතුවත් 100%ක්ම නිසි ප්‍රතිඵල අරගෙන එන ඖෂධ තියෙන නිසාමයි. ඉතින් මේ ආයතනයේ නිෂ්පාදනය කරන ඖෂධ අතරින් විශේෂයෙන්ම ඔයාලට මතක් කරන්න ඕනි, ඔය දියවැඩියාව නිසා කාලයක් තිස්සේ පීඩාවට පත් වෙලා ඉන්න කෙනෙක් නම් ඔයාට කරන්න තියෙන හොඳම දේ තමයි අරගන්න. තාමත් අරගත්තේ නැත්නම් සෙවනගල මධුමේහ හරණි කැප්සියුල් එක පාවිච්චි කරන ඔයාට අනිවාර්යයෙන්ම

ප්‍රබදාචීර්ණය ඉතින් 100%ක් ස්වභාවික සෙවනගල අසමෝදකම් තියෙන්නේ දැන් ඔයාට මේකට විසඳුමක් විදිහට අරගෙන පාවිච්චි කරලා බලන්න. ඒ අතරෙම ගොඩාක් අය මේ කාලේ ප්‍රශ්නයක් කරගෙන ඉන්න පැටි ලිව, ඒ කියන්නේ ලිව එකේ තෙල් මෙන්න මේකට තිත තියන්න හරිම කාලේ තමයි සෙවනගල ලිව බූස්ටිං කැප්සියුල් එක පාවිච්චි කරන්න කියලා කියන්නේ. ඊට අමතරව තියෙනවා කොණ්ඩේ දිගට වවා ගන්න, ඔය අන කොණ්ඩේ ගැලවිලා යන කොණ්ඩේ නතර කරගන්න ඔයාට දැන් පුළුවන් සෙවනගල ශ්‍රියා දේවි හැව ඔයිල් එක පාවිච්චි කරන්න. ඊට අමතරව තියෙනවා මේ නිෂ්පාදන අතරේ සෙවනගල ජීව ශක්ති රසායනය, සෙවනගල ජීවබල අම්ල පිත්ත සෝය, සෙවනගල හන්දිරාජ තෛලය, මේ විදිහට නිෂ්පාදන ගණනාවක් ඔයාට මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. මේ සියලුම නිෂ්පාදන කමල් බන්දුල වීරපෙරම වෛද්‍යතුමන්ගේ අධීක්ෂණයේ තමයි නිෂ්පාදනය කරන්නේ. අපේ වෙදකම, අපේ උරුමය, 40 වසරක අභිමානය, අවුරුදු 40ක් පුරාවට හොඳ විශ්වාසයක් දිනාගෙන තියෙන සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමට අදම මේ දැම්මම කාල එක කරගන්න නම් බෙක ලියාගන්න 047 31 33 540 047 31 33 540 මෙන්න මේ කතියක් තියෙනවා මේ වෙලාවේ. අශෝක අක්කා තරහද? නෑනේ බද්‍රලි අශෝක අක්කා, චුට්ටක් ඉතින් දන්නේ නැද්ද ඊ පොඩ්ඩක් මිස් වෙලානේ මට මේ කෙල්ලව ආදරේ යන්නේ. කොමාරි ආලු කරගන්න කොමන් දන්නවා දැන් හිනා වෙනවා කියලා කොකෝ. ඊට පස්සේ අපේ ලියනාරච්චි අයියා උම්ම දෙන්නේ නැහැ ඉතින් ළඟටම වෙලා ඉඳගෙන ඉන්නවා. නෝන මහත්තයා අපේ කාන්ති අම්මව එකතු කරගන්න කිව්වා. ඊට පස්සේ තව කවුද ඉන්නේ? මාබිම කාන්ති අම්මත් කතා කළා. යනකු පුතා හයි පැටියෝ, ඔයාවත් එකතු කරගන්නවා. ලියනාරච්චි අයියාවත් එකතු කරගන්න කිව්වා. සංගීත් පුතාවත් එකතු කරගන්න කිව්වා. අපේ බාෂි ගර්ල්වත් එකතු කරගන්න කිව්වා. ඊට පස්සේ මහර්ගම චාන්දනියක්ක කතා කළා වෙනද වගේම සමන්ත හස්බන්ඩ්, ඊට පස්සේ හසිත පුතා, ජනිෂ පුතා, අනුෂිකා දුව, මහර්ගම ෂෙහාර වෙෂන් එකේ කට්ටියවත් එකතු කරගන්න කිව්වා. ටී-ෂර්ට් මහන ගමන් මාව අහගෙන ඉන්න කියලා කිව්වා. එහෙනම් ඉතින් ලස්සන ටී-ෂර්ට් ටික මහන්න ඕනි වැඩ කරන අතරේ මාව අහගෙන ඉන්නවට. ජය වෙන්න ඕනි, සුබ වෙන්න ඕනි.

Api aku bolau, api aku ya keputu, ginderhan dawet awat, api aku.

Tang. Onna huna esade. Dang the phone and gunna the chagala chagala chagala. message karagane on the WhatsApp method it passe ape wall post ekata comment karagane anna age vissara tika dekka ඊට පස්සේ හමු මේ සින්දුව හැබැයි ඊට කලින් මම ඔයාලට මතක් කරනවා බෙල්ලේ කොන්ද වේදනාව වගේ මොනෑම් හරි ස්නායු රෝගයක් ඔයාලට තියෙනවා නම් ආතරයිටිස් වෙන්න පුළුවන් සන්ධි රෝග වෙන්න පුළුවන් මාංශපේශි වේදනා නහර ගැට ගැසීම් ක්‍රීඩා අනතුරු නිසා ඔයා එක්තන් වෙලා ඉන්න කෙනෙක් වෙන්න පුළුවන් තවත් අය ඉන්නවා උපතින්ම ආබාධ සහිතව ඉපදෙන කට්ටිය එවැගේම තමයි ඉපදිලා ටික කාලයක් ගියාට පස්සේ පොන්චි ළමයින්ට විවිධ ආබාධ එන්න පුළුවන් මේ නිසාම ඔයා අම්මෙක් තාත්තෙක් විදිහට දුකින් ඉන්න කෙනෙක් වෙන්න පුළුවන් ඉතින් ඔයාට යන්න ඕනි හරිම තැන මම්මේ කියන්න හදන්නේ ඒ වගේම තමයි අශභාගය පාකින්සම් සුසුම්නාවේ ආබාධ වගේ වෙනත් පැරලයිස් රෝග ඔයාතරේ පවතින ස්වසන ආබාධ වගේ රෝග තියෙනවා නම් ඔයාට මේක තමයි හොඳම අවස්ථාව මෙන්න මේ දවස් තුන මිස් කරගන්න එපා සමහර වෙලාවට මේ දවස් තුනේ ඔයා වෙන වැඩ දාගෙන ඉන්න කෙනෙක් නම් මං කියන්නේ ඒ වැඩ ටික මිස් වුණත් කමක් නැහැ මේ දවස් තුන ඔයා මේ වැඩේට යන්න එක නැති කරගන්න එපා 24 25 26 මේ මාසේ මේ දවස් තුනේ ඔයා වෙනුවෙන් හරිම තැන මෙන්න මේ විදිහ වැඩක් තියෙනවා ඒ තමයි ඇක්ටිව් ප්ලස් බෞද්ධ චිකිත්සක මධ්‍යස්ථානයෙන් ඔන්න ආරම්භ කළා තියෙනවා ඔයා වෙනුවෙන් 24 25 26 කියන දවස් තුනේ නොමිලේ රෝග පරීක්ෂාවන් සහ විශේෂ සෞඛ්‍ය වැඩමුළුවක්. ඉතින් මේ දවස් තුනේදී ඇක්ටිව් ප්ලස් හොරණ තියෙනවා සෙන්ටර් 2 එක. මේ ශාඛාවේ තමයි පැවැත්වෙන්නේ. ඉතින් ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 2 හොරණ ශාඛාවට ඔයත් අනිවාර්යයෙන්ම 24 25 26 කියන දවස් තුනේ යන්න ඕගේ පවුල කෙනෙක් වෙන්න පුළුවන්, ඔය ආදරේ කරන කෙනෙක් වෙන්න පුළුවන්, ඔය දන්න කෙනෙක් ළඟපාත ගෙදර කෙනෙක් වෙන්න පුළුවන්. මේ කවුරුනත් මේ පණිවිඩය යාළටත් කියලා ඒගොල්ලන් එක්ක යන්න 24 25 26 කියන දවස් තුනේදී කිසිම පාඩුවක් වෙන්නේ නැහැ. මොකද මං එහෙම කියන්නේ ඔයාට ඔයාගේ තියෙන සියලුම රෝගී තත්ත්වයන් ප්‍රවීණ බෞද්ධ චිකිත්සක කණ්ඩායමක් විසින් නොමිලේ පරීක්ෂා කරනවා වගේම සුදුසු ප්‍රතිකාරකම ක්‍රම වටිනා සෞඛ්‍ය උපදෙස් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ අතරම මේ දවස් තුන පුරාවට තවත් විශේෂ වටමාවක් හිමි වෙනවා. ඒ තමයි ෆිසියෝതെරපි ප්‍රතිකාර සඳහා 15%ක වටමක් ආයුර්වේද නිෂ්පාදන මිල දී ගන්නවා නම් 25%ක වටමක් සහ තවත් විශේෂ ප්‍රතිලාභ රැසක් ඔයා වෙනුවෙන් ඇක්ටිව් ප්ලස් බෞද්ධ චිකිත්සක මධ්‍යස්ථානය විසින් මේ සූදානම් කරලා තියෙන වැඩමුළුවේදී සිද්ධ වෙනවා. ඔයාට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඔයාට යන්න පුළුවන් 24 25 26 කියන දවස් තුනේදී ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 2 හොරණ තියෙන ශාඛාවට යන කලින් දිනය වෙලාව වෙන් කරගන්න. දැම්මම කතා කරන්න මෙන්න මේ නම්බර්ස් දෙක ලියාගන්න. ෆෝනේ කතේ තියෙනවා නම් ඔහොමම ඩයල් කරගන්න. කොලයක් පැනක් ළඟ තියෙනවා නම් මේක ලියාගෙන පාඩුවක් වෙන්නේ නැහැ. 0134 22 17 870 කෝල් කරන්න. එහෙම නැත්නම් 0774 51 13 910. මම මෙහෙම කියන්නම්කො 0774 511 3918. ආයතේ නම්බර් කියන්නම් ලියාගන්න. 0774 511 3918 කියන නම්බර් එකට කතා කරන්න. මතකයි දවස් තුන මේ මාසේ 24 25 26 කියන දවස් තුනේදී හොරණ ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 2 ශාගාවේ තමයි පැවැත්වෙන්නේ මේ වැඩේ.

කෞදවින් කරේ කියලත් කියන්න පැනේද කලින් පැයදී. ඔන්න කලින් පැයේ තැගියකාගෙන් දලාංචලි අනුරාධපුරෙන් ජයග්‍රහණය කරලා තියෙනවා. එවගේම ජයන් රක්ෂාන් මාතරින් ජයග්‍රහණය කරලා තියෙනවා. අපේ ඔන්න සුම් සුම පැතුම්.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: රපුන්සල් වගේ මන්නන් ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
3: දවල් දෙකයි විනාඩි 53යි.
4: අපි හැමදාම හෙව්වේ අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
5: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
6: Bicycle ගන්න කොහමද? මූලික leasing මුදලත් වැඩි වෙලා.
7: බය වෙන්න එපා. වැඩිවුණු leasing බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනවා විශේ෷ සහනයක්. තව KD Rice Leader 125 bike එකට discount එක ලක්ෂයක්. කතා කරන්න 077 406 4397.
8: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
9: SLT Mobitel Pure TV නිල විකාශක.
10: වසට පිට රසට ඉඩ. අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් Tamanගේ ආහාර රස ගන්වන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙළඳපොලේ. මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම් මිරිස් කුඩු, මස්කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.
11: යහගුණ වඩන අපේ රස විජේ.
10: වෙළඳපොලෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.
5: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
12: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදමාතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝග හහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940.
13: තරංගයක් විතරක් නෙවෙයි මේක DJ Attack එක.
14: Don't stop remix remake එකට හැපෙන DJ blast එක.
15: අංගා ගලේනේ ඉන්නා කුමරියේ
16: ප්‍රේමී අලෙන්නේ
13: රේඩියෝ ඉතිහාසයේ ප්‍රථම වතාවට ලාංකේය සුපිරි DJ තරු මුහුණට මුහුණ ගැටෙන DJ attack show එක.
14: Net FM DJ night face to face attack show. Attack show.
13: 1, 2, 3, let's go. ලංකාවම දන්න ඊළඟ DJ star වෙන්න කැමති නම් ඔයා DJ play කරන පැහැදිලි වීඩියෝවක් දැන් මා පිට WhatsApp කරන්න.
14: 0711 95 95 95. Net FM DJ night face to face attack show. අද රෑ 9ට මුහුණට මුහුණ තරඟ වදින්නේ අම්පාර දිස්ත්‍රික්කය DJ RG, රත්නපුර දිස්ත්‍රික්කය DJ මදුවා.
17: Brought to you by
14: වසර 45ක විශ්වාසය සමග දකුණේ අද්විතීය රස ඩිලානි කළුදොදොල් වර්ග රසක් රස රසකින් එකම වහලක් යටින් ඩිලානි කළුදොදොල් පුද්ගලික සමාගම අම්මන්තොට. Net FM DJ
18: night
19: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.
20: අස්ති වේදනාවන්ගෙන් පීඩා විඳින ඔබට ඇක්ටිව් ප්ලස් විදින් නොමිලේ සෞඛ්‍ය වැඩිමුළුවක් ජූලි 24, 25 සහ 26 හොරණ ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 2 පරිශ්‍රයේදී. අවතන්න 0771 856 0956.

ඔන්නයි ඉතින් දෙකයි විනාඩි 58යි වෙලාව. මේ පැයත් ඉවරයි. ඊළඟ පැයට යන්න කලින් ටක් ගාලා මෙන්න මේ කට්ටියත් මම කියන්නද? මන්ටිහන් සී අපිතෝ වහගෙන ඉන්නේ අමරසි කාතාත ලාල්සිරි අය පස්සෙදු මල්ලි චිනුක එතන හැමෝමයි ඕව එකතු කරගන්න ලස්සන සින්දුවකට කියලා තියෙනවා ගාල්ල තෙල්ල බුර ඇල්ලගාවින් ගොඩාක් ආදරෙන් මම එකතු කරගන්නවා. හයි චනුමණික මාතෝ වහගෙන ඉන්නේ හැමදාම වගේ හොකන්දරින් රුක්මනි හස්බන්ඩ් දාසෙන අද හස්බන්ඩ්ගේ උපන්දිනේ. Happy birthday to you, happy birthday to you, happy birthday, happy birthday, happy birthday to you. ආදරේ පැලෙන්න කියලා තියනවා හස්බන්ඩ් නේද? මාත ආදරියනේ දෙන්නටම. රුක්මණී අක්කා හස්බන්ඩ් ගොඩාක් ආදරෙන් ඔන්න net team එකේ අපි ඔක්කොම happy birthday කියලා කියනවා. මේ සින්දුවටත් එකතු කරගන්නම්.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: හැමතේකම එක වගේ නෙමෙයි. ලාඕජී පරම්පරා ගණනාවක් විශ්වාසින් තෝරන ඉදා වගේම අදත් නොවෙනස් වූ තේ රසය. ඔබත් අදම ලාඕජී ගන්න.
2: සුබ සැන්දෑව කවස තුනයි විනාඩි දෙකයි.

0: සත්‍ය කරන සත්‍ය ඔබ වෙත ගෙන එන්නේ.
1: හරි ගියේ හරිම තැනට ගිහින්න. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 715 555 අමතන්න.
3: අම්මා ආතරෙන් අපිට කවපු වත්කඩක රස. දිව්‍ය කුළුබළු නිෂ්පාදන.
4: ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිබ්ස්කෝ. ඉහළ ක්‍රිබ්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතනවලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
5: බයෙන් බය අලුත් වන අලුත් පැයි දිවස්වා එතනිය.
6: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම තරංග. මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් කිහිප දෙනෙකු අතර ගැටුමක් හටගෙන තිබෙනවා. බන්ධනාගාර ආරංචි මාර්ග පැවසුවේ අද දහවල් පළමුව එම ගැටුම හටගෙන ඇත්තේ රැඳවියන් දෙදෙනෙකු අතර බවයි. ඉන්පසුව තවත් රැඳවියන් දෙදෙනෙකු එම ගැටුමට සම්බන්ධ වී තිබෙනවා. එෙහිදී තුවාල ලැබුව ඔවුන් වැලිකඩ බන්ධනාගාර රෝහලට තුලත් කිරීමටයි නිලධාරීන් කටයුතු කරත්තේ. ප්‍රතිකාර ලැබූ රැඳවියන් දෙදෙනෙකු යළි මැගසින් බන්ධනාගාර නැගෙන වී තිබෙනවා. අනෙක් රැඳවියා තවදුරටත් බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබන බවයි බන්ධනාගාර ආරංචි මාර්ග පැවසුවේ. ගැටුමට හේතුව මෙතේ කණාවරණ වී නැහැ. මැගසින් බන්ධනාගාරයේ පවතින ඉඩ පහසුකම් යටතේ එහි රැඳවිය හැක්කේ රැඳවියන් 600 දෙනෙකු පමණක් වනවා. එහෙත් අද දින වෙන විට මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් 3100 දෙනෙකු පමණ සිටින බවයි බන්ධනාගාර ආරංචි වැඩිදුරටත් පැවසුවේ. මිලග net news පසරු 4ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් net news tutorial කී අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
5: විශ්වාස කරන සත්‍ය
0: ඔබ වෙත ගෙන ආවේ
3: අම්මා ආතරෙන් අපිට කවපු වත්කඩක රස. දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය. සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
7: ගින්දර හැන්දෑව
8: brought to you by
9: ඔයාට සුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.
10: අස්ති වේදනාවන්ගෙන් පීඩා විඳින ඔබට Active Plus within Nobile සෞඛ්‍ය වැඩිමුළුවක් ජූලි 24 25 සහ 26 හොරණ Active Plus Center 2 Punish Rate අවතන්න 0.71 856 0.956.
11: FM 95 94.8.

tunai, vinadi, dah tunai, velava, super sandava. Anything up then again? අන්තිම පැයට තැවිලා තියෙන්නේ මේ පැයදි තිතින් නටාගෙන ඉන්න සින්දු ටිකක් ලෑස්ති කරගෙන තියෙන හින්දා මේ පැත්තට නම් ඔයා එන්න ඕනි. මේ පැයදි තිතින් කලින් පැය වගේම කලින් පැය ජයග්‍රාහකවන් කියනවා, ජයග්‍රාහකයන් කියනවා. ඒ වගේම මේ පැයදි තෝට මුදල් තෑගි දිනා ගන්න තෑගියක තෑගි ටික ලෑස්ති කරගෙන ඉන්නේ. ඒ හින්දම අද මේ පැත්තට වෙලා ඉන්නම වෙනවා. හරිද? අපි බලමු මේ පැයේ කීයටද තැගියකා කෑ ගහන්නේ කියලා. දැන් මම ඔයාට මෙන්න මේ ටික මතක් කරන්න ඕනි. මුලින්ම මතක් කරලා ඉන්නම් ඔයාට මෙන්න මේ ගැන. ආයුර්වේද ඖෂධ ගැන කතා කරනකොට හැමෝටම හැම වෙලාවෙම මුලින්ම මතක් වෙන්නේ කාවද, කොහෙද? ඒ තමයි ඉතින් සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදක පුද්ගලික සමාගම. ඒ ගැන මතක් වෙනවා කියලා කියන්නේ ඉතින් ඔයාගේ හදවතේ ලියවිලා තියෙන ආයතනයක් බවට. දැන් මේ වෙනකොට සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදක පුද්ගලික සමාගම පතලා තියෙන්නේ. ඉතින් ඔයාට දියවැඩියාව කියන දේ ප්‍රශ්නයක් වෙලා තිබුණා නම් මෙච්චර කාලයක් දැන් ඒක ප්‍රශ්නයක් කරගන්න ඕනේ නෑ ළමයෝ. මොකද මම ඔයාට එහෙම කියන්නේ, සෙවනගල ආයුර්වේද නිෂ්පාදන අතර තමයි මධුමේහ හරණී කැප්සියුල් එක තියෙන්නේ. ඉතින් සෙවනගල මධුමේහ හරණී කැප්සියුල් එක පාවිච්චි කරන ඔයාට 100% හරිම ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි ප්‍රතික්ෂාව කැස්ස උන අඟපත වේදනාව තුරන් කරන දිව්‍යම ඖෂධය. සෙවනගල මධුකා කැස්සට පැනිය තාමත් පාවිච්චි කරේ නැත්නම් අරගෙන පාවිච්චි කරලා බලන්න වෙනස කොහොමද, ප්‍රතිඵල කොහොමද කියලා ඔයාට දැනගන්න පුළුවන් වෙයි. ලිවෙකේ තෙල් එකනේ පැටිලිව මෙච්චර කාලයක් ලොකුම ලොකු බාධාවක් වෙලා තිබ්බේ. ඕකන නේද? මොකද කෑමක් බීමක් කනකොට නම් කොච්චර බයද? හැමෝටම මේ කාලේ හැටියටම ඔය පැටිලිව කියනක තියෙනවා. ඉතින් එතකොට ඒක ප්‍රශ්නයක් කරගෙන හිටපු ඔයාට, එකෙන් දුම්කිතම් ඔයාට සෙවනගල ලිව බූස්ටින් කැප්සියුල් එක දැන් පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි අම්මලා ගෙවල් වල කොච්චර රසට කෑම බීම හැදුවත් ළමයාට කෑම ටික හරියට කවා ගන්න බෑ. අම්මම කියන මේ ළමයාට කොච්චර රස දේවල් ගෙනල්ලා දුන්නත් කන්නේ නැහැ. පුදුම කෑමට අප්‍රියක් තියෙන්නේ. සමහර වෙලාවට බඩ පිපෙනවා නම්, බඩ කැක්කුම නම්, බඩ අජීර්ණය නම් 100% ස්වභාවික සෙවනගල අසමෝදකම් දැන් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. ඒ විතරක් නෙමෙයි අනේ, සෙවනගල ශ්‍රියාදේවි හෙයා ඔයිල් එක තියෙන්නේ ඔයා වෙනුවෙන් තමයි. අර ලස්සන කොණ්ඩයක් වවා ගන්න පාවිච්චි කරන්න පුළුවන් සෙවනගල ශ්‍රියාදේවි හෙයා ඔයිල් එකේට. අමතරව සෙවනගල ජීව ශක්ති රසායනය, සෙවනගල ජීව බල අම්ල පිත්ත සෝය, සෙවනගල හාන්දි රාජ තෛලය, මේ කියන සියලුම නිෂ්පාදන කමල්බන්දුල වීරපෙරම වෛද්‍යතුමන්ගේ අධීක්ෂණ යටතේ තමයි සිද්ධ වෙන්නේ. අපේ වෙදකම, අපේ උරුමය, 40 වසරක අභිමානය එක්ක සෙවනගල ආයුර්වේද නිෂ්පාදන ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමට ඔයාට දැම්මම කාලෙකක් දෙන්න පුළුවන්. බිඳ 40 31 33 540 අය නම්බක මතක් කරන්න ලියා ගන්න. බිඳ 40 31 33 540 අදම මේ දැම්මම කාලෙකක් දෙන්න ඔයාට වැඩි විස්තර දැනගන්න පුළුවන්කම තියෙනවා. යමුදට අගල ඊළඟ සින්දු සෙට් එකට මෙන්න මේ කටි එකතු කරගමු. මාකල ගල්ප දහන්දිය ප්‍රියන්ත සමර වීරායයි නෝ සින්දුවකට එකතු කරගන්න කියලා දෙනවා. ෂුව ඊළඟ සින්දුවට එකතු කරගන්න. හයි ගින්දර ජානු, ආ ජානු ගින්දර බෝල මැණික, ඔය කච්ච කච්චේ ආසාවෙන් හැමදාම අහගෙන ඉන්නම් කියලා දෙනවා. ආදරේ යනේ ඔයත් එක්ක හැමදාම ඉන්නවා කියලා තියෙනවා. එකතු කරගන්න සොංග එකට කටු බැද්දෙන් නිශානි දෙකම දෙකක් ආදරේ යුම්ම කියලා දෙනවා. මං ඉතින් දෙකක් තුනක් නෙමෙයි කියලා දන්නවනේ. ඊටත් වැඩි ආදරේ. සුබ දවසක්. අපිතුමා වහගෙන ඉන්නේ බොරලස්ගම දිනිත විමුක්ති. හර්ෂ හේමචන්ද්‍ර මල්කාන්ති කමල් සන්ධ්‍යා සමග හරි සරච්චන්ද්‍ර මේ වෙලාව ඉන්නවා කියලා දෙනවා. තැන්කියෝ මා වහගෙන ඉන්නවට. ඊළඟ සින්දුවට එකතු කරගන්න. හයි හයි, මේ වෙලාවේ කවුද මේ ගුඩ් මෝර්නින් කියලා දෙන්නේ? මට 2:14 මැසේජ් එකේ වල තියෙනවා ගුඩ් මෝර්නින් කියලා දෙන්න තියෙන දෙකක්. අර බදුල්ලට හැම වෙලෙම පොඩක් සීතල ගතිය තියෙන හින්දා ගුඩ් මෝර්නින් වගේ තමයි ඉතින් නේද? බදුල්ල කැටවල සමත සලෝනිකේ සමත් මල්ලි කෙෂාන් හිරු තරු ස්ටෝස් එකේ අම්මයි නෝනයි නිසංසලා දුලා දෙන්නයි. නිසංසලා හිරු තරු අඩ් වයිෆ් කෙනම නිසංසලා දුවලා දෙන්න හිරු තරු නෙත් ටීම් එක එකතු කරගන්න කියලා තියෙනවා. ෂුව මං ඊළඟ සින්දුවට එකතු කරගන්නම් එදිරින් පස්සේ.
මම කෑගල්ල නිල්මනි හස්බන්් රගත්වත් එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන කෑගල්ලට වහිනවල. කොහොමත් ඉතින් ඔය සබරගමුව කියලා කියන්නේ. තෝසයාට පස් දවස්සම චුරු චුරුව තමයි නේද? සුබ්බම සුබ සන්දවක් ජානු මැනික, කොහොමද ඔයාට? මාත් මේවලා ව්‍යවහගෙන ඉන්නවා. ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා අපේ කාටේ ජීවන්ත අයම සේජ් කළා තියෙනවා. ඊළඟ සින්දුවට එකතු කරගන්නම් කොබලන්න. ඊට පස්සේ මේ කවුද මේ අඬන්නේ? ගණේ මුල්ලෙන් අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා මැසේජ් කළා තියෙනවා. අපේ පස් සිඳුව එකතු කරගන්න ගණය මුල්ලෙන් අපි තරහයි අම්මෝ. මේක කිව්වෙත් නැහැ ලොකෝ බලන්න ඉන්න ඉන්න ඉන්න ඉන්න ඉතින් ඉන්න මේ ඔක්කොම මැසේජ් ටික කියන්නත් දෙපැ. හයි සුදුනෝනා, ඔයා වහගෙන ඉන්නේ ස්ටෝස් එකේ පසිඳු නාරා හේම්බිට අපිත් ඉන්නවා කියලා තියෙනවා. අපේ ගණේෂ් අයියට ලොකුවම එකක් දෙන්න. ඔන්න දුන්න. හරිද, ගණේෂ් අයියට විතරයි, වෙන කාටවත් නෙමෙයි. ඔන්න බෙදා ගැනිලි නෑ ඔවා. ඊළඟ සින්දුවට එකතු කරගන්නම්. එතනින් පස්සේ තව කවුද ඉන්නේ? තරහ වෙන්න බෑ. හරිද, මොකද මේ ඔක්කොම ටික බැලන්ස් කරගෙන කියාගෙන යන්නත් එපා. ජානු වැනික අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා හනෝ එකතු කරගන්න කියලා තියෙනවා. ලොකු උම්ම එකකුත් දීලා රිප්ලයි එකක් ඕනි බෝකුන්දර මංගලි ෆැෂන් ගාමන්ට් එකේ. නෑ නෑ, අනේ ඔයා අහලා තියෙන දෙයට මට කියන්න තියෙන්නේ නෑ කියලා. ලොකු උම්ම මල්ලග නෑ, චූටි උම්ම තමයි තියෙන්නේ. මොකද තාම ඉතින් උම්ම ට්‍රේනින්ග්නේ. එහෙනම් ඉතින් චූටි උම්ම එකක් දෙන්නම් ආදරෙන්. මොකද ඒක ඇතුලේ ගොඩාක් ආදරේ තියෙනවා. බොකුන්දර මංගලි ෆැෂන් එකේ මගේ කෙල්ල ටිකටයි කොල්ල ටිකටයි ජය වෙන්නෝනි, සුබ වෙන්නෝනි මගයාගේ ජානු. ඉරිවට්ටන ඔය ලොකු ඇස් දෙකයි.

0: වාව්! ඇංකටින් එකක්?
1: ඔව් පුතේ, නැවුම් රසගුණ හා පෝෂණය පිරි ඇංකටින් එකක්. ෆ්‍රෙෂ්නස් ලොක් වී තවත් සුරක්ෂිතව එන ඇංක. උපරිම ආරක්ෂාව, උසස්ම තත්ත්වය සහ පෝෂණ ගුණය සහතිකයි.
2: ඔබට ළඟම පිහිටි ජාතික ඉදිරිකිරීමේ බැංකු ශාඛාවට පැමිණ ඔබගේ ගිණුමට අදාළ තොරතුරු, ජාතික හැඳුනුම්පත් අංකය සහ ස්ථිර තැපැල් ලිපිනය, ස්ථාවර ජංගම දුරකථන අංක, විද්‍යුත් තැපැල් ලිපිනය ආදී සම්බන්ධ කර ගැනීමේ තොරතුරු නිවැරදිද යන්න තහවුරු කරගන්න. ඔබට ගුණාත්මක හා සුරක්ෂිත බැංකු සේවාවක් ලබා දීමට අපට එමගින් හැකියාව ලැබෙනු ඇත.
3: 2026 ෆීෆා උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව පියෝ මොබයිල් ඇප් එකේ නොමිලේ බලන්න.
4: SLT මොබිටෙල් පියෝ ටීවී නිල විකාශක.
5: ශ්‍රී ලාංකේය අපේම රටේ හොඳම තේ දල්ලක රසය ගුණය දැන් ඔබටත්.
6: සිහින් හැඩැති නිරෝගිමත් ලස්සන සිරුරකට විජය ග්‍රීන් ටී.
5: ප්‍රබෝධමත් ජීවිතයකට විජය බ්ලැක් ටී.
6: ඔබගේ ජීවිත කාලයත් දිගු කරන විජය ග්‍රීන් ටී බෑග් සහ බ්ලැක් ටී බෑග්.
5: රොවිනස්වන රසවත්ම රසය
6: විජය ග්‍රීන් ටී සහ බ්ලැක් ටී.
5: විජය ප්‍රොඩක්ට්ස්, අපේ රසය රටේ සැමට.
7: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා සිත් පැදගනි, කල් පවති, අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරප් තමයි.
8: SLT මොබිටෙල් ෆයිබර් නිසා දැන් හැම ගෙදරම නොවිනස් අධිවේගයෙන් සුපීරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම ඩිවයිසස් කනෙක් කරන්න. ගේමින් වලට ලෝ ලේටන්සි, ෆාස්ට් ඇන්ඩ් ස්ටේබල්, අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
9: ලංකා ප්‍රීමියර් ලීග් 2026 සමාරම්භක මහෝත්සවය ජූලි 17 SSC ක්‍රීඩාංගණයේදී ප්‍රවේශ පත්‍ර බුක් මයි ෂෝ විතින් වෙන් කරවා ගන්න. නිල විකාශන සහකරු SLT මොබිටෙල් පියෝ ටීවී.
10: විතරක් නෙවෙයි, මේක DJ Attack එක.
11: Don't stop remix remake එකට හැපෙන DJ blast එක.
12: අංගා ගලේනේ ඉන්නා කුමරියේ
10: රේඩියෝ ඉතිහාසයේ ප්‍රථම වතාවට ලංකේය සුපිරි DJ තරු මුහුණට මුහුණ ගැටෙන DJ Attack Show එක.
11: Net FM DJ Night Face to Face Attack Show. Attack Show.
10: 1, 2, 3, let's go. ලංකාවම දන්න මීළඟ DJ Star වෙන්න කැමති නම් ඔයා DJ play කරන පැහැදිලි වීඩියෝවක් දැන්ම අපිට WhatsApp කරන්න.
11: 0711 95 95 95. NetFM DJ Night Face to Face Attack Show. අදරෑ 9ට මුහුණට මුහුණ තරඟ වදින්නේ අම්පාර දිස්ත්‍රික්කය, DJ RG, රත්නපුර දිස්ත්‍රික්කය, DJ මදුවා. වසර 45ක විශ්වාසය සමග දකුණේ අද්විතීය රස ඩිලානි කළු දොදොල් වර්ග රසක්. රස රසකින් එකම වහලක් යටින් ඩිලානි කළු දොදොල් පුද්ගලික සමාගම හම්බන්තොට. NetFM DJ Night.
13: ලේකේ මූඩ් බූස්ට් එක NetFM කින්දර හැන්දෑවා විචානු.

0: මම කල්පනා කරේ මේ මම වැටුණු තැනක්. වෙනද යකෙක් දැක්කෝ දුවනවා. දැන් මාව පෙන්නලා ගෑගි බෙදනවා. සෙල්ලන්ද යක්ෂ කරුණාව ඈ.
1: අපි කැමති ඉතින් යකෙක්ගෙන් හරි වැඩක් ගන්න නේද? යකෙක් උනත් වැඩකට ඇති යකෙක් වෙන්න ඕනි. අන්න ඒකනේ කියන්නේ. හරියට හරි වැඩකට ඇති යකෙක් වෙනවා නම් ඉතින් මෙන්න මේ වගේ යකෙක් තමයි. හවස 3:32 වෙලාව. දැන් ඉතින් ඔයාලට පුළුවන්කම තියෙනවා ටක් ගාලා ගන්න ෆෝන් එක අතට 3:22 කියලා. ඔයාට කරන්න තියෙන්නේ ඉක්මන්ට WhatsApp message කරන එකයි අපේ wall post එකට comment කරන එකයි තමයි. ඊට වඩා කරන්න දෙයක් නැහැ. හරිද? එතකොට ආගේ නමගම විස්තර ටිකත් එක්ක තමයි කියන්න ඕනි. හරි. හෝ මේ පැය ඒ විදිහට ඔයාලට තෑගි දෙන්න ලෑස්ති වෙනකොට මේ පැයේදී ඊළඟ මම කියන්න ඕනි ඊළඟට කවුද ජයග්‍රහණය කරේ කියලා. හැබැයි ඒ ජයග්‍රාහකයා ජයග්‍රාහිකාව කියන්න කලින් මෙන්න මේ පණිවිඩය ගැන ඔයාලට මතක් කරලම ඉන්න ඕනි. ඒ තමයි ඔයාට මේ මාසේ 24 25 26 කියන දවස් තුන මග අරගන්නේ නැති දවස් තුනක් කරගන්න කියන එක මේ මතක් කරන්නේ. මොකද මම ඔයාලට එහෙම කියන්නේ මේ දවස් තුනේදී ඔයා වෙනුවෙන් විශේෂ වැඩක් සිද්ධ වෙනවා. ඇක්ටිව් ප්ලස් බෞද්ධ චිකිත්සක මධ්‍යස්ථානයේ හොරණ සෙන්ටර් 2 මේ ශාඛාවේ තමයි මේ වැඩේ පැවැත්වෙන්නේ. ඔයාට බෙල්ල වේදනාව, කොන්ද වේදනාව ඇතුළු මොනම හරි ස්නායු රෝගයක් තියෙනවා නම්, ආතරයිටිස් වෙන්න පුළුවන්, සන්ධි රෝග වෙන්න පුළුවන්, මාංශපේශී වේදනා, නහර ගැට ගැසීම්, ක්‍රීඩානතුරු, වයස්ගත වීම නිසා ඇතිවන දුර්වලතා, චමතරව අංශභාගය, පාකින්සන්, සුප්සෝන්නාවේ ඇතිවන වෙනත් ආබාධ, ඒ වගේම පැරලයිස් රෝග, මේ හැමදේම නිසා ඔයත් පීඩාවට පත්වෙලා ඉන්න කෙනෙක් නම් ඔයාට කරන්න තියෙන්නේ 24 25 26 කියන දවස් තුනේදී මම මේ කියන තැනට අනිවාර්යයෙන්ම යන එක. සමහර වෙලාවට උපදින්ම එහෙම නැත්නම් උපතින් පස්සේ පුංචි දරුවන්ට ඇතිවෙන ආබාධ තියෙනවා, කල්පවතින ශ්වසන ආබාධ තියෙනවා, මේ වගේ රෝග තියෙනවා නම් ඔයාට දැන් හොඳම අවස්ථාව තමයි මේක. 24 25 26 දවස් තුන මග අරගන්නතෝ යන්න කියන්නේ ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 2 හොරණ තියෙන ශාඛාවට. එතන ඔයා වෙනුවෙන් සුවිශේෂී වැඩක් සිද්ධ වෙනවා. නොමිලේ ඔයාගේ සියලුම රෝග පරීක්ෂාවන් සහ විශේෂ සෞඛ්‍ය වැඩමුළුවක් එදාට පැවැත්වෙනවා. ඉතින් මේ දවස් තුනේ යන ඔයාට ප්‍රවීණ බෞද්ධ චිකිත්සක කණ්ඩායමක් විසින් නොමිලේ පරීක්ෂා කළ වාගේ සියලුම රෝගී තත්ත්වයන්, වාඩි සුදුසු ප්‍රතිකාර ක්‍රම සහ වටිනා සෞඛ්‍ය උපදෙස් ලබා දෙනවා. ඒ විතරක් නෙමෙයි, ෆිසියෝതെරපි ප්‍රතිකාර සඳහා 15% විශේෂ වට්ටමක්, ආයුර්වේද නිෂ්පාදන සඳහා 25% වට්ටමක් සහ තවත් විශේෂ ප්‍රතිලාභ රැසක් ඔයා වෙනුවෙන් සූදානම් කරලා තියෙනවා. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයාට යන්න 24 25 26 මතකයි නේද දවස් තුන? 24 25 26 කියන දවස් තුනේදී හොරණ තියෙන ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 2 ශාඛාවට මගේ පවුලේ කට්ටියත් එක්ක යන්න පුළුවන්. ඔයා දන්න කියන කවුරු හරි මේ විදිහට අසනීප තත්ත්වයන්ගෙන් ඉන්න කෙනෙක් නම් ඒගොල්ලන් එක්ක යන්න පුළුවන්. ඔයාට කොහොම හරි 24 25 26 කියන දවස් තුනේදී යන්නම ඕනි හොරණ ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 2 ශාඛාවට. යන්න කලින් වැඩි විස්තර දැනගන්න එමතුමක් දෙන්න, එහෙම නැත්නම් වෙලාවක් වෙන් කරගන්න පුළුවන්, දිනේ වෙන් කරගන්න පුළුවන්, මෙන්න මේ නම්බර්ස් දෙක ලියා ගන්න. ඔයාට මේ නම්බර්ස් දෙකට කතා කරන්න පුළුවන් 0 34 22 17 870 0 34 22 17 870 එහෙම නැත්නම් 0 77 511 39 18 0 77 511 39 18 ඔයාට කෝල් එකක් දෙන්න පුළුවන්. ඔන්නහොමයි ඒ ගැන ඔයාට මතක් කරන්න තියෙන්නේ පණිවිඩය මතක් කරාට පස්සේ. අදරෑ කියටද? අදර 9ට ලෑස්ති නේද අපි? ඩීජේ නයිට් එක බලන්න මේක ඉතින්. අහලා විතරක් මදි. බලන්න මොනි වැඩක් රණවීදලා නෙත් අහන ඔයාට මේ වැඩේ අහන්න පුළුවන් වගේම රණවීදලා මේ හැමදේම Facebook Live එකක් කරා නෙත් FM අපේ official Facebook fan page එකෙන් live බලන්න chance එක තියෙනවා. අද තරඟ වදින්න සූදානම් වෙලා ඉන්නේ අම්පාර දිස්ත්‍රික්කයෙන් DJ RJ ඒ වගේම රත්නපුර දිස්ත්‍රික්කයෙන් DJ මදුවා. මේ දෙන්නගේ face to face මේ attack එක අනිවාර්යයෙන්ම බලන්න ඕනි. අහන්න විතරක් නෙමෙයි බලන්න ඕනි වැඩක්. අද රෑට වගේ පාටි එකට අපි ගානේ ඔයාට ඔන්න music classic කරලා තියන්නේ. එහෙනම් ඉතින් අද රණවේ ඉඳලා අපේ DJ attack show එක බලන්නම ඕනි. දැම්ම යන වට්සප් මැසේජස් පැත්තටයි මට කාල් කරපු කට්ටියයි එකතු කරගන්න. බලමු කවුද ඉන්නේ කියලා. හයි හයි ජානු. අදත් වෙනද වගේම වහගෙන ඉන්නේ ආදරෙන් කියලා. සඳීපනී නිපුණිකා රත්මලානිම් මැසේජ් කළා තියෙනවා. Thank you darling. ගොඩාක් ආදරෙන් එකතු කරගන්නවා. මෙහෙන සින්දුවට හයි good afternoon ජානු සුද්ධි. කොහමද යාට? මං හදින් ඉන්නවා. ලස්සන සින්දුවක් අපිට අද දින ස්පෙෂලි ලක්ෂිතව එකතු කරගන්න උම්ම දෙකකුත් ඕනෙලු. තිනුලි දුවටයි විනුදි දුවටයි. ලක්මාලියක කඩවතින් ඔන්න තිනුලිගේ උම්ම එක විනුදි මේක ඔයාට හරිද? හරි. එතනින් පස්සේ තව කවුද ඉන්නේ කියලා අපි බලමු. ටග්ගාලා මැසේජ් කරලා තියෙන කට්ටිය හොමින්න මෙන්න මෙයාත් ඉන්නවා. දෙයෝ දැක්ක වගේ කිව්වා. හංසක තමයි මැසේජ් එක යවලා තියෙන්නේ. මගේ උම්ම එකටද මැසේජ් එක දැක්ක හින්දාද? හංසක ගොඩාක් ආදරෙන් එකතු කරගන්නවා මං ඔයාවත්. හෙටත් මාව අහන්න ඕනි. හයි ගින්දරි, කොහමද ඔයාට? මම ජයම්පති බුලත් කොහොපිටිය ලැවල. මචයි මගේ සුදුටයි පුතාල දෙන්නටයි හොඳ සිඳුවක් දෙන්නකෝ උම්ම ඔයාට කියලා තියෙනවා. ඒක බෙදාගන්න කට්ටිය. එතනින් පස්සේ මෙන්න මේ කට්ටිය මට කාල් කරා. මේ කට්ටියව අනිවාර්යෙන්ම එකතු කරගන්න ඕනි. අපේ රඹුකන කාන්ති අම්මා අමාර පැටියක් දැන් ගානට ඇවිල්ලා. අපි කතා කරනකොට එයා තමයි එහෙන් උත්තර දෙන්නේ. කුණුකුණු ගානව විතරයි තාම. ගොඩාක් ආදරෙන් එකතු කරගන්න මේ උම්ම එක අමාර පැටියට. ඉනිවසේ මාලනී අම්ම කතා කළා හොරණින් සම්ලකේ හැමෝමත් net team එක. පෙවලවෙන එතහන හැමෝමත් එකතු කරගන්න කියලා කිව්වා. ඊට පස්සේ එගර පිටිය කුසුමාවදී අම්ම කතා කළා. අදයාගේ ලොකු මිනි බිරිගේ උපන්දිනේ. අච්චි අම්මලාට ඉතින් එහෙම තමයි නේද? ඒව හරීම වටිනවා. චම්පා දිල් රොක්ෂි ලොකු මිනි බිරිගේ අද උපන්දිනේ. Happy birthday to you. Happy birthday to you. Happy birthday, happy birthday. Happy birthday to you. චම්පා දිල් රොක්ෂි අපේ ලොකු මිනි පිරි පවුලේ. සැලකීම වැඩි නේද පවුලේ වැඩිම ලාවුනහම? අද ඉතින් කට්ටියම ආර ගොඩාක් ආදරෙන් විශ් කරනවා net team එකේ. වෙනුවෙන් මමත් ගොඩාක් ආදරෙන් happy birthday කියලා විශ් කරනවා. වාගේ අත්තා කරුණාරත්න ලොකු පුංචි චෝරි පුංචි ෆැමිලිකේ one and only මාමා බේබි මාමත් ගොඩාක් ආදරෙන් happy birthday කියලා ඔයාට විශ් කරන්න කියලා කිව්වා. ඔන්න ඉතින් ඒ විශ් එකත් එක්ක එහෙනම් ඉතින් මේ සින්දුව මංගාරි ඔයාට.

0: හැමතේ එකම එක වගේ නෙමේ. ලාෝජී පරම්පරා ගණනාවක් විශ්වාසින් තෝරන ඉදා වගේම අදත් නොවෙනසූ තේ රසයා. ඔබත් අදම ලාෝජී ගන්න.
1: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
0: අලුත් තැනක් අඩුම මිලක්. කසාකල green super within හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහඳ රසක්. ඔබත් අද මේවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොළ. කසාකල green super කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්.
2: හරිගේ හරිම තැනට ගියහින්ද. එල්ලෝල්සයකෙන් ලෝන් එක ගත්ත මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
3: එල්ලෝල්සී ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
4: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න.
5: SLT Mobitel Pure TV නිල විකාශක.
6: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
7: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
8: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයා මීට්. කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයා මීට්. ඔබත් අදම රස බලන්න.
9: ලංකා ප්‍රීමියර් ලීග් 2026 සමාරම්භක මහෝත්සවය ජූලි 14දා SSC ක්‍රීඩාංගණයේදී ප්‍රවේශ පත්‍ර බුක් මයි ෂෝ විතින් වෙන් කරවා ගන්න. නිල විකාශන සහකරු SLT මොබිටෙල් පියෝ TV.
10: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
11: තාත්තාව හාර්ට් ඇටැක් එකක් හොස්පිටල් ඇඩ්මිට් කරා. ඊට පස්සේ ඩොක්ටර් කිව්වා බ්ලොක් හතරක් මේක මේ ස්ටෙන්ට් දාන්න වෙනවා. අපි කට්ටියම කතා කරලා ඊට පස්සේ අපි ගියා කවල් බන්දු කරා. තුන්සරයක් ගියා. අපි දෙකම හොස්පිටල් ගිහින් දැන් හොඳින් ඉන්නවා. ඒකෙන් බෙහෙත් අරගෙන ඉවර වෙලා මේ අපි ආයි කෝ එකක් ගන්න. ඒකෝ එක තමයි මේ නෝමල් ස්ටාර්ට් එක.
10: කතා කරන්න 0777 300 940.
1: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
12: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
13: අවුරුදු 3 සිට 6 දක්වා දරුවන් සඳහාම නිපද වූ Cowan Gate 4. අවුරුදු 90ක් පුරා ශ්‍රී ලාංකීය මාවරුන්ගේ හරි තීරණය. දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගන්න.
14: හවස 3 විනාඩි 46 ආයි.
15: FM 95. FM 94.8. Net FM.

haus tunai, binari panas ekai. Ta-da-da. Yanna velawa ewilla tiyenne. Yanna kalin kiyanna dewal mechcharai kiyala kiyala iwara karanna ba. Menna me tagi akagen tagi tika udragatta මගේ යක්ෂ කෙල්ල ටික කොල්ල ටික ගැන කියන්න ඕනි. යකෙකින් තෑගි ගන්නවා කියන්න තියෙන යක්ෂ වැඩක් තමයි. අපේ දෙවනි පැයේදී අද දවසේ තෑගි දිනාගත්තේ මෙන්න මේ විදිහට. පයගලින් සෙනරි නෙමෙයි සුරේනි. සුරේනි ඉසුරු තමයි අද දවසේ දෙවනි පැයේදී පළවෙනි තෑග දිනාගත්තේ එතනින් පස්සේ. මෙන්න මෙයත් අද තැග්ගක් දිනාගෙන තියෙනවා චන්දිමා. ලක්ෂ පෙටිය හරි නේද? මං ගම කිව්වා. එහෙම තමයි තියෙන්නේ. ඔයාත් අද දවසේදී දෙවනි පැයේදී ජයග්‍රාහිකාවක් වෙලා තියෙනවා චන්දිමා. පෙවුන්නුසුම් සුභ පැතුම් ඔයාටත්. එතනින් පස්සේ මේ පැයේ කියන්නේ තුන්වෙනි පැයේදී මෙන්න මේ දෙන්න තමයි ජයග්‍රහණය කරලා තියෙන්නේ. ෂෙරීන් මන්දාකිණි ගොතටුවෙන් අද දවසේදී ඔන්න ජයග්‍රහණය කළා. ඊට පස්සේ මතීෂ පලග සිංහ නුගේ ගොඩින් ඔන්න ඔයත් අද දවසේදී ජයග්‍රාහකෙක් වෙලා තියෙනවා තුන්වෙනි පැයේදී. එහෙනම් ඉතින් ඒ විදිහට ඒ ජයග්‍රාහකයින් ජයග්‍රාහිකාවන් මතක් කරන ගමන් මෙන්න මේ කටියත් එකතු කරගන්න ඕනි මේ සින්දුවට යන්න කලින්. අපේ යටි අන්තර ටයිටනික් සලෝනිකේ තුෂාර කොළුව කතා කළා. සුන්දරම් බොස් රුවන් මාස්ටර් ඊට පස්සේ ශ්‍රීවිල් පාකිකේ ලසන්ත අයියායි පාකිකේ ඉන්න අනිත් අපේ කොල්ල ටිකයි ඔක්කොම එකතු කරගන්නවා මේ සින්දුවට. කියන්න තුව ගියෝ දාදරෙත් නෑ කිව්වා. හැබැයි ඉතින් මං දන්න ඔය කිව්වට වයිෆ්ට පස්සේ ඉතින් මාත් චොට්ටක් හිතේ ඉන්නවා කියලා. ගුටිත් කන්න වෙයිද දන්නේ. ඊට පස්සේ අපේ කිතුල් කටේ ප්‍රේමසිරි අය කතා කරා මගුණවදී දිනුෂා ගණේෂ චමිලා නිබිම් සර කිරණිදු අපේ අසංකවත් එකතු කරගන්න කිව්වා. ඊට පස්සේ ශාන්ත ටේලර්ස් කැගල්ලි ශාන්තයා ජය වේවා ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා මේ රාශි කරගත්ත සින්දුවට. ඉතින් පස්සේ වට්සප් මැසේජස් බදල යනකොට මෙන්න මේ කටියත් ඉන්නවානේ. අනේ සුන්දරී මාවත් කියන්නකෝ. කියනවා කියනවා යශෝ යන්න කලින් කියනවා දෙයියෝ. අනේ අපේ රේඩියෝ මහත්තයාගේ පණ යන්න හදන්නේ සුන්දරී. හීටි ගමන් ඇහෙන්නේ යනවා ඉහි කියලාත් තියනවා. නෑ නෑ දෙයියනේ කියලා මොකුත් වෙන්නේ ලස්සන සිද්ධෝකට අදත් අපේ ගෙදර හැමෝමයි නෙත්තගේ හැමෝමයි රෝසමලීවයි එකතු කරගන්න හොඳේ. ආමට ප්‍රොමිස් කරා හෙට මගේ මලේ නම කියනවා කියලා. අකුරැසි අශෝ කිව්වා දෙයියෝ ඔන්නවාගේ නම. ඊට පස්සේ නරහෙම්පිට ස්ටෝස් එකේ කට්ටියගේ මැසේජ් එකත් කියන්නකෝ. කට්ටියම එකතු කරගන්නවා ජය වේවා සෙට් එකටම. හයි ගින්දරි ලස්සනම ලස්සන සිද්ධෝක් දෙන්න අපි යටි අන්තට. සිරි නිවල ඉලෙක්ට්‍රොනික්ස් එකේ උම්ම එකකුත් දෙන්න. හරි නේද? එහෙනම් ඉතින් ජය වේවා. කොහොමද මාත් මොනරගලින් අහගෙන ඉන්නේ මේනක සඳරුවන් මැසේජ් කරලා තියෙනවා. ගඩග ආදරෙන් එකතු කරගන්නවා එතනින් පස්සේ අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා මැසේජ් කරලා තියෙනවා. නමක් නැත්තේ කවුද ඉතින් මේ? හයි ජානු වෙනද වගේ මම අහගෙන ඉන්නේ ආදරෙන් අපිවත් එකතු කරගන්න කියලා සඳීපනින් නිපනිකා රත්මලානෙන් මැසේජ් කළා තියෙනවා. කෙල්ලා ගොඩක් ආදරෙන් ආවත් එකතු කරගන්නවා මේ හැන සින්දුවර. එහෙනම් ඉතින් ඒ සින්දුවත් ඒ විදිහට අහන්න දීලා මම යනවා හෙටිනව හරියටම. හෙලෝ හෙලෝ සතියන්තය අරගෙන දවල් 12ට එතකන් පරිස්සමට ඉන්න. ජය වෙන්න ඕනි, සුබ වෙන්න ඕනි, උතුරන්න හරියන්න ඕනි, ආදරේ පැලෙන්න. ගෙන්න මං ඔයාගේ ජනෝ.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සින්දරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් තැනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial Credit.
3: හවස තුනයි විනාඩි 58යි.
4: Meltdol හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltdol පැරසිටමෝල් විශේෂයකි.
5: ලංකා ප්‍රීමියර් ලීග් 2026 සමාරම්භක මහෝත්සවය ජූලි 17 දා SSC ක්‍රීඩාංගණයේදී ප්‍රවේශ පත්‍ර බුක් මයි ෂෝ වෙතින් වෙන් කරවා ගන්න. නිල විකාශන සහකරු SLT Mobitel Bio TV.
6: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නුකා මස් ගන්න.
1: රපුන්සල් වගේ මන්නන් ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial Credit.
7: FIFA World Cup නොමිලේම බලන්න SLT Mobitel වෙතින් ඔබට නියම අවස්ථාවක්. FIFA World Cup 2026 දැන් Pio Mobile App එක ඔස්සේ මුළු ලංකාවටම නොමිලේ බලන්න පුළුවන්. ඔයා කරන්න ඕනේ Pio Mobile App එක ඩවුන්ලෝඩ් කරගන්න එක විතරයි. FIFA World Cup උණුසුම අරගෙන NetFM සහ SLT Mobitel කණ්ඩායම ජූලි 11 වෙනිදා මීගමුව නගරයට එනවා. එදාට ඔබත් අපිත් එක්ක එකතු වෙන්න. Fun Games වලට සහභාගී වෙලා තෑගි ගොඩක් දිනා ගන්නත් පුළුවන්. එදාට SLT Mobitel Fiber Connections, Mobile Connections මිලදී ගන්නත් පුළුවන් වගේම විශේෂ දීමනා රැසක් ඔයාලා වෙනුවෙන් සූදානම් කරලා තියෙනවා.
8: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pio Mobile App එකේ නොමිලේ බලන්න.
9: SLT Mobitel Pio TV නිල විකාශක.
10: ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවණගල මදෝකා කැස්සට පැනිය. සෙවණගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවණගල ආයුර්වේද. 0447 21 33 540.
11: කොත්තුවක් ගණන් දාපු ජියෝපොලිටික්ස්.
12: මම මොකටද මේ ආචීගෙන නුවාගෙන එකේ කතා අහන්න කියලා සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා.
13: යුද්ධ මැද හැංගුණ ඉකොනොමික්ස්.
14: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව. ඉරානයේ වර.
15: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්.
16: ක්‍රිස්ටිනා කෝටින් අහනවා එතන හිටපු එකම කාන්දා නියෝජකින් අහනවා ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි උගන්ට මොනවද හිතුනේ?
15: සිලිකන් නිම්නයේ টপ සීක්‍රට්ස්.
14: මේ අලුත් ඇපල් CEOට LinkedIn account එකක් නැහැ. හිතා ගන්න පුළුවන්.
13: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න.
15: සතියේ දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් ඇල්ගෝ ටවුමට ටියුන් වෙන්න. ටියුන් වෙන්න.
17: Brought to you by
10: අලුතන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්නේරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
18: ඔයත් try කරන්න ගන්න විජය ආප පිටි.
19: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරෙන් නිෂ්කලංක නිදහස් නවාතැනක් උතුර දකුණ මැදෙම ආකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. කඩවත lifestyle residences දැන්මම තන්න prime group 13:22.
20: දම්රෝ ෆෝම් මෙට්ට සඳහා 15% වට්ටම් දිවයින පුරා දම්රෝ ප්‍රදර්ශනාකරවලින්.
21: DFM algo down
22: ගින්දර හැන්දෑවා
17: brought to you by
19: ඔයාට sugar නම් සෙවණගල මధుමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවණගල ආයුර්වේද 0447 31 33 540.
10: අස්ති වේදනාවන්ගෙන් පීඩා විඳින ඔබට ඇක්ටිව් ප්ලස් වෙතින් නොබිලේ සෞඛ්‍ය වැඩිමුළුවක් ජූලි 24 25 සහ 26 හොරණ ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 2 පරිශ් රේදී අවතන්න 0718 856 0956.
0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: හැමතේකම එක වගේ නෙමෙයි. ලාඕජි පරම්පරා ගණනාවක් විශ්වාසින් තෝරන ඉදා වගේම අදත් නොවෙනස් වූ තේ රසය. ඔබත් අදම ලාඕජි ගන්න.
23: සුබ සන්ධ්‍යාවක්. හවස 4:01 දැන්.

0: සත්‍යා ඔබ වෙත ගෙනෙන්නේ.
1: හරිගේ හරිම තැනට ගිහින්ද එල්ලෝල්සයකෙන්න්නේ ලෝන්න එකගත්ත මාත් හරියන්න කියල හරි තැනටම යන්නඕනි
2: එල්ෝල්සී ෆයිනන්ස් හරියන්න හරිම තැන වැඩිවිස්තර සඳහා බිඳුව එක එකයි පහයි හත්සය පහළුවයි පන්සේ පනස් පහ අමතන්න.
3: අම්මා ආතරෙන් අපිට කවපු පත්කටක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
4: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ. ඉහළ ක්‍රිප්ස්කෝගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතනවලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
5: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍යය නෙත් නිවස් සමග මම තරංග. පාස්කරදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ තමන් වතරංගොඩගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් රාජ්‍ය බුද්ධ සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේත් සලේ මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම අද අභියාචනා අධිකරණය හමුවේ යළි සලකා බැලුණා. එම් පෙත්සම සලකා බැලුණේ අභියාචනා අධිකරණයේ සභාපති විනිසුරු රොහන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහතුරුන්ගෙන් සමන්විත අභියාචනා අධිකරණ විනිසුරු මඩුල ඉදිරියේ. එහිදී පෙත්සම්කාර සුරේ සලේ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා වැඩිදුරටත් කරුණු දැක්වීම සිදු කළා. ඉන් අනතුරුව පෙත්සම වැඩිදුර සලකා බැලීම ලබන 14 වනදා දක්වා කල් දැමුණු අතර එදින ජනාධිපති නීතිඥවරයා විසින් වැඩිදුරටත් කරුණු දැක්වීමට නියමිතයි. මිලගනිත් නිවුස් පසර පහට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නිත් නිවුස් YouTube නාලිකාවට සහ නිත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න නැතහොත් නිත් නිවුස් .lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
0: විශ්වාස කරන සත්‍ය ඔබ වෙත ගෙන ආවේ
3: අම්මා ආතරෙන් අපිට කවපු පත්කටක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
0: නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
6: අඩු වියදමකින් දිගුදුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD රයිස්. වසර පහක වගකීමක්. KD රයිස් පුද්ගලික සමාගමට කතා කරන්න 077-406-4397.
7: අද මෙන් උදා වන හෙටත් ඔබ රකිමින් රට රැකමට කැප වී සිටිමු. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බීකුමින් මමකමෙන්.
8: Barubá!

කතා කරන්න 0112 55 63 63 WhatsApp 0112 95 95 95

සුභ සන්ධ්‍යාවක්. හවස 4:00 විනාඩි 11යි වෙලාව. අපි වාගේ මගේ බොරින් නැති ග්‍රීන් ඩ්‍රයිව් එක 4:00 සිකුරාද දවසේ වැඩ පටන් ගන්න හදන්නේ. සැහෙන චුල්ලක ඉන්න දවසක් සතියක් එක දිගට වැඩ කරලා ගෙදර යන්න බලාපොරොත්තු තියාගෙන මාව අහගෙන ඉන්න ඔයාට 0711 95 95 95 නම්බර් එක තියෙනවා. WhatsApp එකේ මැසේජ් කරන්න පුළුවන්. අද වැඩිපුරම සින්දු ඇහෙන දවසනේ. ඒ නිසා WhatsApp එකේ මැසේජ් එකක් දාන්න. සින්දුවක් දෙන ගමන් මම ඔයාව මතක් කරන්නම්. හරිද? ඔයා විතරක් නෙවෙයි යන්නේ. අද අපිත් සෑහෙන කාර්ය බහුලයි. මොකද අද රෑ 9ට නෙත් FM DJ Night face to face track show එක අරගෙන ඉන්න ලෑස්ති වෙලා ඉන්නවා. එතකොට DJ Night ඉතිහාසයේ පළවෙනි වතාවට අම්පාර දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් තරඟකරුවෙක් ඒ වගේම තමයි රත්නපුරෙන් නම් ආව. හැබැයි වුණාට අද දවසේදී රත්නපුර දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් තවත් තරඟකරුවෙක් අපිත් එක්ක එකතු වෙනවා. ඉතින් ඒ නිසා අම්පාර රත්නපුර අතර තමයි අද දවසේදී ද්වන්ද සංග්‍රාමය තියෙන්නේ. ඉතින් ඒ නිසා වෝට් කරලා ඔයා ජනප්‍රියම දිස්ත්‍රික්ක ඒ කියන්නේ ඔයා වැඩිපුරම කැමති මොන දිස්ත්‍රික්ක කේටද කියලා තීරණය කරන්න අයිතිය හැකියාව තියෙන්නේ ඔයාට. ඉතින් ඒ නිසා අනිවාර්යෙන් රෑ 9 වෙද්දි ලෑස්ති වෙලා ඉන්න. අද අපි මැදිරියත් සෑහෙන්න වෙනස් වෙනවා. ඒ වෙනස්කම් සියල්ල බලන ගම රෑ 9 ඉඳලා 12 වෙනකන් net fm dj night එකත් එක්ක එකතු වෙන්න අදත් ඔයාට අවස්ථාව තියෙනවා. ඒක කොහොමත් මිස් කරන්නේ නැණි නේද? Right, okay. ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්නකොට මට කියන්න ලොකු දේවල් ටිකක් තියෙනවා. මුලින්ම මම ඔයාට මෙන්න මෙහෙම කියන්නම්කෝ. සාමාන්‍යයෙන් දැන් එතකොට ඕනම කෙනෙක්ට තියෙන ලොකු ಐඩියා එකක්නේ තමන්ගෙම කියලා පොඩි වාහනයක් ගන්න එක නේද? ඉතින් එතකොට ගොඩක් කලාවට හැමෝම try කරනවා මුලින්ම පොඩි බයික් එකක් ගත්තා නම් හරි. එහෙම නැත්නම් 3 wheel එකකට යන්න තිබ්බනම් මරු කියලා හිතන කට්ටිය ඉන්නවනේ. දැන් සමහර ගෙවල් තියෙනවා සමහර වෙලාවට ගෙදර වාහනයක් තියෙනවා. හැබැයි ඒක උදේට හස්බන්ඩ් වැඩට යද්දි අරගෙන යනවා. ඊට පස්සේ හිතන්නකෝ හදිස්සියේ පොඩි අයගේ ස්කෝලෙට එන්න කිව්වා. ඊට පස්සේ ටවුන් එකට යන්න වුණා. ඊට පස්සේ හවසට පොඩි අය ක්ලාස් එකක් යන්න ඕන වෙනවා. නැත්නම් ටවුන් එකට ගිහලා බඩු මොන හරි අරන් එන්න උමනාවක් ආවම වයිෆ් තකහණියක් පයින් යන්න ඕනනේ. ඊට පස්සේ නැත්නම් වාහන වලට සල්ලි වේදම් කරගෙන යන්න ඕන නේද? දැන් හස්බන්ඩ් ඇන් වයිෆ් දෙන්නම වැඩ කරනවා නම් ජොබ් කරනවා නම් සමහර වෙලාවට හස්බන්ඩ් වාහනේ උදේට යනකොට වයිෆ් එක්කගෙන යනවා. හැබැයි එනකොට දෙන්න ඕෆ් වෙන්න වෙලාවල් දෙකක නම් වයිෆ්ට එන්න වෙන්නේ එක්ක බස් එකේ නැත්නම් ට්‍රාන්ස්පෝර්ට් එකකට වියදම් කරගෙන තමයි එන්න වෙන්නේ නේද? එතකොට ඔයා නිතරම හිතනවා නම් අනේ වයිෆ්ට පොඩි බයික් එකක් හරි අරන් දෙන්න තිබ්බනම් හොඳයි. එයා පව් හැමදාම මාර දුකක් විඳිනවා ට්‍රැෆික් වල. ඊට පස්සේ රෑ වෙනවා ගෙදර එන්න. අනම්මනම් ප්‍රශ්න ගොඩක් තියෙනවා. හදිස්සියකට බෙහෙත් ටිකක් ගන්න යන්න වාහනයක් නැහැ. ඔය දේවල් හිතලා ඔයා හිතාගෙන ඉන්න ඕන නිකම් පොඩි බයික් එකක් එහෙම අරන් දෙනවා කියලා. රයිට්. හරියට තමයි මම මේ කියන්න හදන්නේ. දැන් ඔන්න ඔයාට අවස්ථාව තියෙනවා හරිම ලේසියෙන් කෙඩි රයිස් බයික් එකක් වාහනය කරගන්න. එතකොට දැන් කෙඩි රයිස් බයික් ගැන කතා කරද්දී KD Rice ඉලෙක්ට්‍රික් බයික් එක ඊට පස්සේ පෙට්‍රල් බයික් එක තියෙනවා. ඒ විතරක් නෙමෙයි KD Rice 3 wheel එක ඉලෙක්ට්‍රික් 3 wheel එක මේ දවස්වල මුළු ලංකාවම කතා වෙන නමක් නෙමෙයි එක. මොකද දැන් ගොඩක් කට්ටියගේ ඉල්ලුම තියෙනවා KD Rice Leader 125 පෙට්‍රල් බයික් එකට. මොකද මේක දැන් පෙට්‍රල් බයික් එකක් කියලා ගොම සමහර ලාට ගොඩක් කට්ටිය හිතනවා අම්මෝ තෙල් වලට මාර වියදමක් යනවනේ කියලා. හැබැයි උනට වදන්නවද KD Rice Leader 125 බයික් එක පෙට්‍රල් සුවඳටත් දුවනවා. ෂෙඩ් එකක් ළඟින් ගියත් ඇති. හරිද? නිකන් ඒතර පෙට්‍රල් උන්නනවා වගේ. නිසා ඉතින් ඔයාලට පෙට්‍රල් වලට වියදමක් යන්නේ නැහැ. ඊට පස්සේ ඉස්සරහ රෝද පිටිපස්ස රෝද දෙකෙම ඩිස් බ්‍රේක් තියෙන නිසා ආරක්ෂාවත් උපරිමයි යන්නේ. ඒ නිසාම තමයි ගොඩක් කට්ටිය මේ බයික් එක ගන්න try කරන්නේ. ඒ විතරක් නෙමෙයි තව සුවිශේෂී වාට අවස්ථාවක් හම්බ වෙනවා. දැන් සාමාන්‍යයෙන් වෙළඳපොළ වටිනාකම රුපියල් 796500ක් වගේ වෙනවනේ KD Rice බයික් එක. එතකොට දැන් ඔයාලට මේ දවස්වල බයික් එක ගන්නකොට රුපියල් ලක්ෂයක ඩිස්කවුන්ට් එකක් හම්බ වෙනවා. ඒ කියන්නේ රුපියල් 6,96,500කට ඔයාලට KD Rice Leader 125 බයික් එකක් ගන්න chance එක තියෙනවා. ඊට පස්සේ ඔයා සාමාන්‍යයෙන් ලීස් එකක් දාලා වාහනේ ගන්නවා නම් ඔයාලට හිතා ගන්න බැරි තරම් වාසි ගොඩක්. ලීසින් බර සම්පූර්ණයෙන්ම සැහැල්ලු වෙන තරමේ වාසි ගොඩක් ඔයාලට හම්බ වෙනවා. ඉතින් ඒ නිසාම තමයි මම ඔයාලට කියන්නේ පුංචි පවුල රත්තරන් කියලා පොඩි වාහනයක් ගන්න හිතාගෙන ඉන්නවා නම් ඔයාට KD Rice Leader 125 බයික් එක තමයි හරියටම හරියන්නේ. ඒ විතරක් නෙමෙයි KD Rice ඉලෙක්ට්‍රික් බයික් එක තියෙනවා. කායිකක යනෝ වගේ සැපර්ට් යන්න පුළුවන් KD Rice ඉලෙක්ට්‍රික් 3 wheel එක තියෙනවා. ටේන්සා වාට මේ කැමති වාහනයකට යන්න දැන් chance එක තියෙනවා. මොකද මේක ඇවිල්ලා ලංකාවේ අපේ නිෂ්පාදනයක් අපේ නිමවමක් විදිහට තමයි ලෝකෙට යන්නේ. ඉතින් ඒ නිසාම තමයි වාට මම මතක් කරන්නේ වැඩි විස්තර දැනගන්න 077 406 6 47 06 43 47 නම්බර් එකට කතා කරන්න. KD Rice Motor Company Private Limited දිවෙනපුර අලවිචාලේ සේවා නියෝජිතයන් හා අමතර කොටස් වාට ලංකාවේ ඕනම තැනකින් ගන්න පුළුවන්. ඒ ගැනත් මතක් කරලා අපි හවස 4 ඉඳලා 6 වෙනකන් වාසම සින්දු ඇහෙන අපි දෙන්නගේ බෝරින් නැති ඉවිනින් ඩ්‍රයිව් එක පටන් ගන්න හදන්නේ. සිකුරාද දවසේ හවස 6ට කලින් මැසේජ් එකක් දාන්න මේ පැත්තට. දන්නවනේ මම DJ Aza.

0: බුදු පිළිවෙතින් පේවී උසස් විනයකින් යුතුව දැයේ බෞද්ධ දරුවන්ගේ ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය වෙනුවෙන් කැපවුණු සිව්හෙලේ ජාත්‍යන්තර තක්සලාව SIBC International Buddhist College නවතම ශාකාව හෝමාගම දේවිවෘත කරේ. SIBC පිළියන්දල අවිසාවෙල්ල හෝමාගම බිබිල 071-898-898.
1: සින්දරෙල්ල යව බේරගන්න කුමාරයෙක් වෙනකම් බලන් හිටියට මන්නම් ඉන්නේ මව බේරගන්න කවුරුත් වෙනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
3: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
4: Damro foam mitt සඳහා 15% වට්ටම්. ඉහළ ප්‍රමිතියකින් යුත් දිගු කල් පවතින foam mitt. දිවයින පුරා Damro ප්‍රදර්ශනාකාරවලින්.
5: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජේෂ්ඨ පුරවැසි සඳහා 14.5% අසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. Fitch rating A-LKA Outlook stable. ලියාපදිංචි මුල් සමාගමකි.
6: Meltol. හිස රතය, උණ, සෙම් ප්‍රතිශ්‍යාව, ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. Meltol. පැරසිටමෝල් විශේෂයකි.
7: හැමතේකම එකම වගේ නෙමෙයි. ලෞජි. පරම්පරා ගණනාවක් විශ්වාසින් තෝරන දා වගේම අදත් නොවෙනසූ තේ රසය ඔබත් අදම ලාඕජි ගන්න.
8: 2026 FIFA උණුසුම ජූනි 12වනදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
9: SLT Mobitel Pure TV නිල විකාශක.
10: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. Rhino roofing within Nathan Vadina. Rhino Premier Roofing Sheet. Fetty Vistar Sandhal. Dahatunai Anuhaya Amatana.
11: Harigye, Harimatana ta gye hinda. LOLC ke nilo onnek gatti.
12: Maath Hariyanna keela Haritana ta me anno ne.
13: LOLC Finance. Hariyanna Harimatana.
14: Fetty Vistar Sandhal. Bindu hai kai kai pahai. 715555 Amatana.
15: ඇයි ෂුග කියල මූනෙල්ල කළ සෙවන කළ මතුමේ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවන කළ ආයුර්වේද 0747-3131-540.
16: සංසාරයක් කියන්නෙම කතන්දර ගොඩක එකතුවක්. ඒ කතන්දර තුළ ඔබේ ජීවිතයක් තියේවි. හැම සෙනසුරාදම උදේ 8ට මතකය අවසන අතීත කතා එක්ක net fm සංසාර කතන්දර.
17: ඒකේ වටාචාරින් තමයි
18: ඒ දේවින් වහන්ස අමුතු ඇඳුමකින් සැරසි ඔහු සමග සල්ලාපයේ යෙදී සිටින කාන්තාව
17: කේවට්ටයාගේ මුව තුලට
19: එල්ලේ බලා වර්චස් පිටක් හෙලූ කතාව.
16: හැමදාම අහපු රේඩියෝ ඩ්‍රාමා එකට සති අන්තයේ අලුත් වෙනසක්.
3: FM සංසාර කතන්දර
16: සෙනසුරාදා උදේ 8ට අහමු නේද?

වෙලාව හවස හතරයි විනාඩි 31යි. අද මතක් කරන්න දේවල් සෑහෙන්න තියෙනවානේ. අනේ මම වැඩිපුරම සින්දු අහන්න දෙනවා කියලා කිව්වට ගයක් හදනවා නම් ඔයා ගෙදර වහලේ ගැන එකපාරක් දෙපාරක් නෙමෙයි දහපාරක් හිතන්න ඕනේ රජෝ. මොකද දන්නවද, සාමාන්‍යයෙන් ඈත ඉඳලා බලන කෙනෙක්ට වුණත් ගෙදර ලස්සන පේන්නේ මුලින්ම වහලේ දැකලානේ නේද? එතකොට ඔය සමහර වෙලාවට ඔයා දැකලා නැද්ද පාරේ අනේන ගමන් අපි බලාගෙන යද්දී වහලවල් කළුම කළුපාට වෙලා රූෆින් ෂීට් එක කළුම කළුපාට වෙලා තියෙන ගෙවල් දැකලා තියෙනවා නේද? ආ රයිට්. එතකොට ඉතින් ගෙදර ඇතුළේ කොච්චර ලස්සන වුණත් වැඩන්නේ පිටින් බලද්දි හරි කැතයි නෙනේ. එනිසාම තමයි මම ඔයාලට කියන්නේ ගෙදර වහලේ ගහනවා නම් වහලට දාන රූෆින් ෂීට් එකයි දෙපාරක් හිතන්න නැතුව කලර් ඔෆ් රූෆින් ෂීට් එක තමයි දාන්න ඕනේ. මොකද දන්නවද, කලර් ඔෆ් රූෆින් ෂීට් එක නිෂ්පාදනය කරලා තියෙන්නේම ලංකාවේ කාලගුණය, කියන්නේ නිරන්තරයෙන් වෙනස් වෙන කාලගුණයක්නේ ලංකාවේ තියෙන්නේ. සමහර කාලවලට බහිනවා, සමහර වෙලාවට සදරස්නේට පායනවා. එතකොට ওই නිකම්ම රූෆින් ෂීට් එකක් දාලා පේන්ට් එකක් ගාලා තිබ්බොත් එහෙම වෙන්නේ මේ කලෙක ෆේඩ් වෙලා යනවනේ. සමහර වෙලාවට ගාලා තියෙන පේන්ට් එකේ පොතුත් ගැලවිලා යනවා. ඊට පස්සේ තමයි ওই වහල කළුම කළුපාට වෙන්නේ. හැබැයි කලර් ඔෆ් රූෆින් ෂීට් එක කවදාවත් එහෙම වෙන්නේ නැහැ. මේක ඇවිල්ලා මතුපිට තින්ට ආලේපනය සඳහා වසර පහක වගකීමක් දෙන එකම රූෆින් ෂීට් එක තමයි කලර් ඔෆ් රූෆින් ෂීට් එක කියලා කියන්නේ. විශේෂයෙන්ම මේක නිෂ්පාදනය කරනකොට ප්‍රොටෙක්ටිව් අන්ඩර්ලේයර් එකක් ඊට පස්සේ ප්‍රීමියම් කෝටින් එකක් වගේම ටොප් කෝටින් එකක් යූස් කරලා, කියන්නේ ලංකාවේ දේශගුණයට ඔරොත්තු දෙන විදිහට තමයි මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසාමයි බය වෙන්න දෙයක් නැහැ. වාට වසර පහක වගකීමක් හම්බ වෙනවා. ඊට පස්සේ අවුරුදු 10ක් 15ක් ගිහිල්ලා වා හිතන්නකෝ ෂීට් එකේ කලර් එක පොඩ්ඩක් ඩැමේජ් වුණා කියලා. මේගොල්ලොන්ටම කියලා රීපේන්ට් එකකට යන්නත් අවස්ථාව තියෙනවා. ඉතින් ඒ නිසාම ජීවිත කාලෙටම ගයක් හදන්න එකපාරයිනේ බබා. එතකොට ඔයා ඉතින් රූෆින් ෂීට් එකට විතරක් අමුතුවෙන් කුඩම්මගේ සැලකිලි දෙන්න ඕනේ නෑනේ. ඔයා එකපාර හොඳම රූෆින් ෂීට් එකක් දාගත්තොත්, කලර් ඔෆ් රූෆින් ෂීට් එකක් දාගත්තොත් ජීවිත කාලයට මේකයි. වැඩි විස්තර දැනගන්න මම නම්බර් එකක් දෙන්නම්. ඒකට කතා කරාට පස්සේ ඔයාට තව විස්තර දැනගන්න පුළුවන්. 0115 748 738 නම්බර් එකට කතා කරලා ඔයාට වැඩි විස්තර දැනගන්න පුළුවන්. කලර් ඔෆ් රූෆින් ෂීට් එක ගැන තමයි මේ විදිහට මතක් කරේ. සමහර වෙලාවට අපි කන කෑම බීම පිළිබඳව අපි හිතන්නේ කොච්චර පොඩ්ඩයිදනේ, රසට තියෙනවා නම් ඕන එකක් කමන්නේ කියලා කටේ දාගන්න නැතුව පොඩ්ඩක් කන කෑමකේ ගුණාත්මක භාවය ගැනත් අපි හිතන්න ඕන නේද? අන්න එහෙම හිතන කට්ටිය තමයි දැන් වැඩිපුරම ලංකාවේ ඉන්නේ. එතකොට සාමාන්‍යයෙන් අර අපි කියනවනේ අම්මා හදන කෑම වේලේ රසය වගේම පෝෂණයක් තියෙනවා කියලා. අනේ විශ්වාසෙත් එක්කම එන නිෂ්පාදනයක් තමයි දිව්‍ය කුළුබඩු කියලා කියන්නේ. සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් ආයතනය හරහා එන දිව්‍ය කුළුබඩු කියලා කියන්නේ ලංකාවේ අංක එකේ හොඳම අමුද්‍රව්‍ය වල යොදාගෙන නිෂ්පාදනය කරන ප්‍රොඩක්ට් එකක් තමයි දිව්‍ය කුළුබඩු කියලා කියන්නේ. විශේෂයෙන්ම රසකාරක, වර්ණකාරක, කල්තබා ගැනීමේ ද්‍රව්‍ය කිසිම දෙයක් අඩංගු කරලා නැතුව හොඳම රසයෙන් හොඳම ගුණයත් එක්ක වසක් විසක් අඩංගු කරලා නැතුව කෘතිම කිසිම දෙයක් අඩංගු කරලා නැතුව නිෂ්පාදනය කරන දිව්‍ය කුළුබඩු මේ වෙද්දි ලංකාවම විශ්වාසය දිනාගෙන ඉවරයි. ලංකාව විතරක් නෙමෙයි, ලංකාවෙන් පිටපවා විදේශ රටවල් වලින් පවා දිව්‍ය කුළුබඩු වලට සෑහෙන ලොකු ඉල්ලුමක් තියෙනවා. අන්න ඒ නිසාම තමයි මම දැන් වාට කියන්න හදන්නේ, ඔයා ජොබ් එකක් කරන ගමන් ඉන්න කෙනෙක්ුණත් ප්‍රශ්නයක් නැහැ. ඔයා කඩයක් එහෙම කරන කෙනෙක් නම් දැන් වාට අවස්ථාව තියෙනවා සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් ආයතනයත් එක්ක එකහසු වෙලා දිව්‍ය කුළුබඩු බෙදා හැරීමේ නිලධාරියෙක් විදිහට වැඩ පටන් ගන්න. ඔයාට හොඳ ලාභයක් තියාගෙන විකුණන්න පුළුවන්. මොකද ලංකාවේ හැමෝම දැන් දිව්‍ය කුළුබඩු විශ්වාස කරනවා. අපේ රසය, ඒ වගේම තමයි අපේ හොඳම අමුද්‍රව්‍ය භාවිතා කරලා තමයි දිව්‍ය කුළුබඩු නිෂ්පාදනය කරන්නේ. ඒ විශ්වාසයත් එක්ක ඔයාට දැන් බය නැතුව දිව්‍ය කුළුබඩු බෙදා හැරීමේ නිලධාරියෙක් විදිහට වැඩ ආරම්භ කරන්න පුළුවන්. මම සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් ආයතනයේ නම්බර් එක ඔයාට කියන්නම්. ඔයා ඒකට කතා කරලා වැඩි විස්තර දැනගෙන ඔයාත් අදම දිව්‍ය කුළුබඩු බෙදා හැරීමේ නිලධාරියෙක් විදිහට වැඩ පටන් ගන්න ඕනේ. හරිද? 0756 136 48 11 නම්බර් එකට කතා කරලා ඔයාට වැඩි විස්තර දැනගන්න පුළුවන්. සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් ආයතනයේ හරහා එන දිව්‍ය කුළුබඩු බෙදා හැරීමේ නිලධාරියෙක් විදිහට දැන් ඔයාට වැඩ පටන් ගන්න අවස්ථාව තියෙනවා. හවසරුවේ සෑහෙන්න මහන්සියක් දැනුණාම ඊට පස්සේ වැඩ ඇරලා ගෙදර ගිය ගමම්ම රසම රස කිරිතයකක් බොන්න තියෙනවා නම් කොහොමද? නියමයිනේ නේද? හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඔයා දැන් කල්පනා කරනවා අසා මෙච්චර වැඩ ගොඩක් ඉවර කරලා ගෙදර ගිහිල්ලා කොහොමදන්නේ කිරිතේ හදාද ඉන්නේ කියලා නේද? කාර්ය බහුල උදෑසනකට එහෙම නැත්තම් හවසරුවේ වැඩ රාජකාරී අස්සේ වුණත් රස පදමට කිරිතයකක් බොන්න නම් හැමෝම ආසයින යන්නේ. නිසාම තමයි ඔය තේකොළ තම්බන්න සීනි කිරි හොය හොය කරදර වෙන්න ඕනේ නැතුව ලේසිම විදිහට
ජීවිත එකක් හදාගෙන රසම රසට බොන්න තියෙන හොඳම විදිය තමයි ඔයා අරගන්න රත්ති 3 in 1 කිරිතේ පැකට් එකක්. හරිද? මුදලාලිට ගිහිල්ලා කියන්න මුදලාලී මට මුකුත් නෙමෙයි රත්ති 3 in 1 කිරිතේ පැකට් එකක් දෙන්න කියලා හරිම ලේසි කැඩුව දැම්ම කලවම් කරා බිව්වා. එච්චරයි. හරිද? ඉතින් ඒ නිසාම කිසිම කරදරයක් නැතුව විනාඩියෙන් හරිපදමට රසම රස කිරිතේ එකක් බොන්න නම් ඔයත් ළඟම තියෙන කඩේට ගිහිල්ලා රත්ති 3 in 1 කිරිතේ කියලා නම කියලම ඉල්ලන්න ඕන. හයි කොහමද සා අපිත් මේ වෙලාව වහගෙන ඉන්නවා අපිට ලස්සන සින්දුවක් දෙන්න කියලා මට චාමර මැසේජ් කරලා තිනවා thank you චාමර ඒ වගේම good evening අසා මටත් ලස්සන සින්දුවක් ඕනේ net team එකේ කට්ටිය ඔක්කොම එකතු කරගන්න කියලා අප්සරා මැසේජ් කරලා තිනවා ඒ වගේම රකිල ගස්කර සලොන් දිනේශ්‍රීගේ සෙට් එකවත් අනිවාර්යෙන් මතක් කරන්න ඕන ශාමා ඊට පස්සේ නුවන්තික සංදීපනී thank you මැසේජ් කරාට මේ ඔක්කොම එකතු කරගෙන මම යන්න හදන ලස්සන සින්දුවකට හවස 4:36යි දැන්

ரைட், வெலாவ ஹவுஸ் ஹதராய் வினாடி ஹதலிஹாக் வெனகோட் ரசம ரச கிரிதேகாக் பொன் ஐடியாக்காக் காவனி மங் கியூவாட் பசினே. ரைட், எத்தகோட் தேங் வெடகரன கமாங் இன்ன கெனேக் குணாத் அனித்தக் இதன்னுக் குறாட் வெடகரன கெனேக் கியலா ஒய கிரிதே ஹதான் தேக்கோல தம்ப தம்ப இடபாச சீனி ஹோய ஹோய கிரிபிட்டி ஹோய ஹோய தேங் இஸ்தரவாக தங்கலன்னும் நேனி வா கடி அனகமாங் கெலிம்ம கிஹில்லா முதலாளிட்டு கியான முதலாளி மட தென்ன ரத்தி த்ரீ இன் ஒன் கிரிதே பேக்கட் எக்கக் கியலா வாகே அதிசய காரியபகுல ஜீவிதே வினாடியாக் ඇතුළත ரசம ரச கிரිතේකක් රස විඳින්න තියෙන හොඳම අවස්ථාව අරගෙන ඉන්නේ වාට රාත්‍රි 3 in 1 කිරිතේකෙන් තමයි. හිතන්නකෝ රෑට ඔය සිගරට් ජොබ් එකක් එහෙම කරන කෙනෙක් කියලා. මේක අරන් ගිහිල්ලා තියාගන්නකෝ. රෑට කිරිතේකක් බොන එක මෙහෙම මෙහෙම කරලා කරගන්න පුළුවන්. හරිද? රයිට්. ඒ නිසාම තමයි ඉතින් වාට විනාඩියෙන් කිරිතේකක් හදාගන්න දැන් තියෙන හොඳම chance එක රාත්‍රි 3 in 1 කිරිතේව ඉතින් අරන් එන්නේ. ඒ නිසා ළඟම තියෙන කඩෙන් අනිවාර්යෙන් නම කියලාම ඉල්ලන්න ඕනේ. හරිද? ජීවිතේ සමහර වෙලාවට අපි ට්‍රයි කරනවානේ අපේ වැඩ කරලා සල්ලි කයක් හරි වැඩිපුර හොයාගන්න නේද? හැබැයි මහන්සි වෙනවා විතරක් නෙමෙයි අපි පොඩ්ඩක් ට්‍රයි කරන්න ඕනේ අපේ වාසනාවටත් පොඩි chance එකක් දෙන්න නේද? අන්න ඒ නිසාම තමයි මම ඔයාලට කියන්නේ ජාතික ලොතරැයි මණ්ඩලයේ ඉන්නකන් ඔයාගේ ජීවිතේ වාසනාව දවසින් දවස අලුත් වෙනවා. ඉතින් එතකොට සුබ දවසක් ලොතරැයි කියලා කියන්නේ ඔයාගේ ජීවිතේට වාසනාව අරගෙන එන ගමන් සල්ලි විතරක් නෙමෙයි තෑගි වැඩියෙනුත් දෙන එකම ලොතරැයි. ඉතින් ඒ නිසා සුබ ලග්න තුනත් එක්ක අංක සුබ ලග්නයත් එක්ක අංක තුනම නිවැරදිව ගලපා ගත්තොත් ඔයාලට යතුරුපැදියක් එහෙමත් නැත්නම් මුදලින් රුපියල් ලක්ෂ 5ක් දිනා ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් වා හිතන්නක අංක 3 විතරයි ගැලපුණේ කියලා. බය වෙන්න දෙයක් නැහැ බබා. වාට රුපියල් 50000ක මුදල් තෑගි හම්බ වෙනවා. ප්‍රවර්ධන තියාගංග පිළිවෙලින් ගලපාගෙන රුපියල් 25000ේ මුදල් තෑගි ඇතුළු තවත් තෑගි රසක් දිනා ගන්න නම් ඔයා අනිවාර්යෙන් අරගන්න ඕන ජාතික ලොතරැයි මණ්ඩලය හරහා එන දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ලොතරැයියම තමයි. හරි. රයිට්. ඒක නම් මතක් කරලා යාළුවෝ සෙට් එකක් ඉන්නවා මතක් කරන්න මේ වෙලාවේ.

සින්දුව අහන ගමන් ඔයාලට මතක් කරන්න හැදුවේ ගොඩාක් කට්ටිය අහලා තිනු අසායි අද මොනවාද රෑ 9ට වෙන්නේ කියලා. මොනවා වෙන්නද අනේ බ්ලාස්ට් එකක් තමයි. ඉතින් අම්පාර දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් DJ RJ වගේම රත්නපුර දිස්ත්‍රික්කයෙන් අපි හොයාගත්ත මැනික DJ මදුව එනවා උන net FM DJ night face to face attack show එක හැඩ වැඩ කරන්න. අතිශය තරඟකාරී රෑක් තමයි අද රෑ කියලා කියන්නේ. ඉතින් එන්සා රෑ 9 ඉඳලා 12 වෙනකන් ඔයාලට chance එක තියෙනවා කැමතිම දිස්ත්‍රික්කයේ අම්පාර නම් අම්පාර දිස්ත්‍රික්කයට වෝට් කරන්න. ඊට පස්සේ ඔයා කැමතිම දිස්ත්‍රික්කයේ රත්නපුරේ නම් රෑ 9 ඉඳලා ඔයාලට අවස්ථාව තියෙනවා රත්නපුර දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය කරවන්න. 100% සජීවීව ඔයාලට මේ සියල්ල බලා ගන්න පුළුවන්. ඉතින් එන්සා රීමික්ස් රීමේක් අනම් මනම් ඔක්කොම එකට අහන්න නම් අද රෑ 9 වෙද්දී ඔයා අනිවාර්යෙන් net FM DJ night එක පැත්තට එන්න අමතක කරන්න එපා. net FM official facebook page එකෙන් අපි වැඩි සජීවීව අරගෙන එනවා. රෑ 9ට ලෑස්ති වෙලා ඉන්න.

0: Hovisi'de Lotre'yle.
1: Oyat vahalete vahşi gönne. Finishing vahalaknan kalarap tamay.
2: FIFA World Cup nominee balan SLT Mobitel vethi nobata niyama avasthawa. FIFA World Cup 2026 dan Pio Mobile App ekosse mulu Lankawatama nominee balanna puluwan. Oya karanna one Pio Mobile App eka download karaganna eka vitarai. FIFA World Cup unusuma aragena Net FM saha SLT Mobitel kandayama July 11 wenida Meegamuwa nagareta enawa. Edaata obath apith ekka ekathu wenna. Fun games walata sahabhagi vela tagi godak dina gannat puluwan. Edaata SLT Mobitel fiber connections, mobile connections milledi gannat puluwan wageema vishesha deemana rasak oyala wenu සූදානම් කරලා තියෙනවා
3: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pio Mobile App එකේ නොමිලේ බලන්න
4: SLT Mobitel Pio TV නිල විකාශක
5: අලුතන කාටම මෙලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාතලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබ යටි ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් බිඳුව 1120777 කසාගල සමුහ ව්‍යාපාරය වෙතින්
6: අඩු වියදමකින් දිගු දුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice වසර පහක වගකීමක් KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 077406
7: 43
8: in 1
9: දවස අතරතුරේ බොන කිරිතේ
10: දිවයිනේ වැඩි

0: විශ්වාසයේ දිනු දම්රෝ වොෂින් මැෂින් සඳහා රුපියල් 8000ක් වටිනා ස්ටීම් අයන් එකක් නොමිලේ සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
1: ලංකා ප්‍රීමියර් ලීග් 2026 සමාරම්භක මහෝත්සවය ජූලි 17 දා SSC ක්‍රීඩාංගණයේදී ප්‍රවේශ පත්‍ර බුක් මයි ෂෝ වෙතින් වෙන් කරවා ගන්න නිල විකාශන සහකරු SLT මොබිටෙල් බියෝ TV
2: අපි හැමදාම හෙව්වේ අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
4: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න
5: SLT Mobitel Pure TV නිල විකාශක
6: හැමෝම බැහැගන්න රත්ති 3-in-1 බොන්න රත්ති 3-in-1 විතරයි
7: මල්ලි ඒ රත්ති 3-in-1 කම බොන්න කියන්නේ
6: කිරි තේ සීනි එක පැක් එකේනස කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි අපිට ඉක්මනට යන්නත් පුළුවන්නේ කාලේ හරි වටිනවනේ සර්
7: රත්ති 3-in-1 පැක් එක දුනොත් බෑග් එකේ තියාගන්නක වටිනවා
6: ඇයි ගෙදරට ඔෆිස් එකට ග්‍රෑම් 400 පැක් එකක් තියෙනවනේ
8: සර් රත්ති 3-in-1 දවස අතරතුරේ බොන කිරි තේ
9: ගයක් විතරක් නෙවෙයි මේක DJ Attack එකක්
10: Don't stop remix remake එකට හැපෙන DJ blast එක
11: අංගගලේනේ ඉන්නා කුමරියේ
9: රේඩියෝ ඉතිහාසයේ ප්‍රථම වතාවට ලංකේය සුපිරි DJ තරු මුහුණට මුහුණ ගැටෙන DJ Attack Show එක.
10: Net FM DJ Night Face to Face Attack Show. Attack Show.
9: 1 2 3 let's go. ලංකාවම දන්න මීළඟ DJ Star වෙන්න කැමති නම් ඔයා DJ play කරන පැහැදිලි වීඩියෝ එක දැන් අපිට WhatsApp කරන්න.
10: 0711 95 95 95 Net FM DJ Night Face to Face Attack Show Other and Navayata Muhunata Muhuna Tarangavadinne Ampara Districtaya DJ RG Ratnapura Districtaya DJ Madhuwa
12: Brought to you by
13: Vasara 45ka Vishwasaya Samaga Dakune Advitiya Rasa Dilani Kaludodol Varga Rasak Rasa Rasakin Ekama Wahalak Yatin Dilani Kaludodol Pudgalika Samagama Hammantota
10: Net FM DJ Night
14: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම Fiber Fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency. Fast and stable. Unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම Fiber Fit කරගන්න.
15: අවුරුදු 3 සිට 6 දක්වා දරුවන් සඳහාම නිපද වූ Cowen Gate 4. අවුරුදු 90ක් පුරා ශ්‍රී ලාංකීය මාවරුන්ගේ හරි තීරණය. දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගන්න.
16: නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
17: අඩු වියදමකින් දිගුදුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD රයිස් වසර 5ක වගකීමක් KD රයිස් පුද්ගලික සමාගමට කතා කරන්න 077-406-4397
18: අද මෙන් උදා වන හෙටත් ඔබ රකිමින් රට රැකමට කැප වී සිටිමු ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බීකුමින් මමකමෙන්
19: කවදත් අලුත් රයිට් වෙලාව හවස 4 විනාඩි 52යි. මම මේවට මතක් කරන්න හදන්නේ ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් ගැන. ඔන්න ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් සිය ජීවිත රක්ෂණ උපහිමියන් ප්‍රකාශයට පත් කළ මෙරට ඉහළම ජීවිත රක්ෂණ බෝනස් මුදල රුපියල් කෝටි 1460 ඉක්මවලා තියෙනවා. ඉතින් ඒ නිසා හිතන්නේ ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් එක අත්වල බැඳගෙන ඉන්න රක්ෂණ උපහිමියන්ට මම හිතන්නේ මේක ඉතාමත් සුභාරංචියක්. ඉතින් එතකොට ඒ කාලේ ඉඳලා මේ වෙනකම් පාරිභෝගිකයා කේන්ද්ර කරගත් සේවාවක් ලබා දෙන ගමන්ම පියකුමෙන් මවකමෙන් යන සන්නාමය පොරොන්දුව පෙරදරි කරගෙන ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් සමාජයේ දිගුකාලීන අභිවෘද්ධිය සඳහා නොයෙකුත් වැඩසටහන් ක්‍රියාත්මක කරා. ඔබට මතක ඇති 2007 වසරේ ආරම්භ කරපු පාසල් පිරියත සුරකිම වැඩසටහන හරහා මේ වන විට ලංකාවේ අඩුපාසුකම් සහිත පාසල් 3365කට අධික සංඛ්‍යාවක් සඳහා පන්ති කාමර නවීකරණය කර පුස්තකාලය වගේම පානීය ජල පහසුකම් ඇතුළු අධ්‍යාපනික සම්පත් රාශියක් ලබා දුන්නා ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් වෙතින්. 2014 වසරේ ආරම්භ කරපු සුභපැතුම් ශිෂ්‍යත්ව වැඩසටහන, මේ වෙද්දී ජාතික විභාගවල දක්ෂතා දැක්වූ දරුවන් වෙනුවෙන් රුපියල් මිලියන 240කට අධික වටිනාකමකින් යුත් ශිෂ්‍යත්ව 2200කට වැඩි සංඛ්‍යාවක් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් හරහා ලබා දීලා තිනවා. ඉතින් ඒ නිසාම ඒ සියල්ල එක තමයි මෙවර වාර්තාගත බෝනස් ප්‍රකාශය. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් විශ්වාසයක අගය අපමණයි යන සන්නාමයේ සංකල්පයේ මැනවින් පිළිබිඹු කරමින් ඔබට අරගෙන ආවේ. ඒ වගේම තමයි ශක්තිමත් මූල්‍ය පදනමක්, අඛණ්ඩ වර්ධනයක් සහ උපහිමියන් වෙනුවෙන් නොසැලෙන කැපවීමක් එක්ක ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් ඉදිරියටත් ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා ලෙස රැඳී සිටමින් තම උපහිමියන්ට සහ රටට දිගු කාලීන වටිනාකමක් ලබා දෙන බවට පොරොන්දු වෙනවා. ඉතින් ඒ නිසා මේ ගැනත් මතක් කරන ගමන් අපි ලස්සන සින්දුවක් එක්ක අලුත් පැයකට යන්න හදන්නේ. හවස 4:54 දැන්.

0: වේලාව ඔබ වෙතගෙන එන්නේ.
1: රපුන්සල් වගේ මන්නන් ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න, ඇයට ඉඩ හරින්න. Commercial Credit.
3: මාස්ටර්ගේඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කර්ණිය මාස්ටර්ගේඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0703013636.
4: ලංකා ප්‍රීමියර් ලීග් 2026 සමාරම්භක මහෝත්සවය ජූලි 17 දා SSC ක්‍රීඩාංගණයේදී ප්‍රවේශපත්‍ර Book My Show within වෙන් කරවා ගන්න. නිල විකාශන සහකරු SLT Mobitel BOTV.

0: ಗದಗ ಹಾಸ್ಪಿಟಲ್ ಪಾಲಿಸಿ ಎಸ್ಎಲ್ಐಸಿ ಲೈಫ್ ಜೀವಿತ ರಕ್ಷಣ ಒಪ್ಪಿಮಿಯನ್ ಟೈಮಿರುನ 11th ಬೋನಸ್ ಪ್ರತಿಲಾಭೆ ಅಗಯ ರುಪಿಯಲ್ ಕೋಟಿ 1460 ಇಕ್ಮವೈ ಶ್ರೀಲಂಕಾ ಇನ್ಶೂರೆನ್ಸ್ ಲೈಫ್ ಬಿಯಕುಮಿನ್ ಮವಕುಮಿನ್
1: ಬಾಕ್ಸ್ ಬಾರ್ ನಮ್ ವೆಲಂದಪಲೇ ಹರಿ ಹರಿಯತ್ ಏತ್ ನಿಯಮ ಬರದಿನ ಬಾಕ್ಸ್ ಬಾರ್ ಎಕಕ್ ಗನ್ನ ಹೊನಮ ಕ್ರಮಯ ಬಾರ್ ಎಕ ಕಿರಳ ಬಲನ ಎಕ ಮೆಲ್ವಾ ಬಾಕ್ಸ್ ಬಾರ್ ವಲ ನಮ ಗನಕಮ ಮಿಮ್ಮ ಗಹಲ ತಿಯನ ನಿಸಾ ವಿಶ್ವಾಸೇನ್ ಗನ್ನ ಪುಲುವ ರವಟ್ಟನ್ನತ್ ಬೆ
2: ಮೆಲ್ವಾ ಎಕ ಲಂಕಾವೆ ಎಕ ಅಪಿ ಎಕ ಕಿರನ್ನ ಓನ ನೆತಿ ಎಕ
3: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නවිනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
4: මාතර freelance cheese රස සොයා එකක රස බලමුද? මාතර freelance cheese රසති සොයා meat. වර්ණකාරක, රසකාරක කිසිවක් අඩංගු නැත.
5: ඩම්රෝ ෆෝම් මෙට්ට සඳහා 15%ක වට්ටම් ඉහළ ප්‍රමිතියකින් යුත් දිගු කල් පවතින ෆෝම් මෙට්ට දිවයින පුරා ඩම්රෝ ප්‍රදර්ශනාකාරවලින්
6: හෘද රෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහ හන්දිය කිරිබන්නාර සෙවනගල 0773 273 540
7: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න.
8: SLT Mobitel Pure TV නිල විකාශක.
9: Finishing වහලක් ලෙස color upflow වැජබෙනා.
10: සිත් පැදගනි, කල් පවති, අවලක්ෂණ නොවි. ඔයත් වහලට වශී වෙන්න. Finishing වහලක් නම් color up තමයි.
11: අදමෙන් උදාවන හෙටත් ඔබ රකිමින් රට රැකමට කැප වී සිටිමු ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බීකුමෙන් මවකමෙන්
12: තරංගයක් විතරක් නෙවෙයි මේක DJ Attack එකක්
13: Don't stop remix remake එකට හැපෙන DJ blast එක
14: අංගා ගලේනේ ඉන්නා කුමරියේ
12: රේඩියෝ ඉතිහාසයේ ප්‍රථම වතාවට ලාංකේය සුපිරි DJ තරු මුහුණට මුහුණ ගැටෙන DJ Attack show එක
13: Net FM DJ Night Face to Face Attack show Attack show
12: 1 2 3 let's go ලංකාවම දන්න ඊළඟ DJ star වෙන්න කැමති නම් ඔයා DJ play කරන පැහැදිලි වීඩියෝවත් දැන් මා අපිට WhatsApp කරන්න
13: 0711 95 95 95 Net FM DJ Night Face to Face Attack Show Other and Navayata Muhunata Muhuna Tarangavadinne Ampara Districtaya DJ RG Ratnapura Districtaya DJ Madhuwa
15: Brought to you by
13: Vasara 45ක විශ්වාසය සමග දකුණේ අද්විතීය රස ඩිලානි කළු දොදොල් වර්ග රසක් රස රසකින් එකම වහලක් යටින් ඩිලානි කළු දොදොල් පුද්ගලික සමාගම හම්බන්තොට Net FM DJ Night
16: කවදත් අලුත් කාගෙත් net
17: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
12: හැමතේකම එක වගේ නෙමෙයි ලෞජි පරම්පරා ගණනාවක් විශ්වාසින් තෝරන ඉදා වගේම අදත් නොවෙනසු තේ රසය ඔබත් අදම ලෞජි ගන්න
18: සුබ සන්ධ්‍යාවක් හවස 5:02

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: විශ්වාස කරන සත්‍ය
2: ඔබ වෙත ගෙන එන්නේ
3: හරිගේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ
4: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
1: LOLC finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 011 715 555 අමතන්න
5: අම්මා ආතරෙන් අපිට කවපු වත්කටක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය Serendip Green Plantation Private Limited.
6: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ. ඉහළ ක්‍රිප්ස්කෝ අගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. Crib Sri Lanka.
1: බයෙන් බය අලුත් වන අලුත් පැයි විමසුමා.
7: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම තරංග අධිකරණ මාත්‍ය හර්ෂණ නානායකර මහතාට එරෙහිව විපක්ෂයේ විසින් විශ්වාස භංග යෝජනාවක් අත්සන් කර තිබෙනවා මිගමු බන්ධනාගාරය තුල සිදු වූ නොසන්සුන්තාව නිසා ඝාතනය වූ බන්ධනාගාර නිලධාරීන්ගේ මෙන්ම රැඳවියන්ගේද ආරක්ෂා පිළිබඳ සිය වගකීම සහ වගවීම ඉටු නොකිරීමට අපොහොසත් වීම හේතුවෙන් අධිකරණ මාත්‍යවරයාට එරෙහිව මෙම විශ්වාස භංග යෝජනාව ඉදිරිපත් කිරීමට විපක්ෂය තීරණය කර තිබෙනවා යනු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් අමාත්‍යවරයාට එරෙහිව විශ්වාස භංග යෝජනාව අද පාර්ලිමේන්තුවේදී අත්සන් තබා ඇති බවයි net news පාර්ලිමේන්තු වාර්තාකරු පැවසුවේ Net News ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා Net News YouTube නාලිකාවට සහ Net News Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් Net News Total එකේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: Net News ජනතාව විශ්වාස කරන සත්‍ය
2: ඔබ වෙත ගෙන ආවේ
5: අම්මා ආතරෙන් අපිට කවපෝ

හවස පහයි විනාඩිය කොළහයි අපි හතරවටේ හගෙනින් දෙවනි පැය පටන් අරගෙන තියෙන්නේ. අපි මැසේජ් කරපු සෙට් එකක් මතක් කරන්න ඕන. ප්‍රශ්න තියෙන්නේ දැන් මෙතන මේ FM DJ Night එකේ වැඩවලට අද කට්ටිය මේ ලෑස්ති වෙනකොට මම මේ මෙච්චර වෙලා වාගේ මැසේජස් කියවපු ෆෝන් එකත් අරගෙන මැෂින් එකත් අරගෙන ගිහිල්ලා දැන් මම මොකද කරන්නේ? සමහර පොඩි වෙලාවක් දෙන්න මම ඔයාව මතක් කරන්නම්. හරි. Right. මං ඊට කලින් ඔයාලට මතක් කරන්න හදන්නේ KD Bryce බයික් එක ගැන. දැන් සාමාන්‍යයෙන් බයික් එකක් ගන්නවා කියන එක උඩක් අයට තියෙන ආසාවක් හීනයක් නෙනේද? එතකොට හැබැයි ප්‍රශ්නේ තිබ්බේ මේ දවස්වල වාහනවල ගාන සෑහෙන්න වැඩි. ඊට පස්සේ ඕක දැන් ලීස් එකක් දාලා ගන්නකොට තව ප්‍රශ්න එනවා. එතකොට ඉතින් කොහොමද අසා බයික් එකක් ගන්නවා කියන දේ කරන්නේ කියලා ඔයා හිත හිත ඉන්නවා නම් ඔයාලට තමයි මම මේ මතක් කරන්නේ. දැන් ඔයාලට KD Rice Motor Company Private Limited වෙතින් එන KD Rice Leader 125 බයික් එක දැන් රුපියල් ලක්ෂයක අති දැවැන්ත ඩිස්කවුන්ට් එකක් එක්ක සමනේ වෙළඳපොළ වටිනාකම මේක 796,500ක් විතර වෙනවනේ. හැබැයි දැන් එතකොට ඒ ගාන වෙනුවට ඔයාලට ලක්ෂයක ඩිස්කවුන්ට් එකක් එක්ක 696,500කට ඔයාලට අවස්ථාව තියෙනවා KD Rice Leader 125 බයික් එක ගන්න. ඉතින් එතකොට ඒ විතරක් නෙමෙයි, දැන් සාමාන්‍යයෙන් ඔයාලා ලීස් එකක් දාලා ගන්නකොට ඔයාට ඔළුවට එන බර තියෙනවනේ. දැන් අනේ මේවා මෙච්චර ඇඩ් වෙනවා, මේ වගේ ගානක් ලීස් එකක් ගෙවන්න වෙනවා නම් මනම් ඔය දේවල් හිතනවා නම් ආ බය වෙන්න එපා. KD Rice Leader 125 බයික් එක ගන්නකොට ඔයාලට ලීසින් බර බාගෙට භාගයක්ම අඩු වෙනවා. ඔයාලට හිතා ගන්න බැරි වට්ටම් ගොඩාක් හම්බ වෙනවා. ඉතින් ඒ නිසාම තමයි මම ඔයාලට කියන්නේ බයික් එකක් ගන්නවා නම් ඔයාලට මේක තමයි තියෙන හොඳම චොයිස් එක. ඔළුවට බරක් නැතුව වාහනේ පදගෙන යන්න පුළුවන්. හොඳම දේ තමයි ලංකාවේ වැඩිපුරම මේක ගැන දැන් මේ දවස්වල කතා වෙන්නේ. මේක පෙට්‍රල් බයික් එකක් කියන්නේ සාමාන්‍යයෙන් පෙට්‍රල් සුවඳටත් දුවනවා. ෂෙඩ් එකක් ළඟින් ගියත් නිකන් පෙට්‍රල් උනනවා වගේ තමයි. ඒ නිසා ඉතින් මේක තමයි වාට තියෙන හොඳම තේරීම. ඉස්සරහ රෝදේ වගේම පිටපස රෝදේ ඩිස් බ්‍රේක් තියෙන නිසා වාට ආරක්ෂාව උපරිමයි. ඒ නිසාම ඔයා දෙපාරක් හිතන්නේ නැතුව ගන්නව නම් ගන්න ඕනේ KD Rice Leader 125 බයික් එක තමයි. ඒ විතරක් නෙමෙයි, දැන් ත්‍රිවිල් එකක් එහෙම ගන්න හිතාගෙන ඉන්නවනම් පුංචි පවුල රත්තරන් කියලා පොඩි අයත් එක්ක ගමන බිමනක් ගැම්මට යන්න නම් ඔයාලා දැන් හොඳම ත්‍රිවිල් එක අරගෙන ඉන්නෙත් KD Rice Motor Company Private Limited වෙතින්ම තමයි. AC කරපු ත්‍රිවිල් එකක් ආයකක් වගේ යන්න නියමයි නේද? එනිසා KD Rice Electric ත්‍රිවිල් එක වාට තියෙනවා. දැන් වාට මිලදී ගන්න අවස්ථාව තියෙනවා. ඒ වගේම KD Rice Electric බයික් එක වාට මිලදී ගන්න අවස්ථාව තියෙනවා. ඉතින් එනිසාම වාහනයක් ගන්න සිහින දකින්න ඔයාට තියෙන හොඳම තේරීම තමයි KD Rice කියලා කියන්නේ. ලංකාව පුරාම අමතර කොටස් මිලදී ගන්න, ඒ වගේම බෙදාහැරීමේ, ඒ වගේම අලෙවි නියෝජිතයන් ඉන්නවා. වාට හැම අවශ්‍යතාවයක් වෙනුවෙන්ම පහසුකම් සියල්ලම ලංකාව පුරා තියෙන නිසා බය වෙන්න කිසිම දෙයක් නැහැ. හවස 5 විනාඩි 14යි. අපි හවස 6ට කලින් මේ පැත්තට මැසේජ් එකක් දැම්මොත් ඔව මතක් කරන්නම්.

0: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක්. මහන්සියක් නැතුව මාසිකව සුපිරි ආදායමක් ගන්න දැන් මම තන්න 0111 437 1250.
1: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න, ඔක්කොම ඩිවයිසස් කනෙක් කරන්න, gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න පැකේජ් රසක්. SLT Mobitel Fiber.
2: Meltol හිස රතය, උණ, සෙම් ප්‍රතිශ්‍යාව, ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. Meltol පැරසිටමෝල් විශේෂයකි.
3: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කෑම වේල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන්ඩ් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
4: ලංකා ප්‍රීමියර් ලීග් 2026 සමාරම්භක මහෝත්සවය ජූලි 17 දා SSC ක්‍රීඩාංගණයේදී ප්‍රවේශ පත්‍ර බුක් මයි ෂෝ වෙතින් වෙන් කරවා ගන්න. නිල විකාශන සහකරු SLT Mobitel Bio TV.
5: හැමතේකම එක වගේ නෙමෙයි. ලෞජි පරම්පරා ගණනාවක් විශ්වාසින් තෝරන ඉදා වගේම අදත් නොවෙනසු තේ රසය. ඔබත් අදම ලෞජි ගන්න.
6: දිවයිනේ වැඩිම විශ්වාසය දිනු දම්රෝ වොෂින් මැෂින් සඳහා රුපියල් 8000ක් වටිනා ස්ටීම් අයන් එකක් නොමිලේ. සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
7: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
8: SLT Mobitel Pure TV නිල විකාශක.
9: තාත්තේ මේ සල්ලි තියාගන්නකෝ.
10: දැන් ඕන නෑදුව. යුනියන් බැංකුවේ පෙන්ෂන් ලෝන් එකෙන් මම පෙළතවන්න පටන් ගත්තනි.
11: විශ්‍රාම ජීවිතේ බරක් නොවි බලයක් කරගන්න රාජ්‍ය සේවක ඔබට රුපියල් මිලියන 8ක් දක්වා ණයක් යුනියන් බැංක් පෙන්ෂන් ලෝන්.
12: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිස්කලංක නිදහස් නවාතැනක් උතුර දකුණ මධ්‍යම ආකරණ කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. රුපියල් මිලියන 31 සිට සියලු පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න කඩවත ලයිෆ්ස්ටයිල් රෙසිඩෙන්සිස් දැන් මම තන්න ප්‍රයිම් ගෲප් 13/22.
13: ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනිය. සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747-31-33-540.
14: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල්නෙත්. පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 0112-863-363 0776-716-3072.

0: සිතින් පැමිලි පිටින් අහන්න ජනී එක දේදුනු මාවත සතිය දවස්වල උදේ 10ට
1: නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
2: අඩු වියදමකින් දිගුදුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක කේඩී රයිස් වසර පහක වගකීමක් කේඩී රයිස් පුද්ගලික සමාගමට කතා කරන්න 077 406 43 97
3: අදමින් උදාවන හෙටත් ඔබ රකිමින් රට රැකමුට කැප වී සිටිමු ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බීකුමින් මවකමෙන්

රයිට් බලව හවස පහයි විනාඩි 28යි සෑහෙන දේවල් මතක් කරන්න තියෙනවානේ අද ඉතින් මේ පැත්තේ වැඩනේ ඔයාලා ඇස්ති වෙලා ඉන්න රණවේ වෙදින FM DJ Night Face to Face Attack Show එක අපි අරගෙන එනවා අම්පාර දිස්ත්‍රික්කයේ සහ රත්නපුර දිස්ත්‍රික්කයේ අතර තමයි අද දවසේදී ද්වන්ද සංග්‍රාමය තියෙන්නේ එතකොට මේක ඇවිල්ලා ලේසි නෑ පහසු නෑ ජයග්‍රහණය කරවන්න නම් වැඩිම මනාප සංඛ්‍යාවක් තිබිය යුතුමයි ඉතින් එන්සා ඒ chance එක තියෙන්නේ ඔයාලට ඔයා කැමතිම දිස්ත්‍රික්කයේ අම්පාර දිස්ත්‍රික්කයේ නම් ඔයාලට පුළුවන් අම්පාර කියලා comment කරන්න ඊට පස්සේ ඔයා කැමතිම දිස්ත්‍රික්කයේ රත්නපුර නම් මැනික් කැටටි කරනම් කැමති ආඩ බලන්න රත්නපුර දිස්ත්‍රික්කයට comment කරන්න හයි කොහොමද සාපිත් මේ වෙලාව ආව අහගෙන ඉන්නවා අපිට ලස්සන සින්දුවක් දෙන්න කියලා මට message එකක් දාලා තිනවා ඉෂාරා ඒ වගේම තමයි හික්කඩුවෙන් චාන්දනී ඒ වගේම දික්වැල්ලෙන් අනුෂා ලස්සන සින්දුවක් දෙන්න කියලා තිනවා ඒ වගේම කවුද මේ ඉන්නේ අසයි අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්නකෝ කියලා මට යෂෝ message කරලා තිනවා ඒ වගේම නෙතූ බබා thank you darling මං ආවත් එකතු කරගන්නම් ඊළඟට ලෑස්ති කරගෙන තියෙන සින්දුවට රයිට් ඊට පස්සේ මම මේවට මතක් කරන්න හදන්නේ සාමාන්‍යයෙන් දැන් අපේ ජීවිතේ බලාපොරොත්තු කියලා දේවල් තියෙනවනේ නේද? එතකොට ඔයාට අයිඩියා එකක් තියෙනවා නම් කවදා හරි මම රට ගිහිල්ලා මගේ ජීවිතේ ගොඩදා ගන්නවා කියලා. ඔයාට තියෙන හොඳම අවස්ථාව සහ රට යන තියෙන හොඳම පාර ගැන තමයි මම මේ කියන්න හදන්නේ. සරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් ආයතනය කියලා කියන්නේ අද කීයක නෙමෙයිනේ වසර 10කට වැඩි කාලයක් තිස්සේ ව්‍යාපාර ශාස්ත්‍රයේ විශ්වාසය දිනාගත්ත පාරිභෝගික විශ්වාසය දිනාගත්ත ව්‍යාපාර ශාලාවක් තමයි සරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් ආයතනය කියලා කියන්නේ. එතකොට සරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් ආයතනය හරහා අනුබද්ධිත සරන්ඩිප් ට්‍රැවල්ස් ඇන්ඩ් ටුවර්ස් කියලා කියන්නේ වගේම විශ්වාසය දිනාගත්ත තැන. මොකද ඒ කාලේ ඉඳලා මේ වෙනකම්ම බොහෝ දෙනෙක්ගේ පිටරට සීනේ විදේශ රටකට යන්න තියෙන සීනේ සැබෑ කරපු විශ්වාසවන්තම තැන තමයි සරන්ඩිප් ට්‍රැවල්ස් ඇන්ඩ් ටුවර්ස් කියලා කියන්නේ. ඉතින් ඒ නිසාම තමයි දැන් ඔන්න සරන්ඩිප් ගොඩනැගිල්ලේ සරන්ඩිප් ට්‍රැවල්ස් ඇන්ඩ් ටුවර්ස් වෙනුවෙන් වෙනම පරයන්තයක් විවෘත කළා. ඔයාට සියලුම සේවාවන් හරිම කාර්යක්ෂමව ලබා ගන්න පුළුවන් ආකාරයට දැන් ඔන්න අලුත් මුහුණුවරකින් ඇවිල්ලා තියෙන්නේ. විශේෂයෙන් මතක් කරන්න ඕනේ ඔයාගේ රට යන්න තියෙන ඌමනාව. තනියෙන් අපි හිතමු නිකන් ටුව එකක් යන්න හිතාගෙන ඉන්නවා කියලා. එහෙම නැත්නම් යාළුවොත් එක්ක සෙට් වෙලා ටුව එකක් යන්න හිතාගෙන ඉන්නවා කියලා. ගර්ල් ස්කූල් එකක ඉඳපු කෙනෙක් නම් ඔයාගේ ගෑනු ළමයි යාළුවෝ ටිකවත් එකතු කරගෙන යන්න හිතාගෙන ඉන්නවා නම් ටුව එකක් එහෙම. ඔයාට හරිම ලේසියෙන් පහසුවෙන් අතේ තියෙන බජට් එකට ටුව එක plan කරගන්න තියෙන හොඳම තැන තමයි සරන්ඩිප් ට්‍රැවල්ස් ඇන්ඩ් ටුවර්ස් කියලා කියන්නේ. තමන්ගේ අම්මා තාත්තාව පිට රටකට යවන්න හිතාගෙන ඉන්නවා නම් ස්ටඩීස් වලට වෙන්න පුළුවන් විදේශ රැකියාවකට වෙන්න පුළුවන්. ඔයා යන්න හිතාගෙන ඉන්නවා නම් පිට රටකට ඔයා වගකීම ඇතුව යන්න ඕනේ හොඳම තැන තමයි සරන්ඩිප් ට්‍රැවල්ස් ඇන්ඩ් ටුවර්ස් කියලා කියන්නේ. විශේෂයෙන්ම අර gedara ayat එක්ක තමන්ගේ වෙන රටකට යන සීනේ plan කරනවා වගේ තමයි මෙතන ඉන්න කට්ටියත් එක්ක කතා බහ කරලා ඔයාට මේ ගමන හරිම පැහැදිලිව ඔයාගේ රුපියලක්වත් නාස්ති වෙන්නේ නැතුව අතේ තියෙන බජට් එකට අනුව ඔයාට ගමන plan කරගන්න පුළුවන්. විශේෂයෙන්ම දැන් හිතන්නකෝ ඔයා දන්නවද ඔයාට දැන් tour එකක් යන්න අතේ ලොකු මුදලක් නැත්තම් ඔයාට coco payments එහෙමත් නැත්තම් credit card payments විදියට ගෙවීමේ කටයුතු කරගෙන යන්නත් අවස්ථාව තියෙනවා සරන්ඩිප් ට්‍රැවල්ස් ඇන්ඩ් ටුවර්ස් වෙත. 77132 කියන නම්බර එකට කතා කරාම ඔයාලට වැඩි විස්තර දැනගන්න පුළුවන් සරන්ඩිප් ට්‍රැවල්ස් ඇන්ඩ් ටුවර්ස් එක්ක. ඒ නිසා ඔයා තැන් තැන් වලට ගිහිල්ලා අතේ තියෙන සල්ලි ටික නාස්ති කරගන්න නැතුව රට යන්න හිතාගෙන ඉන්නව නම් ඔයා යන්න ඕනේ එකම තැන තමයි සරන්ඩිප් ට්‍රැවල්ස් ඇන්ඩ් ටුවර්ස් කියලා කියන්නේ. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් ගැන අපි කතා කරන්න ඕනනේ නේද? මොකද මේ වෙද්දි ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් වෙතින් තමන්ගේ රක්ෂණ ඔප්පු හිමියන් වෙනුවෙන් ප්‍රකාශයට පත් කරන දැවැන්තම බෝනස් මුදල ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඉතින් එතකොට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ගැන කතා කරද්දි විශේෂයෙන්ම කියන්න ඕන එදා ඉඳලා අද වෙනකන්ම පියකුමෙන් මවකමෙන් කියන සන්නාමය පොරොන්දුව පෙරදැරිව ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් සමාජයේ දිගු කාලීන අභිවෘද්ධිය වෙනුවෙන් දැවැන්තු වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කළා. ඒ විතරක් නෙමෙයි පාරිභෝගිකයා කේන්ද්‍ර කරගත් සේවාවක් ලබා දෙන්න ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් හැමදාමත් කටයුතු කරන්නේ විශ්වාසයත් එක්ක තමයි. එදා ඉඳලා අද වෙනකම් පාරිභෝගිකයන් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් වලට අත්වැල් බැඳගත්තේ ඒ විශ්වාසයට ගරු කිරීමක් විදිහට තමයි. ඔන්න ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් සිය ජීවිත රක්ෂණ ඔප්පු හිමියන් වෙනුවෙන් ප්‍රකාශයට පත් කළ මෙරට ඉහළම ජීවිත රක්ෂණ බෝනස් මුදල රුපියල් කෝටි 1460 ඉක්මවා යන්න හැකියාව ලැබුණේ. ඉතින් එන්සා වාගේ ජීවිතේ වගකීම හරි ආකාරයෙන් බාර අරගෙන හැමදාමත් ඔයා වෙනුවෙන් පෙනී ඉන්න එකම තැන තමයි ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් කියලා කියන්නේ. හරි ඊට පස්සේ මම මේ වට මතක් කරන්න හදන්නේ දැන් සාමාන්‍යයෙන්
අපිට ගයක් හදනවා නම් ගෙදර වහලය කියලා කියන්නේ අමතක කරන්නම බැරි කොටසක් නේද? සාමාන්‍යයෙන් ගෙදර වහලය ලස්සන පිළිවෙලට තියෙනකොට ගෙදරට උනත් ආකර්ෂණීය පෙනුමක් හොඳ නිමාවක් එනවා නේද? අනේ නිසාම තමයි මම වාට කියන්නේ ගෙදර වහලයට රූෆින් ෂීට් දානවා නම් වාට තියෙන හොඳම තේරීම තමයි කලර් ඔෆ් රූෆින් ෂීට් කියලා කියන්නේ. විශේෂයෙන්ම කලර් ඔෆ් රූෆින් ෂීට් දැම්මට පස්සේ ගෙදරට හරි අමුතු ලස්සන එළියක්. අපි කියන්නේ සිරියාවන්තකයක් කියලා නේද? පෙනුමක් එනවා. අනිත් එක තමයි මේකේ මතුපිට තින් තාලේපනය සඳහා වසර 5ක වගකීමක් හම්බ වෙනවා. ෂීට් එකට වසර 25ක වගකීමක් හම්බ වෙනවා. ඒකත් එක්ක වාට විශ්වාසය උපරිමයි. අවුවට වැස්සට දෙකටම ඔරොත්තු දෙන කලයක වෙනස් වෙන්නේ නැති. ඊට පස්සේ පේන්ට් එකේ පොතු ගැලවිලා යන්නේ නැති. නියම ආරක්ෂිත දිගු කාලීන පැවැත්මක් තියෙන රූෆින් ෂීට් එකක් නම් ඔයාලට තියෙන හොඳම තේරීම තමයි කලර් ඔෆ් රූෆින් ෂීට් එක කියලා කියන්නේ. ඒක ගැනත් මතක් කරලා අපි සින්දුවකට යන්න හදන්නේ. හවස 5:33 දැන්.

0: SLT Mobitel fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
1: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිෂ්කලංක නිදහස් නවාතැනක් උතුර දකුණ මැදම ආකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි රුපියල් මිලියන 31 සිට සියලු පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත apartment එක අදම වෙන් කරගන්න කඩවත lifestyle residences දැන්මම තන්න prime group 1322
2: අලුත් තැන කඩම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩම මිලකට දැන් පහන්ට රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්
3: අඩු වියදමකින් දිග දුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice වසර පහක වගකීමක් KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 077-406-4397
4: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ

0: වැඩි විස්තර සඳහා 13.9 අමතන්න. ඩම්රො ෆෝම් මිට සඳහා 10%15% වට්ටම්. ඉහළ ප්‍රමිතියකින් යුත් දිගු කල් පවතින ෆෝම් මිට දිවයින පුරා ඩම්රො ප්‍රදර්ශනාකාරවලින්.
1: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම ඩිවයිසස් කනෙක් කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න පැකේජ් රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
2: වාව්! ඇන්කටින් එකක්?
3: ඔව් පුතේ, නැවුම් රසගුණ හා පෝෂණය පිරි ඇන්කටින් එකක්. ෆ්‍රෙෂ්නස් ලොක් වී තවත් සුරක්ෂිතව එන ඇන්ක. උපරිම ආරක්ෂාව, උසස්ම තත්ත්වය සහ පෝෂණ ගුණය සහතිකයි.
4: අපි හැමදාම හෙව්වේ අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස, දිව්‍ය කුළුබඩු නිෂ්පාදන.
5: ලංකා ප්‍රීමියර් ලීග් 2026 සමාරම්භක මහෝත්සවය ජූලි 17 දා SSV ක්‍රීඩාංගණයේදී ප්‍රවේශ පත්‍ර බුක් මයි ෂෝ වෙතින් වෙන් කරවා ගන්න. නිල විකාශන සහකරු SLT Mobitel Bio TV.
6: තරගයක් විතරක් නෙවෙයි, මේක DJ Attack එකක්.
7: Non-stop remix remake එකට හැපෙන DJ Blast එක.
8: අංගා ගලේනේ
6: රේඩියෝ ඉතිහාසයේ ප්‍රථම වතාවට ලාංකේය සුපිරි DJ තරු මුහුණට මුහුණ ගැටෙන DJ Attack Show එක.
7: NetFM DJ Night Face to Face Attack Show. Attack Show.
6: ලංකාවම දන්න මීළඟ DJ ස්ටාර් වෙන්න කැමති නම් ඔයා DJ ප්ලේ කරන පැහැදිලි වීඩියෝ එක දැන් අපිට WhatsApp කරන්න.
7: 0711 95 95 95. NetFM DJ Night Face to Face Attack Show. අද රෑ 9ට මුහුණට මුහුණ තරඟ වදින්නේ අම්පාර දිස්ත්‍රික්කය DJ RG, රත්නපුර දිස්ත්‍රික්කය DJ මදුවා.
9: වසර 45ක විශ්වාසය සමග දකුණේ අද්විතීය රස ඩිලානි කළු දොදොල් වර්ග රසක් රස රසකින් එකම වහලක් යටින් ඩිලානි කළු දොදොල් පුද්ගලික සමාගම හම්බන්තොට. NetFM DJ Night.
10: අවුරුදු 3-6 දක්වා දරුවන් සඳහාම නිපද වූ කවෙන් ගේට් 4. අවුරුදු 90ක් පුරා ශ්‍රී ලාංකීය මාවරුන්ගේ හරි තීරණය. දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා

0: අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: හව සබහයි විනාඩි 47යි වෙලාව. රසමරස කිරිත එකක් බොන්න අයිඩියා එකක් තියෙනවද? රයිට්. එහෙනම් ඉතින් යමින් යමින් ගමන් මාව අහගෙන ඉන්න ඔයා ළඟම තියෙන කඩේට ගිහිල්ලා මුදලාලිට කියන්න, මුදලාලි මට විනාඩියෙන් කිරිත එකක් හදාගන්න පුළුවන් විදියට රත්ති 3-in-1 කිරිත පැකට් එකක් දෙන්න කියලා. මොකද කාර්ය බහුල උදෑසනකට නැත්නම් හවස්වරුවේ වැඩ රාජකාරී කරන ගමන් මහන්සියක් දැනුන වෙලාවට කිරිත එකක් බොන්න ඕනේ නම් දැන් ඔයාට කඩවල් ගාන යන්න ඕනේ නෑ. ඊට පස්සේ තේකොළ හොයාගෙන, ඊට පස්සේ තේකොළ තම්බගෙන, වාගෙන, කිරිපිටි වාගෙන, ඔය දෙක තුන මේකට එකතු කරලා ඉච්චර දුක් විඳින්න ඕනේ නෑ අනේ. ඔයා දැන් ළඟ තියාගන්න රත්ති 3-in-1 කිරිතේ පැකට් එකක්. හරිද? ඔයාට කරන්න තියෙන්නේ හරිම පුංචි දෙයයි. කැඩුවා, දැම්මා, කලවම් කරා, බිව්වා. හරිද? රසම රසයි. නියම කිරිතේ රසය, නියම උකු රසය. ඊට පස්සේ සීනි, තේකොළ මේ සියල්ල එකට අන්තර්ගත කරලා තමයි මේක නිෂ්පාදනය කරලා තින්නේ. ඉතින් එන්සා විනාඩියක් යද්දි මෙහෙම කළා. ඔයාට රසම රස කිරිතේ එකක් හදාගන්න නම් ඔයාට තියෙන හොඳම තේරීම තමයි රත්ති 3-in-1 කිරිතේ කියලා කියන්නේ. හිතන්නකෝ, නයිට් ෂිෆ්ට් එකේ වැඩ කරන කට්ටිය ගාමන්ට් ෆැක්ටරි එකේ වැඩ කරන ගමන් එහෙම ඉන්නකොට මහා වෙලාවක් හම්බ වෙන්නේ නැහෙනේ නේද ඔයාලට මේ කිරිතේ හද හද ඉන්න. ඔයාරත් 3-in-1 කිරිතේ එකක් අරන් ගිහලා වැඩ කරන තැනින් ගිහලා තියාගන්නකෝ. ඔයාට ඉතින් කිරිතේ එකක් හදා ගන්නවා කියන එක එතකොට මහලුකු දෙයක් නෙමෙයි. විනාඩියෙන් කරගන්න පුළුවන්. හැබැයි යාළුවන්ගෙන් පරිස්සම් කරගන්න. මේක මාර රසයි නිසා දන්නේ නැද්ද? ඉතින් අනේ චුට්ටක් දෙන්නකෝ, චුට්ටක් දෙන්නකෝ කියලා ඉතින් ඉල්ලන්න බැරිත් නෑ. හරි, රයිට්, ඕකේ. හවස 5:48 සිංදු

හවස පහයි විනාඩි 52යි මට වැඩ ඉවර කරලා යන්න වෙලාව තමයි ඇවිල්ලා තියෙන්නේ. හැබැයි ඊට කලින් මතක් කරන්න ඕන ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් සිය ජීවිත රක්ෂණ ඔප්පු හිමියන් ප්‍රකාශයට පත් කළ මෙරට ඉහළම ජීවිත රක්ෂණ බෝනස් මුදල රුපියල් කෝටි 1460 ඉක්මවල තියෙනවා. ඉතින් ඒ නිසා ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් එක අත්වල් බැඳගත් ජීවිත රක්ෂණ ඔප්පු හිමියන් මේක සුබ පණිවිඩයක්. ඉතින් ඒ නිසාම තමයි වාට කියන්නේ විශ්වාසයෙන් හැමදාමත් ඔයාගේ ජීවිතේ වගකීම බාර අරගෙන ඔයාගේ පැත්තෙන් හැමදාම හිතලා වාට ප්‍රමුඛත්වයේ දීලා කටයුතු කරන තැනක් තමයි ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් කියලා කියන්නේ. ඉතින් ඒ නිසා ඒකනත් මතක් කරන ගමන් වැඩේ ඉවර කරලා යන්නත් ඕනේ. හැබැයි ඊට කලින් සුබ දවසක් ලොතරැයි ගැන කියන්නත් එපේ. සාමාන්‍යයෙන් ඔය යමින් යමින් ගමන් ලොතරැයි කූඩුවක් දැක්ක ගමන් ගිහිලා බය නැතුව අරගන්න සුබ දවසක් ලොතරැයි. මොකද ජාතික ලොතරැයි මණ්ඩලයේ හරහා එන සුබ දවසක් ලොතරැයි වෙතින් වාට තෑගි වලට ඒ වගේ මුදල් වලට අමතරව වාට තෑගි දිනන්නත් අවස්ථාව තියෙනවා. සුබ ලග්නේ සමග අංක 3ම නිවැරදිව ගලපා ගත්තොත් වාට ඉලෙක්ට්‍රික් යතුරුපැදියක් එහෙමත් නැත්නම් මුදලින් රුපියල් ලක්ෂ 5ක් ජයග්‍රහණය කරන්න පුළුවන්. ඒ වගේ අංක 3ක් පමණක් ගැලපුණත් නිවැරදිව රුපියල් 50,000ක් නිවැරදිව අංක 3ක් පමණක් ගැලපුණත් රුපියල් 50,000ක් හිමි කරගන්න පුළුවන්. ඒ වගේම ප්‍රවර්ධන ත්‍යාගංක පිළිවෙලින් ගලපා ගත්තොත් 25,000 මුදල් තෑගි ඇතුළු තවත් මුදල් තෑගි රසක් වාය කරගන්න වාට අවස්ථාව තියෙනවා. දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක් ලොතරැයි ගැන තමයි මේ විදිහට මතක් කරේ. ගැනත් මතක් කරලා අදට මම යන්න, හැබැයි මම රෑනාවේට එනවා නැත් FM DJ නයිට් එකත් අරගෙන. මොකද අද රෑනාවේට අම්පාර දිස්ත්‍රික්කයේ සහ රත්නපුර දිස්ත්‍රික්කයේ අතර දැවැන්ත තරඟයක් වාඩ බලා ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා ලෑස්ති වෙලා ඉන්න. රෑනාවේට හම්බ වෙමු. එතකම් පරිස්සමින් ඉන්න. ගිහිල්ලා නම් ජය වේවා. මම DJ ආසා.

0: සිින්දරෙල්ලවගේ මන්නං ඉන්න මවබේරගන්න කවුරුත් වෙනකම්.
1: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩහරින්න. Commercial Credit. ආරාන්තික ඩෙංගු මතුරුවන්ගේ ආරක්ෂාවට පැංගිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100%ක් ස්වාභාවිකයි, සමට හිතකරයි. සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ මතුරුවන් පළවා හරින විශේෂඥයා.
2: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සොයා මීට්. වර්ණකාරකත් නෑ, රසකාරකත් නෑ.
3: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
4: මෙල්වා එක, ලංකාවේ එක, අපේම එක.
5: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
6: ඔබට ළඟම පිහිටි ජාතික ඉදිරිකිරීමේ බැංකු ශාඛාවට පැමිණ ඔබගේ ගිණුමට අදාළ තොරතුරු, ජාතික හැඳුනුම්පත් අංකය සහ ස්ථිර තැපැල් ලිපිනය, ස්ථාවර ජංගම දුරකථන අංක, විද්‍යුත් තැපැල් ලිපිනය ආදී සම්බන්ධ කරගැනීමේ තොරතුරු නිවැරදිද යන්න තහවුරු කරගන්න. ඔබට ගුණාත්මක හා සුරක්ෂිත බැංකු සේවාවක් ලබා දීමට අපට මගින් හැකියාව ලැබෙනු ඇත.
7: වැෆක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිස්කලංක නිදහස් නවාතැනක්. උතුර දකුණ මධ්‍යම ආකරණ කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. රුපියල් මිලියන 31 සිට සියලු පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න. කඩවත lifestyle residences දැන්ම අවතන්න. Prime Group 13/22.
8: හරියට ඔයාගේ අම්මයි තාත්තයි වගේ.
9: ලංකා ප්‍රීමියර් ලීග් 2026 සමාරම්භක මහෝත්සවය ජූලි 17 SSC ක්‍රීඩාංගණයේදී ප්‍රවේශපත්‍ර බුක්මයි ෂෝ වෙතින් වෙන් කරවා ගන්න. නිල විකාශන සහකරු SLT මොබිටෙල් බියෝ TV.
10: අදමෙන් උදාවන හෙටත් ඔබ රකිමින් රට රැකමුට කැප වී සිටිමු. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ්. බීකුමෙන් මවකමෙන්.
11: බයිසිකල් ගන්න කොහමද? මූලික ලීසින් මුදලත් වැඩි වෙලා.
12: බය වෙන්න එපා. වැඩි වුණු ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනවා විශේෂ සහනයක්. තව KD Rice Leader 125 බයික් එකට ඩිස්කවුන්ට් එක ලක්ෂයක්. කතා කරන්න 0774604397.

0: දිව ඉනේ වැඩිම විශ්වාසය දිනු දම්රෝ වොෂින් මැෂින් සඳහා රුපියල් 8000ක් වටිනා ස්ටීම් අයන් එකක් නොමිලේ සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
1: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදමහතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝගහහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940.
2: ඔයාට ඕනේ මගෙන් යන්න, ඉතින් යන්න, එන්නම නැද්ද? ප්‍රියාදර ප්‍රියවරයා, ඇල්ලුවත් අතහැරියත් ආදරේ ආදරේමයා.
3: මන්දාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණයා.
4: අම්මා
3: ආදරෙන් අපිට කවපු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
5: අඩු වියදමකින් දිගුදුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD රයිස්. වසර පහක වගකීමක්. KD රයිස් පුද්ගලික සමාගමට කතා කරන්න 077 406 43 97.
6: අද මෙන් උදාවන හෙටත් ඔබ රකිමින් රට රැකමුට කැප වී සිටිමු. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බීකුමින් වවකමෙන්.

ලෝකනාත වූ අප තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අනිමිස ලෝචන පූජාවෙන් පිදුම් ලැබූ උතුම් විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ රන් කඳේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය අපේ ජීවිතවලට සැලසේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් අප බෝධි වන්දනාව හා ඒකාත්මික වෙමු.

ඔබේ ජීවිතයට ග්‍රහණක්ෂත්‍රානුකූලව බලපාන සකලාන්තරාය සරු උපද්‍රවයන් දුරින් දුරවී මෙලව සැනසිලිදායක වාසනාවන්ත ජීවිතයකට මේ ආශිර්වාදාත්මක සිත් කවි වන්දනාවේ පිහිට සලසාග.

0: පැවැත්වූ උතුම් ආශිර්වාද පූජාවේ අනන්ත බුදුගුණ බලයෙන් අනන්ත බුදුගුණ ආශිර්වාදයෙන් ඔබට අපට සැමට රටට සියලු යහපත සැලසේවා.
1: නෙත්තෙෆෙම් බුදුගුණ හැන්දෑව බුදුගුණ හැන්දෑව.
2: හැමතේකම එක වගේ නෙමේ. ලාඕජී පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන ඉදා වගේම අදත් නොවෙනස් වූ තේ රසය. ඔබත් අදම ලාඕජී ගන්න.
3: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
4: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
5: SLT Mobitel Pure TV. නිල විකාශක.
6: තාත්තේ, මේ සල්ලි තියාගන්නකෝ.
7: දැන් ඕන නෑදුව. යුනියන් බැංකුවේ පෙන්ෂන් ලෝන් එකෙන් මම පැලතවන්න පටන් ගත්තනේ.
8: විශ්‍රාම ජීවිතේ බරක් නොවී බලයක් කරගන්න රාජ්‍ය සේවක ඔබට රුපියල් මිලියන 8ක් දක්වා ණයක් යුනියන් බැංක් පෙන්ෂන් ලෝන්.
9: ලංකා ප්‍රීමියර් ලීග් 2026 සමාරම්භක මහෝත්සවය ජූලි 17 SSC ක්‍රීඩාංගණයේදී ප්‍රවේශ පත්‍ර බුක්මයි ෂෝ වෙතින් වෙන් කරවා ගන්න. නිල විකාශන සහකරු SLT Mobitel Pio TV.
10: Pupuls International මොරගහයට රත්නපුර සහ බණ්ඩාරවෙල ටේලරින් කලාවේ නියම උරුමකරුවන්ගේ සිය වසක විශිෂ්ටත්වය. Pupuls International.
4: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pio Mobile app එකේ නොමිලේ බලන්න.
5: SLT Mobitel Pio TV. නීල විකාශක.
11: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
12: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
3: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
9: ලංකා ප්‍රීමියර් ලීග් 2026 සමාරම්භක මහෝත්සවය ජූලි 17 SSC ක්‍රීඩාංගණයේදී ප්‍රවේශ පත්‍ර Bookmy Show within win කරවා ගන්න. නිල විකාශන සහකරු SLT Mobitel Pio TV.
8: ඔබට ළඟම පිහිටි ජාතික ඉදිරි කිරීමේ බැංකු ශාඛාවට පැමිණ ඔබගේ ගිණුමට අදාළ තොරතුරු, ජාතික හැඳුනුම්පත් අංකය සහ ස්ථිර තැපැල් ලිපිනය, ස්ථාවර ජංගම දුරකථන අංක, විද්‍යුත් තැපැල් ලිපින ආදී සම්බන්ධ කර ගැනීමේ තොරතුරු නිවැරදිද යන්න තහවුරු කරගන්න. ඔබට ගුණාත්මක හා සුරක්ෂිත බැංකු සේවාවක් ලබා දීමට අපට මගින් හැකියාව ලැබෙනු ඇත.
4: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pio Mobile app එකේ නොමිලේ බලන්න.
5: SLT Mobitel Pio TV. නිල විකාශක.
3: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.

0: Net News. ಜನತಾವ ವಿಶ್ವಾಸ ಕರಣ ಸತ್ಯ. Net News. ඔබ වෙත ගෙනෙන්නේ
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
0: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස, දිව්‍ය කුළුබළු නිෂ්පාදන, අම්මගේ අත්ගුණය. සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
2: අවබෝධයෙන් සියලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල්නෙට් අමතන්න 0112 863 363 0776 716 3672.
0: ජනතාව විශ්වාස කරන සත්‍ය.
3: ආයුබෝවන්. අද 2026 ජූලි 10 සිකුරාදා. දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. Net News සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. Net News සජීව මැදිරියේ සිට ජනතාව විශ්වාස කරන සත්‍යය. Net News සමග මම තරංග රුක්ෂාන් ජයසේකර. ප්‍රවෘත්ති සංස්කරණය ලහිරු කපුගේ. සිරස්තල මැගසින් බන්ධනාගාරයේ ගැටුමක්, රැඳවියන් පිරිසකට තුවාල. අධිකරණ ඇමතිට එරෙහිව විපක්ෂයෙන් විශ්වාස භංගයක්. බියර් හදන්න සහල් දෙනවා. ආණ්ඩුව වී මිලදී ගන්න සැරසෙද්දී ජනපතිම කියයි. සුරේෂ් සලේගේ රිට් පෙත්සම වැඩිදුර සලකා බැලීම 14 වනදාට කල් දෙමේ. වසර 10කදී දරුවපත් 120,000කින් අඩුවෙයි. දරුවන් හදන්න මව්පියන්ට නිවාඩු දෙන්නයි යෝජනාවක්.
0: Net News, the truth people trust.
4: මේකම බන්ධනාගාර සිද්ධියට අදාළව අධිකරණ ඇමතිවරයාට එරෙහිව අද විශ්වාස භංගයකට විපක්ෂීය පාර්ලිමේන්තුවේදී අත්සන් තැබුවා. ඒ අතරතුර මැගසින් බන්ධනාගාරයේත් අද ගැටුමක් ඇති වුණා. දවසේ තවත් ප්‍රවෘත්ති පෙළෙහි සත්‍යානාවරණය මෙතැන් සිට. මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් කිහිප දෙනෙකු අතර ගැටුමක් හටගෙන තිබෙනවා. බන්ධනාගාර ආරංචි පැවසුවේ අද දහවල් පළමුව එම ගැටුම හටගෙන ඇත්තේ රැඳවියන් දෙදෙනෙකු අතර බවයි. ඉන්පසුව තවත් රැඳවියන් දෙදෙනෙකු එම ගැටුමට සම්බන්ධ වී තිබෙනවා. එෙහිදී තුවාල ලැබූ ඔවුන් වැලිකඩ බන්ධනාගාර රෝහලට තුලත් කිරීමටයි නිලධාරීන් කටයුතු කර ඇත්තේ. ප්‍රතිකාර ලැබූ රැඳවියන් දෙදෙනෙකු යළි මැගසින් බන්ධනාගාරයට රැගෙන වී තිබෙනවා. අනිකුත් රැඳවියා තවදුරටත් බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබන බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ. ගැටුමට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ. මැගසින් බන්ධනාගාරයේ පවතින ඉඩ පහසුකම් යටතේ එහි රැඳවිය හැකි රැඳවියන් 600 දෙනෙකු පමණක් වනවා. එහෙත් අද දිනේ වන විට මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් 3100 දෙනෙකු පමණ රඳවා සිටින බවයි බන්ධනාගාර ආරංචි වැඩිදුරටත් පැවසුවේ. මේ අතර මීගමු බන්ධනාගාරයේ ඇති වූ ගැටුම සම්බන්ධයෙන් අපරාධ පරිශ්‍රණ දෙපාර්තමේන්තුව තවදුරටත් විමර්ශන සිදු කරනු ලබනවා. පොලිසිය පැවසුවේ මීගමු මහේස්ත්‍රාත්වරයා සමග පසුගිය 7 වනදා අපරාධ පරිශ්‍රණ දෙපාර්තමේන්තු නිලධාරීන් කණ්ඩායමක් බන්ධනාගාර පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකද නිරත වූ බවයි. එහිදී ගැටුම හටගත් ස්ථානයේ සහ අලාභහන් සිදු වූ ස්ථානද නිරීක්ෂණය කර තිබෙනවා. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් රැඳවියන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ආරම්භ කර ඇති බවයි වාර්තා වුණේ. එමෙන්ම එදින රාජකාරිය නිරතව සිටි බන්ධනාගාර නිලධාරීන්ගෙන්ද ප්‍රකාශ ලබා ගැනීමට නියමිතයි. එමෙන්ම මීගමුව බන්ධනාගාරයේ පිටත පුද්ගලින්ද ප්‍රකාශ ලබා ගැනීමටයි නියමිතව ඇත්තේ. මීගමුව බන්ධනාගාරයේ පසුගිය 5 වනදා සහ 6 වනදා පැවති ගැටුම් හේතුවෙන් රැඳවියන් සහ බන්ධනාගාර නිලධාරීන් 29 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. ඒ අතර බන්ධනාගාර නිලධාරීන් 8 දෙනෙකු දායත්. මියගේ බන්ධනාගාර නිලධාරීන්ට ඉතා අමානුෂික ලෙස පහර දී ඇති බව ඔවුන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා. මරණ පරීක්ෂණ වාර්තාවට අනුව හිසට සිදු වූ බරපතල තුවාල හේතුවෙන් එම නිලධාරීන් මියගොස් ඇති බවයි වාර්තා වන්නේ. අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායකාර මහතාට එරෙහිව විපක්ෂය විසින් විශ්වාස භංග යෝජනාවක් අත්සන් කර තිබෙනවා. මීගමුව බන්ධනාගාර තුල සිදු වූ නොසන්සුන්තාව නිසා ඝාතනය වූ බන්ධනාගාර නිලධාරීන්ගේ මෙන්ම රැඳවියන්ගේද ආරක්ෂා පිළිබඳ සිය වගකීම් සහ වගවීම ඉටු නොකිරීමට අපොහොසත් වීම හේතුවෙන් අධිකරණ අමාත්‍යවරයාට එරෙහිව මෙම විශ්වාස භංග යෝජනාව ඉදිරිපත් කිරීමට විපක්ෂය තීරණය කර තිබෙනවා. එය අනුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් අමාත්‍යවරයාට එරෙහිව විශ්වාස භංග යෝජනාවට අද පාර්ලිමේන්තුවේදී අත්සන් තබා තිබෙනවා. සහල් වලින් සිදු කරන අනෙකුත් නිෂ්පාදන තහනම් කරමින් නිකුත් දා නිකුත් කර තිබූ ගැසට් නිවේදනය අවලංගු කළ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජනාධිපතිවරයා පැවසුවේ මේ වන විට වී නිෂ්පාදනයේ වැඩි වී ඇති බැවින් ඉදිරියේදී අනෙකුත් නිෂ්පාදන සඳහා සහල් ලබා දෙන බවයි. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතියේ දෙවන අදියර ආරම්භ කිරීමේ අවස්ථාවට අද එක් වෙමින්.
5: අපේ සහල් වලින් ආහාර පාන බත විතරක් නෙවෙයි සහල් වලින් තව වතුර නිෂ්පාදන ගණනාවක් තිබෙනවා. අපේ වී නිෂ්පාදනයේ අඩු නිසා සහල් වලින් අනිත් නිෂ්පාදන තහනම් කළ ගැසට් එකක් තිබුණා. හාල් වලින් අනිත් නිෂ්පාදන කරන්න තහනම්. එයි අපිට හාල් මදි බත් වලට විතරක්. හැබැයි අපි දැන් හාල් නිෂ්පාදන නැති වෙලා තිබෙනවා. අපි පොහොගියදා ඒ ගැසට් එක අයින් කරා. ගැසට් එක අයින් කරලා හාල් වලින් බත් විතරක් නෙවෙයි හාල් වලින් අනිත් නිෂ්පාදනයන්ටත් යන්න පුළුවන් විදිහට හාල් වලින්ද පුළ වැඩි කරන්න ඕන. තමුන්නාසල නිෂ්පාදනය කරනවා නම් ගොජනදා විශාල අස්වැන්න ගේනවා නම් ඒක බතට විතරක් ප්‍රවා බතට විතරක් වෙටි නිසා තව අතුරු ආහාර සත්ව ආහාර එතෙන්ට අපි යන්න ඕන. තව බියර් නිෂ්පාදනය එතෙන්ට යන්න වැඩියෙන් අපිට ආහාර නිෂ්පාදනය කරන්න පුළුවන්. අපි දන්නවා ජපාන් රටේ සහල් වලින් විශාල නිෂ්පාදනය කරනවා. හැබැයි අපි සහල් වලින් බත විතරක් නිෂ්පාදනය කරලා තබ්බවට පත් වෙලා තිබෙනවා. එතකොට ආල් වැඩි වුණොත් ඒක අරුබුද වෙනවා. ඒ නිසා අනිත් නිෂ්පාදන වලටත් යන්න ඕන. අනිත් නිෂ්පාදන වලට ගිහම ගොවි ජනතාවට තවත් තමන්ගේ වී වලට වැඩි මිලක් ගන්න පුළුවන් කියලා අපි අපේක්ෂා කරනවා.
4: මේ හෙදි වැඩිදුරටත් අදහස් දක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා
5: තිබුණ ගැසට් එකක් අනිත් නිෂ්පාදන වල තහනම් කරපු ඒ ගැසට් එක අපි අයින් කරා. අයින් කරා සහල් වලින් බත් පමණක් නෙවෙයි අනිත් නිෂ්පාදන කරන්න පුළුවන් දැන්. තව වග කරමු. තව අපේ කුමරිය අස්වැන්න වැඩි කරගමු. තව ඵලදායිතාව වැඩි කරගමු. තව මහන්සියමු. අපේ නිෂ්පාදන වැඩි කරමු. අපේ රට අවශ්‍ය නොයෙකුත් ආහාර වර්ග අපිට සහල් වලින් නිෂ්පාදනය කරන්න පුළුවන්. ඒ දිශාවට අපි යන්න ඕන. අපේ පසු අස්වැදු නාස්ති වැලැක්වීමේ ආයතන තිබෙනවා. ඒ ආයතනය සහල් වලින් නිෂ්පාදනය කරන්න පුළුවන් විශාල ප්‍රමාණයක් හොයාගෙන තියෙනවා. හැබැයි හොයාගත්ත වැඩක් නැහැ. ඒවා අපිට පර්යේෂණාගාරයේ තියෙනවා ගීපුවම්. බිස්කට් හදනවා තියෙනවා. කේක් හදනවා තියෙනවා. නේද? අතුරු නිෂ්පාදන විශාල ප්‍රමාණයක් හදනවා. හැබැයි පර්යේෂණ මට්ටමේ තිබෙන්නේ. අපි ආ වෙළඳ පොළට ගේන්න ඕන. ඒතර තමයි අපිට හාල් වලට විශාල වෙළඳපොළක් හදනවා. මෝල්ලිමිය කෙවිල්ල නේද? ඒකේ වී මිලදී ගන්න පුළුවන් බත් වලට. තව කෙනෙක් කෙවිල්ල වී මිලදී ගන්න පුළුවන් වයින් වලට. තව කෙනෙක් කෙවිල්ල වී මිලදී ගන්න පුළුවන් බිස්කට් වලට. තව කෙනෙක් කෙවිල්ල වී මිලදී ගන්න පුළුවන් සත්ව ආහාර වලට. හොඳයිනේ. ඒතර විශාල වෙළඳපොළක් හදනවනේ. එහෙම වෙළඳපොළක් කරා තමයි අපේ මේ වී වලට සාධාරණ මිලක් සහ වෙළඳපොළේ තරගකාරීත්වයක් අදලා අපිට ඉස්සරහට යන්න පුළුවන්. ඒ සඳහා විශාල සරසම් ප්‍රමාණයක් අපි එල්ලලා තිබෙනවා.
4: පාස්කෘදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ තමන්ව අත්අඩංගුවටගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ විසින් ඉදිරිපත් කළ පෙත්සම අද අභියාචනාධිකරණයේ හමුවේ යළි සලකා බැලුණා. ඒ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල ඉදිරියේ එහිදී පෙත්සම්කාර සුරේ සලේ මහතා වෙනුවෙන් පිණිසිරි ජනාධිපති නීතිඥ සංචිව ජයවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සහරන් හෂිම් විසින් ඉස්ලාමීය රාජ්‍යයක් බිහිකිරීම සඳහා වූ සිය සැලැස්ම 2018 වසරේ සිට ක්‍රියාත්මක කර තිබෙන බව ජනක්ද සිල්වා කොමිසම හමුවේ ප්‍රබල සාක්ෂි අනාවරණ වී තිබෙනවා. ISIS ත්‍රස්තවාදී සංවිධානයේ මතවාදය පෙරදරි කරගෙන ඔහු ක්‍රියාත්මක වී තිබෙනවා. ඒ කලේ සලේ නෙවෙයි. මහනුවර ඇසල පෙරහැරට ප්‍රහාරයක් එල්ල කර සිංහල සහ මුස්ලිම් ප්‍රජාව අතර නොසන්සුන් තත්ත්වයක් ඇති කිරීම ඔහුගේ අරමුණ වුණා. ඒ පිළිබඳ ප්‍රබල කරුණු ජනක්ද සිල්වා කොමිසම් විසින් හෙළිදරව් කර තිබෙනවා. රජයේ ආරක්ෂක අංශවලට සහ බුද්ධිංශවලට අනාවරණය කර ගැනීමට නොහැකි වන පරිදි න්‍යායාත්මක මෙන්ම අවිපුහුණුව ලබා දීමටද කටයුතු කර තිබෙනවා. සහරන් ප්‍රසිද්ධියේ සමාජ මාධ්‍යයේ සියන්තවාදී මතවාදය ප්‍රචලිත කරා. ශානි අබේසේකර සඳහන් කරන ආකාරයට ඒවා කළේ පෙත්සම්කාර සුරේෂ් සලේ නෙවෙයි. පාස්කුරුදුන ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ ස්වාධීන විමර්ශනයක් සිදු කිරීම සඳහා සහාය වන ලෙස ශ්‍රී ලංකා විසින් ඇමරිකාවෙන් ඉල්ලීමක් කර තිබුණා. ඒ බව එවක ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාද ඔහුගේ ප්‍රකාශවලින් තහවුරු කර තිබුණා. ඒ අනුව FBI සංවිධාන නිලධාරීන් 33 දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනවලට සහාය වුණා. ඩිජිටල් උපකරණ විශ්ලේෂණය කිරීම විඳිතීන්ගෙන් තොරතුරු ලබා ගැනීම ඇතුළු අංශ ගණනාවකින් ඔවුන් විමර්ශනවලට සහාය වුණා. එදා CID අධ්‍යක්ෂ ලෙස කටයුතු කළේ ශානි අබේසේකර මහතායි යනුවෙන් කියා සිටියා. වැඩිදුරටත් කරුණු දක්වූ ජනාධිපති නීතිඥවරයා පාස්කුරුදුන ප්‍රහාරය සම්බන්ධයෙන් ඇමරිකානු දිස්ත්‍රික් අධිකරණයක් හමුවේ මොහමඩ් නෞෆර් මොහමඩ් මිල්හාන් ඇතුළු පිරිසකට එරෙහිව නඩු පැවරීම සිදු වුණා. FBI ආයතනය එම අධිකරණයට ඉදිරිපත් කළ දිවුරුම් ප්‍රකාශය තුළින් ශ්‍රී ලංකාවේ සිදු කරන ලද පාස්කුරු ප්‍රහාරයේ මහමොලකරු ෂහරන් හසීමයි ප්‍රකාශ කර තිබෙනවා. එසේ තිබේදී ශානි අබේසේකර සහ රවී සෙනවිරත්න කොහොමද කියන්නේ සුරේෂ් සලේ තමයි මහමොලකරු කියලා. දෙදස් තහන මේ ජනවාරි මස විසි පස්වදා සිට අප්‍රේල් මස විසිවද දක්වා සහර නශී මැතුළු තවහිත් ජමත් සංවිධානය විසින් සිදු කළ සහ සිදුකරීම නියමිත අන්තවාදී ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් රාජ්‍ය බුදුසේවේ එවක අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන විසින් පොලිස්පතිවරයාට වාර්තා යොමු කර තිබෙනවා. එහි පිටපත් අපරාධ පරිශ්‍රය දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න සහ අධ්‍යක්ෂ සානි අබේසේකර වෙත යොමු කර තිබෙනවා. එහෙත් ඒවා වැළැක්වීමට ඔවුන් කිසිම පියවරක් ගත්තේ නැහැ. ඔවුන් මෙම වාර්තාන්තවාදී ක්‍රියාකාරකම් පිළිබඳ විමර්ශන සිදු කරන නිලධාරීන්ට ලබා දෙන්නු මැති බව අපරාධ පරිශ්‍රය දෙපාර්තමේන්තුවේ සේවය කළ වාසල තන්ත්‍රගේ ඩයස් පද්මසිරි නැමැති නිලධාරියා ලබා දී ඇති ප්‍රකාශය සඳහන් කර තිබෙනවා. යනුවෙන් ජනාධිපති නීතිඥවරයා වැඩිදුරටත් සඳහන් කළා. ඉන් අනතුර පෙත්සම් වැඩිදුර කරුණු සලකා බැලීම ලබන 14 වනදා දක්වා කල් තැබුණා. පාස්කුර දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන වලට අදාළ ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීමට රෙහිව රාජ්‍ය බුද්ධසේවයේ හිට ප්‍රධානී සුරේෂ් සලේ මහතා විසින් ඉදිරිපත් කළ රීඩ් පෙත්සමට සහාය පළ කරමින් කරුණු දැක්වීම සඳහා අවසර ලබා දෙන ලෙස ඉල්ලා ගොනු කර තිබෙන අතරමැදි පෙත්සම් සියල්ල ලබන 17 වනදා කැඳවල ලෙස අභියාචනාධිකරණය නියෝග කළා. පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු වෛද්‍ය ගුණදාස අමරසේකර ඇතුළු පාර්ශ්ව කිහිපයක් විසින් මෙම අතරමැදි පෙත්සම් ඉදිරිපත් කර තිබුණා. මේ පෙත්සම් අභියාචනාධිකරණයේ සභාපති විනසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන් ඉදිරියේ අද කැඳවුම් ලැබුවා. එහිදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂ හිරත් මහත්මිය අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් මෙම අතරමැදි පෙත්සම් සලකා බැලීමට හැකියාව තිබෙන්නේ මුල් පෙත්සම් සම්බන්ධයෙන් අධිකරණය නොතේසේ නිකුත් කරනු ලැබුවහොත් පමණක් බව කියා සිටියා. අතරමැදි පෙත්සම් කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් වන වී.කේ. චොක්සි, මනෝහරද සිල්වා, ක්‍රිෂ්මාල් වර්ණසූරිය, අශෝක් බරන් ඇතුළු නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරය මේ වන විට දැඩි ලෙස මහජන අවධානයට පාත්‍ර වී තිබෙන නඩුකඩුත්තක් බවත් ඊට මෙදිහත් වී කරුණු දැක්වීමට අවසර ලබා දෙන ලෙසත් ඉල්ලා සිටියා. කෙසේ වෙතත් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන් තබේසූරිය මහතා සඳහන් කළේ මෙම අතරමැදි ඉල්ලීම් සම්බන්ධයෙන් සලකා බැලිය හැක්කේ පෙත්සම් කරු වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතාගේ කරුණු දැක්වීම අවසන් වීමෙන් පසුව බවයි. වසර 10ක් තුල 120,000කින් වාර්ෂික දරු උපත් සංඛ්‍යාව අඩු වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා පාර්ලිමේන්තුවේදී අද අනාවරණ කළා. ඔහු කියා සිටියේ මෙරස දරු උපත් සංඛ්‍යාව අඩු වීම බරපතල ගැටලුවක් බවයි.
6: අද වෙනකොට පාසල්වල පළමු පන්තියට ළමයින් ප්‍රමාණවත් ලෙස නැහැ. කුඩා පාසල්වල සමහර පන්ති වසා දමා තිබෙනවා. සමහර පාසල්වල ඉන්නේ ළමයි එක් දිනක් පමණයි. ජනප්‍රිය පාසල් විතරයි ළමයි ඒකරාශී වීම සිද්ධ වෙන්නේ. ඇයි මෙහෙම වෙලා තියෙන්නේ? 2015 මේ රටේ දරුවෝපත් 336,097ක් සිදු වුණා. 2016 331,000යි, 2017 326,000යි, 2018 328,000යි, 2019 319,000යි, 2020 301,000යි, 2021 284,000යි, 2022 275,000යි.

0: කොරෝනා පිළිබඳ ප්‍රශ්නයක් නොව කොරෝනා නැති නිසා මේ දරුවන් උපත ලැබීමේ යම් අඩුවක් තිබෙනවා. හැබැයි දිගටම මේ අඩුව පවතිනවා. ඒ නිසා මේ ප්‍රශ්නේ කුමක්ද කියලා හඳුනා ගැනීම අවශ්‍යයි.
1: මෙලෙස දරුවපත් සංඛ්‍යාව අඩු වීමට බලපෑ හේතු සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් පළ කෙරුණා.
0: විවාහ වන වයස ඉහළ යෑම, විවාහ අනුපාතය පහළ යෑම, විවාහ වෙන්වීම සහ දික්කසාද ප්‍රමාණය ඉහළ යෑම, ජීවන වියදම වැඩිවීම, නිවාස අධ්‍යාපනය සහ ළමා රැකවරණය අධික වියදම් සහිත වීම, ආර්ථිකය පිළිබඳ අවිනිශ්චිතතාවය, දරුවන් දැඩි කිරීම පිළිබඳ වියදම් අධික වී ඇති බවට සමාජය තුළ පවතින මතය, කොවිඩ් ප්‍රසංගතයේ ඇතිවුණු කම්පණය මේ කාරණාවලට හේතු වෙලා තිබෙනවා. ඒ වගේම දරුවන් ලැබීමට හැකි වයසේ තරුණ තරුණියන් රට අතහැර යෑම, සංක්‍රමණය වීම මේට බලපා තිබෙනවා. දැන් මේ තත්ත්වය තුළ වෙන්න දේ තමයි දැනටමත් මේ ප්‍රවණතාවය නිසා ඉදිරියේදී මේ රටේ සාමාන්‍ය එදිනෙදා කටයුතු පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය කරන තරුණ ජනගහණය නොමැති වෙනවා. සිංහල, දෙමළ, මුස්ලිම් කියලා ජනවර්ග තුනේම අඩු වෙනවා. මේ ප්‍රශ්නය මේ රටේ මේ මොහොතේ තියෙන ප්‍රමුඛතම ප්‍රශ්නය. මේ සඳහා යැපෙන දරුවන් සිටින පවුල් සඳහා බදු සහන හෝ ආදායම් බදු අඩු කිරීම කරන්න ඕනේ. ඒ වගේම සුදුසුකම්ලත් පවුල් සඳහා මූල්‍ය ආධාර සහ දරුවපත්වලදී ප්‍රධානයන් ලබලා දෙන්න ඕනේ. ඒ වගේම මාතෘ, පීතෘ සහ දෙමළ අපිය නිවාඩු ප්‍රතිලාභ ඉහළ දැමීම, අම්මට තාත්තට දෙන්නටම නිවාඩු දෙන්න ඕන, ළමයි හදන දිරිමත් කරන්න ඕන, දරුවෙක් එපදුනාම ඇතිවෙන අභියෝගයන් වලට මුහුණ දීම සඳහා රජය ශක්තිය ලබා දෙන්න ඕන.
1: සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සුපර් බෝල් ලොතරැයි මගින් මෙගා චාන්ස් නමින් විශේෂ ලොතරැයි පතක් වෙළඳපොළට හඳුන්වා දී තිබෙනවා. පසුගිය දා විස්සෑබෙල ප්‍රදේශයෙන් රුපියල් කෝටි 13කට අධික සුපිරි ජයමල්ලක වාසනාවන්තයෙකු බිහි කළ සුපර් බෝල් ලොතරැය්‍ය සිය පාරිභෝගිකින් වෙනුවෙනුයි මෙම සුවිශේෂී අවස්ථාව උදාකර දී ඇත. රුපියල් 40ක් වන මෙම විශේෂ ලොතරැයි පත නිල වශයෙන් හඳුන්වා දීම සංවර්ධන ලොතරැයි මණ්ඩල ප්‍රධාන කාර්යාලයේදී ඊයේ සිදු කෙරුණා. මෙම විශේෂ ලොතරැයි පත හරහා පාරිභෝගිකයින්ට සුපුරුදු ත්‍යාගවලට අමතරව තවත් සුවිශේෂී මුදල් ත්‍යාග රැසක් දිනා ගැනීමේ අවස්ථාව පවතිනවා. යනුව ලොතරැයි පතේ ඉදිරිපස ඇති අංක 6කින්ුත් විශේෂ අංකය ගැලපීමෙන් රුපියල් ලක්ෂයක මුදල් ත්‍යාගද, අංක 5කින්ුත් විශේෂ අංකය ගැලපීමෙන් රුපියල් 50,000 බැගින් මුදල් ත්‍යාගද දිනාගත හැකි. මීට අමතරව දැනට දිනපතා ලබා දෙන රුපියල් 25,000ක මුදල් ත්‍යාගයේද මෙම ලොතරැයි පත සඳහා එලෙසින්ම ක්‍රියාත්මක වනවා. මෙම සියලුම විශේෂ ත්‍යාගයන් ප්‍රධාන දිනුම් ඇදීමේ ත්‍යාගවලට අමතරව හිමිවන බැවින් වැඩි ජයග්‍රහී අවස්ථා රැසක් උදාකර දෙන සුපර් බෝල් මෙගා චාන්ස් විශේෂ දිනුම් ඇදීම එළඹෙන ජූලි මාස 28 වන අඟහරුවාදා දින පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. වසර 21ක් පුරා net news හැම විටම පෙනී සිටියේත් ජනතාව විශ්වාස කරන සත්‍ය වෙනුවෙන්. ඒ සඳහා අපට වන මහා ශක්තියේ තවත් නොසැලෙන පුරුකක් ගැන අද අපි කතා කරනවා. net news සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය අද අපි නිමා කරන්නේ ඔහු ගැන සටහනක්ද සමගයි. net news මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය හෙට උදෑසන 6:45ට බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news අපගේ YouTube නාලිකාවට, net news Facebook පිටුවට හෝ net news.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
2: net news දිරිශක්ති
3: වසර 21ක ජනතා විශ්වාසයට සවිදෙන අපේ සහෝදරත්වයේ ශක්තිය.
1: ජනතාව විශ්වාස කරන සත්‍ය වෙනුවෙන් වසර 21ක් පුරා net news සිදු කරන මෙහෙයුම දිවි හිමියෙන් කැප වූ අභීත කණ්ඩායමක සාමූහික ප්‍රයත්නයක්. එහි තවත් ප්‍රබල සමාජිකයෙක් රාහුල් සමන්ත හෙට්ටිආරච්චි ප්‍රවෘත්ති වාර්තාකරුවන්ගේ භූමිකාවට සීමා නොවී මාධ්‍යවේදියෙකු ලෙස කළ හැකි බොහෝ දේ ඇති බව ක්‍රියාවෙන් ඔප්පු කළ හම්බන්තොට දිස්ත්‍රික්කයේ අම්බලන්තොට සිට රටේම අවධානයට ලක් වූ ගවේෂණාත්මක පුවත් ගෙනේන මාධ්‍යවේදියෙකු වන රාහුල් සමන්ත හෙට්ටිආරච්චි ගැනයි අද අපේ කතාව වෙන්වන්නේ. අනතුරුව පෞද්ගලික ගුවන්විදුලි නාලිකාවකින් සිය මාධ්‍ය ගමන ආරම්භන රාහුල් අනතුරුව පෞද්ගලික රූපවාහිනී නාලිකාවකද සේවය කරමින් සිය අධ්‍යක්ෂින් පොහොසත් කරගත්තා. ඒ අතරතුර ඔහු ශ්‍රී ජවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ජනසන්නිවේදන ඩිප්ලෝමාව, කොළඹ විශ්වවිද්‍යාලයෙන් ජනසන්නිවේදන පිළිබඳ විශේෂ උපාධිය මෙන්ම දකුණු අප්‍රිකාවේ නයිල් විශ්වවිද්‍යාලයෙන් අපරාධ විද්‍යාව සහ අධිකරණ ක්‍රමවේදය පිළිබඳ පශ්චාත් උපාධියද ඇතුළු තවත් පාඨමාලා සහ ඩිප්ලෝමා පාඨමාලා රැසක් හදාරමින් මාධ්‍යවේදියෙකු සඳහා අවශ්‍ය දැනුමෙන් තව තවත් පොහොසත් වනවා. මාධ්‍ය ආයතනයක් රැඳී සිටිමින් කළ කොළඹ රැකියාවට සමුදුන් රාහුල් සමන්ත තම පදිංචි ප්‍රදේශය වන අම්බලන්තොට සිට නිදහස් මාධ්‍යවේදියෙකු හා ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකු ලෙස අලුත් ගමනක් ආරම්භ වූ 2010 වසරේදී

0: අධ්‍යාපනය ගවේෂණයේ මෙන්ම කැපවීම තුලින් තම මාධ්‍ය දිවියේ දීප්තිමත් කරගත් රාහුල් තොරතුරු දැනගැනීමේ පනත යටතේ තොරතුරු රැස් කරමින් සිදු කළ විමර්ශනාත්මක ප්‍රවෘත්ති වාර්තාකරණය බොහෝ දෙනාගේ අවධානය දිනාගත් කරුණක්.
1: මාධ්‍යවේදීක විදියට කටයුතු කරනවා නම් අපේ මාධ්‍යවේදීන් යොමු වෙන්න ඕන සාම්ප්‍රදායිකව හිර වෙලා තමන් එදිනෙදා පුවත් ටිකක් මාධ්‍ය ආයතනයකට දෙන පුද්ගලයෙක් බවට පත් වීම පමණක්ම නෙවෙයි. එතනින් එහාට තවත් රිපෝර්ට් මම ඇත්තම ජනමාධ්‍යවේදියා වාර්තාකරු කියන කොටස් කීපයටද කතා කරොත් මාධ්‍ය කියන එක ඇතුලේ රිපෝර්ටර් කෙනෙක් කියන එක නැතුව නැත්නම් වාර්තාකරුකට එහා ගිහිල්ලා මාධ්‍යවේදියෙක් වෙන්න උත්සාහ කරනවා නම් මේ තත්ත්වය අපිට ලස්සන කරගන්න පුළුවන් හැම කෙනෙකුටම.
0: ඔහුගේ කැපවීම අවස්ථා ගණනාවකදී දෙස් විදෙස් සම්මාන රැසකින් ඇගීමට ලක් වුණා.
1: මම මේ වන විට විශිෂ්ටතම විමර්ශනාත්මක මාධ්‍යවේදියාට හිමි ජනාධිපති සම්මාන තුනක් අරන් තියෙනවා වසර කීපයක් තුළදී 2018 2022 2024 ඊට අමතරව පුවත්පත් සම්මාන උළෙලදී අවස්ථා පහකදී මම අරන් තිනවා විශිෂ්ටතම මාධ්‍යවේදියාට හිමි සම්මානය තොරතුරු දැනගැනීමේ පනත සහ ඒ ආශිතව ප්‍රවෘත්ති වාර්තා කිරීම සහ හොඳම විශේෂාංග සඳහා වූ විශිෂ්ටතා සම්මාන අරන් තිනවා ඊට අමතරව තවත් ජාතික ජාත්‍යන්තර සම්මාන රැසක් අරදිනවා ඒ වගේම ඉන්දියාවේ ආසියානු කලාපීය මාධ්‍යවේදීකුට පරක්පමණක් හිමි වෙන ඉන්දියාවේ යුගොල් ක්‍රිසෝල් සුක්ලා ඉන්ටර්නැෂනල් අවෝඩ් එකක් මත අරබලා තියෙනවා.
0: ඇතැම් අවස්ථාවලදී රාහුල් සමන්තේ සත්‍ය වාර්තාකරණය වෙනුවෙන් කැපවුණේ සිය ජීවිතයටද එල්ල වූ තර්ජනද නොතකමින්.
1: ඒක සතුටු සිදුවීමක් නෙවෙයි ඇත්තටම. ඒ කියන්නේ මාධ්‍යවේදියෙක් විදිහට ඉදිරියට යන්න ගොඩක් හේතුත් වුණා. විශේෂයෙන්ම 2010 වසරේදී මම ඒ ප්‍රවෘත්ති වාර්තාකරණයකදී අතරතුරේදී යම් විශේෂ පාලන පක්ෂයක කණ්ඩායමක් දැඩිච පහර දුන්නේ කාලෙම වුණානේ. ඒ දවස් ගානක් මම හොස්පිටල් එකේ හිටියා. ඒ වගේම ඊට අමතරවෙදී විවිධ පහර දීම් වලට ලක් වෙලා තියෙනවා. තර්ජන වලට ලක් වෙලා තියෙනවා අවස්ථා ගණනාවකදී. නමුත් ඒ හැම එකකෙදිම නොසැලී ඉදිරියට ගියා. අදටත් එහෙම හෙටත් ඒ විදිහම අඩතු කරන්න තමයි හිතාගෙන ඉන්නේ.
0: පුරා වසර 21ක් ජනතාව විශ්වාස කරන සත්‍ය ඔබ වෙත ගෙන එන net news සම්බන්ධයෙන් මේ විශිෂ්ට මාධ්‍යවේදියා පළ කරන්නේ මෙවන් අදහසක්.
1: net එක මම දැක්කේ ඉක්මනින් ප්‍රවෘත්ති වාර්තා කරනට වැඩිය තහවුරු කරගත්තු ප්‍රවෘත්ති වාර්තා කරන දැනට net එක පස්සලා. ඒක ඉතාම හොඳ දෙයක්. net එකේ quality එක තියෙනවා. ඒ වගේම net එකේ භාෂා භාවිතය ගැන මම හොඳට අධ්‍යයනය කරනවා. ඒක ගොඩක් හොඳයි. ප්‍රවෘත්ති සෑල්ලක්ම ඒ ගැන හොඳ ගුණාත්මක ස්වරූපයක් තියෙනවා. මේක ගත පස්සේ හැම එකක්ම හොඳ විශ්වසනීය විදියට ඉදිරිපත් කිරීම. කාගේවත් බයස් වෙන්නේ නැතුව net එක නිවැරදි කරලා නිවැරදි තැන ඉන්නවා කියන හැඟීමක් මගේ ළඟ තියෙනවා.
2: ඔබ වෙත ගෙන ආවේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ් FM 95.8 net FM දිවයින පුරා
4: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
5: ලංකා ප්‍රීමියර් ලීග් 2026 සමාරම්භක මහෝත්සවය. ජූලි 14 දා SSV ක්‍රීඩාංගණයේදී ප්‍රවේශ පත්‍ර book my show within win කරවා ගන්න. නිල විකාශන සහකරු SLT Mobitel Bio TV.
6: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට Rhino roofing within හඳුන්වා දෙන. Rhino Premier ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත roofing sheet. Rhino roofing within හඳුන්වා දෙන Rhino Premier roofing sheet. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
7: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
8: SLT Mobitel Pure TV. නිල විකාශක.
9: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
10: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනව නෙමෙයි. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
11: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
10: මාරයිනේ
7: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
8: SLT Mobitel Pure TV
12: නීලවිකාශක
13: ලංකා ප්‍රීමියර් ලීග් 2026 සමාරම්භක මහෝත්සවය ජූලි 17 දා SSV ක්‍රීඩාංගණයේදී ප්‍රවේශ පත්‍ර බුක් මයි ෂෝ වෙතින් වෙන් කරවා ගන්න නීලවිකාශන සහකරු SLT මොබිටෙල් පියෝ TV
14: ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දින ඇත එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගට්ස් තුලින් ඔබට දායාද කරයි රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගට්ස් රස ගන්වා ඇත්තේ අපේම අපේම දේශීය කුළුබඩු සාරේනි රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගට්ස් නම් විජය වෙජි නම් වෙජිම තමයි
15: SLT මොබිටෙල් ෆයිබර් එක ගෙදරම ෆිට කරන්න ඔක්කොම ඩිවයිසස් කනෙක් කරන්න ගේමින්ග් වලට ලෝ ලේටන්සි ෆාස්ට් ඇන් ස්ටේබල් අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් රසක් SLT මොබිටෙල් ෆයිබර්

සමහරු ඉන්නවා විශ්වය වෙත යන්නෙම මහා අමරණීයත්වයක් මහපොළොවට තියලා. කවුරු හරි ඇවුත් එයාගේ වටිනාකම දන්නේ නැද්ද කියලා? කවුරුත් නිශ්ශබ්ද වෙන්නේ නැහැ. ඒත් හැබැයි එවැනි අයගේ වටිනාකම් විස්තර කරන්න භාෂාවේ වචන මදි. මරියසෙල් ගුණතිලක. සුභ ගමන් සුහදිනියා.

සනසන් මගේ සිහිනේ. සිහින අස්සේ කවුරු හරි අපිව සනසන්න ඉන්නවා නම් ඒ හීනවලට පවා අපි ආදරෙයි. මොකද ජීවිතය ඇතුළේ අපි හොයන්නෙම සනසීම විතරක් නිසා. ඒත් මහතකට නැවතිලා මට කියන්න, ඔබ ජීවිතේ කේදනෙක්ට සනසුම ලං කරලා දීලා තියනවද කියලා, ඒ වගේම ඔබ නිසා කාගේ හරි සනසීම අහිමි වෙලාද කියලා. හැබැවට මේ ගැන තනියෙන් කල්පනා කරන්න පුළුවන් එකට කියන්නේ හෘද සාක්ෂිය කියලා. අද අපි කතා කරන්නේ ඔයාට සනසිල්ල දුන්න ලස්සන මාදර මතකය ගැන. 0711 95 95 95 නෙන්න ඒ ලස්සන ආදර මතකය ගැන අපිට කියන්න.

0: ආදරණීය තරංග අක්කා, රේඩියෝවෙන් නෑවිත් ලස්සන කතා කියමින් මගේ පාළුව නැති කරනවා. ඒකට හඳ ඒ ආදරය මාව නිවනවා. ඔබේ කවි මට ඇහෙන්නේ එයා ගැන හනවා වගේයි. මං ගවීෂා. මන්දරම් රෑ 7:13.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: හැමතේකම එක වගේ නෙමේ. ලාඕජි පරම්පරා ගණනාවක් විශ්වාසින් තෝරන ඉදා වගේම අදත් නොවෙනසූ තේ රසය. ඔබත් අදම ලාඕජි ගන්න.

ආදරණීය තරංග සුබ මන්දාරම් රැක් වේවා ඔයාට. ආදරය කරන්න හැබැයි ආදරේ ජීවිතේම කරගන්න එපා. වැරදි තැන්වල බැඳෙන්න එපා. ඒ බැඳින් මිදිදිරි දෙනවා. මට කිව්වේ ආදරණීය ඔහු. මැරෙන්න මොනේද හුස්මක් බර දැනෙන්න. ඉතින් තරංග හේතුවක් ඕනෙම ද ආදරේ හිතෙන්. එයා තමයි මගේ ජීවිතේ ආදරණීයම මතකය. අදත් හෙටත් හැමදාමත්. නිර්නාමිකයි කොමත් ආදරයට නමක් නෑ.

සුබ මන්දාරම් රැක් වේවා තරංගක්ක. ඒ මතක කොහොම අමතක වෙන්නද? ඒ සුන්දර අතීතය. අනේ කාලේ ආයෙනවන. බාධක මැදින් ගලාගෙන අපේ ආදරේ ගලපන්න තේරෙන්නේ. ඒ තරම් සුන්දරයි. මගේ මකර පැටියව මගේ කරගන්න බෑ. ඒත් වසර 15ක් අපි ආදරෙන් ඉන්න අහිමි කර ගැනීම පමණක් නොවේ ආදරේ කියන්නේ. ඉතින් ඒ මතක එක්ක අදටත් අපි ආදරෙන් ඉන්නවා. මම නාවල පිටියෙන්. අපේ ජීවිතේ සිදුවන කිසිම සිදුවීමක් අහම්බයක් නෙවෙයි තරංගක්ක. එහෙම කියන්නේ දසනායක. ආදරණීය තරංගාට හිතලු. විටක ආදරයෙන් සිනාසේ. තවත් දවසක පෙම්පාට මනාල බැල්මකි. උවමනාම මොහොතක හිතක් පපුවක් නැති ප්‍රේමයක සේයාවක්වත් නැති මහන් නොසන්දාලයකි. එක් ක්ෂණයකින් එක තත්පරයක අමුතුම ආදර මතකයක් හදවතේ පින්තාරු කරන පිකාසෝ කෙනෙකි. මන්දාරම් හැන්දෑවක කල්පයක් අවුස්සන තත්පර එක හමාරක පින්තාරු වූ එකම ආදර මතකය විය. මේ සියල්ල සිතයි. ප්‍රේමය යදින සිතක්. එහෙත වලාකුළු ආදරවන්තිය. ඕමනාම මොහොතක හිතක් පපුවක් නැති ප්‍රේමයක සේයාවක්වත් නැති මහා නොසන්දාලයකි.

සුබ දවසක් තරංග. මං හිතන්නේ සනසීම කොහෙන්වත් ලැබෙන්නේ නැහැ. ඒ සනසීම අපිම හොයා ගන්න ඕන දෙයක්. ඔව් ඒක එහෙමයි. මොකද ගොඩාක් ආදර කතා වලින් ගොඩාක් අය විඳවන්නේ අනුන් හින්දා නේද? ඒ මට හිතන හැටි හැමෝගෙම හිතනන් සනසෙන්න ඕනේ. ඒක තමයි බණ්ඩාරවෙල සාගරීගේ ප්‍රාර්ථනාව. මීට අවුරුදු දෙකකට කලින් බලපිටි ඒජී ඔෆිස් එකේ මිනී ෆෑ එකේ බඩු විකුණන හැටි, ඊට පස්සේ ටිකෙන් ටික ටිකෙන් ටික ජීවිතය ඉස්සරහට අරන් ආපු හැටි, යකඩ ගොඩක් වුණත් මගේ තනිනතනියට තියෙන මගේ මැෂින් එක, මේ හැමදේම මට මගේ ආදරේ කියලා දැනනවා. තරංග ආදරණීය මිහිරාවිය, මගේ ආදරය යකඩ ගොඩක්, ඒක මාව ජීවත් කරනවා. අම්මනෝජී.

හිමිවීම අහිමිවීම මැද මට සතුටු අහිමි වෙන්න හරි නුඹ මට මොන ගැහන එක ගැන මගේ දඩම් ගෙඩිය අහිමි වෙන්න හරි නුඹ මට මොන ගැහුණනේ ඒක ලොකු දෙයක්.

0: සෙල්ටි මොබිටෙල් ෆයිබර් එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම ඩිවයිසස් කනෙක් කරන්න. ගේමින් වලට ලෝ ලේටන්සි, ෆාස්ට් ඇන් ස්ටේබල්, අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් රසක්. සෙල්ටි මොබිටෙල් ෆයිබර්.
1: ලංකා ප්‍රීමියර් ලීග් 2026 සමාරම්භක මහෝත්සවය. ජූලි 17 දා SSC ක්‍රීඩාංගණයේදී ප්‍රවේශ පත්‍ර බුක් මයි ෂෝ විතින් වෙන් කරවා ගන්න. නිල විකාශන සහකරු SLT මොබිටෙල් පියෝ TV.
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණයේ සහිත රූෆින් ෂීට්. Rhino roofing within Hadunwa Dina. Rhino Premier Roofing Sheet. Fetilis Tresandha. Dahatunai Anuhaya Amatana.
3: දෙදහස් විසිහය ෆීෆා උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව පියෝ මොබයිල් ඇප් එකේ නොමිලේ බලන්න.
4: SLT මොබිටෙල් පියෝ ටීවී නිල විකාශක.
5: අලුතෙන කාටුම මිල කසාගල ග්‍රීන් සුපර් ශකා මාතලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර්. ඒ විතරක් නෙවෙයි, ඔබ යටි ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩා ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න. කසාගල ප්ලාන්ටේෂන් 011 2077 787 කසාගල සමුහ ව්‍යාපාරය වෙතින්.
0: SLT මොබිටෙල් ෆයිබර් එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම ඩිවයිසස් කනෙක් කරන්න. ගේමින් වලට ලෝ ලේටන්සි, ෆාස්ට් ඇන් ස්ටේබල්, අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් රසක්. SLT මොබිටෙල් ෆයිබර්.
6: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5%ක අසම සමපොලියක්. LB ස්ථාවර තැන්පතු. Trading A-LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි.
1: ලංකා ප්‍රීමියර් ලීග් 2026 සමාරම්භක මහෝත්සවය. ජූලි 17 දා SSC ක්‍රීඩාංගණයේදී ප්‍රවේශ පත්‍ර බුක් මයි ෂෝ විතින් වෙන් කරවා ගන්න. නිල විකාශන සහකරු SLT මොබිටෙල් පියෝ TV.
7: කොත්තුවක් ගණන් දාපු ජියෝපොලිටික්ස්.
8: මම මොකටද මේ ආචීගෙන නුවාගෙන එකේ කතා අහන්න කියනවා? සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා.
9: යුද්ධ මැද හැංගුණ ඉකොනොමික්ස්.
10: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව. ඉරානයේ වෙන
11: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්.
12: ක්‍රිස්ටිනා කෝච්චින් අහනවා එතන හිටපු එකම කාන්දා නියෝජනය අහනවා. ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි ඔගන්ට මොනවද හිතුනේ?
11: සිලිකන් නිම්නයේ টপ සීක්‍රට්ස්.
10: මේ අලුත් Apple CEO-ට LinkedIn account එකක් නැහැ. හිතා ගන්න පුළුවන්.
13: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න.
11: සතිය දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් ඇල්ගොටවුමට ටියුන් වෙන්න. ටියුන් වෙන්න.
14: Brought to you by
5: අලුතන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
15: ඔයත් try කරන්න ගන්න විජය ආප පිටි.
16: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිෂ්කලංක නිදහස් නවාතැනක්. උතුර දකුණ මැදම ආකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. කඩවත lifestyle residences දැන් මාවතන්න prime group 13.22.
17: ධම්රෝ ෆෝම් මෙට්ට සඳහා 10%15% වට්ටම්. දිවයින පුරා ධම්රෝ ප්‍රදර්ශනාකාරවලින්.
18: DFM Algo Town.
3: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව පියෝ මොබයිල් ඇප් එකේ නොමිලේ බලන්න.
4: SLT මොබිටෙල් පියෝ TV නිල විකාශක.
0: SLT මොබිටෙල් ෆයිබර් නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම ඩිවයිසස් කනෙක් කරන්න. ගේමින් වලට ලෝ ලේටන්සි, ෆාස්ට් ඇන් ස්ටේබල්, අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.

ආදරේ ලස්සනම මතක මට එවන්න කියලා කිව්වට මෙහෙ මොහොතේ හදවතේ කැකෑරෙන වේදනාවක් තියනවා නම් ඒ ගැන නොකිය ඉන්නේ කොහොමද නේද? අපි හැමෝම මිනිස්සු. හිත නිදහස්ව එක තත්පරයක් හරි සනසිල්ල හුස්ම අල්ලන්න කැමති. ඔබට නිදහස් වෙන්න ඕනේ නම් ඔබේ දුක කියන්න. ආදරණීය තරංග හැමදාම වගේ බලන් ඉන්න යායනක එකම එක මැසේජ් එකක් හරි මට එනතුරු එහෙම නොකර ඉන්න තරම්මං කරපු වැරැද්ද මොකක්ද යාට? එයාගේ නිහඬ බව මට දරා ගන්න හරිම අමාරුයි. මං දන්නා එයා කොහොම පුරුදු නාද කියලා. රාත්‍රියට මගෙන් පුංචි මැසේජ් එකක් දකින්නේ නැතුව නිදාගන්න. මොකක්ද ඒ රහස කියලා දැනගන්න මං කැමති. බලාගෙන ඉන්න දවස් කොයි තරම් දිගද කියලා ඔයා දන්නේ නැහැ. මං තාමත් හරිම ආදරෙයි ඔයාට. මං චූටි.

වෙහෙසකර දවසක අවසානයේ ගීතයන් වදනින් හිත නිවාලන ආදරණීය තරංගක්කා. දැන් මේ වෙලාවේ පරිසරය හරිම නිස්කලංකයි. කණමැදිරි කෑ ගහන සද්ද ටික ටික වැඩි වෙනවා කියලා හිතෙනවා. ඒත් තාම හස පැහැදිලි වෙලා නැහැ. වැහි බීරමත් එක පුංචි පොදයක් පොළව සිප ගන්න ගමන් චුරු චුරු වැස්සක් වැටෙනවා. දැන් ඉතින් අතීතයට එකතු වෙන ආදර මතක බොහොමයි. ඒව මතක් වෙන්න මේ වගේ පරිසරයක් උදව් නැමයි කියලා හිතෙනවා. ඒ අතීතේ මම බොහොම පරිස්සමට මං මියනතුරා මගේ හදවත පතුල තියාගෙන ඉන්නවා පරිස්සමෙන්. නමුත් මං දන්නේ එයාට මතකද කියලා නම්. නමුත් ඔහු ගැන තියෙන හැම මතකයක්ම මට හැමදාමත් ආදරණීය සුන්දර මතක. මං ආදරේ මං හිරු.

0: من در عمر 7 وینادی 47 تطر 47
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් තැනකම්
3: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න කමර්ෂල් ක්‍රෙඩිට්
4: තරංගයක් විතරක් නෙවෙයි මේක DJ Attack එකක්
5: Don't stop remix remake ekat happen DJ blast ek
6: anga galene igna kumariye
7: remi alavinde
4: pena singa radio itihase prathama vatavata lankaya super dj taru mohonata mohuna gatena dj attack show eka
5: NetFM DJ Night Face to Face Attack Show Attack Show
7: 1 2 3 let's go
4: Lankawa mudanna vilanga DJ star wenna kemathi nam oya DJ play karana pahadili video ak dan ma apita WhatsApp karanna
5: 0711 95 95 95 NetFM DJ Night Face to Face Attack Show අද රෑ 9ට මුහුණට මුහුණ තරඟ වදින්නේ අම්පාර දිස්ත්‍රික්කය DJ RG රත්නපුර දිස්ත්‍රික්කය DJ මදුවා
8: brought to you by
5: වසර 45ක විශ්වාසය සමග දකුණේ අද්විතීය රස ඩිලානි කළුදොදොල් වර්ග රසක් රස රසකින් එකම වහලක් යටින් ඩිලානි කළුදොදොල් පුද්ගලික සමාගම හම්බන්තොට NetFM DJ Night
9: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
10: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව. Pure Mobile app එකේ නොමිලේ බලන්න.
11: SLT Mobitel Pure TV.

0: නීලවිකාශක.
1: දරුවන්ගේ පෝෂණය ගැන හරි තීරණ ගන්න පුළුවන් අම්මලාට විතරමයි.
2: Cowen Gate 4 අඩංගු ඉහළ විටමින් D පෝෂණය සහ විටමින් A, C, යකඩ, ප්‍රෝටීන් සහ ඛනිජ ලවණ ඔබේ දරුවාගේ නිසි වර්ධනයට උපකාරී වෙයි. අවුරුදු 3 සිට 6 දක්වා දරුවන් සඳහාම නිපද වූ Cowen Gate 4 අවුරුදු 90ක් පුරා ශ්‍රී ලාංකීය මාවරුන්ගේ හරි තීරණය. දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගන්න.
3: ලංකා ප්‍රීමියර් ලීග් 2026 සමාරම්භක මහෝත්සවය ජූලි 17 දා SSV ක්‍රීඩාංගණයේදී ප්‍රවේශ පත්‍ර බුක් මයි ෂෝ වෙතින් වෙන් කරවා ගන්න. නිල විකාශන සහකරු SLT මොබිටෙල් පියෝ ටීවී
4: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව පියෝ මොබයිල් ඇප් එකේ නොමිලේ බලන්න.
5: SLT මොබිටෙල් පියෝ ටීවී නිල විකාශක.
6: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරෙන් නිෂ්කලංක නිදහස් නවා තැනක් උතුර දකුණ මැදම ආකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. රුපියල් මිලියන 31 සිට සීළු පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න. කඩවත lifestyle residences දැන්ම අවතන්න. prime group 13/22
7: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
3: ලංකා ප්‍රීමියර් ලීග් 2026 සමාරම්භක මහෝත්සවය ජූලි 17 දා SSV ක්‍රීඩාංගණයේදී ප්‍රවේශ පත්‍ර බුක් මයි ෂෝ වෙතින් වෙන් කරවා ගන්න. නිල විකාශන සහකරු SLT Mobitel Bio TV.
8: සංසාරයක් කියන්නේම කතන්දර ගොඩක එකතුවක්. ඒ කතන්දර තුල ඔබේ ජීවිතයත් තියෙවි. හැම සෙනසුරාදම උදේ 8ට මතකයේ අවසන අතීත කතා එක්ක net fm සංසාර කතන්දර.
9: ඒකේ වටාචාරින් තමයි.
10: ඒ දේවින් වහන්සේ අමුතු ඇඳුමකින් සැරසී ඔහු සමග සල්ලාපයේ යෙදී සිටින කාන්තාව
9: කේවට්ටයාගේ මුව තුලට
11: එල්ලය බලා වර්චස් පිටක් හෙළූ කතාව.
8: හැමදාම අහපු රේඩියෝ ඩ්‍රාමයකට සති අන්තයේ අලුත් වෙනසක්.
12: net fm සංසාර කතන්දර
8: සෙනසුරාදා උදේ 8ට අහමු නේද?

අතීතය ගැන ශෝක කිරීමෙන් පලක් නැත. තමන්ට වැරදුණු තැන්නේ වැරදි කරගෙන අනාගතය ආදරය ආදරණීය ලෙස සකස් කරගන්න. ආදරණීය තරංග ජීවිතය දිග නැහැ. මං මනෝජි නිල්මිනි. ජීවිතය දිග නැහැ. අම්මා අදටත් සැනසීමක් හිතුවමත් ලැබීම අහිමිවීම දරාගන්න හදවත නම් හෘද සාක්ෂිය. හැමදාම නිවැරදි තැන දරාගෙන අපි එක්ක ඉන්නේ අපේ අම්මා. ජීවයි එහෙම කියන්නේ. ඔව්. හැමදේම අම්මා. රුපියල් ශතවලට වහලුන් වෙන ලෝකේ රත්රන් මුතුමැණික් පළඳාගෙන බෙල්ලේ iPhone එක වගේමයි ප්‍රාඩෝ යතුරු අතේ ප්‍රේමය බලුනාදෝ ඔය ඔක්කොම මැද්දේ. එහෙම කිව්වේ අප්සරාවී.

වස්සානය වගේ එක ගැහැණු ළමෙක්. එකමත් එක කාලෙක මගේ ජීවිතේට ඇවිත්. එයා කොතනද මං එතන. මං දන්නේ නැත්තේ ඇයි මට එහෙම වුනේ කියලා.

punishment received because of love. Nihanda vedanava adare kiyala languna ekatamai danduwan labune hithata katha karanna tahana adama nihandai short plus deep adare dunna danduwamath ekimma labuna adare karapu varadata hamadama pasutawena ayata adare kale ඔය ආදරේ කරපු එකයි මගේ ලොකුම දඬුවම. ආදරේ නෙවෙයි වැරද්ද. වැරද්දුනේ වැරදි කෙනාට ආදරය කළ එක. ඒකට ලැබුණ දඬුවම ඔයා නැතුව ජීවත් වීම. මං චෙතුමි. ආදරේ නෙවෙයි වැරද්ද. වැරද්දුනේ වැරදි කෙනාට ආදරය කළ එක. ඒකට ලැබුණ දඬුවම ඔයා නැතුව ජීවත් වීම.

Warszawy, Malpary. Adere. Mai sielu mataka madin tamai jeevithaya gala yanne. Vessak saha malak sanyogayak nahu prema kathawak me loke thawa athida. Adareniya taranga. Guwane andurada niva manase sisila randawa jeevitha uyane anduru patale iradamami. දවසක මුණ ගැසේවා මට බුදුහිමිගේ ධර්මය ඉන්දිකගේ ආධ්‍යාත්මය නතර වෙලා තියෙන තැන හරි සුවදායක වාසනාවන්ත තැනක් සුබ මන්දාරම් රැයක් ආදරණීය තරංගා හිමිදිරිය දසත විහිදෙන්නේ කෝපි මල් සුවඳ හිත පුරා අමුතු හැඟීමක් මෝදුවේ නමුද කෝපි මලක් වගේ සුවඳ දිදී සිටි හැමදාම මඟ බලා ඉන්නේ ඔයාගේ මැසේජ් එකක් එනකල් ඔයා ඔන්ලයින් ඉද්දි මගේ හදවත වේදනාවෙන් බර වෙනවා. ඔයා ගියා කියලා මට හිතා ගන්න බෑ. එකපාරක් කියලා යන්න. ආයෙ නොවෙනස් වෙන බව. එයා තමයි මගේ ලස්සනම මතකය. එහෙම කියන්නේ රත්නපුරේ නිරේෂා. රිදුණු සිත සනසවන බිඳුණු හිතට හයියක් වෙමින් මා ළඟම රැඳෙන මගේ සඳකඩ පහන. ඒ නොඹ දිව්‍ය මන්මත් කරන සුවඳ මල් දුගඳ මැද මට දැනෙන එකම වැහි සුවඳ. ඒ නුඹ අමුතු වූ කවිලියන කවිකාර බඹරු මැද මගේ දිව්‍ය සුව කරන එකම සෙත් පිරිත. ඒ නුඹ තරංගක්කේ ඒ තමයි මගේ මහත්ය. මට ජීවිත ලැබුණ හොඳම හමුවීම් තමයි එයා. දබරැල්ලෙන් චතුරික ඔබේ සතුටෙන් ටිකක් අරගෙන අපිත් සැනසෙන්නද වාසනාවන්ති. වාසනාවන් නිවීමක්ම වේවායි ප්‍රේමය. බිත්තු සිතුවම් සංරක්ෂණය කරමින් ආදරණීය ආදරණීයන් සමග නුවර හිටියා කාලයක්. අන්නේ කාලයට අදත් මං ආදරේ. නිශාන්ති මාතලෙ ඉඳන් එහෙම කියනවා. ඇත්තමයි තරංගක්කා. ඔයා මේ තෝරගන්න සින්දුත් එක්ක පසුබිමින් ඇහෙනවාගේ කටහඬ විස්තර කරන්න බැරි වෙනමම ලෝකෙකට අපි වරගෙන යනවා. හරිම ස්තුතියි එනිවීමට. අනේ ස්තුතියි මේ දානි ඔබේ වචනස්සේ මට දුන්නු නිවීමට.

ආදරණීය තරංග අක්කා, ඔයා දහන ජීවිත ලස්සනම ආදර මතකේ කාගේද කියලා. සමහර හමුවීම් සැලසුම් කරන්න මිනිස්සු නෙවෙයි, ඒවල යන්නේ දෛවයා. කිරලපන ස්වර්ණ බෝධියට පහන් නැලි නිවි නොයන සන්ධ්‍යාවක බෝධි පූජාවේ සුවඳ අතර පළමු වරට මුණ ගැහුණු ගායන ගීතාංජලි. එදා කතා කළේ වචන ටිකයි, හැබැයි හදවතට ඇහුණු කතාව අදටත් නිමාවක් නැහැ. බෝපත් සැලෙන හැම සැරේම මට මතක් වෙන්නේ ඒ සිනහව විතරක් නෙවෙයි, ඒ නිහඬ බැල්ම. ඒ පළමු හමුවීම කාලය ගෙවුණත් මතකයන් වයසට යන්නේ නැහැ. සමහර ආදර කතා අයිති නොවුනත් ජීවිතේ ලස්සනම පිටු ඒවාම ලියලා යනවා. ඒ නිසා දත් මම විශ්වාස කරනවා ජීවිතේ ලස්සනම ආදර මතකය හදවතේ සදාකාලිකව ජීවත් වෙන්නේ කිරලපන ස්වර්ණ බෝධියට බෝධි පූජාවක්දී මුණ ගැහුණු ගායන ගීතාංජලි සමගින් කියලා. මම ලෙරංගන බස්නායක.

0: மந்தாரம் ரே வித் தரங்கா. மந்தாரம் ரே, மந்தாரம் ரே.
1: අස්ති වේදනාවන්ගෙන් පීඩා විඳින ඔබට ඇක්ටිව් ප්ලස් වෙතින් නොමිලේ සෞඛ්‍ය වැඩමුළුවක් ජූලි 24, 25 සහ 26 හොරණ ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 2 පරිශ්‍රයේදී පෙරවරු 9:30 සිට රාත්‍රී 8 දක්වා නොමිලේ රෝග පරීක්ෂාව සහ ප්‍රතිකාර සඳහා විශේෂ වට්ටම් අවතන්න 0751-856-956-0734-22-46.
2: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0770313036.
3: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතා ගන්න බැරි අඩුම මිලකට දැන් පහඳ රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොළ කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
4: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවා නෙමෙයි. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
5: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
4: මාරයිනේ.
6: තරංගයක් විතරක් නෙවෙයි. මේක DJ Attack එකක්.
7: එකට හැපෙන DJ බ්ලාස්ට් එක. අංගා ගලේනේ ඉන්න කුමරියේ
6: මෙනි අලෙන්නේ. රේඩියෝ ඉතිහාසයේ ප්‍රථම වතාවට ලාංකේය සුපිරි DJ තරු මුහුණට මුහුණ ගැටෙන DJ Attack show එක.
7: Net FM DJ night face to face Attack Show. Attack Show.
6: 1, 2, 3, let's go. Lanka umudanna DJ star wenna kemathi nam oya DJ play karana pahadili video ak dan ma apita WhatsApp karanna.
7: 0711-95-95-95. Net FM DJ night face to face Attack Show. අද රෑ 9ට මුහුණට මුහුණ තරඟ වදින්නේ අම්පාර දිස්ත්‍රික්කය DJ RG, රත්නපුර දිස්ත්‍රික්කය DJ මදුවා.
8: වසර 45ක විශ්වාසය සමග දකුණේ අද්විතීය රස ඩිලානි කළුදොදොල් වර්ග රසක් රස රසකින් එකම වහලක් යටින් ඩිලානි කළුදොදොල් පුද්ගලික සමාගම හම්බන්තොට.
7: Net FM DJ Night.

සමහරුන්ගේ රැවටීම් ඇතුලේ අපේ සංසාර ගත ගන්න දෙන තිබුණා. ඒක දැන දැනත් මිනිසුන්ගේ ආදරෙන් මිදන්න බැරි වුණේ ඒක හින්දා වෙන්නේ නැති. මම කුමාර හේරත්.

සමහර අතහැරීම් අපිට විශ්වය තුළින් ලැබුණු තිළිණයන්. තුවාලුනාට පස්සේ හිතට දෙන බෙහෙතක් වගේ. එසේ නොවනනම් අප අදහම නොවනු ඇති. මෙරුන් පාටගත් අද්දිග ලිනන් කමිසය හැඳගත් ඔහු මා ඉදිරියට නොයනු ඇති. පුදුමය නම් ඔහුගේ කමිසයත් මෙරුන් පැහැවීම. විශ්වය අපි දෙන්නට එකම වර්ණයෙන් අත්සන් කරලා. බීකරයකට දැමූ මෙරුන් පාට කිසිවක් සමග උත්ප්‍රේරණය නොකරනු ඇත. කොපර් සල්ෆේට් වතුරේ දියකර ලෝක අනෙක් සියලු ලවණ එක්කලත් පැහැය වෙනස් නොවනු ඇත. විද්‍යාවත් දන්නවා සමහර බන්ධන ප්‍රතික්‍රියාවලට වඩා ශක්තිමත් බව. කාලය, දුක, සතුට ප්‍රතික්‍රියාවක් නැත. පැහැය මෙරුන්මය, සදාකාලිකය. අතහැරුණු ප්‍රේමය මට ඉගැන්වූයේ තනිකමේ ලස්සන. ලැබුණු ප්‍රේමය මට කියා දුන්නේ සැනසීමේ අර්ථය. තත්පර 160 ගානකටත් වැඩිය නුඹේ රුව දිහා බලා සැනසෙන්න පුළුවන් ඒක මායාවක් නෙවෙයි වස්තුව. ඒක විශ්වය මට දුන්නු අන්තිම තිළිණය. එසේනම් කොහොම නමුත් ආදරය නම් ආදරේ බව පවසන්න. එවිට නොදැනම රතු රෝස මල් කිනිති පෙති අතුරුලා තුරුළු කරගනේවි. දෙතළඟ ආදරයම විතරක් මුමුණාවි. විශ්වයත් හිනාවේවි. කෝවිල් බිමේ සීනු හඬත් ආදර නැලවේවි. මුදුරැල්ලත් විටින් විට ආදරේ පවසාවි. තොරතෝංචයක් නැතිව කියවන දෙමිලිච්චත් ආදරේම කියාවි. බලාකුළුත් එකිනෙකට හැප්පේවි. අපේ අතහැරීම් වලටත් අපේ හමුවීම් වලටත් සබදාම ස්තුති කරාවි. ජනනි භවන්තිකා. අපේ අතහැරීම් වලටත් අපේ හමුවීම් වලටත් සබදාම ස්තුති කරාවි.

ආදරණීය තරංග ආරම්භයේ තිබු ප්‍රේමයම දර්ශමයක් වඩු නොකර අවසානයේ තික්ම පවත්වා ගත හැකි නම් එයයි ප්‍රේමය. ගම්පොලින් හංසිනිය හැම කියනවා. වචන ලස්සනයි, උත්සාහය කොහොම වේවිද?

ආදරණීය තරංග උල්කටු නොවේ නම් කාගේවත් පයට පිහිටුදු නොවේ නම් කාගේවත් ලයට පපු කඩා වැටුණත් අනුන්ගේ දුකට නොයෙළුවත් ලැබෙනවා ප්‍රේමය එහෙව් හිත්වලට පරකඩුවෙන් ලාලනී

නැත අන් සතු සිත් විඳලා දෑතම බැඳගෙන ඉඳිමි බලා මා නැත අන් සතු සිත් විඳලා

0: rắm rẻ,
1: quán ta rắm rẻ.
0: තියෙන සනීප වෙන්න මෙන්න ති රෝගයක්ද මේ කතාව අහන්නකෝ.
2: WDRK ජයලා බොරුළු කැටිය ඌරගස් මංගන්දි ගා 18 දී මට ස්ටෙන්ට් එකක් දැම්මා. ආයි අමාරුණා මේ අවුරුද්ද ඇඩ්මිට් වුණාම කිව්වා බයිපාස් කරන්න ඕන කියලා. ඊට පස්සේ මට මේකේ කිව්වා මේ සෙවරකල හොඳයි කියලා. හොයාගෙන ගියා ඉතින් බේජ් ගත්තා. හතර පාරක් මින් බේජ් ගත්තා. කලින් හිටියා වගේ තත්ත්වෙට වැඩබල කරලා පහසුවෙන් ඉන්න පුළුවන් කියලා මට තේරෙනවා.
0: කතා කරන්න 0777 300 940.
3: අපි හැමදාම හෙව්වේ අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස, දිව්‍ය කුළුබඩු නිෂ්පාදන, අම්මගේ අත්ගුණය. සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
0: දක්ෂිණ ලංකාවේ සෙල්ල කතරගම නන්ද බෞද්ධ මධ්‍යස්ථානයට මියන්මාරෙන් වැඩම කරන ලද කිරිගරුඬ පාෂාණයෙන් නිම කළ චෛත්‍ය රාජානන් වහන්සේගේ වැඩ අවසන් අදියරේ පැවැත්වෙන බැවින් ඉදිරි වැඩ කටයුතු නිම කරන්නට දැන් ඔබටත් දායක විය හැකි. මේ සඳහා වන සියලුම දායකත්වයන් ලංකා බැංකුව කොල්ලුපිටියේ දෙවන ශාඛාවේ ඇති මහරගම ශ්‍රී නන්ද ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන දායක සභාවේ ගිණුම් අංක 03-788-19-741. සියලුම දායකත්වයන් බැර කරන මෙන් හෝ දුරකථන අංක 071-309-81-68 ඇමතීමෙන් සියලු විස්තර ලබා ගත හැකි බව නායක පූජ්‍ය මහරගම නන්ද නායක ස්වාමීන් වහන්සේ කාරුණිකව ඉල්ලා සිටී.
4: විතරක් නෙවෙයි මේක DJ Attack එක.
5: Don't stop remix remake එකට හැපෙන DJ blast එක.
6: අංගා ගලේනේ ඉන්නා කුමරියේ
4: රේඩියෝ ඉතිහාසයේ ප්‍රථම වතාවට ලංකේය සුපිරි DJ තරු මුහුණට මුහුණ ගැටෙන DJ Attack show එක.
5: Net FM DJ night face to face attack show. Attack show.
4: 1 2 3 let's go. ලංකාව මුදන්න වීලංග DJ star වෙන්න කැමති නම් ඔයා DJ play කරන පැහැදිලි වීඩියෝ එක දැන් මා පිට WhatsApp කරන්න.
5: 0711-95-95-95 Net FM DJ Night Face-to-Face Attack Show. Other and Navayata Muhunata Muhuna Tarangavadinne Ampara Districtaya DJ RG Ratnapura Districtaya DJ Madhuwa.
7: Brought to you by
5: Vasara 45ක විශ්වාසය සමග දකුණේ අද්විතීය රස ඩිලානි කළු දොදොල් වර්ග රසක් රස රසකින් එකම වහලක් යටින් ඩිලානි කළු දොදොල් පුද්ගලික සමාගම හම්බන්තොට. Net FM DJ Night.

මේවෙනකට නැත්තෙෆෙම් මැදිරිය හරිම චමත්කාර ජනකයි. ආලෝක දාරා, එතකොට ශබ්ද, මේ හැමදේම තව ටිකකින් වින්ද දරාගන්න පුළුවන් යන හැමෝටම. රෑනාවෙන් පස්සේ ඩීජේ නයිට් එකට අසා ඇතුළු කණ්ඩායම සූදානම් වෙන වෙලාව. 2011:95:95:95 ඔබ ආදරය කියන වෙලාව තාමත්. තරංගා, ජීවිතේ ලස්සන ආදර මතක අයිති අතීතයට. ආදරයක් විවාහයකින් ගත කරන දෙපළක් කියන දේ අහලා ඇති නේද? යාලා නිතරම මිත්‍ර සමාගම්වල දූ දරුව සමගද සමහර විට මුණුබුරු මිනිබිරියන් එක්ක වුණත් කියන්නේ විවාහයට පෙර එයාලගේ මතක. මුලින්ම ඇස් මුණ ගැහුණු තැන ඉඳලා රන් හොයෙන් දෑඟිලි දැවටෙන තැන දක්වාම සුන්දර දර්ශන මවනවා. විරහව හිමි කෙනෙකුටත් එහෙමයි. අතීතයේ සැමරුම් කඳුළු එක මුහුණත් ඒ මැවූ සිහින චිත්‍ර එයාලටත් සනසුමක් දෙනවා. කෙනෙක් අහයි ඒක කොහෙද ලස්සන මතකයක් වෙන්නේ කියලා. ඒත් අහිමි ආදර කතාවල අගයක් තියෙන ලස්සන මතක ඒවා ජීවිතත් එක්ක මේ ගලාගෙන යන්නේ අපේ ආදරේම තමයි. නාලක.

ජීවිතේ ආරම්භයේ සුන්දර නොවනත් මම මගේ ගෙවන හැම මොහොතකටම ආදරෙයි. ඔකද දන්නවද කාටවත් නොලැබෙන ආදරයක් සෙනෙහසක් මට දැන් ලැබෙනවා සෝබාදහම් මම්මගෙන්. මං වැටියෙන් දියල්.

0: ලුණු.
1: ඇයි ෂුගර් කියලා මූණෙල්ලගෙන සෙවන කළ මතුමේහ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවන කළ ආයුර්වේද. 0747-31-33-540.
2: තරංගයක් විතරක් නෙවෙයි. මේක DJ Attack එකක්.
3: Don't stop remix remake ekata happena DJ blast ekak
4: anga galene inna kumariye
2: radio itihase prathama vatavata lankaya superi DJ taru muhunata muhuna gatena DJ attack show eka
3: NetFM DJ Night Face to Face Attack Show. Attack Show.
2: 1, 2, 3, let's go. DJ star වෙන්න කැමති නම් ඔයා DJ play කරන පැහැදිලි වීඩියෝ එක දැන් මා පිට WhatsApp කරන්න.
3: 0711 95 95 95. NetFM DJ Night Face to Face Attack Show. අද රෑ 9ට මුහුණට මුහුණ තරඟ වදින්නේ අම්පාර දිස්ත්‍රික්කය DJ RG, රත්නපුර දිස්ත්‍රික්කය DJ මදුවා.
5: Brought to you by
3: වසර 45ක විශ්වාසය සමග දකුණේ අද්විතීය රස ඩිලානි කළු දොදොල් වර්ග රසක් රස රසකින් එකම වහලක් යටින් ඩිලානි කළු දොදොල් පුද්ගලික සමාගම හම්බන්තොට NetFM DJ Night.
6: මන්දාරම් සොඳුරියේ දුටදා පටන් අද දක්වා මසිත සෙනෙහෙන් පිරී ගියානම් සිත දඟකාරකමින් පිරී ගියානම් දුරස්වී තනිව යාදැයි බියෙන් සලුනානම් දුටු ඇසිල්ලෙහි නෙත් මල් පිපී ගියානම් සසර මගෙක්ව යන්නට එකම සුදුස්සායි හැඟනානම් පුංචිම රිදුමකටත් ලතැවුලෙන් බරුණානම් අත්තකින්වත් නාල්ලා මෙතුවක් සසර මඟ මං සුර ගියානම් මහද බැතිමත් දෙවිඳුන් ඔබමය මගේ මිහිරාණෙනි. ආදරණීය තරංගක මං හැමදාම රැවටුණා. මං එයාට වැරද්දක් කළේ නැහැ. මට පුළුවන් විදියට බලාගත්තා. මම තීරණයක් ගත්තා. කලකිරීමෙන් නෙවෙයි. ජීවිතේ තේරුම් අරගෙන. මම හෙට මහාන වෙනවා කේ. සියලු බැඳීම් මත හැරලා. බොරුවෙන් කවදාවත් ඉන්න එපා කියලා තමයි මට කියන්න තියෙන්නේ. මම මේ පණිවිඩ කලින් කියවා බලන්නේ නැහැ. ඉතාම ඉක්මනින් වේගෙන් ඔබ වෙනුවෙන්නේ පණිවිඩ ටික දිගහැරගෙන කියවගෙන යනවා. මම මොහොතක් නතර වුණ ඇල්පිටියේ කහදුවේ තුෂාරගේ පණිවිඩය ළඟ. ආදරණීය තරංගක්ක මං හැමදාම රැවටුණා.

මං එයාට වැරද්දක් කළේ නැහැ. මට පුළුවන් විදියට බලාගත්තා. අන්තිමට මම තීරණයක් ගත්තා. කලකිරීමෙන් නෙවෙයි ජීවිතේම තේරුම් අරන් මම හෙට මහාන වෙනවා. සියලු බැඳීම් අතහැරලා දාලා බොරුවෙන් කවදාවත් ඉන්න එපා කියලා තමයි කියන්න තියෙන්නේ. ඔව් ඔබ ඒ චීවරය වෙනුවෙන් ජීවිතේ අරන් යනවා නම් ඒක ප්‍රීතියෙන් සැනසිල්ලෙන් අවබෝධයෙන් කරන්න සහෝදරයා. අඳුරු වලාපට ඈතින් ඔබට දහමේ සත්‍යම දකින්න නොවන පහළ වේවා. එයයි අපේ පැතුම.

ඔබේ නම, ඔබේ පහස, ඔබේ කතාව, ඔබේ ආදරය, ඒ තමයි මගේ ජීවිතේ තියෙන එකම අරමුණ. හැකිනම් ඔබ වෙතට මා රැගෙන යන්න.

ලස්සන මතක කියන්න හැමදාම ලස්සන මොහොතවල් තිලින වෙන එකම විතරක් නෙවෙයි. ඒ වුණත් එයාගෙනත් දුන්නු ලස්සනම හැඟුම්බර මොහොතවල්. ඔව් එහෙම ආදරේක අයිතිකාරියක් මං. ඉතින් කියන්නකෝ මං වාසනාවන්ත නැද්ද කියලා? හොරණින් හසිනි එහෙම කියනවා. ඔව් වාසනාවන්ති ඔව්. අපි කොච්චර දේවල් කළත් ගල් වෙච්ච මිනිස්සුන්ට ඒව දැනෙන්නේ නැහැ. එක දැනෙන්නේ නැහැ වගේ ඉන්නවා. තේරුම් කරලා කරලා අවසානයට අතහැරියම ආයාවත් එපා කියන තරමටම හිත හැදිලා. මටම පුදුමයි දැන්. එයාව දැක්කමවත් කතා කළම්වත් මගේ හිත හෙල්ලෙන්නවත් උගුර හිරවෙන්නවත් නැහැ. අපි තරහත් නැහැ. එයාට සනීප නැහැ මේ දවස්වල. ඉක්මනට හොඳ වෙලා. වෙනද වගේම එයාගේ එයත් එක්ක සතුටින් ඉන්න ලැබේවා. ඉක්මනට හොඳ වෙලා. වෙනද වගේම එයාගේ එයත් එක්ක සතුටින් ඉන්න ලැබේවා. මගේ ප්‍රාර්ථනාව ඒක තමයි. ආදරේකම තමයි හිතවතී. ආදරේකම තමයි.

අවසරයි. හීනක දැවටෙන්න. හැබැයි මැදියම පහුනාට පස්සේ. දැන් DJ Night එකට ඉද දෙන්න. ආදරය කියන වචනයක් නෙවෙයි ක්‍රියාවක්.

0: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
1: Wake up. Saturday hormones. Alpha Studio.
2: දවසටම ඕන කරන vitamins. Alpha Studio.
1: Yes. Yes. Energy morning vibe එකත් එක්ක දවසම සුබ කරගන්න.
2: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න.
3: Good morning.
1: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa. WhatsApp 0711 95 95 95. Net FM Facebook Live.
0: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
4: නැත FM DJ Night පටන් ගන්න වෙලාව රෑ 9යි දැන්.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: තරංගයක් විතරක් නෙවෙයි මේක DJ Attack එකක්.
2: Don't stop remix remake එකට හැපෙන DJ blast එක.
3: අංගා ගලේනේ ඉන්නා කුමරියේ
1: රේඩියෝ ඉතිහාසයේ ප්‍රථම වතාවට ලාංකේය සුපිරි DJ තරු මුහුණට මුහුණ ගැටෙන DJ Attack Show එක.
2: Net FM DJ Night Face to Face Attack Show. Attack Show.
1: 1, 2, 3, let's go. මීළඟ DJ Star වෙන්න කැමති නම් ඔයා DJ play කරන පැහැදිලි වීඩියෝ එක දැන් අපිට WhatsApp කරන්න.
2: 0711 95 95 95. Net FM DJ Night Face to Face Attack Show. අද රෑ 9ට මුහුණට මුහුණ තරඟ වදින්නේ අම්පාර දිස්ත්‍රික්කය DJ RG, රත්නපුර දිස්ත්‍රික්කය DJ මදුවා.
4: වසර 45ක විශ්වාසය සමග දකුණේ අද්විතීය රස ඩිලානි කළු දොදොල් වර්ග රසක් රස රසකින් එකම වහලක් යටින් ඩිලානි කළු දොදොල් පුද්ගලික සමාගම හම්බන්තොට.
2: Net FM DJ Night. Net FM DJ Night Face to Face Attack Show.
5: රයිට් වෙලාව රෑ 9යි විනාඩි 2යි හරියටම රෑ 9 වෙනකොට දැන් සිකුරාදාව ඔයා කොයි තරම් වැඩ තිබ්බත් ඒ හැම වැඩක්ම පැත්තකින් තියලා රෑ 9 වෙදි Net FM official Facebook පිටුවට ඊට පස්සේ Net FM radio ඔබ ළඟට කන තියාගෙන අහගෙන ඉන්නේ ලංකාවේ හැම අස්සක මුල්ලකම ඉන්න ජනප්‍රිය ඊට පස්සේ දක්ෂ වැඩ පෙන්වන්න පුළුවන් හැඩකාර දඟකාර කටකාර DJ ආටිස්ලා ගොඩ වෙන එකම වේදිකාව තමයි Net FM DJ Night Face to Face Attack Show කියලා කියන්නේ. ඉතින්සම මේ සතිය පුරාවටම අපි ඔයාලට මතක් කරා ඔන්න මේ සිකුරාදාව හැඩ වැඩ කරන්න ඉන්නේ තරඟ වදින්නේ මුහුණට මුහුණ සංග්‍රාමයට එන්නේ අම්පාර දිස්ත්‍රික්කයේ සහ රත්නපුර දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් ඉන්න සුපිරි වැඩෝ දෙන්නේ කියලා. ඉතින් ඒ නිසාම මේ දෙන්නගේ වැඩ බලන්න ඊට පස්සේ වා කැමැතිම දිස්ත්‍රික්කයේ ඉහළින් ඔසවා තියන්න. අදත් රෑ 9 වෙදි වැඩේට සෙට් වෙච්ච ඔයාලා ආදරෙන් පිළිගන්න ගමන් අම්පාර දිස්ත්‍රික්කයේ මේ වෙද්දී හැමෝම බලාගෙන ඉන්නවා. අද දවසේදී අම්පාර දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් අපිත් එක්ක ආව නමට අකුරු දෙකයි. හැබැයි කොල්ලගේ වැඩ ගොඩයි. DJ RJ අපිත් එක්ක එකතු වෙලා ඉන්න ඕන Net FM DJ Night Face to Face Attack Show එකේ අද දවසේදී තරඟ වදින්න අම්පාරට නොදෙවෙනි තරඟයක් දෙන්න අපිත් එක්ක ඇවිල්ලා ඉන්නවා DJ මදුව රත්නපුර දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් රියල් වැඩෝ දෙන්නේ. හරිද? වයස කියන්න ඕනේ නැහැ. හැබැයි උනාට කෙටි කාලයක් ඇතුළේ ඉන්ඩස්ට්‍රි එකේ ලොකු වැඩක් පෙන්නලා අද දවසේදී Net FM DJ Night Face to Face Attack Show වේදිකාවට ඇවිල්ලා ඉන්න ඕන වැඩ පෙන්නන්න. ඊට පස්සේ අපේ Angel Dancing Crew එක බොහොම ආදරෙන් අද දවසේදීත් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඉතින් ඒ නිසාම මේ ඔක්කොම එකතු වෙලා වැඩේ පටන් ගන්නකොට ඔයාලට මතක් කරන්න තියෙන්නේ දැම්මට අට්ටක් ගාලා Net FM official Facebook page එකට එන්න. මේ දෙන්නගේ වැඩ බලන ගම මේ දෙන්නට වොට් කරන්න chance එක තියෙන ඔයාට. ඔයා කැමති අම්පාර දිස්ත්‍රික්කයට නම් ඔයාට පුළුවන් අම්පාර RJ කියලා කමෙන්ට් කරන්න. ඊට පස්සේ ඔයා කැමතිම දිස්ත්‍රික්කේ රත්නපුර දිස්ත්‍රික්කේ නම් ඔයාට පුළුවන් රත්නපුර DJ මදුව කියලා කමෙන්ට් කරන්න. හරිද? එතකොට ඔයාගේ කමෙන්ට් එකත් එක්ක අද දවසේදී අපි බලනවා රෑ 11 වෙනකොට කවුද වැඩිම මනාප සංඛ්‍යාවක් හිමි කරගෙන තියෙන්නේ කියලා. රයිට්. එහෙනම් ඉතින් වැඩි කතා නැතුව අද දවසේදී වාසනාවන්ත මිනිත්තු 10 හිමි කරගත්තේ අම්පාර දිස්ත්‍රික්කය. අපි බලමු මේ වාසනාව රඳවාගෙන පළවෙනි මිනිත්තු 10 යද්දී මොකද කියන්නේ වෝට් 3000ක් මොකද කියන්නේ අම්පාරෙන් ලැබෙද පළවෙනි විනාඩි 10 ඇතුළත. රයිට්. අපි බලමු ඊට වැඩි. රයිට්. මෙන්න අම්පාර විශ්වාසයත් එක්ක අපි බාර දෙන්න හදනේ. හරියටම වෙලාව රෑ 9යි විනාඩි 5යි. අපි Net FM DJ Night Face to Face Attack Show අම්පාරෙන් වැඩි පටන් ගන්නයි හදන්නේ. කොල්ලලා ඇස්තු වෙලා ඉන්නවා වැඩේ රහට දෙන්න. මෙතනින් එහාට අපි බාර දෙන්න හදනේ මෙන්න අම්පාර දිස්ත්‍රික්කෙන් වැඩේ පටන් ගන්නවා රත්නපුරට අභියෝග කරන්න. රයිට්. එහෙනම් වැඩේ ලෑස්ති. මෙන්න අපි කවුන්ට් ඩවුන් එක ලබා දෙනවා.

0: already know.
1: मेरी आशिकी
2: चाहूँ मैं ये

0: Net FM DJ 9 Face to Face Attack Show.
1: රයිට් හොබල් නැති විනාඩි 10ක් හම්බ වෙනකොට ඇයි මේ විනාඩි 6කින් මේ පැත්තට ආවේ කියලා. නෑ මෙහෙමයි. හරිද? අද වැඩේ පටන් ගන්නකොටම කියන්න සතුටුයි හිතවතුනි මේ වෙද්දී Facebook Live එක සජීවීව බලාගෙන ඉන්න ප්‍රමාණය 200 සීමාව පහු කරලා තියෙනවා. කවුද අපේ ආර්ජේ දාන්න පහක්. හරිද? රයිට් ඕකේ. එතකොට අපි යන්න හදන්නේ එහෙමම කොහෙටද දන්නවද? රත්නපුර දිස්ත්‍රික්කේ පැත්තට යන්න හදන්නේ. අපි දැන් මේ පැත්තෙන් 200ක් දෙනවා නම් රත්නපුරෙන් තව 200ක් දෙන්නම ඕනනේ නේද? රයිට්. ඒ නිසාම අපි ලෑස්ති වෙලා ඉන්නේ මෙන්න රත්නපුරේ පැත්තට ගියාම DJ මදුවා ඉන්නවා. රයිට් කොල්ලා ලෑස්තිද වැඩේට? රයිට් ඕකේ. අපි මේ පැත්තේ අතරම් පොඩි අකරතැබ්බයක් වුණා අපේ DJ RJට. ඒ නිසාම තමයි ටක් ගාලා මදුවා ලෑස්ති වුණා. රයිට් ඕකේ. RJ උනත් එකයි මදුවා උනත් එකයි අපි වැඩේ ගොඩ දානවා කියලා මෙන්න මදුවාගේ පැත්තේ වැඩේ පටන් ගන්න හදන්නේ 3 2 1 එකයි මෙන්න DJ මදුවා.

රයිට් වැඩේ සැපටම යනකොට net fm dj night ඉතිහාසයේ වැඩිම ප්‍රමාණයක් අඩුම කාලයකදී බලාගෙන ඉන්න දවස අද මේ වෙද්දි 300කට ආසන්න ප්‍රමාණයක් බලාගෙන ඉන්නවා. ඒ නිසාම අපි ලෑස්ති වෙන්නේ කමෙන්ට් කරන කට්ටියට මතක් කරන්න මේ වෙලාවේ දැන් අපි වහගෙන බලාගෙන ඉන්න කට්ටියට අපේ රත්නපුරේ මදුවට කමෙන්ට් කරනවා නම් chance එක තියෙනවා කමෙන්ට් කරගෙන යන්න. facebook live එක මොකද කියන්නේ මදුව 10 වෙද්දි 400ක් ෂෙයා කරලා පෙන්නමුද රත්නපුරේ ගැම්මට. හරිද? මොකද කියන්නේ පුළුවන් වෙයිද? රයිට්. එහෙනම් හරි මදුවට අපි වැඩේ බාර දීලා තිනේ. මේ පැත්තෙන් අපේ කවුද? RJ පොඩ්ඩක් වැඩේ හදාගන්න ගමන් ඉන්න නිසා වදුව අපි මේ පැත්තෙන් වැඩේ ගහලා ගමුද? රයිට්. මෙන්න ටාගට් එක රත්නපුරේ අපිට ගැම්මක් දෙන්න ඕනේ ෂෙයාස් 400යි. කමෙන්ට් සෙක්ෂන් එක 10000 සීමාව බහු කරලා පෙන්නන්න ඕනේ. මොකද කියන්නේ ලෑස්ති නේද? රයිට්. එහෙනම් ගහලා ගමු. මෙන්න මදුවට වැඩේ බාර දෙනවා මෙතනින් එහාට.

0: NetFM DJ 9 Face to Face Attack Show.
1: Hari. අපි බලාගෙන ඉන්න ඔයාට මොකද්ද කියන්නේ ආදරේ මැරිලත් පැයක් පැයක් පැයක් මොකද මේ වෙද්දි NetFM DJ Night බලාගෙන ඉන්න ප්‍රමාණය 300 සීමාව පහු කරලා තියෙනවා. ඒ වගේම තමයි අපේ වැඩේ පටන් ගත්ත අම්පාරෙන් ඊට පස්සේ හදිසි කාර්මික දෝෂයක් නිසා පිටක් ගාලා රත්නපුරේට ආව කොල්ලා වැඩේ බෑ කිව්වේ නෑ බලාගෙන හිටියේ නෑ කොල්ලව ගත්ත වැඩේ අතට DJ මදුව වැඩේ ප්ලේ කරද්දි මේ වෙද්දි කමෙන්ට් සෙක්ෂන් එක 10,000 සීමාව පහු කරලා තියෙනවා. මේ වෙද්දි ශාස් දෙස් දෙසිය 70 සීමාව පහු කරලා තියෙනවා. හරිද? රයිට්. එතකොට මේ විදිහට මං හිතන්නේ සජීවී වැඩසටහනක් අරගෙන යනකොට දැන් ගොඩක් කට්ටිය කියන්න පුළුවන් අපි රෙකෝඩඩ් ප්ලේ කරනවා කියලා. ඊට පස්සේ මේවා කලින් පටිගත කරපුවා කියලා අනම්මනම් රටේ නැති කතා අපිට එන්න ගත්තනේ. හරිද? දැන් හැබැයි සජීවීවම යම් යම් කාර්මික දෝෂ තත්ත්වයන් වලට මුහුණ දෙන්න වෙනකොට තේරෙනවා මේක 100% සජීවීව යන වැඩසටහනක් කියලා. හැබැයි වුණාට කවුද අපේ රත්නපුරේ මදුවා හැමෝම කමෙන්ට් කරලා තියෙනවා වැඩේ අතට අරගෙන කොල්ල වැඩේ නියමට අරන් යනවා කියලා. රයිට්. එතකොට දැන් අපේ RJ ගේ පැත්තේ පොඩි කන්සෝල් එකේ පොඩි ප්‍රශ්නයක් ආවා කියලා මට ආරංචියක් ආවා. හරිද? හැබැයි ඒුණාට කොල්ල කිව්වා අයියේ කන්සෝල් එක කරේ තියාගෙන හරි මම වැඩේ ගහනවා. හරිද? අන්න ඒව තමයි කොල්ලෝ ඉන්නෝනේ. අම්පාරේ කොල්ලන්ගේ ගැම්ම, රත්නපුරේ කොල්ලන්ගේ ගැම්ම. රයිට්. ඒ විදිහට යනකොට මොකද කියන්නේ RJ? ප්‍රශ්න පිට ප්‍රශ්නාවත් අපි මේ ආතල් එක නතර කරන්නේ නැද්ද? රයිට්. එහෙනම් මෙන්න ලෑස්ති වෙලා ඉන්නවා RJ ගේ පැත්තෙන් වැඩේ පටන් ගන්න. හැබැයි ඊට කලින් දොදොල් කෑල්ලක් කන්න හදන්නේ අපි මේ. හරිද? සාමාන්‍යයෙන් දොදොල් කන්න ආසයිනේ අපේ ඒන්ජල්ස්ලා දොදොල් කන්න ආසයිනේ. රයිට්. එතකොට ඕගොල්ලොන්ට කටට රසට හරිද නියම කළු දොදොල් කන්න නම් වසර 45ක් තිස්සේ දොදොල් හදපු හරිද නියම රසය අරගෙන ආපු තැනක් තියෙනවා. ඒ තමයි හම්බන්තොට පැත්තේ යනකොට ඔය මේ දන්න ඕන කෙනෙක්ගෙන් අහලා බලන්නකෝ. ඩිලානි කළු දොදොල් කියලා කිව්වහම දැන් ලංකාවේ නොදන්න කෙනෙක් නැහැ. කළු දොදොල් කලාවේ මහගෙදර ඩිලානි කළු දොදොල් වර්ග රසක් රස රසකින් දැන් ඔය කතරගම එහෙම යනවන්නම් අනිවාර්යෙන් ඕනම කෙනෙක් හම්බන්තොට පැත්තට ගිහිල්ලා ඩිලානි එකට ගොඩ වෙලා යන්න අමතක කරන්නේ නැහැ. මොකද පිරිසිදුවට නියම රසයට කළු දොදොල් හදනවා නම් ඉතින් ඩිලානි කළු දොදොල් තමයි. එතකොට දැන් හම්බන්තොට විතරද තියෙන්නේ කියලා අහන කට්ටියට කියන්න තියෙන්නේ නැහැ නෑ. හම්බන්තොට, මත්තල, ගාල්ල, නුගේගොඩ, කිරුළපන මේ හැම තැනකම බ්‍රාන්චස් තියෙනවා. ළඟදිම කුරුණෑගලටත් ඔන්න ඩිලානි කළු දොදොල් බ්‍රාන්ච් එකක් එනවා. ඉතින් ඒ නිසා ඔයාට නියම දොදොල් රසය අත්විඳින්න ඕනේ නම් හරිද ගෙදර හදනවා වගේ පිරිසිදුවට රසට දොදොල් ටික කන්න ඕනේ නම් කතා කරන්නේ 0.71 546.38.56 0.71 546.38.56 ඩිලානි කළු දොදොල් තමයි අද දවසේදී විශ්වාසනීය අද්විතීය රසය අරගෙන NetFM DJ Night හැඩවැඩ කරන්න අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ. රයිට්. ඕකේ. ඩිලානි කළු දොදොල් කෑල්ලක් කෑවට පස්සේ RJ අපිට මේ වැඩේ මෙතනින් එහාට අරගෙන යන එක මහ දෙයක් නෙවෙයි. හරිද? රයිට්. ඒ නිසාම අපි වැඩේ RJට බාර දෙන්න හදන්නේ. හරිද? තාම කන්සෝල් එකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි ඒ උනත් කොල්ල සැලෙන්නේ නැහැ. කොල්ල වැඩේ අරගෙන යන්න තමයි ලෑස්ති වෙන්නේ. RJට අදුරේ කරන කට්ටිය ඇහුවා කො RJ කියලා. ඒ නිසාම RJ අතර වැඩි බාර දෙන්න හදන්නේ වාට විනාඩි 15ක කාල සීමාවක් හම්බ වෙනවා RJට ආදරේ කරන අම්පාර කොල්ලෝ කෙල්ල සෙට් එක දැන් මොකද කියන්නේ ලයිව් එක 500ක් ෂෙයා කරලා බෙන්නමුද? මේ පැත්තෙන් 250ක් ආවනේ. මේ පැත්තෙන් 250ක් දෙමුද තව? මොකද කියන්නේ? රයිට්. ඕකේ. කමෙන්ට් සෙක්ෂන් එක 20,000 සීමාවට අරගෙන ගිහිල්ලා අපි පෙන්නමු. අම්පාරේ ගැම්මත් එක දැන් 300ට ආවනේ. රත්නපුරේ ගැම්මත් එක බලාගෙන ඉන්න ප්‍රමාණය පුළුවන් නම් අම්පාරෙන් මේක 500ක් කරලා බෙන්නමු. හරිද? රයිට්. මොකද කියන්නේ වැඩි ලෑස්තිද? අභියෝග ගොඩයි. හරි. රයිට්. ඕකේ. මෙන්න එන වැඩේ පටන් ගන්න හදන්නේ අපේ RJ ට වැඩේ බාර දෙනවා 3 2 1.

මොකදගන්නේ අම්පාරෙන් ටාගට් එක දීලා තියෙන්නේ ශයාස් හරසියක් ඕන ලයිව් එක බලාගෙන ඉන්න ප්‍රමාණය 500 දක්වා ඉහළ අරන් ගිහිල්ලා පෙන්වන්න ඕන කමෙන්ට් සෙක්ෂන් එක 20000 කරලා පෙන්වන්න ඕන මොකද කියන්නේ අම්පාර අභියෝගේ බාර ගනී නේද රයිට් කොල්ල ඔලුව වනනවා ඉතින් එතකොට බලාගෙන අහගෙන ඉන්න කට්ටිය සපෝට් එක දෙන්න ඕනේ හරි

0: NetFM DJ 9 Face to Face Attack Show.
1: Right, හද මොඩක් මෙහෙමයි. හරිද? වැඩේ බලාගෙන ඉන්න සෙට් එක කල්පනා කරනවා ඇති. වෙනද යන ස්ටයිල් එකට නෙමෙයි මේ වැඩේ යන්නේ. මොකද්ද මේ සීන් එක කියලා නේද? Right, එතකොට මම මේ වාට කියන්න හදන්නේ දැන් අපි පළවෙනි විනාඩි 10 වාසනාවන්ත විනාඩි 10 දුන්නානේ අපේ RJ-ට. ඊට පස්සේ මේ විනාඩි 10 ඉවර වෙනවත් එක්කම අපේ මදුව වැඩේ පටන් ගත්තා. හැබැයි මදුවට විනාඩි 20ක කාල සීමාවක් ලබා දෙන්න සිද්ධ වුණා. අපේ RJ-ගේ මොකද්ද ඒකට කියන්නේ පොඩි කාර්මික දෝෂයක් ආපු නිසා. හරිද? ඊට පස්සේ දැන් RJ හැබැයි වැඩේ අතට අරගෙන හොඳට වැඩේ ප්ලේ කරගෙන යනකොට අපිට දැන් මිනිත්තු 15ක කාල සීමාව ඉවර කරලා අපිට ආයි සිද්ධ වෙලා තිනවා අපේ රත්නපුරේ පැත්තට යන්න මදුව. වැඩේ ලෑස්ති නේද? විනාඩි 20ක් වාට මෙතනින් එහාට හම්බ වෙනවා. ඔයාට හැබැයි රත්නපුරේ සෙට් එකට මම සාමාන්‍ය මදුව පොදුවේ දෙන චැලෙන්ජ් එකක් තියෙනවා. දැන් රත්නපුරේ කියනවනේ ඉන්නේ මැණික් කැට කියලා. හරිද? කොල්ලෝ මැණික් කැට වගේ, කෙල්ලෝ මැණික් කැට වගේ එහෙම එහෙම කියලා මට එහෙම එහෙම කතා ඇහිලා තිනවා. දැන් මම බලන්න හදන්නේ රියල් මැණික් කැටද ඉන්නේ කියලා රත්නපුරේ. හරිද? මේ වෙද්දි Facebook live එක 400කට ආසන්න ප්‍රමාණයක් බලාගෙන ඉන්නවා. මං කිව්වා වගේම ඔබට බොහොම මොකද කියන්නේ අර මගේ වචනෙන් කියනවා නම් මෙරිලත් පැයක් ආදරේ. මොකද NetFM DJ Night Face to Face Attack Show ඉතිහාසයේ වැඩිම ප්‍රමාණයක් එකවර බලාගෙන ඉන්න දවසද. අපි පටන් ගත්තෙම 200 සීමාව ඉක්මවා ගිහිල්ලා. ඉතින් එතකොට සිකුරාදා දවසේ විචර ප්‍රමාණයක් බලාගෙන ඉන්නවා කියන එකම මදුව ලේසි පාසු දෙයක් නෙමෙයි. හරිද? මේ වෙද්දි මම මෙහෙම කියන්නම්කෝ. කමෙන්ට් සෙක්ෂන් එක රෑ 9යි විනාඩි 50ක් වෙද්දි. හරිද? කමෙන්ට් සෙක්ෂන් එක 10,000 සීමාවේ තියෙනවා. ඊට පස්සේ ලයිව් එක මේ වෙද්දි 300කට ආසන්න ප්‍රමාණයක් ෂෙයා කරලා තියෙනවා. Facebook live එක 321ක් බලාගෙන ඉන්නවා. හරිද? රත්නපුරේ මැණික් කැට ටිකට මෙන්න මගේ අභියෝගය. හරිද? අපේ ඊට පස්සේ Angel dancing team එකේ නංගිලා සෙට් එකට දෙන අභියෝගය. රත්නපුරේ ගැම්ම දෙගුණ දෙගුණ කරන්න ඔයාලට ලොකු වැඩක් කරන්න තියෙනවා. හරිද? Right, මෙන්න මේකයි ටාගට් එක. කමෙන්ට් සෙක්ෂන් එක රත්නපුරෙන් විතරක් පුළුවන් නම් අපේ DJ මදුවට සපෝට් කරලා 25,000 සීමාව පහු කරන්න ඕනේ රෑ 10 වෙද්දි. තව විනාඩි 10ක් තියෙනවා. හරිද? ඊට පස්සේ ලයිව් එක ෂෙයා වෙන්න ඕන 500 වෙනකන්. ඒ කියන්නේ තව 200ක් ෂෙයා වෙන්න ඕනේ රත්නපුරෙන්. හරිද? මේ මදුවට ආදරේ කරන සෙට් එකට මම දෙන අභියෝග. දැන් කියනවනේ අපි මදුවට ආදරේ රත්නපුරේ ගැම්ම කියලා. අපි බලමු හරියටම ගැම්මයි ආදරේ කොහොමද කියලා. ලෑස්තිද මදුව? ඔයාට

අභියෝගයක් දෙනවා. දැන් මේ වෙලාවේ අර පොඩ්ඩක් නිකන් පැත්තකට වෙලා මේක අහගෙන ඉන්න සෙට් එක නටවල ගන්න ඕනේ. පුළුවන්ද? රයිට්. කොල්ලා ලෑස්ති. මෙන්න එහෙනම් වැඩේ පාර දෙනවා මදුවට. 3 2 1

0: ඔෆිසිියල් ෆස්බුක් පිටුවට දැන්ම පිවිසන්න.
1: අරසිය පනස්සවේ තාම ශයස් තව හතලියක් දුන්න නම් පන්සී අයියා.

කමෙන්ට් සෙක්ෂන් එක මේ වෙද්දි 32000 සීමාව පහු කරලා තියෙනවා. මොකද කියන්නේ රෑ 11 වෙද්දි 40000 කමෙන්ට්ස් දෙමුද? 475ක් ශාස්තිනෝ මේ වෙලාවේ 500 තමයි ටාගට් එක. හරිද?

NATFM DJ 9 Face to Face Attack Show. රයිට ෝකේ කියන්න වචනෑ රත්තරනේ වැඩ අහගිරීන් බලාගිනින් ඔයාට ආදරේ මැරිලත් පැය තුනක් මොකද මේ වෙද්දිත් කමෙන්ට් සෙක්ෂන් එක 35000 සීමාව පහු කරලා තියෙනවා. හැබැයි ඉතින් ඩීජේ අසා කියලා කියන්නේ කොච්චර දුන්නත් සෑහෙන මිනිස්සෙක් නෙමෙයිනේ නේද? 40000 තමයි මගේ ටාගට් එක. හරි රයිට් ඕකේ. අම්බාර දිස්ත්‍රික්කයෙන් වැඩේ විදිහට පෙන්නද්දී කොල්ලාර කන්සෝල් එක කරේ තියාගෙන හරි ගහනවා කියලා කිව්වනේ මදු අහරද? ඉතින් ඒ නිසාම අපි දැන් ඊළඟට බැටල් එක බාර දෙන්න හදන විනාඩි 20ක සෙෂන් එකක් අරගෙන ඉන්න රත්නපුරේට. හරිද? රත්නපුරේට අභියෝගය දැන් ලේසි වෙන්නේ නැහැ. හරි. එතකොට මේ වෙද්දි කමෙන්ට් සෙක්ෂන් එක 35000 සීමාවේ තියෙනවා. 40000 කරයිද රත්නපුරේ? මොකද කියන්නේ විශ්වාසයෙන් පොඩ හයියෙන් කියන්නේ. අනිවාර්යෙන් පුළුවන්. හරිද? ඊට පස්සේ දැන් මේ වෙද්දි 272ක් බලාගෙන ඉන්නවා. හරිද? මේක 472ක් කරලා පෙන්නන්න පුළුවන්ද? සද්දෙන් කියන්න. අනිවාර්යෙන්. ඊට පස්සේ ලයිව් එක මේ වෙද්දි 537ක් ෂෙයා කරලා තියෙනවා. මේක 637ක් රත්නපුරෙන් කරයිද? අනිවාර්යෙන්ම. හැබැයි ඉතින් මේක කරගන්න බැරි වුණොත් මදුවා මගේ මූණ නම් ආයි වලන්න හම්බෙන්නේ නැහැ. හරිද? ලැජ්ජ හිතේනේ. නෑ නෑ නෑ, රත්නපුරේ ආදරේ උතුරන්න කොල්ලට හම්බ වෙනවා. ඉතින් ඒ නිසාම තමයි වැඩේ පටන් ගන්න ඕන. අනිත් එක විශේෂයෙන්ම කියන්න ඕන, දැන් අපිට පොඩි අකරතැබ්බයක් මදුව මේ RJ එකපාරට උනානේ. හැබැයි උනාට මෙහෙම කරද්දී මදුව කතා දෙකක් නැහැ වැඩේ අතර ගත්තා. ඉතින් ඒ නිසා රියල් වැඩෝ කියලා කියන්නේ අන්න ඒකට තමයි. මොකද අපි දන්නේ නැහැ සිටුේෂන් වලදී අපිට කොයි විදිහට ප්ලේ කරන්න වෙයිද කියලා. හැබැයි ඕනම සිටුේෂන් එකකදී ප්ලේ කරන්න පුළුවන් නම් අන්න එයා තමයි රියල් වැඩ වෙන්නේ නේද? ඉතින් ඒතකොට දෙන්නම එක්කෙනෙක් කන්සෝල් එකේ එක පැත්තකින් වැඩ පෙන්නනවා, අනිත් එක්කෙනා පොඩ්ඩක් එහෙ මෙහෙ වෙච්ච ගමන් මේ පැත්තෙන් වැඩේ පටන් ගන්නවානේ. රයිට් ඕකේ. හරි, එතකොට දැන් අපේ මදුවා දැන් මෙහෙමනේ, දැන් මේ වැඩේ ඇවිල්ලා මේ වෙද්දි සිකුරාදාවේ වැඩිම පිරිසක් නරඹන වැඩසටහන බවට NATFM DJ Night Face to Face Attack Show එක පත් වෙලා ඉවරයි. එතකොට අද වාර්තා පිට වාර්තා තියපු දවසක් මම මේ වාර්තා ටික දැන් ලියාගන්න ගමන් ඉන්නේ. හරිද? අනේ නිසාම ලබන සිකුරාදාවේ අපි ඔන්න කලින්ම කියනවා, කැට තියලා කලින්ම කියනවා, NATFM DJ Night ඉතිහාසයේ එතෙක් මෙතෙක් නොවුණු අති දැවැන්ත වෙනසක් වෙන්නේ. හරිද? පළවෙනි වතාවට ෆේස් ටු ෆේස් ඇටැක් ෂෝ එකට මූණ දෙන්නේ යුගලයක්. ඒ කියන්නේ කොහොමද කියන්නේ, කොල්ලයි කෙල්ලයි තමයි වැඩේට එන්නේ. හරිද? දන්න කියන සෙට් එකක් වැඩේට සෙට් වෙන්න හදන්නේ. එතකොට මම කියන්නේ මෙන්න මේ කට්ටිය තමයි එන්නේ. හරිද? ඩීජේ තරු එක අතිශය ප්‍රථම වතාවට මේ දවස්වල සෝෂල් මීඩියා වල සෑහෙන හොයන කැරක්ටර් එකක් තමයි ලංකාවෙ ඉන්න ලාබාලතම ෆීමේල් ඩීජේ ආටිස්ට් ඩීජේ සයිරා එනවා. හරිද? ඊට පස්සේ එයාලට බැටල් එකක් දෙන්න ඩීජේ වාස් එක. ලංකාවේ මේ වෙද්දි තවත් ෆීමේල් ඩීජේ ආටිස්ට් ලගේ අතර උඩින්ම ඉන්න කෙනෙක් තමයි ඩීජේ කිසා කියලා කියන්නේ. එතකොට මෙයත් එනවා. එතකොට තරුවා එක්ක සයිරා ඉන්නවා, ඊට පස්සේ වාස් එක්ක අපේ කිසා ඉන්නවා. හරිද? වැඩේ ලේසි වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේක ඔයා බලන්න මොනේ අත්දැකීමක්. සියල්ල වෙනස් වෙනවා ලබන සතියේ. අපි මේ මැදිරි සංකීර්ණේ පවා දවසින් දවස වෙනස් කරනකොට ලබන සිකුරාදාවේ වැඩේ වානම් මිස් කරගන්නම එපා රත්තරනේ. මේක ලබන සිකුරාදාවේ බලන්නම ඕනේ වැඩක්. ඔන්න කල් තියාම කිව්වයි නිසා. හරිද? රයිට්. රත්නපුරේට දීපු අභියෝගය මතකයිනේ නේද? හරියටම 10:35 අපි කමෙන්ට් කරන්න අවස්ථාව තව පොඩ්ඩක් වැඩිපුර වෙලාවක් දෙන්න තීරණය කරා. 11:15 වෙනකම් කමෙන්ට් කරන්නවට අවස්ථාව තියෙනවා. රයිට්. එහෙනම් මෙන්න මේ පැත්තේ වැඩේ පටන් ගන්න හදන්නේ. රයිට්. 11 වෙද්දි ඔයාගේ පැත්තෙන් මේක සම්පූර්ණයෙන් බ්ලාස්ට් එකක් කරලා පෙන්නන්න ඕනේ. හරිද? මදුව එකඟයිද? රයිට්. ඕකේ. එහෙනම් මෙන්න අපේ ඒන්ජල් ඩාන්සින් ක්‍රූ එකත් ඉන්නවා මේ පැත්තෙන්. අපේ ලස්සන චූටි නංගිත් ඉන්නවා. රයිට්. ඕකේ. එයාත් ඉන්නකොට සපෝට් එකට මදුව මේ පැත්තෙන් වැඩේ පටන් ගන්න හදන්නේ. මෙන්න 3 2 1 රත්නපුරෙන් DJ මදුවා.

0: ZFM DJ Night.
1: Ratnapur ate target take a higher seat.

0: NetFM DJ 9 Face to Face Attack Show.
1: චෙක්වන් මාව මතකයිද? මම තින්නව හරිද? මෙතන මේ කොල්ල දෙන්නටම හොඳ කියන්නේ මෙච්චර වෙලා මේ දෙන්නව අරගෙන ආපු මං ගැන කිසිම කතාවක් නැහැ. රත්නපුරය පැත්තට හිත දෙන්නමයි හිතෙන්නේ කියලා ගෑන් ළමයින්ගෙන් කමෙන්ට් එනවා. අදුව මොකද කියන්නේ? හරිද? අයිතිකාරියොත් ඒ ඇස්සේ කමෙන්ට් කරනවා. හරිද? රයිට් ඕකේ. කොල්ලගේ හිනාවට ගොඩක් ආසයි කියලා ගෑන් ළමයිට කියලා තියෙනවා. මන් දන්නේ ඉතින් මේවා කොහොම විසඳ ගනීද? කවුරු ඊට පස්සේ ඉන්බොක්ස් මැසේජ් එවයිද? ඕව මේව මන් දන්නේ නැහැ. හරිද? රයිට්. පොඩ්ඩක් ඉන්නකෝ. දැන් දෙන්නත් එකම අපිට විනාඩියක් කතා කරන්න ඕන. ආර්ජේ ටග්ගාල මේ පැත්තට එන්න. රයිට්. අපි විනාඩියක් කතා කරමු. ඔහොමම චුට්ටක් පාත් වෙන්න. හරිද? රයිට්. ආර්ජේ මොකද හිතෙන්නේ දැන් අම්පාර පැත්තෙන් ෆස්ට් ටයිම් තමයි net එකට ආවේ. හරිද? එතකොට අම්පාරෙන් මේ ලැබෙන ආදරය ගැන මුලින්ම මොකද්ද ඔයාලට හිතෙන්නේ?
2: පට්ට සුපිරි කියලා තමයි කියන්න තියෙන්නේ. එච්චරයි කියන්න තියෙන්නේ. එච්චරටම හොඳයි.
1: රයිට්. කොච්චර කාලද දැන් DJ ඉන්ඩස්ට්‍රි එකට ඇවිල්ලා?
2: සමහරවිට 6 years
1: වෙනවනේ. රයිට්. කොහොමද වැඩේ පටන් ගත්තේ? කියන්නේ සාමාන්‍යයෙන් කොල්ලෙක් එකපාර DJ වලට එනවයි කියලා කියන්නේම පොඩ්ඩ අමුතු නිකන් think එකක් තියෙන්න ඕනනේ නේ. මොකද්ද හිතුනේ එකපාරට?
2: ඒ කියන්නේ මියුසික් ඉන්ඩස්ට්‍රි එක කියන්නේ මම ප්ලේ කරන සීන් එකේ හිටියේ නැහැ. ඒ කියන්නේ අර මියුසික් හදන ප්‍රශ්නේ හිටියා. කියන්නේ
1: ප්‍රශ්නේ
2: කියන්නේ නෑ, ඒක මට හරි ලොකු ප්‍රශ්නයක් ඒ කාලේ.
1: ඔව්.
2: කියන්නේ මෙහෙම කොහොමද ඇතුළ අර ආටිස්ට් කෙනෙක්ගේ පර්ෆෝමන්ස් වෙන්නන්නේ? කියන්නේ ඔගේ ආටිස්ට් එක මියුසික් එක හැදෙන තැනක්
1: තියවනේ.
2: ඒ තැන තමයි ඇත්තටම මම මේ ටාගට් කරේ.
1: අහහ.
2: ඒ තැන ටාගට් කරා. ප්ලේ කරද්දී පැත්තේ ලොකුවට හිටියේ නෑ. පස්සේ අර
1: පර්ෆෝමන්ස්
2: එක ලැබෙන ප්‍රතිචාරෙත් එක්ක ඉතින්.
1: රයිට්. එතකොට කවුද කිව්වේ කොණ්ඩේ ඔය විදිහට හදන්න කියලා?
2: ඒ කොණ්ඩේ ඔටෝ හැදුනා
1: හරෝ. මේ අහන්නකෝ මේ ඊළඟ ප්‍රශ්නේ. උදේ ගියරද ගෙදරින් ආවේ කියලා අද වැඩේට?
2: මම හිතන්නේ අපි ආවේ හරියටම 8:00
1: ඇවිල්ලා හවස 6 වෙද්දි net එකට ආවේ.
2: එතකොට
1: ඒ කට්ට කාගෙන ඇවිල්ලා අද මේ ලැබෙන ආදරය ගැන අවංකවම තනි වචනෙන් කියන මොකද ඉතින්?
2: අවංක ආදරේ ඉතින් ආය සුපිරි ඉතින් එච්චර කියන්නේ.
1: රයිට්. ඊට පස්සේ දැන් ඔය ඔච්චර හොයන ගෑනු ළමයි ටිකට අපේ RJ අයියව හොයාගන්න ඕන නම් සෝෂල් මීඩියා වල කොහොමද සර්ච් කරන්න ඕන?
2: මගේ RJ entertainment කියලා page එක තියෙනවා වෙනම. RJ X beats කියලා වෙනම තියෙනවා. මගේ සාමාන්‍ය Facebook page එක use වෙන්නේ, සාමාන්‍ය professional එක use වෙන්නේ හැම.
1: ඔව්.
2: ඒ දෙක තියෙනවා. ඉතින් බලාගන්න පුළුවන්.
1: Personal එක බෑනේ. රයිට්. ඊට පස්සේ ඔයාලා WhatsApp කතා කරනවා නම් කවුරු හරි. මං කියන්නේ ආදරේ කියන්නේ නෙමෙයි, වැඩකට කතා කරනවා නම්.
2: ඒකේ නම්බර් එකත් අයියේ, ඒ කියන්නේ ටැග් ලිස්ට් මේක ලිස්ට් එකේ දාලා තියෙනවා මං.
1: රයිට්. ඕකේ.
2: අහහ. වෙනම පර්සනල් නම්බර් එක දෙන ප්‍රශ්නේ තමයි තියෙන්නේ. මගේ නම්බර් එක දාලා තියෙන හැම
1: චැට් එකක් දාන්න පුළුවන්. රයිට්. ඕකේ. බොහොම ස්තුතියි. හරි. එතකොටම අපේ රත්නපුරෙන් හොයාගත්ත මැණික් කැටේ මෙහෙන්න කොහොමම. හරිද? රයිට්. ඕකේ. ඔයා කතා කරන ඔක්කොම ආර්ජේ අපිට ඇහෙනවා දැන්. හරිද? යනකොට කියාගෙන යන ඔක්කොම ටික ඇහුණා. හරි. රයිට්. රත්නපුරෙන් හොයාගත්ත මැණිකක් මං වාගෙනුත් අහන්නේ මුලින්ම NetFM DJ Night Face to Face Attack Show එකට එන්න ලැබුණ එක ගැන ඔයාට මොකද හිතෙන්නේ?
2: එන්න ලැබුණ එක ගැන ගොඩක් සතුටු වෙනවා. ඉතින් ෂාන් අයට විශේෂයෙන් ස්තුති කරන්න ඕනේ. එයාට වගේ මේ වගේම එයා ලොකු සප්පයක් දුන්නා මෙතනට එන්න කියලා.
1: ඒ වගේම
2: DJ ෂාන්. ඒ වගේම අයියත් ලොකු සප්පයක් දුන්නා මෙහෙම කරන්න වල්ලි මෙහෙම කී කියා.
1: මං කියලා දීපු විදිහටම කියනවා. හරි. එතකොට කොච්චර කාලද DJ වලට ඇවිල්ලා?
2: ඒ කියන්නේ ඉස්සලාම කියන්න ඕනේ මං DJ කරන්න හිතාගෙන හිටියේ නෑ.
1: ඊට
2: පස්සේ අපේ තාත්තා පොඩි සවුන්ඩ් පටන් ගත්තා. ඊට පස්සේ සවුන්ඩ් කට්ටි ඉල්ලලා ඊට පස්සේ කට්ටි නටන්න පටන් ගත්තා සින්දු දාලා. ඊට පස්සේ තමයි තාත්තා කොන්සෝල් එකක් ගෙනත් දුන්නේ. මම දන්නෙත් නෑ තාත්තා ගෙදරට ගෙනල්ලා.
1: හා.
2: එතකොට ඒ දවස්වල එච්චර ලොකුවට මට අයිඩියා එකක් තිබුණේ නෑ මොකක්ද එකෙන් කරන්නවත් කියලා. ඊට පස්සේ තමයි YouTube එකෙන් ඉගෙනගෙන පොඩ්ඩක් බලාගෙන තමයි මේ වෙනකන් හදාගෙන ආවේ.
1: පොඩි අවස්ථාවක් මන් දෙන්නම් තාත්තා එළිය ඇවිල්ලා ඉන්නවා. හරිද? මං හිතන්නේ අතිශය ප්‍රථම වතාවට වෙන්නේදී වාට පුළුවන් ලෝකෙම රටම අහගෙන ඉන්න වෙලාවේ ඔයාගේ ජීවිතය ඉස්සරහට අරගෙන යන්න තාත්තා දීපු සපෝට් එකට වාට තෑන්ක් කරන්න පුළුවන්.
2: මන් තාත්තර ගොඩක් ආදරේ.
1: ආදරෙත් එක්ක කොල්ලා ඉස්සරහටම යනවා. කොල්ලව සම්බන්ධ කරගන්නවා නම් Facebook එකේ, WhatsApp එකේ කොහොමද හොයන්න ඕන?
2: Facebook එකේ තියෙනවා DJ මදුව කියලා page එකක් තියෙනවා. ඒකට ආවට පස්සේ ඔක්කොම contact list එක කියන අපි play කරපු ඔක්කොම ටික බලා ගන්න පුළුවන්. එතකොට ඒකෙන් number එක හොයාගන්න පුළුවන්.
1: Right. එතකොට දැන් මේ තාත්තා තෙලි ඉන්න හන්ද මං ඇහුවට කමක් නැද්ද? අර කහපාට ගවුමක් ඇඳගත්ත girl කෙනෙක් comment කරගෙන යනවා කවුද? රයිට් ඔය විදිහට තමයි වැඩේ වෙන්නේ. එතකොට මේ වගේ ලංකාවේ කොයි අස්සක මුල්ලක හිටියත් ඔයාට net fm dj night face to face attack show එකේ ඉඩ තියෙනවා. ඒක ලංකාවේ හා කෙළවරද මෙහා කෙළවරද කියලා නෑ. ඕනම තැනක ඉඳලා ඔයාට දක්ෂතාවයේ හැකියාව තියෙනවා නම්, කරට කර තරංග වදින්න කන්ෆිඩන්ට් තියෙනවා නම් මේ වේදිකාව ඔයාට විවෘතයි. ඉතින් ඒ නිසා ඔයාට පුළුවන් 0711 95 95 95ට පාව ප්ලේ කරන වීඩියෝ එකක් කෙවුවොත් එහෙම මේ විදිහටම ඇවිල්ලා අපිත් එක්ක වැඩේට සෙට් වෙන්න පුළුවන්, කතා බහ කරන්න පුළුවන්, ඊට පස්සේ රටම දන්න ලෝකෙම දන්න තරුවක් වෙන්න ඔයාට මෙතන අවස්ථාව තියෙනවා. හරිද? රයිට්. එහෙනම් මේ මට වැඩේ පටන් ගන්න තියෙන්නේ මේ පැත්තෙන්නේ. හරි, මේ පැත්තෙන් මේ පැත්තෙන්ද මේ පැත්තෙන්ද? ආ, මේ පැත්තෙන් මේ පැත්තෙන් මේ පැත්තෙන්. පරණ ප්‍රශ්න ඔක්කොම විසඳගෙන තියෙන්නේ ආර්ජේනේ. රයිට්, ඕකේ. ෂණිකව ෂණිකව අලුත් කන්සෝල් එකක් දාලා වැඩේ කොල්ල පටන් ගන්න හදන. එතකොට
3: තෑන්ක්ස් කියන මටත් තෝනි අයියා.
1: කවුද? චින්තක. රයිට්, ඕකේ. චින්තකවත් අපි ඉස්සරහට අරගෙන එනවා වැඩේට. රයිට්. එතකොට අපි ලබන සතිය ගැන වැඩිපුර පොඩ්ඩක් කියන්න ඕන. මොකද අතිශය ප්‍රථම වතාවට අපි ලෑස්ති වෙනවා ලබන සිකුරාදා වේ ෆීමේල් ඩීජේ ආටිස්ට්ලා දෙන්නෙක්. හරිද? ඊට පස්සේ මේල් ඩීජේ ආටිස්ට්ලා දෙන්නෙක්. හරියටම තේරෙන සිංහලෙන් කියනවා නම් කපල් ෂෝ එකක් අපි අරගෙන ඉන්න ලෑස්ති වෙලා ඉන්නවා. පළවෙනි වතාවට මාධ්‍යට අපි අරගෙන එනවා ඩීජේ සයිරව, ඊට පස්සේ ඩීජේ කිසාව. මේ දෙන්නත් එක ප්ලේ කරන්න එනවා ඩීජේ තරුව, ඒ වගේම ඩීජේ වාස්. ඉතින් ඒ නිසා ලබන සිකුරාදාව කතා දෙකක් නැහැ පුතේ, මීට වඩා ලොකු බ්ලාස්ට් එකක් වෙනවා වෙනවා වෙනවාම තමයි. ඉතින් ඒ නිසා ලෑස්ති වෙලා ඉන්න. අපි ඉස්සරහට විස්තර ටික කියන්නම්. රයිට්. එහෙනම් ආර්ෂියගේ පැත්තට ඔන්න වැඩේ බාර දෙන්න හදන. දැන් ප්‍රශ්න විසඳගෙන නටාගෙන යන්න පුළුවන් සෙෂන් එකක් දෙන්න ඕනේ. හරිද? රයිට්. මේ වෙදි කමෙන්ට් සෙක්ෂන් එකත් 40,000 සීමාව පහු කළා. ගොඩක් වෙලා කියලා ආරංචි ආවා. රයිට්. එතකොට ෂෙයාස් 600 පන්නන්න මොනේ රත්තරනේ දැන්න. හරිද? රයිට්. එහෙනම් 11 විනාඩි 2යි. අපි විනාඩි 15ක සෙෂන් එකක් බාර දෙන්න හදන්නේ ආර්ජේට. රයිට්. ඕකේ. ලෑස්ති නේද? 3 2 1 මෙන්න DJ RJ.

වෙදදි ශයාස් පන්සිය අනුවයි තව දහයක්ක්ෂය කරන්න හයසියේ රත්තරණි හතලි සටදා සාරසියක කමෙන්ට් වෝට් අපිට හම්බෙලා තිනො පනස්දාගල්ල දාන්නේ.

NetFM DJ 9 Face to Face Attack Show. Right, velava hariyadama 11 vinadi 21 අපිට තව මිනිත්තු 4ක කාල සීමාවක් ඔබට ලබා දෙන්න පුළුවන්. ඔබ ආදරය කරන අම්පාර දිස්ත්‍රික්කයේ වුණත් ඊට පස්සේ රත්නපුර දිස්ත්‍රික්කයේ වුණත් ඔබට කමෙන්ට් කරන්න අපිට තව මිනිත්තු 4ක කාල සීමාවක් ලබා දෙන්න පුළුවන්. එතනින් එහාට ඔයාලට කමෙන්ට් කරන්න පුළුවන්. අපිට ඒකේ තරහක් නැහැ. හැබැයි උනාට වළංගු මනාප විදිහට අපි ගන්න 11 විනාඩි 25ක් වෙනකන් ලබා දෙන මනාප ප්‍රමාණය විතරයි. දැන් එහෙමයි කියලා කට්ටිය යනවද? නෑ. හරිද? ඔයාලට කියන්න දේවල් ගොඩක් තියෙනවා. මං කියවන අද වාර්තා ගොඩක් තියෙනවා කියලා. හරිද? මේ වෙද්දි Facebook Live එක අපිට 200කට යහපත් ප්‍රමාණයක් බලාගෙන ඉන්නවා. අද තමයි NetFM DJ Night Face to Face Attack Show ඉතිහාසයේ අඩුම වේලාවකදී වැඩිම ප්‍රමාණයක් අපිට එක්ක සම්බන්ධ වුණු දවස. ඒ වගේම තමයි අද තමයි NetFM DJ Night Face to Face Attack Show ඉතිහාසයේ වැඩිම ප්‍රමාණයක් එකම වේලාවක බලාගෙන හිටපු දවස. ඒ වගේම තමයි වැඩිම මනාප සංඛ්‍යාවක් හම්බ වුණෙත් අද දවසේ තමයි. ඒ වගේම තමයි Facebook සජීවී විකාශයේ වැඩිම ප්‍රමාණයක් ෂෙයා වුණු දවසත් අදම තමයි. හරිද? ඒ වගේම තමයි අකරතැබ්බත් ක්ම වෙච්ච දවස අද. හැබැයි ඒ අකරතැබ්බ මොනදේ වුණත් ඔබේ ආදරයත් එක්ක අපි මේ වෙද්දිත් වැඩේ ඉතාම ඉහලින් අරගෙන යනවා. ඉතින් ඒ නිසා ඔයාට තව විනාඩි 3ක කාල සීමාවක් හිමි වෙලා තියෙනවා කමෙන්ට් සෙක්ෂන් එක ඔයාගේ කමෙන්ට් එකෙන් පුරවන්න. අපි එතනින් එහාටත් ඔයාගේ ආදරය අරගෙන ඉන්න අවස්ථාව දෙනවා. ලයිව් එක බලන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න අවස්ථාව තියෙනවා. හැබැයි මම ඔයාලට කිව්වා වගේම අපි මෙතනින් එහාට රත්නපුර දිස්ත්‍රික්කයට තවත් විනාඩි 15ක කාල සීමාවක් අපේ මදුවට ලබා දෙන්න තමයි සූදානම් වෙන්නේ. මොකද අද වැඩේ අතරමඟ නතර වෙන්න නොදී ගැම්මට වැඩේ කරට අරගෙන කරගෙන ගියේ කොල්ලා. ඉතින් ඒ නිසාම අපි ඔයාලට තව විනාඩි 15 කාල සීමාවක් ලබා දෙන්න ලෑස්ති. ඒ වගේම මතක් කරන්න ඕන ලබන සිකුරාදාව මිස් කරගන්න එපා රජෝ. ලබන සිකුරාදාවේ ඔබ අතිශය පළමුවෙනි වතාවට මාධ්‍ය ඔස්සේ දකින ෆීමේල් ඩීජේ ආටිස්ට්ලා දෙන්නෙක් එනවා. ලස්සන ගෑන් ළමයි දෙන්නෙක්, වැඩදාලා හැඩදාලා ප්ලේ කරන්න පුළුවන් රියල් ෆීමේල් ඩීජේ ආටිස්ට්ලා දෙන්නෙක් එනවා. ඩීජේ කිසා, ඒ වගේම තමයි ඩීජේ සයිරා. ඒ වගේම මේ දෙන්නත් එක්ක ප්ලේ කරන්න එනවා ඩීජේ වාස් වගේම ඩීජේ තරූජේ. ඉතින් ඒ නිසාම මේ හතර දෙනාත් එක්ක රියල් බැටල් එකක් බලා ගන්න ඔයාලට chance එක තියෙනවා. අතිශය ප්‍රථම වතාවට තමයි ඔන්න අපි කපල් දෙක මේ විදිහට තරඟයට එකතු කරන්නේ. ඉතින් එන්සා ලබන සිකුරාදාවේ ඔබේ ආදරයත් එක්ක අපි බලමු මොකද වෙන්නේ කියලා. ලෑස්ති වෙලා ඉන්න, දැම්ම දවස වෙන් කරලා තියාගන්න, වෙන වෙන දාගන්න එපා රෑට. හරිද? පාටියක් එහෙම තිබ්බට කමන්නේ, රේඩියෝ එක සද්දෙට දාලා අපි වහගෙන ඉන්න පුළුවන්. හරි, රයිට්, ඕකේ. විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ අද දවසේදී NetFM ඉහළ කළමනාකාරීත්වය හැමදාමත් වගේ මේ වැඩේ පිටිපස්සෙන් ඉඳලා අපට ලබා දෙන ශක්තිය මේ සංකල්පේ නිර්මාණය කරලා ඔබට රස විඳින්න පුළුවන් වැඩසටහනක් අරගෙන ආපු NetFM ඉහළ කළමනාකාරීත්වය. ඒ වගේම NetFM අපේ වැඩසටහන අංශයේ සියලුම දෙනා, ඒ වගේම තමයි අපේ ඉංජිනේරු අංශය විශේෂයෙන් මතක් කරන්න ඕන, රෑදවල් බලන්න නැතුව මේ වැඩේට ලොකු සපෝට් එකක් දෙනවා. ඒ වගේම අපේ IT එකේ සෙට් එක, ඊට පස්සේ ෆයිනෑන්ස් එකේ සෙට් එක, මාකටින් එකේ සෙට් එක, ඊට පස්සේ HR සෙට් එක, මම දන්න විදිහටම කියන්නම්. හරිද? ඊට පස්සේ අපේ කුමාරයියා, ඊට පස්සේ අපේ ප්‍රොඩක්ෂන් එකේ සෙට් එක, ඊට පස්සේ අපේ ලයිබ්‍රිය සෙට් එක, අපේ ඩිජිටල් එකේ සෙට් එක, මේ හැමෝම ගොඩක් ආදරෙන් මතක් කරන්න ඕනේ. ඒ වගේම තමයි අපිත් එක්ක අද දවසේදී ලොකු ශක්තියක් වෙන අපේ චන්දිම ඉන්නවා, ඊට පස්සේ අපේ අමිල ඉන්නවා, ඊට පස්සේ අපේ සබායිය ඉන්නවා, ඊට පස්සේ අපේ කවුද කුමාරයිය ඉන්නවා, ඊට පස්සේ අපේ තරිඳු ඉන්නවා. මේ සෙට් එකම ගොඩක් ආදරෙන් මතක් කරන්න ඕනේ. මට තව කවවත් මිස්ුන්නේ නැනේ, ඔක්කොම කට්ටියව කිව්වනේ. රයිට්, ඕකේ. උදාර විදිහට මේ සෙට් එකම එකතු කරගෙන අපි යන්න හදන්නේ මදුවගේ පැත්තට. වැඩේ දොඹින් යන්න දෙන්න පුළුවන් ද සෙෂන් එකක්? හරිද? ඊට පස්සේ අපේ ඒන්ජල් ඩාන්සින් ටීම් එකේ නංගිත් ලෑස්තිනේ නේද? Right, okay. Now, 3, 2, 1.

සිදු කරගන්න හම්බෙලා තියෙන කමෙන්ට්ස් 20000ක පමණයි. හරිද? මම දැන් 20000ත් 28000යි. හරිද? එතකොට තව එහෙමම ගත්තොත් 12000ක් ඉතුරු වෙලා තියෙනවා. අපිට 12න් පස්සේ නතර වෙලා ගණන් කරන්න වෙන ප්‍රශ්නයක් තමයි තියෙන. ඒ නිසා වෙන් හෙට උදේ ඉන්නෙත් මමනේ. හරිද? හෙට උදේ 9ට මම නිල ප්‍රතිඵලය ප්‍රකාශයට පත් කරනවා. නෙත් FM හෙලෝ හෙලෝ සතියන්තේන්සා දෙන්නම ගෙදර ගිහිලා නිදා ගන්න නැතුව අනිවාර්යෙන් අහන්න ඕනේ උදේ 9ට. මම හරියටම අපේ Facebook පිටුවේ ප්‍රකාශයට පත් කරනවා කවුද වැඩිම ප්‍රතිඵල ලබා ගත්තේ කියලා. ඒ කියන්නේ වැඩිම මනාප ප්‍රමාණයක් ලබා ගත්තේ කියලා. ඒ වගේම තමයි මනාප සියල්ල පිළිබඳව අපි තරඟකරුවන් දෙදෙනාටම ලබා දෙනවා. බලාගෙන ඉන්න ඔබගේ හදගැස්ම පොඩ්ඩක් නිකන් අතර වෙලා වගේ තිබ්බනම් අපිට චුට්ටක් සමා වෙන්න හෙට උදේ වෙනකම්ම ඔය තිගැස්ම තියාගෙන ඉන්න වෙනවා. හරිද? ඔබ ලබා දීපු ප්‍රතිඵල ප්‍රමාණය දරා ගන්න බැරි තරම් ඉහළයි. ඒ නිසාම මනාප ප්‍රමාණය අපි ගණනය කිරීම අඛණ්ඩව සිදු කරලා හෙට උදෑසන 9 වෙනකොට net fm hello hello සතියන්තේ මම එන්නේ මේ ප්‍රතිඵලත් අරගෙන. ප්‍රශ්නයක් නැහෙනි. Right, okay. එහෙනම් අපි ලබන සිකුරාදාවේ අපි හම්බ වෙන්නේ මෙතෙක් නොවු දවන්ත වැඩක් එක්ක ලංකාවේ ලාබාලතම ෆීමේල් DJ ආටිස්ට්ලා දෙන්නෙක් DJ Kiza and DJ Zaira. ඒ වගේම තමයි ලංකාවේ DJ ආටිස්ට්ලා අතරේ ඉහළින්ම තියෙන නම් දෙකක් තමයි තරු ජේසා DJ වාස් කියලා කියන්නේ මේ දෙන්නත් එක්ක. එහෙනම් හෙට උදේ 9ට අපි ප්‍රතිඵලත් එක්ක හම්බ වෙමු. Thank you හැමෝටම. අපේ RJ ලංකාවේ ඕනම වැඩක් හැපනින් කරන්න පුළුවන් රියල් කොල්ලෙක්. එතකොට අම්පාරේ අභිමානයේ ඉස්සරහට අරගෙන යන කොල්ලෙක්. ඒ වගේම තමයි ඕනම සිටුේෂන් එකක ප්ලේ කරන්න පුළුවන් රියල් චරිතයක් තමයි අපේ මදුවා කියලා කියන්නේ. ඉතින් ඒ නිසා රත්නපුර දිස්ත්‍රික්කේ නියම මැණිකක් අපි හොයාගත්ත. දිගටම ඔබේ වැඩවලට සම්බන්ධ කරගන්න පුළුවන් සුපිරි තරුවක්. ඒ වගේම ඇන්ජල් අපේ නංගිලා දෙන්න හරිම ලස්සනට වැඩේ ලස්සන කරා. ඉතින් ඒ නිසා ස්තුතිවන්ත වෙන ගමන් දෙන්නත් එක්ක එකතු වෙලා අපිට දෙමුද විනාඩි 6ක සෙෂන් එකක්. අපි පටන් ගමු ආර්ජේගේ පැත්තෙන්. ලෑස්තිද ආර්ජේ? රයිට්, ඕකේ. එහෙනම් පටන් ගන්නවා ආර්ජේගෙන්. මෙන්න අදට අපි වැඩේ ඉවර කරලා යන්න හදන්නේ හෙට උදේ 9ට අපි දෙන්නත් එක ආයෙත් හම්බ වෙමු. net fm hello hello සතියන්තේ ලබන සිකුරාදාවේ අපි තවත් අලුත් වැඩක් අරගෙන එනවා. net fm dj night face to face attack show එකෙන් ගිහිල්ලා එන්න. එහෙනම් කට්ටියටම ජය වේවා. මම dj asa, good night.

Nette Fem. Berit Mandeberg. කිවිසුම් යාමේ සිට සිදුවිය හැකි සියලු රෝග පීඩාවන්ගෙන් ආරක්ෂා වීමට බුදුන් වහන්සේ අනුදැන වදාළ බොච්චංග පිරිත මෙතෙන් සිට ශ්‍රවණය කරමු.

බුදුරජාණන් වහන්සේ සහ මහරහතන් වහන්සේ නිරෝගී සුවය පිණිස නිරතුරුව ශ්‍රවණය කළ සත්‍යයනා කළ පිරිත් සූත්‍ර දේශනා

සියලු දිනාටම යහපත උදා වේවා. ඥානතර ගුණතර කුරුරට ජනපදවාසී නුදෙසා සම්බුදු රජාණන් වහන්සේ දෙසා වදාළ සත්‍ය ඥානය නිර්වාණ මාර්ගය සතර සතිපට්ඨානයයි. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග යන චතුර්විධ ආර්ය සත්‍ය මඟ සාක්ෂාත් කොට දුකින් එතෙරව බියෙන් තොරව සදහම් මඟ වඩමු. සතර සතිපට්ඨානය ශ්‍රවණය කරමු.

මැසි මදුරුවන්ගෙන් වන සතුන්ගෙන් සිදුවන හිරිහැර කරදරවලින් ආරක්ෂාවී කිසිදු චිත්ත පීඩාවකින් තොරව සියලු කටයුතු කර ගැනීම සඳහාත් ජීවිතයට ආරක්ෂාව සලසා ගැනීම සඳහාත් මෙතැන් සිට කන්ද පිරිත ශ්‍රවණය කරමු.

ඔබේ ජීවිතයට පැමිණෙන නොයෙකුත් බාධක, නොසිතා පැමිණෙන නොයෙකුත් කරදර, මගහැර නොහැකි ග්‍රහ අපලාදී සියල්ලන්ගෙන් ඔබ ආරක්ෂා කොට ජීවිතයට සතුට සැනසුම උදාකර දීමට උපකාරී වන දසමාර පිරිත.

බුද්ධ ධම්ම සංඝ යන තුනුරුවනේ බලයෙන් අතීත වර්තමාන අනාගත යන තුන් කල්හිම සිත සැලසූ ආනුභාව සම්පන්න ජය පිරිත් දෙසුමෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම යන තිලකුණු පසක් කරගන්නා තෙක් වා පිත් සෙම් යන තුන් දොස් කිපීමෙන් හටගන්නා රෝගාබාධ දුරු වී ජය සතුට දියුණුව ලැබේවායි පතමින් ජය පිරිත ශ්‍රවණය කරමු.

NIT-FM Spirit Vanderbilt. ආහාර පාන ආදීන් සුලභ වීමටත් වෙළ හෙළඳාම් ආදීන් දියුණු වීමටත් රජ සොර සතුරු බියෙන් හා තුන් දුස් කිපීමෙන් ඇතිවන රෝග ආදීන් සුවපත් වීමටත් නිර්වද්‍ය වචන උච්චාරණයෙන් යුතුව සජ්ජායනය කොට ඇති මෙම සීවලී පිරිතම ඔබත් ශ්‍රවණය කරන්න.

Nyt FM. Spirit Mandebjerg. අධර්ම ධර්මය නිවා ධර්ම මේඝයෙන් හැම තැන සුවපත් කරන්නට නන්දුක්කම් කටුල්ලෙන් පෙළෙන හීන ධෛර්ය ඇති සිත් දිරිගන්වන්නට දහසක් බුදුන් බුදුවන මේ බුද්ධ අරුණෝදයේ බුදු ගුණ ශාන්තිය

බය තැති ගැනීම චිත්ත පීඩාවන්ගෙන් මිදීම සඳහාත් සංග්‍රාමවලින් ජය ලැබීමටත් විභාගවලින් සමත් වීමටත් ඔබට ආශිර්වාදය කෙනදින දජග්ග පිරිත මෙතන් සිට ශ්‍රවණය කරමු.

ආර්ය ජාතියට පිවිසිදා පටන් අඟුලිමාල මහරහතන් වහන්සේ කිසිදු පාප ක්‍රියාවක නිරත නොවූහ. ඒ මහා සත්‍යානුභාවේ අනුහසින් සත්‍ය ක්‍රියා කරන්නට බුදු හිමියන් අනුදැන වදාළහ. අඟුලිමාල පිරිතේ අනුහසින් වසර දහස් ගණනක් ගර්භණී මව්වරු සුවපත් වූහ. මේ මොහොතේ පටන් අඟුලිමාල පිරිත ශ්‍රවණය කරන ඔබ සුවපත් වේවා.

ඒශාන්තයේ සිට පාදාන්තය දක්වා ශරීරයේ ශරීර අභ්‍යන්තරයේ ඇති සියලු අවයව සඳහා බුදුගුණ දම්ගුණ සංගුණ යන ත්‍රිවිධ රත්නයේ ගුණ මෙනෙහි කර උතුම් වූ සත්‍යක්‍රියාවේ නියලෙන්න. එම සත්‍යක්‍රියාවේ බලයෙන් අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදාවේවා. මේ ඒ උතුම් ජින පංජරයයි.

0: Nit FM, Spirit Mandebeeld.
1: පින්වත, මේ හිමිදිරි පාන්දර මිනිස් සිතකට සිතන්නට බුදුගුණ තරම් වටිනා දෙයක් ලොව අන් කිසි තැනක නැති තරම්. ජීවමාන බුදුරුව දකින්නට නැතිවත් ඒ උත්තරීතර බුදුගුණ සමුදායෙන් බිඳක් දකින්නට අපි උත්සාහ කරමු. මහා කාරුණික වූද, දේවාති දේව වූද, බ්‍රහ්මාති බ්‍රහ්ම වූද, තුන් ලෝකාග්‍ර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඔබ දෙනෙත් අභියස විද්‍යමාන වේවා. අනන්ත බුදුගුණ බෙලෙන් ඔබට සෙත් වේවා.

මේ උදාවන්නේ බ්‍රහ්ම මොහොතයයි. මහා බෝධිසත්වයන් වහන්සේ ලෞතර බුද්ධත්වයට පත්වන්නේද මහනදම් පුරණ බොහෝ භික්ෂූන් වහන්සේ සෝවාන් සකෘදාගාමි අනාගාමි සහ මහරහත් ආර්යයන් වහන්සේලා බවට පත්වන්නේද මේ උතුම් කාලය තුලයි. තුන්යම් රාත්‍රියේ ධර්මය අසන සදහැවතුන් බෙහෙවින් මගපලවලට පැමිණෙන්නේද මේ බ්‍රහ්ම මූර්තියේදී. මේ උතුම් මොහොතේ ලෞතර බුදු බවට පත් වූ සියලු බුදුවරුන්ගේ මංගල ධර්ම දේශනය දම්සක් පැවතුම් සුතුර යහපත් සංකල්පනාව නැතිකර ගැනීම උදෙසා ගෞරව පෙරදරිව ශ්‍රවණය කරමු. දම්සක් පැවතුම් සුතුර ශ්‍රද්ධාපූර්වක සජ්ජායනය ගම්පොළ මීතලාව කොහුමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍යපාද ගණේ කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

කළ හැකි උතුම් දම්සක් පැවතුම් සුතුරේ ආශීර්වාදය ඔබේ ජීවිතය සුවපත් කරත්වා. පාරමිතා උපපාරමිතා පරමත්ථ පාරමිතා පුරමින් සාරා සංඛේය කල්පලක්ෂයක් පුරා බුදු බව පැතූ බෝධිසත්ව ගුණය නිසාම ලෝතුරා බුදුරජාණන් වහන්සේ ලෝදම් අභිභවනය කළ සේක. ඒ සකලවිධ දිනීමේ මංගල කාරණා සත්‍යත්මයි. ඒ මහා සත්‍යානුභාවය ඔබේ ජීවිතයේ දිනීමේ සත්‍යක්‍රියාවම වේවා. නිරතුරු ජය මංගල්‍යයක්ම වේවා.

දහසක් බුදුන් බුදුවන මේ පින්සාර උදෑසන බ්‍රහ්ම මුහුර්තයෙන් අවදි වූ ඔබ මෙතෙන් සිට ශ්‍රවණය කරන්නේ තෙරුවනේ ආශිර්වාදයෙන් බලගැන්වුණු නෙත් FM අලුයම් දොරයයි. මේ ප්‍රබෝධමත් උදෑසන ඔබත් මුලින්ම පානය කරන වතුර වීදුරුව දිව ඔසුවක්ව ඔබ දවස පුරා නිරෝගීව තබන්නට තුනුරුවනේ බලමහිමේ රැඳුණු මේ එක් එක් ගාථා අවසානයේ තෙක් ශ්‍රවණය කරමින් සජ්ජායනා කොට ඒ ජලබඳුන පානය කරන්න. අකණ්ඩව දින 108ක් මෙය සිදු කිරීමෙන් ඔබ නිසකව සුවපත් වේ, නිරෝගී වේ, ධනය වැඩේ, ජීවිතය සුම්නසින් පිරේ.

මේ ඇසෙන ගාථාව ශ්‍රවණය කරන ඔබගේ ජීවිතාරක්ෂාව සලසයි. දිනපතා ශ්‍රවණයෙන් සකල උපද්‍රවයන්ගෙන් ඔබව ආරක්ෂා කරයි. හත්පස රැකවරණය සැලසේ. මානසික ව්‍යාධි සමනය කරයි. දියුණුව සලසවයි.

ජීවිතයේ අතුරු අන්තරා නසන දීර්ඝායුෂ ලැබෙන නිතර ශ්‍රවණය කළ යුතු උතුම් ගාථා රත්නය. උත්තම බුද්ධ ශාසනයම සම්පිණ්ඩණය කොට දක්වන මේ උත්තම ගාථාවන් ශ්‍රවණය කිරීමෙන් අපා, දෙපා, සිව්පා, බහුපා ආදී සතුන්ගෙන් සිදුවන සියලු දෝෂ නිවාරණය කරයි. මේ ගාථාවන් අඛණ්ඩව දින 108ක් ශ්‍රවණය කිරීමෙන් සජ්ජායනා කිරීමෙන් සකල සැප සම්පත් හිමි වේ.

දුටුගැමුණු රජතුමා යුද්ධයට යන කල රන්පත්‍රය කලියා ඔටුන්නෙහි තබාගෙන යනලදැයි ප්‍රසිද්ධ මහානුභාව සම්පන්න ගාථාත්‍රය. බුදුරජාණන් වහන්සේ තුන්ලොවට සරණය. තුන්ලෝ වාසීන්ගේ මෝහනැමති අන්ධකාරය විද්වංසනය කිරීමට සූර්ය දිව්‍යරාජයා වැනිය. ඒ බුද්ධ රත්නය මට නිර්භය පිණිස පවතින්නේය. ඒ බුද්ධ රත්නය මම සරණ කොට යමි. එහෙයින් මට කිසි කලෙක බියක් නැත්තේය. මේ ගාථා ශ්‍රවණය කරන ඔබගේ සියලු බිය සංසිඳේවා.

බුද්ධ ගුණය අපමණය, දහම් ගුණය අපමණය, සංඝ ගුණයද අපමණය. ඒ මහා ගුණ බලයෙන් සියලු සත්වයන් නිසා ඔබට සිදුවන උවතුරු දුරු වේවා. විශේෂයෙන්ම සරුපයන්, ගෝනුස්සන්, පත්තෑයන් ආදී විස සහිත සතුන්ගෙන් හානි සිදු නොවේවා. අපා, දෙපා, සිව්පා ආදී සියලු සත්වයන්ගෙන් ආරක්ෂාව සැලසේවා යන පැතුමෙන් සත්‍යායනා කරන උතුම් බුද්ධ භාෂිතය කන්ද පිරිතයි.